0: ලක්ෂණාගේ නින්න වෙලා උදේ 5 විනාඩි 55යි.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලක්ෂණ මොමනින් එස්.ඇල්.
2: දශක තුනක ලක්ෂණ අභිමානීය සමගි. නවතම රේඩියෝ රියැලිටිය.
4: ලක්ෂණ ගෝල්ඩන් වොයිස්.
5: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්ෂණ Golden Voice.

0: ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඈත ගමක ජීවත් වෙච්ච තරුණයෙක් දැඩි අසීරු කාලයකට මුහුණ දීලා හිටියා. එයාගේ ව්‍යාපාර බිඳ වැටිලා අතේ සතයක්වත් නැතිව හිතවත් කියලා තමන් හිතාගෙන හිටපු හැම දෙනෙක්ම ඔහුව ඈත් කරලා දාලා ගිහින් තිබුණා. ඔහුට දැනුනේ මුළු ලෝකෙම ඔහුව තනි කරලා වගේ හැඟීමක්. දවසක් ඔහු තමන්ට ඉතුරු වෙලා තිබුණු දේවල් ටිකක් ලොකු දැව කරත්තයක පටවගෙන මඩපිරුණු පාළු කඳුකර පාරක තනියම ගමන් කරමින් හිටියා. මේ මාර්ගය ඉතාම දුෂ්කරයි. කරත්තේ බර ගොඩක් වැඩි. මඩ වගුරක් අසලට ආවහම මේ කරත්තේ රෝදයක් මඩේ එරිලා සම්පූර්ණයෙන්ම නතර වුණා. ඔහු ඒක ඉදිරියට තල්ලු කරන කොච්චර උත්සාහ කරත් උත්සාහය සාර්ථකුනේ නැහැ. මම්මුලා වෙච්ච තරුණයා කරත්තේ අසල ඉඳගෙන හිසට ගහගනිමින් මෙහෙම කෑ ගැහුවා. ඇයි මට උදව් කරන්න මෙතන කවුරුත් නැත්තේ? මම විතරක් ඇයි මේ හැම බරක්ම තනියම උස්සගෙන යන්නේ කියලා. ඔහු වටපිට බැලුවා. නමුත් උදව්වට කිසිම මිනිස්සෙක් හිටියේ නැහැ. අවට තිබුණේ තද නිහඬතාවයක් විතරයි. ඒ මොහොතේ පාරායින තිබුණු පැරණි ගල් බංකුවක ඉඳගෙන මේ හැම දෙයක් දිහාම බලාගෙන හිටපු වයස්ගත පුද්ගලයෙක් ඔහුලඟට ඇවිල්ලා මෙහෙම දෙයක් කියනවා. පොතේ ඔය හැමතිස්සෙම බලාගෙන ඉන්නේ වෙන කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්න ටික විසඳයි කියලා. ඔයාගේ කරත්තේ බර අනුන්ගේ කරපිටින් යවන්නයි ඔයා උත්සාහ කරන්නේ. හැබැයි මතක තියාගන්න, සමහර අමාරුම පාරවල් වල අපි යන්න ඕනේ තනියම. ලෝකෙම නැති වුණත් ඔයාට ඔයාව උස්සගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ කියලා. තරුණයාගේ හිතට ඒ වචන ටික හොඳින් කාවැදුනා. ඔහුට තේරුණා තමන් තවදුරටත් ඇයි මට උදව් කරන්න කවුරුත් නැත්තේ කියලා අඬා වැටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. ඔහු කරත්තේ බර එකවර උස්සන්න උත්සාහ කරනවා වෙනුවට ඔහු කළේ කරත්තෙන් අත්‍යවශ්‍ය නොවන බර කොටස් ටිකක් ඉවත් කරලා ඉතිරි කොටස තනි උත්සාහයෙන් පියවරෙන් පියවර ඉදිරියට අරගෙන ගිය එක. පැය ගණනක දැඩි පරිශ්‍රමයකින් පස්සේ ඔහුට පුළුවන් වුණා මඩ වගුරෙන් කරත්තය ගොඩට ගන්න. තමන්ට තනියම මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ඒ අමාරුම සිදුවීම තුළින් තමයි ඔහුගේ සැබෑ ශක්තිය ගොඩනගා ගත්තේ. ඔබත් මතක තියාගන්න, සමහර වෙලාවට ඔබට මුළු ජීවිතෙම එක දවසින් විසඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ ඊළඟ කුඩා පියවර ඉටු කර ගැනීම පමණයි. තනිවීම කියලා කියන්නේ අසරණකමකුත් නෙවෙයි. ඒක ඔබට තියෙන අභ්‍යන්තර ශක්තිය මොකක්ද කියලා දෙන හොඳම අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඇයි කවුරුවත් මට උදව් නොකරන්න කියලා හැමතිස්සෙම ප්‍රශ්න කරගන්නවා වෙනුවට මේ වගේ වෙලාවක මම දැන් මොකද කරන්න ඕනි කියලා ඔබෙන්ම අහන්න පුරුද්දක් ඇති කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
0: Lakhanda Radio ITN.
3: Velau de hayai.
4: Me pay. Moima mata kirima. Sure kimu magatunda.
5: Para maru vimedi. අධික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබ දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී සතියක් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අලුත් අපිසෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩ විසහ ලක්කන ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුළින් ඔබට කියන්න. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන සෝදානම් අපි අද දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ජනතා මුදල් සතයක්වත් හොරකම් කරන්නේ නැහැ. මාලිගා කුමන්ත්‍රණවලින් මේ ආණ්ඩුව වටන්න බැහැ. අපිව එලවන්න ඕනෑ කියා සමහරු මාධ්‍ය සාකච්ඡා තියමින් අඬනවා. ජනපති නිකවැරටිය සහ ඉබ්බාගමුව රැලිවලදී කියයි. උපාලි කරුණාරත්නයි අද දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු කොහොමද අනෙකුත් පුවත්පත් සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. අද දිවයින පුවත්පත සටහන් කරනවා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දිවයින පුරා ස්ථාපිත කරනවා. එදා මන්ත්‍රී ඇමති ජනපති දූර ගැන හිතුවේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ජනපති නිකවැරටියේදී කියයි. අද අතුරු සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ දිවයින පුවත්පතේ. එතෙක්ම ඩේල් නිවුස් පුවත්පතට අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න. සියබොක් ඔෆිසර්ස් In all provinces soon, President said, government determined to apply the law equally to all. For the more detail, President Andrew Kumara Dissanayake stressed that the government will allocate funds in the budget to establish officers of the commission to investigate allegations of bribery or corruption in every provinces, not just in Colombo. He added that the government has also set aside substantial funds to strengthen the police, the Attorney General Department and the judicial system. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. අද උපාලි කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ දිනමිනට. කොළඹ මාලිගාවල හෝ කාර්යාලවල එකතු වී කුමන්ත්‍රණ කරන මේ ආණ්ඩුව පෙරලීමට හිතන්න එපායයි ජනපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. ජනරැලි මාලාවේ නිකවැරටිය සහ ඉබ්බාගමෝ ජනරැලි අමතමින් නියේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව එලවන්න පෙරලන්න ඕනේ කියමින් මාධ්‍ය සාකච්ඡා තබමින් අඬන බව පැවසූ ජනාධිපතිවරයා අපේ ශක්තිය තියෙන්නේ ජනතාව ළඟ බැවින් ආණ්ඩුව එළවීම පහසු නැති බවත් කියා සිටියා කියලායි සඳහන් වෙන්නේ. මහජන දේපල සොරකම් කර ලොව කොතැන සැඟව සිටියත් මෙරටට ගෙන එන බවත් සෑම පලාතකටම අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමක් ස්ථාපිත කරන බවත් කී ජනාධිපතිවරයා නීතිය සැමට ක්‍රියාත්මක වන බව ඊට එරෙහි වන්නේ මෙතෙක් නීතියට යටත් නොවූ අය බවත් වැඩිදුරටත් සඳහන් කළා කියලා වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව ඇතුල් පිටුවල සඳහන් වෙනවා කියලා තද දිනමින පුවත්පත සටහන් කරනවා. ඒත් එක්කම දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ දැනට කොළඹට පමණක් සීමා වී ඇති අලසෝ දූෂණ කොමිෂන් සභාව ඉදිරි අයව ලේඛනයේ මුදල් වෙන් කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. 2027 වසර සඳහා ප්‍රාග්ධන වියදම ලෙස රුපියල් බිලියන 2000ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්නපුර පැවති ජාතික විද්වත් සභාවේ කතිකාවකට එක් වෙමින්. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්තිංශය තොරතුරු සටහන් කරන්න අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා.
1: දැක්කනේ රත්සා දුන්න විදිය. මට වැඩ කරපු අයට මම දෙනවා. ඒගොල්ලන්ට වැඩ කරපු අයට ඒගොල්ලෝ දෙනවා. උසනං සිකියුරිටි මෙඩිනම් කම්කරු. ඒක වචන දෙකක් විතරක් වුණාට පුදු ප්‍රකාශයක් විතරක් වුණාට ඒක තමයි රැකියා ලබා දීමේදී අපේ දේශපාලන සංස්කෘතියේ ඇත්ත ක්‍රමවේදයේ සෙලුව නිර්වත් බව ඒ ප්‍රකාශය ඇතුලේ තිබුණා. හැබැයි ඔබ අපේක්ෂා කළේ ඒක නෙමෙයි. ඔබේ අපේක්ෂාව ඉෂ්ට කරමින් අපි රැකියා ලබා දීමේදී විභාගයක් තියෙනවා. විභාග ලකුණු පදනම් කරගෙන වැඩිම ලකුණු ගත්ත අය සම්මුඛ පරීක්ෂණ වලට කැඳවනවා. සම්මුඛ පරීක්ෂණයෙන්ුත් ලබා ගන්න ලකුණු වලින් තමයි රැකියාවේ අය හැමදෙකින් മന്ത്രിගේ හිතවත්කමට ලැබිස්තුවට රැකියා දෙනක අපි නතර කරනවා. එහෙම වෙනසක් අවශ්‍ය නැද්ද? අපි අපේක්ෂා කළේ වෙනස. අපි දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ලබන මාසේ 12 වෙනිදා 2027 වර්ෂයට අදාළ කරන අයවැය ඉදිරිපත් කරනවා. මේ අයවැයෙන් 26 ලබා දුන්නට වඩා විශාල මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරන 26 බිලියන 1600යි 27 බිලියන 2000යි බිලියන 400ක් වැඩිපුර ප්‍රාග්ධන වියදම් පොහොසත් රටක් හැදුවේ නැත්තම් ඕක කරන්න වෙන්නේ නැහැ. මේ ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුලේ නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායම් සියල්ල වැඩි වෙන ඇතුලේ 28 අවුරුද්දේ ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන්කම
2: තියෙනවා. Let's move to the Daily News newspaper. CPC to expand with more fuel stations. Consumers urged to avoid panic stockpiling. Companies can determine their own retail selling prices. CPC would continue to supply fuel at reasonable prices. For the more detail, the Ceylon Petroleum Corporation will expand its market supply and plans to establish new filling stations across many areas to ensure an uninterrupted fuel distribution. Ports, Civil Aviation and Energy Minister Anuradha Karunathilaka said yesterday.
0: අද මේ සම්බන්ධයෙන්ුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් කන්ටේනර් හිමිකරුවන් රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන බව අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා. ඒ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ 37 වන වාර්ෂික සමුළුවට එක් වෙමින්
3: කර්මාන්තයේ සිටින හිමිකරුවන් හැටියට මං හිතන්නේ අපේ රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය සුළුපටු එකක් නෙමෙයි. සමහර වෙලාවට අපේ මේ වගේ ආයතන අර ෆ්‍රැග්මන්ටඩ් විදියට තනි කණ්ඩායමක් හිතනවට විදියට හිතනවට වඩා සමහර අවස්ථාවන් වල තම තමන්ගේ බලාධිකාරියන් තම තමන්ගේ ශෛලෝහයක ඉඳගෙන කටයුතු කරන විදිය සමහර අවස්ථාවලදී අපිට දැනෙනවා. මේක වෙනස් කරන්න නම් සමහර වෙලාවට අපිට යම් යම් ප්‍රතිපත්ති මේ තීරණ ගන්න වෙනවා. ඒ වගේම සමහර ලාට යම් යම් පරිපාලන තීන්දුව ගන්න වෙනවා. එහෙම කරොත් තමයි අපිට ඉදිරියේදී මේ සමහර මොහොතවල ඇතිවන ගැටලු निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ ප්‍රතිපත්ති මේ තීරණ ගනිද්දී ඒ වගේම පරිපාලනයේ තීන්දුවතු වෙනස්කම් ගැන බලද්දී ඔබතුමන්ලා මේ නියෝජනය කරන සංගමේ වගේ ක්ෂේත්‍රයේ පිළිබඳ අධ්‍යක්ෂීම් ඒ වගේම ක්ෂේත්‍රයේ පිළිබඳ දැනුම ඇති සංවිධාන හැටියට අපිට ලබා දෙන අදහස් ඒ වගේම අවශ්‍ය වෙලාවදී මැදිහත් වීම සඳහා කරන ඉල්ලීම් අතිශය වැදගත් කියලා මම විශ්වාස කරනවා.
0: ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස රටේ තවත් සිපෙට්කෝ පිරවුම්හල් හදනවා බලශක්ති ඇමති කියයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ රට තුල පවතින ඉන්ධන ගැටලුවට විසඳුම් වශයෙන් තවත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මෙලෙසින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි කොළඹදී මාධ්‍යවේදී අදහස් දක්වමින් අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක් ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරා ගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළඳපළට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමා කළා. නමුත් අපි එක පැත්තකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළඳපළට සපයන ප්‍රමාණය වැඩි කරලා විශේෂයෙන්ම 55%ක තිබුණු එක 80% වෙනකම් වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අවම කරන්න කටයුතු කළා. පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලු තේරුම් ගන්න පුළුවන්. අපි ඔවුන්ගේ නිලා සිටින්නේ මේ අර්බුදය කාලය සමනය කරගත්තයින් පස්සේ සාධාරණ ලාභයක් ඇතිව වෙළඳ කටයුතු කරගෙන යන අවස්ථාව ලැබෙයි. එතකන් නිවසීමෙන් කටයුතු කරන්න කියලයි. ඒ වගේම ඇතිවන ගැටලු අවම කර ගැනීම සඳහා සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතරින් ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතු වල යෙදෙන්නේ. අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ඇති කරමින් මේ වගේ අර්බුදකාරී තත්වයකදී ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන්නේ වැඩිදුර තොරතුරු විදිහට. මහනුවරම කසාවතින් බබලමින් මහසඟරුවන කොළඹට සිවුරට යුක්තිය ජාතික අදිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාදයාත්‍රාව අද වරකාපොලට අප වෙනුවෙන් හිරබත් කන ඥානසාර හිමියන් තනි කරන්නේ නැහැ. උලපනේ සුමංගල හිමි සඳහන් කරනවා කියලයි අද සමන්ති වීරසේකර දිවයිනට ගෙනෙන ප්‍රධාන සිරස්තලයේ තොරතුරු විදිහට වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. සිවුරට යුක්තිය පාගමන කෑගල්ලට ළඟාවේ කියලා දිනමින පුවත්පත සටහන් කරනවා. ජයරූප සමගින් තොරතුරු එතෙකම අද සඳහන් වෙනවා. සිරගතවන භික්ෂූන් වෙනුවෙන් නව බන්ධනාගාර රෙගුලාසි ඉදිරි සති දෙකේදී කියලත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:12.
4: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

මේ ගමන පුරාම ජනතාව මග දෙපස රැස්වේ සාධකාර දෙමින් මේ ගමනට සහය පල කළා කියලයි සඳහන් වෙන්නේ. අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මේ වන විට සය වසරක් බරපතල වැඩ සහිත සිරදඬුවම් විදෙමින් සිටි ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන්නේ. ගලගොඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප්‍රතිඥා දෙමින් මහා සංඝරත්නය සෙනසුරාදා ශ්‍රී දළදා මාලිගාවේ සිට ඥානසාර හිමියන් බන්ධනාගාරගත කර සිටින මැගසින් බන්ධනාගාරයේ දක්වා අධිෂ්ඨාන පාගමනක් ආරම්භ කළා. මේ සත්‍යග්‍රහ කටයුත්තේ මූලිකත්වයේ දරනු ලැබුවේ මිහින්තලේ විහාරාධිපති වලවා හැඟුණු වැවේ ධම්මරත්න හිමියන් සහ උලපනේ සුමංගල හිමියන් කියලායි සඳහන් වෙන්නේ. හිමිවරු 100කට අධික මහා සංඝරත්නය සහ ගිහි බෞද්ධයෝ මේ අවස්ථාවට පැමිණ සිටියා. ඔහු මුලින්ම දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේට පුෂ්පෝපහාර පවත්වා අනතුරුව වාරියපොළ සුමංගල හිමියන්ගේ පිළිරු අවියසෙහිඳ සුමංගල හිමියන්ගේ සහ ඥානසාර හිමියන්ගේ සමානාත්මතාවය පෙන්වා දෙමින් සිය පාගමන ආරම්භ කළා. මේදී උලපනේ සුමංගල හිමියෝ මිහින්තලේ විහාරාධිපති වලවා හැඟුණු වැවේ ධම්මරත්න හිමියෝ විශේෂ අනුශාසනා දෙකක් පැවැත්වුවා කියලත් සඳහන් වෙනවා. මේ අවස්ථාව අමතමින් ආරම්භ කතාව කළ උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ සිදුව තිබෙන ඛේදණියේ ඉරණමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් උතුම් දළදා හාමුදුරුවන් වහන්සේගේ අභියස, ඒ වගේම මේ අපේ මාතෘභූමියේ නිදහස උදෙසා තමන්ගේ ජීවිතය කැප කරපු වාරියපොළ සුමංගල හිමියන්ගේ පිළිරුව අභියස ඉඳලා මේ කතා කරන්නේ. වාරියපොළ සුමංගල හිමියන්ට අත් වූ ඉරණමම අද ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ අපේ ඥානසාර හාමුදුරුවන්ට මේ නිරාගමික ආණ්ඩුව මගින් අත දික් කරලා තිබෙනවා. එදා වාරියපොළ හාමුදුරුවෝ හිරබත් කෑවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ ජාතිය වෙනුවෙන්. ඥානසාර හාමුදුරුවෝ අද සිරගත වෙලා ඉන්නේ උන් වහන්සේගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි. එදා වාරියපොළ හාමුදුරුවෝ අභීතව හඬ නැගුවා වූ ඒ හඬම වර්තමානයේ තුල අප වෙනුවෙන්, රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හඬ නගන්නට ගිහිල්ලා ජාතියේ නිදහස, දැයේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කතා කරලා කියලා තමයි අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. සිවුරට යුක්තිය පාගමන කෑගල්ලට ළඟාවේ ගලගොඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම අරමුණෙන් පැවැත්වෙන සිවුරට යුක්තිය පාගමනේ දෙවැනි දිනය කඩුගන්නාවෙන් පටන්ගෙන කෑගල්ලට පැමිණි අයුරු කියලත් අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන්නේ නැහැ අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ඡායාරූපයක් සමගින් කෙටි විස්තරයක් පමණයි මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ. Let's move to the Daily News newspaper. Imprisoned monks to be allowed outside prison wearing robes. New regulations to be adopted within 2 weeks. Furthermore, in detail, imprisoned Buddhist monks will be permitted to be taken outside prison wearing their robes, subject to the formal recommendation of their respective Nikaya and chapter under the new regulations expected to be adopted within 2 weeks. සිරගත වන භික්ෂූන් වෙනුවෙන් නව බන්ධනාගාර රෙගුලාසි ඉදිරි සති දෙකේදී. සිරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දේසානායක මහතා විසින් පත් කරන ලද කමිටුව සකස් කළ නව රෙගුලාසි ඉදිරි සති දෙක ඇතුළත සම්මත කිරීමට සැරසුම් කර තිබෙනවා. ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙන යෑමට කටයුතු කෙරෙනු ඇති බවයි සඳහන් කළ තියෙන. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළ තියෙන, අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙන කොහොමද කියලා බලන්න. සිරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි ආවත්කාලීන කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්වය ගැන ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයන සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කරන බවයි කියලත් සඳහන් කරලා තියෙනවා. එතෙක්කම අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. එම සංශෝධනවලට භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා සහ අදහස් ලබන සතියේ මැදවන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව මෙම රෙගුලාසි ඉදිරි සති

0: තුළ සම්මත කිරීමට කමිටු අපේක්ෂා කරනවා. පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින් සිරගතවන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙනීමේදී දැනට අනුගමනය කරන ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මානායක හිමිපාණන් වහන්සේ විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සැබැඳි ශාසනික සහ සමාජීය කරුණු පිළිබඳ ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 8වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතුණා. එෙහිදී වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥාපනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේ උදෙසා වෙන වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත් පවතින නීති රාමුව තුළ නිලධාරීන් ක්‍රියා කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළා කියලා තමයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු දිනමින පුවත්පත සටහන් කරනවා. පසුගිය 30වනිදා වන විට දරුවන් අපයෝජන සිද්ධීන් 9613ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා. මෙම විශාල පැමිණිලි සංඛ්‍යාවට අමතරව වාර්තා නොවන ප්‍රමාණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි බව ගැහැණු ළමුන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ශානිකා මල්ලගොඩ මහත්මිය පෙන්වා දෙනවා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ආරක්ෂක අධිකාරියට සැප්තැම්බර් මාසේ 30වැනිදා වෙන විට ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි අපේ ආදරණීය පුතාලා සම්බන්ධෙනුත් ළමා අපයෝජන පිළිබඳ වාර්තා වීම 9613ක් වාර්තා වෙලා තියෙනවා. මේසා විශාල වූ පැමිණිලි සංඛ්‍යාවට අමතර ඔබ මම දන්න කාරණාවක් තමයි වාර්තා නොවුණු ප්‍රමාණය කොතෙක්ද, අපිට මැදිහත් වෙන්නට බැරි වුණ ප්‍රමාණය කොතෙක්ද, අපිට ලංකාව ඇතුලේ දියණිවරුන් නවයෝන් වියේදීම ගැබ් අවස්ථා වාර්තා වෙනවා. ඒ වගේම ළමා විවාහයන් පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම ලිංගික අතවරවලට ලක්වීම්, සිය දින අසා ගැනීමට තැත්කිරීම්, සයිබ අවකාශය තුල අනාරක්ෂිත වීම් සහ බාරයේ ආරක්ෂාව නොලැබීම් සහ ක්‍රූරත්වයට පත්කිරීම් කියන විවිධාකාරයේ අපයෝජනයට පත්වෙන රටක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සමරන අද දවසේ රටේ සියලුම පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ ආදරණීය දියණිවරුන් අනාගතය සඳහා වර්තමානයේ ඔවුන්ට ඇහුම්කන් දීමත්, ඔවුන් වෙනුවෙන් වැඩ කටයුතු කිරීමත්, ඔවුන් සහභාගි කරවා ගැනීමත් තුලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට.
0: ලකන මෝර්නින් න්ියස් සලට හගෙන ඉන්න වෙලාව 6:26.

0: Radio ITN. Morning News Alert.
1: වෙලාව 6යි විනාඩි 28යි ඔබ නැවතත් ලක්හඬ Morning News Alert සමගින් අපි ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මැද පෙරදිග අර්බුදයෙන් රට තෙල් සමාගම් හාන්සි IOCට මාස 3කට කෝටි 200ක පාඩු කියලායි සඳහන් වෙන්නේ. පෞද්ගලික සමාගමට අප්‍රේල් සිට සැප්තැම්බර් මාසය දක්වා සහනයක් නැහැ. විමුක්තිය ශ්‍රොද්‍රිගෝ යද වාර්තාව අරගෙන ඉන්නේ. මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස 3ේදී ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා IOC සමාගමට පමණක් රුපියල් කෝටි 200ක පාඩුවක් සිදු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා කියලායි වාර්තා වෙන්නේ. අද ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ශ්‍රී ලංකා රජය පසුගිය අප්‍රේල් සිට සැප්තැම්බර් මාසය දක්වා ලබා දෙන බව පැවසූ ඉන්ධන සහනාධාරය මුදල් අවසන් වූ බව පවසමින් පසුගිය ජූනි මාසයෙන් අවසන් කිරීම හේතුවෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස 3ේදී පෞද්ගලික ඉන්ධන සමාගම් වලට ඉන්ධන අලෙවි කිරීමට සිදු වූයේ සහනාධාරයේ නොමැති බවද ආරංචි මාර්ග සඳහන් කළා. ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක්ද, පෙට්‍රල් සඳහා රුපියල් 20ක්ද සහනාධාරයේ ලෙස අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ලබා දෙන බව රජය එම අවස්ථාවේදී ප්‍රකාශ කළ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සහනාධාරයේ නොමැතිව ලංකා IOC සමාගම ඩීසල් ලීටරයකට රුපියල් 120ත් 130ත් අතර පාඩුවක් ලැබුව බවත්, පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 23ත් 24ත් අතර පාඩුවක් ලැබුව බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සමගින් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. යහපාලන සමයේ ඥානසාර හිමියන් සිරගෙටගෙන යද්දී සිවුර ඉවත් කළේ නැහැ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් උතද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබෙන අංජන මහගේ වීරරත්නයි අද වාර්තාව අරගෙන එන්නේ. යහපාලන ආණ්ඩුව සමයේ ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙන යද්දී සිවුර ඉවත් නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුවකදී සඳහන් කළා. එවකට අධිකරණ ඇමතිනේ තලත අතුකෝරල කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යවූ ලිපියේ සිවුර ඉවත් නොකරන බවට පැහැදිලිව පොරොන්දුවක් දී තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම නීතිඥ හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එවිට එතන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියෝජනාධිකරණය හාමුදුරුවන්ට සිර දඬුවම දුන්නා. එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලත අතුකෝරල එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යවූ ලිපිය මාළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණා. අවුරුද්දක් ගියාට පසු ඇතම් සංඝයා වහන්සේලා මා හම් වෙලා කිව්වා දැන් ඉතින් කොහොමද ඥානසාර හාමුදුරන්ට අපේ ආශ්‍රයේ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. අනික සිවුර අරින එක බලෙන් බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පරාජික තත්වයට පත් වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පරාජික ක්‍රියාවක් නෙවෙයි කියාත් ස්වාමීන් වහන්සේ මා සමග සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ. තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සටහන් කරලා තියෙනවා. වසර 30,000ක් වසරකට 3,000ක් මග මරුවාට බෙලි 2018 දී විතරක් පොලිසියේ 44කුත් මැරිලා. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. බිලියන 12ක වියදමින් දඹුල්ලට නව රෝහල් සංකීර්ණයක්. නඩු වැටුණු දේශපාලක ලයිස්තුව ඇමති බිමල් මැති සභේ දිගහරි. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් වෙනවා පුවත්පත්වල ඇතුල් පිටුවල. අපි මේ සම්බන්ධයෙන් මේ විරාමයෙන් අනතුරු අවධානය යොමු කරන සූදානම් රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ Morning News Alert එක. Morning News Alert. වෙලාව 6:34.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මාදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊ ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6337 වන ජයග්‍රහණ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අට අංක 2 අංක 6 අංක 1 අංක 5 සහ අවසානයේ අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4579 වන ජයග්‍රහණ දිනුම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 1 අංක 11 අංක 24 සහ අවසානයේ අංක 35 විදිහට සටහන් වෙනවා. මෙගාපව 2685 වන ජයග්‍රහණ දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ අංක 8 අනිකුත් ජයග්‍රහී අංක 1 අංක 11 අංක 53 සහ අවසානයේ අංක 72 විදිහටයි සටහන් වෙන්නේ. දරණිදහනේ 2367 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා P ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 8 අංක 26 අංක 72 සහ අවසානයේ අංක 81 විදිහට සටහන් වෙනවා. හඳහන 1646 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 24 අංක 31 අංක 56 සහ අවසානයේ අංක 58 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 912 වන ජයග්‍රහී දිනුම් වාරයේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6 අංක 1 අංක 5 සහ අවසානයේ අංක 2 විදිහට. NLB ජය 605 වන ජයග්‍රහී දිනුම් වාරයේ Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 4 අංක 9 අංක 6 සහ අවසානයේ අංක 5 විදිහට. සුබ දවසක්. 453 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකනේ මීන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 48 අංක 50 සහ අවසානයේ අංක 61 විදිහට සටහන් වෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරා නම් වෙලාව උදේ 6:37.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
0: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්න මෝනිං නිවුස් සලට අහගෙන ඉන්න වෙලාව 2:41යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB Rollerdos වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rollerdos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rollerdos 077 32 11 400

වෙලාව දෙහය විනාඩි 42 දිනමිනු පුවත්පත්රයේ අවධානය බිලියන 12ක වියදමින් දඹුල්ලට නව රෝහල් සංකීර්ණයක්. සන්ධ්‍යා කරුණාරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ. දඹුල්ල මූලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට සහ ඉඩකඩ හිඟයට ස්ථිර විසඳුමක් දීම සඳහා රුපියල් බිලියන 12ක දැවැන්ත පිරිවැයකින් නව අංග සම්පූර්ණ රෝහල් සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. අද මේ සම්බන්ධයෙන් සන්ධ්‍යා කරුණාරත්න ගෙනෙන වාර්තාව ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පොහොරන් වැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ මගින් වෙන් කළ අක්කර 5ක පමණ භූමි භාගයක් රෝහල් ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. නව රෝහල් සංකීර්ණ ඉදිකිරීමට නියමිත භූමිය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතා පෙරේදාහි පැමිණි අතර දඹුල්ල රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනුර අරුණ කුමාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියා. ඉඩමේ ප්‍රධාන සැලසුමට අනුව ඉඩමේ පිහිටීම මෙන්ම සැලසුම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සොයා බැලුවා කියලයි සඳහන් වෙන්නේ. ව්‍යාපෘතියේ මූලික සැලසුම් ඉංජිනේරු වාර්තා මෙන්ම ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කරමින් ඉඩමේ මූලික සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට කටයුතු කළ බවද පෙන්වා දුන්නා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව. එතකම දිනමින පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. නඩු වැටුණු දේශපාලක ලැයිස්තුව ඇමති බිමල් මැති සභේදී දිගහරි. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කළ තියෙන්නේ. අද සඳහන් වෙනවා 2015 වසරේ සිට මේ දක්වා ප්‍රධාන දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදු කළ වංචා දූෂණ සම්බන්ධයෙන් වන තොරතුරු පාර්ලිමේන්තුවේ සභානායක ප්‍රවාහන මාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සභාගත කළා කියලා ඒ වාර්තාවෙන්. එමෙන්ම අල්ලස් කොමිසම ඇල්ලූ 226 55 දෙනෙකුම දේශපාලනඥයින් බවත් ඒ අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16ක් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3 හිටපු මහා ඇමතිවරයෙක් හිටපු ඇමති බිරයන් 4ක් දවන අතර මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි වුණා කියලායි සඳහන් වෙන්නේ. මීට අමතරව ඔවුන්ගේ දරුවන් ඥාතීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු 50 සම්බන්ධයෙන් තොරතුරු තමා සන්තකයේ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා. අද සියලුම දෙනාගේ නම් සහ චෝදනාවන් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල. එතකම අපි විරාමයේ ප්‍රථමව සඳහන් කළා මේ ලංකාදීප පුවත්පතේ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන බව. වසරකට 3000ක් මග මරුවාට බෙලි 2018 විතරක් පොලිසිය 44කුත් මිය ගිහින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් සුජිත් හේවාජුලිගේ වාර්තාව අරගෙන එනවා ලංකාදීප පුවත්පතට. ශ්‍රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙනවා. මාර්ග අනතුරු හේතුවෙන් දිනකට මේ යන සංඛ්‍යාව 7-8 අතර අගයක් කියලයි සඳහන් වෙන්නේ. සෑම පැය 2කට වරක්ම මෙරට තුල බරපතල හෝ මාරක රිය අනතුරක් වාර්තා වෙනවා. මේ අතර පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් රාජකාරී යෙදී සිටියේදී විවිධ අනතුරු වලින් මෑත භාගයේදී මරමුවට පත්වැතැයි පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරනවා. පසුගිය දිනවලදී නිලධාරීන් 2 රිය අනතුරු වලින් මියගිය බවද ඔහු සඳහන් කළා. රාජකාරී වේලාවේදී වැඩිම අනතුරු වලට මුහුණ දෙන නිලධාරීන් පිරිසක් සිටින්නේ නම් ඒ පොලිස් සේවයේ බවත් ඊට හේතු බොහෝමයක් ඇති බවත් පොලිස් ප්‍රතිවරයා සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් එක්ක ස්වාධීන රූපවාහිනී සේවය සහ ලක්කන ගුවන් විදුලිය ටේකියා වැඩසටහන ඔබ වෙත අරගෙන එනවා. මේ මාර්ග අනතුරු රිය අනතුරු මාර්ගයේදී පදිකේන්ට සිදුවන අනතුරු අවම කරන්න ඉතින් අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා, නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. සෑම පැයකදීම අපි ඔබට පණිවිඩයක් නිකුත් කරනවා. පාරේ යද්දී මහාමාර්ගයේ ගමන් කරද්දී ඔබ මගියෙක් නම් නැත්නම් රියදුරෙක් නම් අදාළ වගකීම ඉටු කරන්න ඔබට හැකියාව තිබෙනවා. අනේ සියලුම දෙනාගේ ජීවිත බේරා ගන්න ඉතින් මේ වගකීමෙන් වැඩ කරන්න නීති අකුරටම පිළිපදින්න කියලා අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා. එතකම අපි ටේකියා වැඩසටහන ඔබ වෙත අරගෙන ඉන්නෙත් මේ දැනුවත් කිරීම
උදෙසා අපේ ලංකාවේ සියලුම පාසල් ආවරණය වන පරිදි වගකිවයුතු මාධ්‍යාලයක් විදිහට මේ ටේකියා වැඩසටහන ඔබ වෙත අරගෙන එනවා. ඉතින් අපි නිරන්තරයෙන් ඔබට මතක් කරන්නේ මාර්ගයේ ගමන් කරන විට ඒ අදාළ නීති රීති පිළිපදින්න, ඔබගේ ජීවිතය වගේම අනෙකාගේ ජීවිතයත් රටට වටිනවා කියලා හිතලා වැඩ කරන්න කියලායි අපි ඔබෙන් නිරන්තරයෙන් ඉල්ලන්නේ. Let's move to the Daily News newspaper. Drug lord Ranmali arrested in Bulgaria. For the more in detail, Interpol exerting pressure to extradite him. For the more in detail, Sri Lanka authorities are in continuous communication with Interpol to secure the extradition of Charith Sandakalum, alias Ranmali, a major drug trafficker who was arrested by Bulgarian security authorities following an Interpol red notice. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද දෙවයින පුවත්පතේ තොරතුරු වලට. දීර්ඝ විස්තරයක් සහිතවයි අද තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූපයකුත් සමගින් සඳහන් වෙනවා. ඩුබාහි සැඟවී සිටි ලංකාවට කුඩු පොම්ප කළ පාතාලේ රන්මල්ලි බල්ගේරියාවේදී මාට්ටු කියලායි සඳහන් වෙන්නේ. හරක්කටාගේ මද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා මොහුයි කියලාත් අද සඳහන් කරලා තියෙනවා. හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවඩනයි වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල ප්‍රබලයෙකුද බව කියන චරිත් සඳකැලුම් හෙවත් ඩුබායි රන්මල්ලි නැවතා බල්ගේරියාවේදී එරට පොලිසිය සහ ආගමන සහ විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව. එතකම අද සඳහන් වෙනවා නාගොඩ දිත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු තුන්දෙනෙක් මඩ කලපුවේදී අල්ලයි. වෙඩික්කරු හිටපු කොටියෙක්. අද මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරන්නේ දින 7ක රැඳවුම් නියෝග විමර්ශන කළුතර අපරාධ කොට්ටාසයට හිමන්ත රන්දුණු සහ එස් ආරච්චිගේ යද වාර්තාව මේ සම්බන්ධයෙන් අරගෙන ඇවිල්ලා තියෙන දිවයින පුවත්පතට. එතකම අද දිවයින පුවත්පතේ මේ සඳහන් වන ශිරාන් බාසිග්ගේ සහ අන්නාසි මුරිල්ගේ මාබෝලේ කුඩු ගබඩාව වටලයි කියලත් සඳහන් කරලා තියෙනවා. කෝටි 30ක අයිස් හෙරොයින් සමග ජාවාරම්කරු පොලිස් භාරයට කියලා අද ඡායරූපත් සමගින් සම්බන්ධව තොරතුරු සටහන් කරලා තියෙනවා. මෙය තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත තවත් පුවත් රැසක් අරගෙන එන සෝදානම් විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ඉදින් රැඳිසිටින කියලා ආරාධනා කරනවා. FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරනවා 6:50යි.

0: වෙලාවදේ 6යි විනාඩි 55යි අපි සෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: Around the world.
0: රියාත් ගුවන්තොටුපළට හූති ප්‍රහාරයක්. 12 දෙනෙක් මරුට 309කට තුවාල. හූති ගුවන් සමාගම් වලටත් අනතුරු අංගවයි කියලා ඒ සඳහන් වෙන්නේ. අද චාරූප සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. දිනමින පුවත්පත. සෞදි අරාබියේ රියාද් නුවර කිං කාලේජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට යේමනයේ හූති සංවිධානයේ දැවැන්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 2015 මැයි මාසයෙන් පසු සෞදි අරාබියේ සිදු වූ විශාලතම ප්‍රහාරය මේ බවද වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මියගිය පිරිස අතර සෞදි ජාතිකයන් 10 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් 2 දෙනෙක් සහ අමරිකානු, ජෝර්දාන, පලස්තීන, සිරියාව, සුඩාන සහ ඊජිප්තු ජාතිකයෙකු බැගින් සිටින බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකවත් හිටුවා ඇතැයිද වාර්තා වෙනවා කියලායි සඳහන්. පෙරදා එල්ලබූමේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 309 දෙනෙකු තුවාල් ලබා තිබෙනවා. ඊට දින දෙකකට පෙරම ගුවන් තොටුපළටම එල්ලබූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ගුවන් යානයකටද හානි සිදු වී තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ. නේපාලයට යලි හදිසි ගං වතුරක් 6ක් අතුරුදන් නිවාස 50ක් ගසාගෙන යයි. මධ්‍යම නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කය හරහා ගලා යන බුදි ගන්දාකේ ගංගාවේ හටගත් ගං වතුර තත්වයක් හේතුවෙන් යවට නිවාස 40ක් පමණ ජල පහරට ගසාගෙන ගොස් ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන් වී ඇතැයි කත්මන්දු පෝස්ට් පුවත් සේවය සඳහන් කරනවා. ඒ අලුයම මේ හදිසි ගං වතුර තත්වය උද්ගත වූ බවත්, පාලම් 5ක්ද ගං වතුරට හසු වී විනාශ වූ බවත් පළාත් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. එරට ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරන්නේ ජල විදුලි ව්‍යාපෘති කිහිපයක්ද ගං වතුරට හසු වූ බවයි. පසුගිය අගෝස්තුවේ අවසන් භාගයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ සිදු වූ මාරාන්තික ගං වතුර තත්වයෙන් පසු නැවත වරක් හදිසි ගං වතුර තත්වයක් හට ගැනීම සම්බන්ධව එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිදු වූ හානිය තවදුරටත් තක්සේරු කරමින් පවතින බවයි කාත්මන්දු පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් තද දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් වෙන්නේ. එතෙක්ම අද සඳහන් කළ තින ඩුබායි ගුවන් යානයේ බේරාගත් ඉන්දියා නියමුවාට අමරිකාවේ කොංග්‍රසයෙන් ඇගයීමක්. ඉම්රාන්ගේ පාගමන ඇරඹුණු ප්‍රාන්තයට පාකිස්තාන රජයෙන් හදිසි තත්වයක්, ප්‍රාන්ත රජයේ පාලනයත් අත්හිටුවයි කියලායි සඳහන් වෙන්නේ චෛරුපත් සමගින් තොරතුරු. යුක්‍රේනයට නව ජනාධිපතිවරයෙක් පත් කරන්න කාලය ඇවිත්, රුසියානු සම්බාධක ඉවත් කිරීමට එරෙහි වූ සෙලෙන්ස්කිට ට්‍රම්ප්ගෙන් ප්‍රතිචාර. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. මෙව තමයි විදෙස් තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි සෝදානම් ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: අද සඳහන් කළ තියෙනවා තොරතුරු රොනාල්ඩෝට පෘතුගාලයේ ජාතික කණ්ඩායම තහනම්. පෘතුගාල සුපිරිපා පන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ජාතික කණ්ඩායම නියෝජනය කිරීම අවස්ථාව අහිමි වෙනවා. ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට පෘතුගාල පාපන්දු සම්මේලනයේ තීරණය කර ඇති හේයින් මේ තාවකාලික තරඟ තහනම පැනවී තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. එතකම අද සඳහන් කළ තියෙනවා පාකිස්තානෝ 20-20 තරඟාවලියේ දිනති. ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන් පාකිස්තාන පිටිකරුව රාවල්පිණ්ඩි නුවරදී ඊයේ පැවති දෙවැනි 20-20 තරඟයේදී පහසු ජයකත් කරගත්තා. මෙම තරඟයේදී ලබාගත් ලකුණු 82ක ජයග්‍රහණයත් සමගින් තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලියේ තරඟයක් ඉතිරිව තිබේදී 2.0ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගැනීමට පාකිස්තානුවන්ට හැකි වුණා කියලා ඒ සඳහන් වෙන්නේ. එකම ලකුණු 211 ලක්ෂයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඔරවිසකදී කඩු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. මෙතමයි අද ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපේ කාටුන්ස් වලින් ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ.
1: කාටුන්ස්
0: අංජනගේ කාටුනේ දිනමින සිවුරට අත නොතබනු කියලා විපක්ෂයේ බය. විපක්ෂය ඒ තරම් කෑ ගහන්නේ මොකද සර්? සාටකේට අත නොතබනු කියලා කියන්න බැරි නිසානේ බං කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්බුක් කාටුනය. දිවයින. විදුලි ගාස්තු සංශෝධනයකට සැලසුම් හදනවලු. එහෙනම් අර මැතිවරණ කාලේ කියපු විදිහට අඩුවට දෙන්න වෙන්නේ නැති කියලායි සඳහන් වෙන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම්. නාමල් ජනාධිපතිට ලිපියක් යවලා පාසල් ළමයින්ගේ උපකරණවල බදු අඩු කරන්න කියලා. එයා තාත්තා ජනාධිපති කාලේ තාත්තටත් එහෙම ලිපි යවුවද කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අදට අපි ලක්කඩ මෝර්නින් නිවුස් වලට නිමා කරන්න තෝරගන්නවා ශ්‍රී සමයන් කාටුනේ. කවුද කියන්නේ අපි වෙනසක් කළේ නැහැ කියලා? ඔව්. අවුරුදු 2500කට වඩා දරාගෙන හිටපු සිවුරත් ගැලෙව්වේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. මෙතමයි අද කාටුන් විදිහට සඳහන් වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම පුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සහයෝගීතා අනුග්‍රහය.
4: කොටු දෙක

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
8: මම නම් දැන් මාරම රිලැක්ස්
9: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
10: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
11: සහයෝගීතා අනුග්‍රහය
12: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
13: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
14: Good morning සුබදාසනක්
15: Good morning
14: අද ඔක්තෝබර් මාසේ 12 වෙනිදා අපි හම්බෙන්නේ
15: සඳුදා
14: සතියන්තයකට පස්සේ විරාමයකට පස්සේ විවේකයේ ගත කරලා අපි හම්බෙන්නේ ඉතින් මේ හම්බෙනකොට අද උදේ පාන්දර මම දැක්කා මේ ප්‍රවෘත්තියක් තියෙනවා මේ මේ මේ මේ මේ මේ පත්තරේක චීන ජනාධිපතිවරයා කියනවා අපේ රට ඉතාම සුරක්ෂිතයි කියලා ආර්ථික සහ අනෙකුත් සියලුම දේවල් වලින් චීන ජනාධිපතිවරයා කිව්වේ.
15: හරි.
14: ඉතින් මට හිතුණා උදේ පාන්දර ඒ වගේ ප්‍රවෘත්තියක් අහනකොට ඒ රටේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා.
15: අනිවාර්යෙන්.
14: මම චීන ජාතිකයෙක් වුණා නම් මං මේ වෙලාවේ මොන වගේ සතුටකින් ඉඳීද කියලා. තමන්ගේ අපි හිතමු ගේ ඇතුළ තමන්ගේ ගෙදර ගෘහමූලිකයාට හිතෙනවා නම් මගේ පවුල දැන් හරිම සුරක්ෂිතයි. මූල්‍ය පැත්තෙන් අනේ දේවල් ආදරයනේ ඒ ගේ ඇතුළේ තියෙන්න ඕනේ දේවල් ඒ ඇතුළේ අවශ්‍ය කරන සැප සම්පත් අතින් හැම දෙයකින්ම අපි සුරක්ෂිතයි කියලා ඒ පවුල හරි වාසනාවන්තයි එතකොට ඒකම අපි කාර්යාලයකට ඇප්ලයි කරත් එහෙමයි නේ ඒ ආයතනයට හිතෙනවා නම් අපි මූල්‍ය පැත්තේ හරිම හයියට ඉන්නවා දැන් අපි
15: ස්ථාවර වෙලා ඉන්නේ
14: ඉලක්කවලට ගිහිල්ලා පාරිභෝගික විශ්වාසය අපි හදාගෙන අපිට තව ලොකු ලොකු දේවල් කරන්න නැහැ අපි හරි සැනසුම් සුසුම් හෙළමින් ඉන්නවා කියලා හිතන්න.
15: ඔව්.
14: අන්න එහෙම වටපිටාවක ඉන්න මේ ලැබෙනවා කියන එක ඒ කිසියම් කණ්ඩායමකට නේ?
15: එහෙම
14: නැත්නම් සමාජයකට ලෝකයේ කොහේ හරි රටකට නායකත්වය දෙන කාට හරි එහෙම කියන්න හිතෙනකොට එහෙම කියන්න පුළුවන් නම් ඒක මාර ලොකු හයියක්.
15: අනිවාර්යයෙන්ම.
14: මොකද එයා එක්ක එයාගෙන් සමහර විට යැපෙන කෙනෙක්ට එහෙම නැත්නම් එයා ජීවිතේ යම් කිසි ස්ථාවරත්වයක් හදාගෙන අපිවත් එතනට ගෙනියයි කියලා බලාපොරොත්තුවක් තියෙන අයට අන්න එහෙම අයට හොඳ ඉතාම සුභවාදී පණිවිඩයක්. හරි? ඉතින් මේක ඔබේ කාර්යාලයට ඔබේ සමාජය ඇතුළට ඔබේ කුටුම්බය ඇතුළට ඇප්ලයි කරලා බලන්න. ඔබ කොයිතරම් දුරට එහෙම නායකත්වය දෙන කෙනෙක් නම් ඔබට කොච්චර දුරට ඔය ඒ වගේ ආත්ම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්ද? ඔබවට ඉන්න අය කොයිතරම් සුරක්ෂිතද කියලා හැමතිස්සෙම. 7:08 අපි එහෙනම් මේ සතිය වැඩ කටයුතු ආරම්භ කරනවා ඔක්තෝබර් මාසේ 12 වෙනිදා අද සතියක් ආරම්භ කරනවා අලුත් සතියක් එහෙනම් අපි අපේ ඉලක්කවලට යමු හැමෝගෙම දායකත්වයත් එක්ක

0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 මතන්න.
1: පාරමාරුවේමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
2: සුපකමලක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN
3: 7:17. දැන් අවේ අපි කිව්වා නේද, කිසියම් නායකයෙකුට තමන්ගේ කණ්ඩායම හෝ සමාජයේ හෝ සමාජයේ රට ගැන අභිමානයෙන් කතා කරන්නට ලැබීම මාරයි කියලා.
4: ඔව්.
3: අපේ ශ්‍රී ලංකා ටීම් එකට, ක්‍රිකට් ටීම් එකට ওই කතා වළංගු නෑ නේද? ආ?
4: නෑ.
3: අපේ කණ්ඩායම දැන් හරිම සුරක්ෂිතයි. අපේ කණ්ඩායම දැන් හරිම ජයග්‍රාහී මානසිකත්වකින් ඉන්නේ කියලා කුසල් මෙන්ඩිස්ට කියන

0: පැනවෙන්නට කියන්න ඇතන
1: ජීත පරාජයක් කියල දෙසිය ගානක් ගහපු පාකිස්ථානයට ඒගොල්ලෝ තුන්දෙනෙක් එකතු වෙලා තමයි දෙසිය ගාන ගැහු තුන්දෙන හතර දෙනෙක් වයි දෙසිය පහළව අපේ එකොළොත් දෙනාම ගහල එකසිය ගාන
0: හන්නේ හොඳයි
1: ඉතින් මේ
0: බලන්න සහයෝගි
1: විලි ලැජ්ජයි මේ ලංකාවේ ක්‍රිකට් වලට වෙච්චදේ දැන් ඉතින් අර අපි හැමදාම මතක් කරනවා වගේ කාගේ වරදද මන්දා ඉස්සර නම් මැච් එකක් පරදිනකොට කවුරු හරි මේ කරේ එල්ලුවා ඒ පරාජය අතපියද ගත්තා
0: කමිටුව එකගේ හරි
1: ඔව් කමිටුව හරි කවුරු හිටියනේ කෝචගේ හරි
0: ඔව්
1: ආ ඉතින් පිටිකරු පුහුණුකරු ඔබට මතක නම් චන්දික හතුරු සිංහල ඉන්න කාලේ මැච් පරදිනකොට හතුරු සිංහ තමයි ඒවට වගේ කියන්න
0: ඕනේ හතුරා
1: එතකොට දැන් ගැරි කර්ස්ටන් වගේ කියන්න ඕනේ නැද්ද හා දැන් ඉන්නේ අලුතෙන් ගැරි කර්ස්ටන් නේ
0: ඔව්
1: එතකොට දැන් ඉන්නේ කෝචින් ස්ටාෆ් එක වගේ කියන්න ඕනේ නැද්ද
0: නෑ
1: ඒවත් ඔක්කොම Tamanට වාසි විදියට ෆෑන්ස්ලා හෝ කවුරු හරි අරන් තියෙන
0: බැරෙලා නැත හොඳයි කියලා
1: ඔව්
0: දානවා ඉතින්
1: බැරෙලා මුරලි කිව්වා මැච් පරදිනවා කියලා මැච් දෙකක් විතර ගියා මුරලිර බයිනවා ඉතින් ආයි මුරලිගේ මහත්මුතු පරම්පරාව මතක් කළා ඉතින් මුරලි කියන එක ඇත්ත වෙලා තියෙන්නේ අපේ අයගේ ක්‍රිකට් එක හදන්න බෑ ඔව් ශම්මි දසිල්ලාද මෙරාන් වික්‍රමරත්නද ලෝකෙට ක්‍රිකට් හොයාගත්ත එංගලන්තේ කවුරු හරි කෙනෙක් ආවත්
0: වැඩන්නේ
1: මේක හදන්න බැරි තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා
0: අර බලුවලිකට වෙච්ච වැඩේ නේද වෙලා
1: තියෙන්නේ හදන්න බෑ කොච්චර කරත් ඔච්චර තමයි ඈ ඩොමෙස්ටික් ගිහිල්ලා බෝල පලනවා වෙන වෙන ලීග් වලට ගිහිල්ලා අපේ ඉන්න හැම ටීම් ලීග් වලට ගිහිල්ලා 6 ඒවා ගහනවා 4 ඒවා ගහනවා විකට්ස් ගන්නවා තරගාවලියේ වීරයා වෙනවා මේ නැෂනල් ටීම් එකට දැම්මම
0: අනේ මන්ද මොකක් හරි ඒකේ දෝෂයක්ද දන්නේ නැහැ
1: පුස් වෙඩිලි
0: හා ටීම් එකට ආවට පස්සේ මොනවා හරි වෙනවා ඇති සමහරකට
1: වැඩක් නැහැ කියලා ඉතින් වෙන රටවල නැෂනල් ටීම් එකේ ගහන අය නැෂනල් ටීම් එකට උපරිමේ දීලා අනිත් ඒවා පුළුවන් නම් විතරයි ගිහිල්ලා ගහලා ඉන්නේ
0: ඔව්
1: අපේ අය මේ නැෂනල් ටීම් එක නෑ අනිත් ඔක්කොම ගහන. ගෙදරට සාධාරණ යන්නේ අර සමහර මිනිස්සු ඉන්නේ. ගෙදරට කිසිම වැඩක් නෑ. ගමට ඇවිල්ලා සමාජ සේවකී.
0: අත්තත්.
1: අන්නේ. මේ ක්‍රිකට් ෆෑන්ස් වගේ හෘද සාක්ෂිය. ඉතින් සමාවෙන්න.
0: අපිට තේරෙනවා දුක.
1: මොනවා කරන්නේ?
0: අපිට දැනෙනවා ඒ දුක.
1: මේව හැම නවත්තන්න පුළුවන්ම නෙමෙයි. කාටවත් ඉතින් දැන් බැලලා වැඩකුත් නෑ. ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා බෝඩ් උස්සන් හිටියට දැන් සම්මි මාමත් නැහැ.
0: ඔව්.
1: හිටියා නම් එයාගේ කරේ ඉල්ලල මේක නේ.
0: ෂේප් වෙන්න තිබ්බා.
1: ඔව්. දැන් ඉතින් අනේ මේ මහත්තයත් ගෙදරට ගලා. ඉතරේදී ආ ඔය කොලේ. මම නැතු.
0: වන්නතු.
1: මගේද ප්‍රශ්නේ. හතයි විනාඩි ඔව් හතයි විනාඩි 21යි වෙලා. අපි කතා කරමු රටම එකට ක්‍රිකට් ගැන කතා කරන එක පැත්තකින් තියලා. රටම එකට ජාතික ක්‍රියාන්විතය මතින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම කියන ප්‍රමුඛ කාරණාව මේ වෙලාවේ කතා කරනවා සමාජයේ. එවැඩුවෙන් තමයි 1927 කියන නම්බරයකට ඔබට ඇමතුමක් ගන්න කියලා යෝජනා කරන්නේ.
0: ඉතින් මේ ජාතික වැඩසටහන හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම බෙදාහැරීම් වළක්ව ගන්න ලංකාවේ ජනතාවව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් අපි හැමෝම අපේ යුතුකම වගකීම මේ විදිහට මිෂ්ට කරන්න නම් 1924 කතා කරන්න ඕනේ හැම පුද්ගලියෝ ගැන දන්නව නම් ඒගොල්ලන්ගේ තොරතුරු දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි නැත්තම් ඔයාට හිතනවා නම් ඔයා හැම බැහි වෙච්ච කෙනෙක් කියලා, ඔයා ජාවාරම් කරන කෙනෙක් කියලා, ඒත් කමක් නැහැ. 1924 කතා කරන්න.
1: ඒ වගේම විජේ නිෂ්පාදනය මතක් කරන්නම්. අපි කුළුබඩු ගැන කතා කරනකොට ලෝකෙම පිළිගත්ත කුළුබඩු නිෂ්පාදන ටිකක් අපිට තියෙනවා.
0: ඔව්. එතකොට ඔයාට පුළුවන් ගෙදර හදන කෑම එක හැමතැනම කන්න නැහැ. ඒත් ඒ හින්දා ගෙදර හදන කෑම එක ඒ විදිහට හදා ගන්නවා. විජේ නිෂ්පාදන වල තුන පහක් පාවිච්චි කරන්න ඕනේ. ගෙදරට අවශ්‍ය කරන ලුණු පැකට් එකේ ඉඳන් කෝපි එකේ ඉඳන් තේ පැකට් එකේ ඉඳන් මේ හැමදේම විජේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: 7:27 වෙලාව ලක්හඬ ගෝල්ඩන් වොයිස් එකට වොයිස් කරපු අය දැන් ඒගොල්ලන්ගේ තරඟවට පළවෙනි එක තාම යන්නේ.
1: පළවෙනි එකද
0: යන්නේ කියලාවත් දන්නේ නැතම්.
1: පළවෙනි එක තමයි.
0: ඔව් දැන් තරඟවට කීපයක් ඉස්සරහට දැන් තව පටිගත කිරීම එහෙම තියෙනවා.
1: ඔව්.
0: ඒවට එහෙම කෝල් එකක් එහෙම ආවේ නැති වුණා. හ්ම්. දැන් අපි හිතනවා දැන් අපි අර සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා.
1: ඔව්.
0: ටික දවසක් ගියාට පස්සේ කෝල් එකක් එහෙම නැතුණා අපේ මොරාල් අවුල්
1: වෙන්නේ. ඉන්ටර්වියු එක පාස්ද පෙල්ද?
0: ඔව් ඒ වගේ වෙලා ඇති. එහෙම එකක් නැහැ. තාම ෆස්ට් රවුන්ඩ් යන්නේ.
1: ඔව්.
0: හරි. සෙකන්ඩ් රවුන්ඩ්
1: එකේ. පළවෙනි අදියරේ ඉන්නේ. ඉඳ බය වෙන්න පණිවාරියම මට කෝල් එකක් එනවා.
0: ප්‍රැක්ටිස් කරන්න දිගටම ප්‍රැක්ටිස් කරන්න. තරඟයට එන්න බැරි වුණත් තරඟෙන් ඉස්සරහට යන්න බැරි වුණත් ප්‍රැක්ටිස් කියන එක නේද?
1: අනිවාර්යයෙන්ම වැදගත්.
0: ඔයාව හොඳ තැනකට ගෙනියන්න. 7:28

0: හතයි විනාඩි 31යි වෙලාව.
1: හා? හරි.
0: සැලරි එක දහණය වෙන වේගෙන් අපි නේද? කැලරි දහණය වුණා නම් අපි මේ වෙලාවේ සෞඛ්‍ය සම්පන්නම මිනිස්සු.
1: අනිවාර්ය.
0: මේක පෝස්ට් එකක් මම දැකපු. ඔයත් කල්පනා කරලා බලන්න ඇත්ත. සැලරි එක මේ ගන්නෝ මේ ඉවරයි. දැන් ඊයේ 10 වෙනිදා පණි ගත්තා ඉන්නවා නම් ආයි අහන්න දෙයක් නැහැ මේ වෙනකොට නේද?
1: වාස්ප වෙලා තියෙන්නේ.
0: ඔව් අමාරුවෙන් තව උන්නම් පොඩි ගාණක් ඉතුරු වෙලා ඇති. 10 ගත්තා අයගේ.
1: ඔව්.
0: 25 සැලරි ගත්තා අයගේ කතා කරලා වැඩක් නැහැ. සුන්බුන්වත් නැහැ.
1: හා?
0: නේ?
1: ඔව්.
0: ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැහැ සැලරි ගත්තා.
1: සැලරි හම්බුණා කියලා.
0: රයිට්. එහෙම තමයි වියදම් ටිකක් වැඩි ඉනේ. එතකොට වියදම් වැඩි නම් අපි දැනගන්න ඕනේ අපේ නේ යම් කිසි කන්ට්‍රෝල් එකක් තියාගන්න.
1: අනවශ්‍ය වියදම් කපා හරි.
0: ඔව්. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්. අනවශ්‍ය නේද? හමු වීම නවත්තන්න.
1: මට කොරෝනා කාලේ මතක්
0: වුණා. ඔව්. ඊයේ ගත්ත ටිකට් වල වාසනාව දංක ටික බලමු. සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගමු. ඊයේ සුබ දවසක් ලොතරැයිය මීන ලග්නේ ජයග්‍රහය අංක 48 50 61 ජය ලොතරැයිය ඉසේ දක්ෂරය අංක 4 9 6 5 අද සම්පත අංක 5 අංක 2 අංක 1 අංක 5 අංක 2 අංක 6 අංක 1 අංක 5 අංක 2 සී අක්ෂරය හදාන ලොතරැයිය තුලා ලග්නය ඒ වගේම ජයග්‍රහය අංක 24 31 56 සහ 58 ධන නිදානය පී අක්ෂරය අංක 8 අංක 26 අංක 72 සහ අංක 81 මෙගා පව ගත්තනම් යු අක්ෂරය ප්‍රසාද අංක 8 ජයග්‍රහය අංක අංක 1 අංක 11 අංක 53 සහ අංක 71 ගොවිසත ගත්තනම් ඩී අක්ෂරය අංක 1 අංක 11 අංක 24 සහ අංක 35 වගේ මහජන සම්පත අන්තිමටම අපි බලන ටිකට් එක සී අක්ෂරය අංක 8 අංක 2 අංක 6 අංක 1 අංක 5 අංක 2 ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවස් වයාගත් වාසනාවන්ත ටිකට් වල අංක ටික මතක් කරේ. ඉතින් අදත් සුපිරි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා. ඒ අතරවාරි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාගෙන් ගන්න රුපියල් 40ක් නේ කරන වැඩ ගොඩක් තියෙනවා. ඉතින් පෞගේ කාලේ ඊටාම විශේෂ පිරිස් වෙනුවෙන් මේ අත්‍යවශ්‍යම උපකරණ බෙදා දීම ගණනාවක් එහෙම සිද්ධ වුණා.
1: ඔව් ආයුබෝ ලොතරැය ගැන මතක් කරන වනං ඔයා මේ වියදම් කරන පුංචි රුපියල් 40 රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලොකු දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙත ලොකු දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ අර කිව්වා වගේ පහුගිය දවස් ටිකේ ලොකු සත්කාර ව්‍යාපෘති කිහිපයක්ම සිද්ධ කරා. ඒ මීහලදම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම, රාජාංගන ප්‍රදේශයේ රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සහ නිකවැරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලයට අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම. ඉතින් මේ වගේ සමාජ සත්කාර, ප්‍රජා සත්කාර සිදු කිරීමට ප්‍රමුඛත්වය ලබා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අවුරුදු ගෙවුණු මාසයේ කීපය තුළ ඒ වගේ ව්‍යාපෘති රැසක් සිදු කරලා තියෙනවා. ඉතින් ඔබට අදත් මතක් කරන්නේ රුපියල් 40ක් වේදන් කරලා රටේ මේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න කියලා.
0: 7:34
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්,
1: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තැඟි වැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමගල මාතර කුරුණෑකල දුරකථන අංක
2: 07732114 NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතයි විනාඩි 45යි වෙලාව. හරි.
1: කිමද මේ අරුමි?
0: මේ ඔය දන්නවද?
1: මොකද?
0: ඉන්දියාවේ අගමැති.
1: හරි.
0: පත්තුනේ ඡන්දෙන්නේ. හැබැයි පෞගිය දවසක මේ ඡන්දෙන් පත්තිච්ච අගමැතිවරයා ගැන ඉලොන් මස්ක් ඉතාම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.
1: හරිද?
0: එයා කිව්වා ඉන්දියාවේ සැබෑ පාලකයා ඒ රටේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෙවෙයි ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි කියලා. හරි?
1: හරි.
0: මේක කියපු ගමන් ඉලොන් මස්ක් එයාගේ එක්ස් ගිණුමේ සටහනක් තියලා කිව්වේ මේක නේද ඉතින් කට්ටිය දැන් අපි කියන්නේ අහවල් රටේ ජනාධිපති පසුපස ඉන්නේ අහවලා. අහවල් කවුරු හරි කියලා කියන්නේ. ඔව් ඔව්
1: නම් කියන්නේ
0: නැතුව. හරි. දැන් ඔය තමන්ට අයිති ස්ටාලින් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඉන්දියාවේ ආරම්භ කරන්න අම්බානි බාධා කරා කියලත් කියනවා. මාස්මේ චෝදනාව එල්ල කරේ හිතවත් අග්‍රාමාත්‍ය අම්බානි කියලා. එහෙමයි ඈ. හිතවත් අග්‍රාමාත්‍ය අම්බානි ඉන්දියාවේ සැබෑ ලොක්කා ඔබ බව නොදැන සිටීම ගැන මම නිහතමානීව සමාව ඇයිද සිටිනවා.
1: ඈ
0: නෝන්ඩිය දවද ඉන්දියාවේ ජනතාව මත පවත්වාගෙන යන ඒකාධිකාරී වෙළඳපොළ බලය ආරක්ෂා කර ගැනීමට අම්බානි උත්සාහ කරන බව තමයි චෝදනා කරන්නේ. ඒ කියන්නේ දැන් එයාගේ ස්ටාලින් එක දාන්න හදනකොට අගමැති මෝදි කැමති වුණත් අම්බානි කැමති නැහැ.
1: කැමති නැහැ.
0: අම්බානි තමයි චාණක්‍ය වගේ පිටිපස්සෙන් ඉන්නේ. හරි. රජුන් තනන එක්කිනා. හරි. එතකොට මේ මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ජියෝ සමාගමට ඉන්දියාවේ මිලියන 500කට අධික ග්‍රාහකින් පිරිසක් ඉන්නවා. එතකොට ඒ රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් ඔයා දැකලා ඉතින් ඔය කියන ජියෝ සමාගම ගොඩාක් ඇඩ්වර්ටයිසින් එහෙම කරනවා. එතකොට මෙතෙන්දි මෙයා කිව්වා දැන් මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න හදනකොට අගමැතිතුමාට ඇත්තරම කැමති වුණත් අගමැතිතුමාට වැඩ කරන්න වෙන්නේ එයාගේ කැමැත්තට නෙවෙයි අම්බානි කියන විදිහට ෆැනටන්.
1: ඒකනේ
0: කියලා තමයි කිව්වේ. ඉතින් මේ ඕනම රටක අපි දැන් ගත්තොත් ට්‍රම්ප් මහත්තයගේ පසුපසින් ඉන්නේ කවුද කියලා සමහර විට හෙලි වෙන්න පුළුවන්. එහෙම ඉන්නව වෙන්න පුළුවන් නේ. නමුත් මේක අර නිකන් නෝන්ඩියක් දානවා වගේ කිව්වම මේක ටිකක් එච්චර හොඳ එකක් නෙවෙයි. හිතවත් අග්‍රාමාත්‍ය අම්බානි.
1: අම්බානි අම්බානක කණ්ඩ
0: යන්නේ. අම්බානක අම්බානි ගන්නෑ මස්කයි දන්නේ අම්බානි. මේ නෑ ලෝකෙ ප්‍රබලම කියන්නේ ධනවත්ම මිනිස්සයා කියන මේ ස්ටේට්මන්ට් එක. ඉතින් ඒ නිසා මේක එසේ මෙසේ එකක් නෙමෙයි. එලොන් මස්ක් කියන්නේ මොලයක්.
1: එයා
0: යම්කිසි දෙයක් කතා කරනවා නම් නිකන් ඔහෙ ඇවිල්ලා මේ මේ මේ මේ මේ කවුද වගේ නේද? ඔහෙ කියවන්නේ නෑ. ඔව්. අර දැක්කා වගේ සමහරුයින්. ඔහෙ කියවන. නේ? එහෙම නෑ. එලොන් මස්ලා මේවා
1: කියන්නේ ඉතින් කරන වචනයක් ගන්න වග කියනවා.
0: වග කීමක් තියෙන්න ඕනි.
1: ඔව්.
0: අපි දන්නේ තියෙනවද කියලා. සාමාන්‍ය හිම තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව්.
0: ඉතින් දැන් මේකට අම්බානි හෝ අග්‍රාමාත්‍ය මෝදි දෙන රිප්ලයි එක මොකක්ද? ඕනනම් මේ දෙන්නට පුළුවන් එක්ස් ගිනුමේ සටහනක් දාලා මේකට රිප්ලයි එකක් දෙන්න. හැබැයි සමහර විට බොහෝ දෙනෙක් කියනවා මේකට මේගොල්ලෝ රිප්ලයි කරන එක නැහැ කියලා.
1: එහෙම රිප්ලයි නොකර හිටියොත් හොඳයි ඉතින්.
0: ඔය කියන්නේ සමහර චෝදනා වලට උත්තර දෙන්න යන්න හොඳ නැහැ.
1: ඇත්ත ඇත්ත.
0: නේ? සමහර චෝදනා තියෙනවා ඉතින් අර කියන්නේ අර පාර යන කොට බල්ලෙක් අපේ කකුල කෑවට නේ?
1: අපි කන්නේ නැහැ.
0: අන්න ඒ වගේ ඕනනම් මේක ස්කිප් කරලා ඉන්න පුළුවන්. ඒ නිසා මේක දිහා බලාගෙන ඉන්නෝ බොහෝ දෙනෙක් කියන්නේ නම් මේක මේ දෙන්න සත පහකට මායිම් කරන එකක් නැහැ කියලා.
1: හා
0: අපි බලමු එහෙම මොරාල් එකක් තියනවාද කියලා අම්බානි මහත්තයාටයි මේ අග්‍රාමාත්‍ය අපේ නරේන්ද්‍ර
1: මෝදි මහත්තයාටයි
0: මේක කියලා දෙන්නේ එසේ මෙසේ මිනිස්සෙ නෙමෙයිනේ එලොන් මස්ක්.

0: ලකන්න රේඩියෝ ITN
1: උදේ 7 වෙනි 53යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අපේ ගේළඟ එහා පැත්ත ගෙයක් තියෙනවා. ඒ ගෙදර උදේට දොරාරිනකොට අපේ ගෙදර මිනිස්සු හැරෙනවා. රෑට දොරවහනකොට අපේ ගෙදර මිනිස්සු ඒත් නිදන් ඉඳලා ඒත්
1: හැරෙනවා.
0: හරි, ඒ තරම් දොරේ සද්දි. ඔය අහල පහල ගෙවල් වල එහෙම ගේට්ටුත් ඇති ඒ වගේ. මෙහෙ ගේට්ටු අරනකොට ගේට්ටුවේ ඇලුමිනියම් දෙන කම්පැනිය දාන්න.
1: අන්න රහවල් පාරේ ගේට් එක ඇරියා.
0: ඒ කියන්නේ ඔය සමහර පරණ ගේට්ටු එහෙම නේ යකඩ ගොඩවල්නේ. දැන් ගේට් එකක් කියලා කියන්නේ ගෙදරක පෙනුම සහ ඔබේ තත්ත්වය පේන. දැන් ඔබේ තත්ත්වය පේන්නේ සමහරලාගේ ගෙවල් හදන්නේ.
1: ඔව් ඔව්.
0: වහලක්ම නෙමෙයි, හිසට නිකන් වහලක්ම නෙමෙයි. අත්තම කියන අපි ඉතින් නේද? අපි කවුද කියලා මැන ගන්නවා ගෙදරි.
1: ඔව්.
0: ඒ හින්දා සමහර පුංචි ගෙයක් තියෙන කෙනෙක් ගෙදරට කාවත් එක්කගෙන යන්නේවත් නැහැ ඔබ ඉන්න විදිහත් එක්ක. ඔෆිස් එකේ ලොකුවට ඉන්නවා. ඉතින් ඔබ හිතනවා ගෙදරට එක්ක යන්න බෑ කියලා.
1: ඔව්.
0: කොහොම නමුත් ඔය ගේට් එක කියලා කියන්නේ ඔබේ තත්වයට, ඔබේ ලස්සන ගෙදරට තත්වයක් එකතු කරන ඉතාම ප්‍රධාන අංගයක්. දැන් ඔය AWB රෝලර් ඩෝස් ගැන අපි පහුගිය දවස්වල කිව්වනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ රෝලර් ඩෝස් ඕන තරම් තියෙනවා. ලංකාවේ රෝලර් ඩෝ එකක් කරගන්න ඕන තරම් තැන්
1: තියෙනවා.
0: වසර 25ක විශ්වාසයත් එක්ක. ඔයාගේ දාන අලුත් ගේට් එකට වසර 10ක විශ්වාසය වගකීමක් එක්ක රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් උනත් දානවනම් මේගොල්ලන් තමයි කියන්නේ. කාට හරි බැරියර් එකක් දානවනම් දාන ඉලෙක්ට්‍රික් බැරියර් එක.
1: ක්වොලිටියට දාන්න
0: ඒක. ක්වොලිටියට දාන්න. ඒක රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරපු කාලේ ඉවරයි.
1: ඉවරයි.
0: දැන් ඇප් එකේ. ෆෝන් එකේ ඇප් එකේ තියෙන. හා? රිමෝට් එක නැති වුණා, රිමෝට් එකක් ඒව නැති වුණා කියන දන්නවනේ.
1: ඉවරයි ඉතින්.
0: හා? ඔය සිකියුරිටි කී ඔය දැන් අපි වාහනේ ගේම හිතන්නකෝ. ඉවරයි ඉතින් ආ. හරි.
1: ෆෝන් එකේ ඒව නැති වෙන්නේ නැහැ නේ.
0: ෆෝන් එකේ ඇප් එකෙන් කන්ට්‍රෝල් කරන ලංකාවේ පළවෙනි රෝලර් ඩෝස් අඳුන්නා දුන්නේ AWP රෝලර් ඩෝස්. හා? 0112 78 33 31. 0112 78 33 31. මේක තමයි නම්බර් එක. කෝල් එකක් දෙන්න. දීලා කතා කරගන්න. ඔයාලට කැමති විදියට, කැමති පාටකින් නේද? සවි ශක්තිය ගැන කිව්වොත් ආයි නම්බර් එකයි. මලකඩ ගන්නෙ නෑ. මේක තියෙනවා සිම් කෝඩඩ් එහෙම මේ තාක්ෂණේ පාවිච්චි කරලා තියෙන. ඒ හින්දා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලස්සන වෙනුමක් තියෙන AWP රෝලර් ඩෝස් ගැන මතක් කර. එවනම් අපි මේ පැයෙන් ඊළඟ පැයට යන්න. යන්න කලින් කියන්න ඕනේ පැල්වත්ත කිරි නිෂ්පාදන ගැන.
1: පැල්වත්ත කිරි නිෂ්පාදන ගැන මතක් කරොත් උදේට ඔයා බොන තේක නිකම්ම නිකං තේකක් වෙලා වැඩක් නැහැ. ඉතින් අපි හැම වෙලෙම කියන්නේ පෝෂණ ගුණය, නැවුම් කිරි රස, සෞඛ්‍ය ආරක්ෂිත බව, මේ හැමදේම එකට එකතු වෙච්ච පැල්වත්ත කිරි එකක් උදේ පාන්දරම ඔයා බිව්වොත් එහෙම දවසම හරිම ෆිට් එකේ ගත කරන්න පුළුවන්. ළඟම තියෙන සුපර් මාකට් එකෙන්, ග්‍රොසරි එකෙන්, කඩේකින් මේ ඕනම තැනකින් ඔයාට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.

0: ගුඩ් මෝනින් සුබෝදයසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. යුරෝපයේ කිව්වා අපිට මතක් වෙන්නේ මාර ලස්සන නේද?
1: දිවුණු
0: රටවල්. හැබැයි මේ ලස්සන යුරෝපයේ අවුරුදු 100 ගණන් තිස්සේ වැඩියෙන්ම වෛරයට පාත්‍ර වෙච්ච දරුණුම විදියට වදහිංසා විඳ ජාතියක් ඉන්නවා. එහෙම කිව්වම හිතයි. එහෙම වෙන්න විදියක් නැහැ.
1: ඒකනේ.
0: අපි කතා කරන්නේ යුරෝපයේ ඉන්න අවාසනාවන්තම ජන කොට්ටාශයක්. ජිප්සීස් ලගේ.
1: ඈ?
0: ජිප්සීස් කියන්නේ බෑන්ඩ් එක නෙමෙයි.
1: ආ බයෝ.
0: ජිප්සීස්? ආ? හරි. රෝමා.
1: රෝමා.
0: රෝමා ජනතාව. ඒගොල්ලෝ ඉන්නේ බෝල්කන් කලාපේ. ගොඩක් වෙලාවට.
1: හරි.
0: බෝල්කන් කලාපේ ඇතුලේ ජාතීන් අතර තියෙන ඔය වෛරය අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඒ හැමෝම එකතු වෙලා එක ජාතියකට වෛර කරනවා නම් ඒ තමයි මේ ඔය ජිප්සීස්ලා තමයි වෛර
1: කරන්නේ.
0: ආ. හොරු, යටකපන්නු, මායා කර්ම කරන අය කියන රාමුවෙන් එහාට ගිහිල්ලා බැලුවොත් මේ මිනිස්සුන්ගේ ඉතිහාසය ඇතුලේ තියෙන කඳුළු පිරුණු ඒ වගේම මාර්ම පුදුම හිතෙන කතාවක්. අවුරුදු 100 ගණන් තිස්සේ මේ ජිප්සීස්ලා මේ ආවි කොහෙන්ද කියන එක මුළු යුරෝපයේම ලොකු රහසක් වෙලා තිබුණා.
1: හරි.
0: 13 වෙනි සියවසේ ඉඳන් මෙයාලා ඔය බෝල්කන් කලාපේ හිටියත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේගොල්ලෝ වෙනම ජාතියක් කියලා.
1: හහ්.
0: මෙයාලා යුරෝපයට එන කාලේ මේ සෙල්ජුක් තුර්කිවරු. ඊට පස්සේ බයිසන්තියානුවන්.
1: ඈ.
0: බයිසන්තියානුවෝ.
1: ඈ.
0: අතන ලොකු යුද්ධයක් තිබිලා තියෙනවා.
1: හරි.
0: ඉතින් මුලින්ම ආපු ජිප්සීස් ලව දැක්කම මේරියන්ස් ලහයේ නැහැ. සෝරි. ඒ බෑන්ඩ් දෙකනේ. ජිප්සීස් ලව දැක්කම ඔය බයිසන්තියානුවන් ලහිතුවලු මේ තවත් තුර්කි ජාතිකයෝ ටිකක් කියලා. පස්සේ ක්‍රිස්තියානි යුරෝපයයි මුස්ලිම් තුර්කිවරුයි අතර යුද්ධයක් දරුණු විදිහට තිබිලා
1: තියෙනවා.
0: ඊට පස්සේ ඔය මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියන්නේ.
1: ඔව් ඔව් ඔව්.
0: කියලා නම දාලා තිනවා මේගොල්ලන්ට. හරි. කාලයක් ඇද්දි යුරෝපයට තේරුණා මේ ඉන්නේ තුර්කි ජාතිකයෝ නෙවෙයි කියලා. ඊට පස්සේ ග්‍රීක ජාතිකයෝ මෙයාලට තව නමක් දාලා තියෙනවා. ඇට්සිංගානි වගේ නමක් දාලා
1: තියෙනවා.
0: ඒකේ තේරුම අල්ලන්න එපා.
1: ඈ?
0: ඒ කියන්නේ සමාජයේ පහත්ම කුලයක් විදිහට.
1: ආ ආ ආ හරි හරි හරි. එහෙම.
0: ස්පර්ශ කරන්නවත් එපා. ආ? අන්ටචබල්ස් කියලා කියන්නේ.
1: ඔව් ඔව් ඔව්.
0: අන්න එහෙමයි විදිහට තමයි මේගොල්ලෝ සලකලා
1: තියෙන්නේ.
0: අදටත් නැගෙනහිර යුරෝපයේ ගොඩක් භාෂාවලින් මෙයාලට කියන්නේ සිගානි, තිගානි වගේ නම්. හරි. මෙයාලගේ සමේ පාට සාමාන්‍ය යුරෝපියන්ට වඩා ගොඩක් කළුයි.
1: හරි.
0: ඉතින් යුරෝපයේ අයත් අලුත් තීරයක් ගෙනාවා. මෙයාලාවේ ඊජිප්තුවෙන් කියලා. වැඩි කියන්නේ මේගොල්ලන්ට ලියන්න කියවන්න බැරි. හරි. මේගොල්ලෝ තනින් තැනට යන සංචාරක ජීවිතයක් ගත කරපු අය. ඒ කියන්නේ වඩ තීරණා නේද මෙහෙම. අර අපි කියන්නේ අයිකුන්ටක වගේ.
1: ඔව් ඔව් ඔව්.
0: හා? ඒ වගේ මේ පිරිසක් නෙමෙයි කියන්නේ.
1: ඔව්.
0: දැන් ඊජිප්තු ජාතිකයෝ ඊජිප්තියන් කියන වචනයෙන් තමයි ජිප්සි කියන නම හදලා තියෙන්නේ.
1: අහහ.
0: ඊට අවුරුදු 400ක් පුරාවටම මුළු යුරෝපයේම වගේ මේ ජිප්සීස්ලා හිතාගෙන හිටියා එයාලා නයිල් නදිය අද්දරින් ආපු අය කියලා.
1: හා.
0: 1760 මේ කතාව සම්පූර්ණයෙන් කණපිට
1: පෙරලෙනවා.
0: අහඹු සිදුවීමක්. හොලන්දේ ඉගෙන ගන්න ගිය හංගේරියානු ශිෂ්‍යයෙක් හිටියා. එයාගේ ගෙදර වැඩ කරපු ජිප්සීස් ලගින් එයා වචන කීපයක් ඉගෙන ගත්තා. දවසක් මේ කැම්පස් එකට ආපු ඉන්දියානු සිසුන් දෙන්නෙක් එක්ක මේ එදින කතා කරනවා මේ ශිෂ්‍යයාට ඇහෙනවා. පුදුමයකට වගේ අර ඉන්දියානුව කතා කරන භාෂාවයි ජිප්සීස් ලගේ භාෂාව අතර මාර සමානකමක් තිබුණා. මේ ශිෂ්‍යයා මේක තමන්ගේ යාළුවන්ට කතන්දරයක් විදිහට කිව්වා. මේ කතාව කටෙන් කට ගිහින් අන්තිමට ජර්මන් පත්තරකාරියෙක්ට අහුණා. පත්තරකාරියෙක්ට අහුණා කියන්නේ
1: ඉවරයිනේ ඉතින්.
0: පත්තරේ දැම්මා වගේ. එයා 1776 දී මේ ගැන පත්තරේ ලියුවා. ඒක දැකලා යුරෝපයේ හිටපු භාෂාවේදීෝ මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. අන්න එදා තමයි අවුරුදු 400ක් තිස්සේ තිබ්බ ඊජිප්තු බොරුව කුඩු කට්ටම් වෙලා ගියේ. මෙයාලගේ නියම මහගෙදර කොහේද? කොහේද?
1: ඉන්දියාවද?
0: ඉන්දියාව. ජිප්සීස් ලගේ මේන් නේද? අපි කියන්නේ ප්‍රධාන මේ බලකොටුව එහෙම නැත්නම් අනේ උපත වගේ සිද්ධ වෙච්ච නේ?
1: හෝම් ටවුන්.
0: මෞබිම. ඉන්දියාව කියන්නේ. හා? ඉතින් ওই ජිප්සීස්ලා ගැන තව ඕන තරම් දේවල් කියන්න පුළුවන්. අදටත් ජිප්සීස්ලා කියන්නේ ওই යුරෝපයේ මිනිස්සු නේද? මේ ටිකක් ඔය ටිකක් නර කියන්නේ වහලුන් විදියට සලකන.
1: ඔව් ඔව්.
0: ගෙවල් ඇතුලේ වැඩ කරන. පිරිමි වහලුන්ව ගොඩක් වෙලාවට ඔය මේ ගොඩ ලොකු ලොකු ප්‍රශ්න වලට එහෙම මේ භාජනය කරා. ඒගොල්ලන්ගේ වර්ගයාබෝ කරන්න බැරි
1: කරා.
0: ඊට පස්සේ ගෑනු අහලුන්ව අමුත්තන්ගේ ලිංගික අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කරා. හරි. දැන් චිප්සි වහලෙක් සාමාන්‍යයෙන් ඌරෙකුට සමාන කළා කියලා කියන. හොඳ වැඩුණු ඌරෙක් සහ ජිප්සි මිනිස්සෙක් පිරිමියෙක් සමානයිලු වටිනාකම. අලුත බැඳපු ජෝඩුවක් වයින් බැරල් කීපයකට සමාන කළා තියෙන. පොඩි දරුවෙක් ජිප්සි කොල්ලෙක් තඹ වාදන දෙකයි. කාටරි ගන්නවා නම් එහෙමයි. හුවමාරු. ආබාධිත ජිප්සි කෙනෙක් මීපැණි වාදනයක්. ඔව්. මේ 10 වෙනි සියවසේ මැදපාගි වෙද්දි කාර්මික විප්ලවයට පස්සේ ඔය මැෂින් වලින් වැඩ කරන්න පුළුවන් වුන නිසා වහල්ලුන්ගේ අවශ්‍යතාවය අඩු වුණා. හා?
1: හරි.
0: ඒ ජිප්සිස්ලාගේ ඉතිහාසය ගැන කිව්වේ. ඉතින් ඕක ලොකු කතාවක් මේ බොහොම කෙටි කරලා කිව්වේ. ඉතින් සමාජ මිනිසුන්ව කොන් වෙන විදිය. දැන් අපි ওই බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය ගැන අහනකොට අපි කියලා තියෙන ඔය නේද? වර්ග හතරකින් ඒ කාලේ මිනිසුන්ට සැලකුවා
1: කියලා.
0: අහලා තියෙනවනේ? ඔව්. වෛශ්‍ය, ශුද්‍ර, බ්‍රාහ්මණ නේ හැමෙම් කියලා අහලා තියෙනවනේ. ඉතින් අර ඒ වගේ මේ යුරෝපයේත් එහෙම දේවල් තිබිලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේ ඉන්දියාවේ ලංකාවේ තමයි මේ කුලභේද. එහෙම නැහැ.
1: එහෙත් තිබිලා.
0: ඒ රටවල තිබිලා තියෙනවා. ඒවැ විවිධ ස්වරූප වලින් මේ කාලවල සමාජයට එළියට ඇවිල්ලා
1: තියෙනවා.
0: නමුත් ලෝකෙම මේ කවුරු කොහොම එහෙම කළත් අතීතයේ අපි දැන් නම් විශ්වාස කරනවා එහෙම එකක් ඕනේ නැහැ කියලා.
1: ඔව්.
0: ආ කුලභේදයක් ඕනේ නැහැ. නේ?
1: අනිවාර්ය මොකටද කුලභේදයක්?
0: මේ අපි ඔක්කොම මිනිස්සුනේ කියලා හිතනද? හැබැයි දැන් යුරෝපයේ ගත්තම ගොඩාක් වෙලාවට ඒ කියන සංස්කෘතිය ඒගොල්ලෝ ඇවිල්ලා වගේ දැනෙනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙම එකක් තියෙනවා නේ.
1: හැබැයි
0: ඒත් කළු ජාතිකයා සහ සුදු ජාතිකයා අතර පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
1: කළු ජාතිකයා පොඩ්ඩක් පහත් කරලා වගේ තියෙනවා
0: නේද? තාම තියලා තියෙන හැම රටවල් තියෙනවා. ඔය සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම මතක් වෙනවා මට. සුදු ජාතිකයෝ කළු ජාතිකයෝ ප්‍රශ්නේ ඉඳන් සිම්බාබ්වේ ක්‍රිකට් එහෙම නැතුනේ.
1: නැතුනේ.
0: තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. හා? දකුණු අප්‍රිකාවේ නේද නෙල්සන් මැන්ඩෙලා වගේ නායකයෝ ගැන.
1: ඔකේ.
0: ඊට පස්සේ මේ කවුද මාටින් ලූතර් කිං වගේ
1: නා
0: ඒ වගේ චරිත මේ මේ මේ මේ කතාවට ගලපන්න පුළුවන්. අතයි විනාඩි 11 ඉඳලා.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සන්ධ්‍යයේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සන්ධ්‍යය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: මේ පැය මොනව මතක් කිරීම. සුරේකිමු මගතොට.
5: ඔබ දන්නවද? ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන

0: වෙරිවිලා
1: විතරන්නේ ඇලිලා
0: තුමයි හන්නේ පහදලා බලන්නකො මං හදන්නා විජය කීරි මාළු කරි
2: වෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු
3: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හන හද බලා ගන්න.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: අටයි විනාඩි 23යි වෙලා. පාටි තිබ්බ මේ පහුගිය සතියන්තේ මට. මම මේ පාටි වලට ගිහිල්ලා කලින් ගෙදර ගියා.
1: අනේ.
0: මම දැක්කා ඒ කියන්නේ පාටියට එනකොට තිබුණ ෆ්‍රෙෂ් එක මම ගෙදර ගිහිල්ලා ආයේ කන්නාඩි ළඟට ගියාම ඒ ලස්සන මිනිසා තාම ඉන්නවා කියලා.
1: කඩපතිස්සරා දිස්සුනාද?
0: කාලෙකට පස්සේ මම මාව ලස්සනට දැක්කා.
1: අනේ.
0: පාටිය කියලා ලස්සන ගෙදර යනවා.

0: අපි වයිෆාන පාඩි රී රැද්ද මංකෝ ගියා පාඩි රීල තම කෙලින් ආපු දවස් සම්මතක තිබෙන අදනේ ඔය
1: මනුස්සෙක්ක ගියා.
0: ඔව් මොකද දැන් මං ඔය පහුගිය සතියන්දේ මං තීරණය කරා අපි හැමදාම ඉවත් වෙනු ඉවත් වෙනු ඉවත් වෙනු කියලා කිව්වට අපි ඉවත් වෙන්නේ
1: නෑනේ.
0: අපි අර කියනවනේ ඔවා දෙනු පරහට තමා සම්මතේ පීඨා සිට. ඒක පොඩායි මතක් වුණා. දැන් මද්රව්‍ය කියන එක ඇඟෙන් අයින් කරාම ජීවිත වලින් අයින් කරාම මිනිස්සු කොච්චර නේද
1: වෙනස්ද?
0: ඔව් සුන්දර මිනිසුන් මේ සමාජයට බිහි කරන්න පුළුවන්. දැන් ඔක තමන්ගේ දිනචර්යාවට ඇප්ලයි කරලා බලන්න. යාළුවෝ ඕන තරම් ඉන්නවා. ඔය මිනිස්සු ගොඩාක් වෙලාවට බලවත් නම් ධනවත් නම් මොකක් හරි දැන් මාධ්‍යවේදීවල කිව්වම කොහොමත් මිතුරන් වැඩි අපිට.
1: වැඩි ඔව්. ප්‍රසිද්ධිය තියෙනවා.
0: ප්‍රසිද්ධිය කෙසේ වෙතත් අපි අසුරු කරන්න ලැබෙන අවස්ථා වැඩි නේ.
1: නෑ මං කියන්නේ මිනිස්සු අර ප්‍රසිද්ධියට ආශ්‍රය කරනවානේ.
0: ඔව්. එනකොට අපිට එන පාටි ප්‍රමාණය වැඩි.
1: ඔව්.
0: ඉතින් වියදමත් එඩි. පාටි යනවා කියන්නේ නිකන් යන්න බෑ.
1: බෑනේ.
0: අසංක. මගේ යාළුවෙක් කියන අසංක එන අසංක. කිව්වම එතනට ගියාම අපි වියදම් කරන්න බෑ. අසංක වගේ වියදම් කරන්න බෑ. එතකොට එහෙම තියෙනවා. හරි ඔය ඔක්කොම මේ කතාව මං මතක් කරේ අපි මොනවා කරත් අන්තිමට අතේ සල්ලි වියදම් වුණත් ඒවා අපිට හම්බ කරන්න පුළුවන් කියමු. මද්ද්‍රව්‍ය ඇඟට දාගෙන ඒ හරහා ශරීරයට නේද අපේ අභ්‍යන්තරයේ වෙන විනාශය අපිට ආයේ රිකව කරන්න බෑ. මානසිකව අපිට වෙන නේද ඊට පස්සේ සමාජයට අපිත් එක්ක බැඳුණු ආදරණීයන්ට අපෙන් වෙන අසාධාරණකම් නේද? ඒවා විනාශ කරගන්න අපිට මේකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ රටම එකට ජාතික වැඩසටහන වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු කියලා.
1: ඔව්. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒ වෙනුවෙන් බෙහෙත් තරම් දෙනවට වඩා ඒකට යොමු වෙන්න හේතුව හොයලා ඒව වළක්ව ගන්න එක තමයි ගොඩක්ම වැදගත් දේ. ඉතින් ඒ හින්දා අපි කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නම් අපි ඒගොල්ලන් එක්ක චුට්ටක් කතා කරලා ඒගොල්ලන් අධ්‍යාපනයේට සංගීතයේට ක්‍රීඩාවට වගේ අංශ වලට යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ 19:24 කෝල් කරලා ඒගොල්ලන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන පාර පෙන්වන්න පුළුවන්. දැන් යොමු කරලාට පස්සෙත් එහෙම නිකන් වෙන වෙන්නේ නැත්තම් 19:24 කතා කරන්න.
0: 19:27 තමයි නම්බර් එක. ඒ වගේ මතක් කරනවා අපි විජේ නිවසින් එන ගොඩාක් නිෂ්පාදන තියෙනවා ගම්මිරිස් කුඩු පැකට් එක කියලා කිව්වම. ගම්මිරිස් දාලා හදන කෑම වර්ග තුනක් කියන්න මට.
1: චිකන්. පොලස්. අඹ. අඹ මාළ.
0: පොල් සම්බෝල. ගම්මිරිස් වර්ණම ඒ රසේනේ. ඒ ඕනේ. ඇඹරල් ලච්චෝරුව. අඹරල් අච්චාරුවක් වුණත් ගම්බිරිස් ටිකක් ඕනේ. ඊට පස්සේ විනාකිරි ටිකක් එහෙම දාලා ඕන සීනි පොඩ්ඩක් එහෙම දාලා ඔක කොටලා ගත්තත් හොඳයි. සමහරවල් පොඩි පොඩි කෑලි කපලා කලවම් කරලා ගන්නලා තියෙනවා. අපි මේ ඕනම එකක් සාමාන්‍ය පොඩි කෑමක් වුණත් ලොකු එකක් වුණත් ඕනම එකක් හදාගන්නකොට මේකට පාවිච්චි කරන කුළුබඩු තමයි ප්‍රමුඛතම කාරණාව වෙන්නේ රසය කියන සාදකීදී.
1: ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට කියන්නේ නිතරම විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. රස ගුණ සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම ඉහළයි. ඉතින් ළඟම තියෙන මේ ග්‍රොසරි එකේ ෆාමසියෙන් ගන්න බෑනේ නේ? ෆාමසිය නැහැ. එතකොට සුපර් මාකට් එකේ මේ හැමතැනම ඔයා නම බලනම ගන්න ඕනේ නිෂ්පාදනේ තමයි විජේ නිෂ්පාදන.
0: වසර ගණනාවක් තිස්සේ ලංකාව වෙළඳපොළ ආක්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් දැන් ලෝකෙ කොහේ ගියත් ඔයාට විජේ නිෂ්පාදන ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අපේ රසය දැන් ලෝකෙටම බෙදන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න එපා. ඒ ක්වොලිටි එක උපරිමයෙන්ම තියෙන නිසා තමයි දැන් ලෝකෙම එහෙම ඉල්ලුමක් විජේ නිෂ්පාදන වලට ලැබිලා.

0: අද 8:31
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ලකන්ඩ රේඩියෝ ITN

0: එකම ලොතරැයිය DLB වාසිත ගට්පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: කිං කාලීඩ් කිං කාලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේක තියෙන්නේ සෞදිය. සෞදිය මේ වෙලාවේ ගිනිගන්න රටක් නේ. මේක කලාපයට විතරක් නෙමෙයි ලෝකයටම බලපාන හේතුවක්. හොඳේ මතක තබා ගන්න, ඔබ හොඳින් මතක තබා ගන්න.
1: මතගයු.
0: හරි. සෞදියේට ප්‍රශ්නයක් කියලා කියන්නේ අපිට මේ සෞදිය පුරන්න බෑ. ලෝකයටම මේක බලපානු. අපේ රටටත් මේක අවුලක්. සෞදි අරාබිය කියන්නේ ලංකාවේ විදේශ නේද? විදේශ ශ්‍රමිකයෝ වැඩිපුරම ඉන්න රටක්. ප්‍රධාන රටක්.
1: ඔව්.
0: ඔය සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. එයාට මරණ දඬුවම හිමි වෙන්නේත් එයා සෞදිය සේවය කරමින් ඉන්න අතරතුර.
1: ඔව්.
0: අවුරුදු 24යි එයාට. ලාංකික ඉංජිනේරුවා. අනෝජන් බේරගන්න ලංකා දූත පිරිසක් ඒ රටටත් ගිහිලා තියෙනවා.
1: ඔව්.
0: දැන් සෞදිය ගිනිගන්න රටක් කියලා කිව්වට දැන් ඒ රටේ ගුවන් තොටුපළ බල් වලට පවා ඉරාන සහය ලබන ඔය හූති කැරලිකරු මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. නවත්තන්න නැතුව ගහනවා. සෙන්සුරාදා සෞදි අගනුවර රියාද් වල කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගැහුවා. අවම වශයෙන් 12 දෙනෙක් විතර මැරුණා කියලා මතකයින් කතාවක් ගියා. 309ක් විතර තුවාල ලැබුවා. මියගිය පිරිස අතර සෞදි ජාතිකයෝ 4 දෙනයි, බංග්ලාදේශ ජාතිකයෝ 3යි, එක්සත් ජනපදයේ, ජෝර්දානයේ, පලස්තීනයේ, සිරියාව, සූඩානයේ, හරි, ඊජිප්තු වගේ රටවල අය ඉන්නවා. එතකොට සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ගැන තහවුරු කරලා තියෙනවා. එතකොට මේ නැවත දැනුම් දෙනකන් ගුවන් තොටුපළේ වැඩ කටයුතු වෙන්නේ නැහැ. හරි. 2015 මැයි මාසෙන් පස්සේ මේ රටේ වාර්තා වූ දරුණුතම ප්‍රහාරය තමයි මේ. සෞදි නායකත්වයෙන් හමුදා සන්ධානයේ මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට දැන් ප්‍රතිඥාවක් දීලා තියෙනවා. මේකද මේක යුද්ධ අපරාධයක්. යුද අපරාධයක්.
1: ඔව්.
0: ඉතින් දැන් මේක ලේසි පාසු ප්‍රශ්නයක් නෙමෙයි ලෝකෙට. මොකද මේක සෞදි අරාබි ඉලක් කරගෙන මේ ගහන ගැහිල්ල රතු මුහුදේ වෙරළ තීරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ කීපයක් සටන්කරුවන් මේ අතරපත්වීම නේද? මේ වගේ දේවල් ගොඩකට බලපාලා
1: තියෙනවා.
0: එතකොට ඉස්සරහට තෙල් මිල ඉහළ යාම නේද? නැවත නැවතත් ඉහළ යන්න පුළුවන් කියලා හැමෝම කියනවා.
1: හරිසෝ.
0: රුසියාවෙන් තෙල් ගන්න රටවලට සම්බාධක පනවලා තියෙන ඇමරිකාව ලෝක ඩීසල් මිල ඉහළ යාම නිසා නැවත රුසියාවෙන් තෙල් මිල දී ගන්නවා. ඉතින් එහෙමනම් මේ අර්බුදය ලෝකේ බලවත්ම රාජ්‍යයට පවා දැන් හොඳින් දැනලා
1: තියෙනවා.
0: එතකොට අපිට මේක කොහොම දැනෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා. මේක ලංකාවට අර්බුදයක් වෙන්නේ තෙල් මිල ඉහළයාම එක්කම ලාංකිකින්ගේ රැකියාවලටත් මේ ගැටුමෙන් අහිතකර බලපෑමක් වෙන්න පුළුවන් නිසා.
1: ඔව්.
0: එක පැත්තක් නෙමෙයි දෙපැත්තක් තියෙනවා. තෙල් ගියොත් නම් මොකක් හරි මැච්චක් ගහලා තෙල් ටික අපි අල්ලන් හිටියා කියමු. QR දාලා පොලින් දාලා මොකක් හරි කළා. ආ. එතකොට දැන් රටට එන්න තියෙන ඩොලර් වලටත් නේද මෙහෙර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. ආ.
1: ඔව්.
0: ඒ නිසා වසර ගණනාවක් පුරා මේ දාම හොඳ සාමකාමීව එහෙම නැත්නම් මේ වගේ දරුණු ප්‍රහාරයකට ප්‍රහාරවලට එල්ල නොවි තිබ්බ හොඳට තිබ්බ සෞදියටත් දැන් ඔන්න යුද ප්‍රශ්න. අපිත් එක්ක කවුරු හරි හොඳින් යනවනම් මේ මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් නේ. තව කට්ටියක් ඉන්නවා. එක එක එක්කෙනෙක් දෙන්නෙක් ගහගත්තනේ දැන් හතර පහ දෙනෙක් ගහගෙන දැන් ලොකු අවුලක් වෙන්නයි යන්නේ. රයිට් අප් බලාගෙන ඉමු. කොහොම නමුත්
1: අහිංසක අපිටමයි වෙන්නේ.
0: තෙල් මිලේ බලපෑම අපිට
1: මෙතනට කියාම ඔයාට දැන් ඇහේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් පෙනීමේ හරි නැත්තම් වෙන මොකක් හරි ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කල් දාන්න එපා. අපි මෙතනට යන්න කියලා කියන්නේ එතකොට ඔයාට කල් තියාම ඒකට විසඳුම් අරගෙන ඇහැ හොඳටම පරිස්සම් කරගෙන ඇහැක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට කියාම ඔයාට පුළුවන් මෙන්න මේ සේවාවන් ටික කරගන්න. ඇසේ සුදිවත් කිරීමේ සත්කම, එතකොට ළමාක්ෂී සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගයන් ශදී වැඩියා සයින ලුක්මා සයින මෙන්න මේ හැම දෙයක්ම එකම බහලා කැටින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සෝදශීලී සේවාවක් තියෙනවා. නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න 0706 478 478 0112 785 858 යනවනම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි ඇඩ්‍රස් එක.
0: ඒ ලෙන්ස් ටික IKEA හොස්පිටල් එකේ මතක් කරේ. ඉතින් මේ පණිවිඩේ වලට ඇහුණා. ඔයා විතරක් අහලා මේ පණිවිඩේ නේද? මේ භුක්ති විඳින්න එපා. මේ කියන පහසුකම් මේ කියන සේවාවන් සම්බන්ධ මේ තොරතුරු තව කෙනෙකුට දෙන්න. මොකද එයාගේ ඇස් දෙක සනീപ කරගන්න. ඔයාට දෙන්න පුළුවන්. මේ වචනකින් හරි මේ දෙන්න පුළුවන් පුංචි උදව්ව හරිම වටිනවා.

0: ලකන්න රේඩියෝ ITN ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. ඔය අහන මේ 85ම දන්න ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. දෙන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද? වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: අටයි විනාඩි 56යි අපි ඊළඟ පැයට යන්න ඕනේ. ඔයා දැක්කද මැච් එකේ අපේ මහීස් තීක්ෂණ බෝලින් බෝල් කරන මේ ඇක්ෂන් එක වෙනස් කළා
1: නේනේ?
0: නේද? ඔයා දැක්කනේ?
1: නේනේ. මට බලන්න බැරි වුණානේ. අපිට පොඩක් කරලා බලන්න.
0: එයා බෝලේ අර සුනිල් නාරායණුයි ඒ වගේම බෝල් කරන කෙනෙක් ඉන්නවා තව පිටරට සිකන්දර් රාසා. ඒ දෙන්නා වගේ බෝලේ මෙම හංගගෙන ඇවිල්ලා තමයි
1: දාන්නේ. ආ
0: හරි හරි. ඒක දැන් මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ එහෙම හංගගෙන ඇවිල්ලා දාලා විකට් ගන්නවා. අපේ එක්කෙනා හංගගෙන ඇවිල්ලා දැම්මම
1: ඒගොල්ලෝ හයේ
0: ගන්නවා. දැන් අපිට පේන්නේ තීක්ෂණ බෝලේ දාන්න එනකොට බෝලේ. හැබැයි බැට්ස්මන් අපිට පේන්න උඩින් යනවා.
1: එයා හැංගුවාට අර උඩ ගියවලු.
0: ඔව්.
1: හරි හරි.
0: බැට්ස්මන් ඒ බෝලේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න අයයි මැච් එක බලන්න ඔක්කොටම පේන උඩි. එතකන් අර යා හංගගෙන ඉන්නේ.
1: හංගගෙන ඉනෝ හොරා වගේ.
0: හරි. මේ ඇක්ෂන් එකක් වෙනස් කරලා බැලුවා මින් මෑන් සරගියේ නැහැ. වෙන්දර වැඩිය බඩා ගන්නවා. දෝතට ගන්නවා කියලා බැට්ස්මන්ලා. අපේ බෝලස්ලා.
1: අනේ බෝලේ.
0: මේ අපේ අයගේ තියෙන ප්‍රශ්නේ මොකද දන්නවද? අතරේන එක බෝලයක්වත් අල්ලන්නේ නැහැ. ඊයේ කැච් කීපයක් අතෑරියා නේ. ඉතින් ඔහොම බෑ ක්‍රිකට් ගහන්න මඩ හරි අල්ලන්න නම් හොඳයි කියලා අපේ ගම්වල කියන ඉස්සර අපේ අතින් කැච් එකක් මිස් වුණා ලොකු අය ළඟට ඇවිල්ලා කියන මල්ලි උඹ හොඳයි මඩ හරි අල්ල. මේ අපි යන් ඊළඟ පැයට
1: යන් යන්.
0: අපි යන්න කලින් මතක් කරනවා පැල්ලත යෝගට් ගැන ඔබට.
1: ඔව්. යෝගට් එකක් කනවා වුණත් පෝෂණ ගුණය නැවුම් කිරි රසය වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම තියෙන යෝගට් එකක් තමයි අපි ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔබට මතක් කරනවා යෝගට් එකක් ගත්තත් අයිස්ක්‍රීම් එකක් ගත්තත් බටර් එකක් ගත්තත් කිරි පිටි ගත්තත් පැල්වත්ත නිෂ්පාදනම තෝරගන්න කියලා.
0: ඒ වගේම විජය නිවසින් එන විජය තේසා කෝපි ගැන මතක් කරන්න. මේ ඔයාට කෝපි එකක් බොන්න අවශ්‍යතාවයක් තියෙන ඕනම් වෙලාවක මතක තියාගන්න විජය කෝපි. ඇයි ඒ අපි එහෙම කියන්නේ? සුවඳ පාට නේද
1: රසය
0: මේ සියල්ල අතින් විජය නිවසින් එන මේ විජය කෝපි එක හොඳම ප්‍රමිතිනුතු තියෙනවා. තත්ත්ව සහතික සියල්ල තියෙනවා. හරි. ඒ නිසා වඩා හොඳ කෝපි එකක් බොනවා නම් විජය කෝපි එකක් කියන එක මතක් කරනවා.

0: වෙලාව පෙරවරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රිවෝල්වර් අවියක් සහ පතරුම් හයක් සමග සැකකරුවෙකු වීරකැටිය පොලිසිය මගින් අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ වීරකැටිය කිංචිගුණේ ප්‍රදේශයේ කළ වැටලීමකදී වයස අවුරුදු 35ක් වන සැකකරු මැදමුලන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වීරකැටිය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරනවා. මේ අතර පිස්තෝලයක් සහ හෙරොයින් මත්කුඩු සමග සැකකරුවෙකු අත්තරංගොඩ ගැනීමට කොස්ගොඩ පොලිසිය සමත් වුණා. කොස්ගොඩ පැලෑගස් පළාත ප්‍රදේශයේදී මෙම අත්තරංගොඩ ගැනීම සිදුව තිබෙන්නේ. පිස්තෝලයක් පතරුම් ගැබක් පතරුම් දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් සොයා ගැනුණා. වයස අවුරුදු 29ක් වන සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. රුසියාව සහ යුක්‍රේන අතර පවතින යුද ගැටුම් මැදේ දෙරට අතර බලශක්ති අටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර නැවැත්වීමේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඒසියටුත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙම ප්‍රකාශය යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කිටද හදිසි සහ පුදුම සහගත පුවතක් වී තිබෙනවා. ඔහු පවස ඇත්තේ අමරිකානු පාර්ශ්වයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂා කරන බවයි. රුසියාවද මෙම එකඟතාව සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. යුක්‍රේනයේ බලශක්ති අටිතල පහසුකම් වලට රුසියාව එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමටද තම රට සූදානම් බව සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පසුවද යුක්‍රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත රුසියානු ප්‍රහාර එල්ල වූ බව යුක්‍රේන බලධාරීන් සඳහන් කළා. ඒ අනුව ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය දෙපාර්ශ්වය විසින්ම ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් අවධානය යොමුව තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: මොකක්ද අර ඈතින් පේන්නේ?
1: මොකද්ද?
0: ඉන්න බබාට කෝල් එකක් කරන් කියන්න.
1: බබාට?
0: වයිෆ්ට.
1: බබා.
0: ක්‍රිස්ටෝපර් කොලම්බස්. අද වගේ දවසක. එයා බැලලා හිටියේ නෑ වෙලාවට. අපි මේක මීට කලින් දවසක කියලා තිනෝ. ක්‍රිස්ටෝපර් කොලම්බස් බැඳලා හිටියා නම් එයාට එයා කරපු වැඩවලින් භාගයක්වත් කරන්න වෙන්නේ
1: නැහැ. කරන්න වෙන්නේ නැහැ කවදාවත්.
0: අපිට වෙච්ච එක තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් කොලම්බස් ගියානේ දේශ නේද? ගවේෂණයේ සඳහා විවිධ තීන්දුව తీරන ගන්නකොට ගෙදරින් එළියට බහිනකොට බැඳලා හිටියා නම් වයිෆ් යන්න දෙන්නේ
1: නැහැ. ලොකේෂන් දාන්න කියන්නේ කාගෙත් එක්කද යන්නේ?
0: නැත්නම් මාවත් එක්කන් යන්නද? මං කොහොමද තනියෙන් ගියතුලට ලයින්නේ? මෙන්න බාව ගින්දර තියලා ඔයා එමෙ විත්ත
1: බරි. අපි අම්මලා කිව්වා මේක කරගන්න.
0: මම යනවා අම්මලා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වෙන්න තිබ්බේ නේද?
1: ඔව්.
0: එයා බඳලා හිටියේ නැති හින්දා විසඳුනා කියලා අපි කිව්වනේ. අපි කාලෙකට කලින් මේ ගැන කිව්වා.
1: ආ.
0: ඉතින් කොලම්බස් දැන් මේ මෙහෙම යනකොට එක පාට එයා දකින්න.
1: ආ.
0: මොකද්ද මේ? කියලා දැකලා එයා එක පාට
1: කම්පියුසෙනා.
0: ඔව්. එයා හොඳේලාට බඳලා හිටියේ නැත්තේ. බඳලා හිටියේ නැව කෝල් එකක් දාලා මැනික හම්බුණා මං හොයපු දේ හම්බුණා එහෙම කියන්න ඉඩ තිබුණා නමුත් එයාට මේ දැකපු දෙයින් පව එයාට කියන්න කවුරු తిරි නෑ එයා තවදුරටත් කරේ මොකද්ද මේ
1: කියලා හෙව්වා
0: ඔව් ටික ටික ළඟට ගියා ළඟට ගිහින් බැලුවා මෙන්න මෙන්න ඇමරිකා මහද්වීපේ
1: තියෙනවා බබලු
0: වව් යස් මං ඒක කළා මැනික කියන්න කෙනෙක් නෑ
1: හොඳ වෙලාවට
0: හරි ක්‍රිස්ටෝපර් කොලම්බස් 1492 ඔක්තෝබර් 12 වෙනිදා
1: හරියටම අද වගේ දවසක
0: තමයි ඇමරිකානු මහද්වීපයට ළඟා වෙලා ඒක හොයාගත්ත එහෙම නැත්නම් ඒ ඓතිහාසික දවස කියලා නම් කරන්න පුළුවන් ඒ දිනේ උදා කරගත්තේ අද වගේ දවසක. ඉතින් ඒ නිසා කොලම්බස් ඩේ කියලා වර්තමානයේ ඒක සමරනවා. කොලම්බස් ඩේ තමයි අද.
1: කොලම්බස් ඩේ
0: ඔක්තෝබර් 12 කොලම්බස් ඩේ. ඒකට සමගාමීව ඒ මහද්වීපයේ මුල් පදිංචිකරුවෝ දේශීය ජනතා දිනය කියලා එකක් ඒ රටවල මේ ගොඩක් රටවල අද දවසේ සමරනවා. එතකොට අද ඔක්තෝබර් 12 වෙනිදා මොකද්ද විශේෂත්වය?
1: ඇමරිකානු මහද්වීපේ හොයාගත්තා.
0: හොයාගත්තා. කවුද හොයාගත්තේ?
1: කොලම්බස්.
0: කොලම්බස් හොයාගත්තා. ඒ ඉතිහාසයේ එක මතයක්. කාට හරි කියන්න පුළුවන් නෑ. ඉතින් එහෙම එකක් එහෙම හොයාගත්තේ නෑ. කොලම්බස් කියලා කෙනෙක් හිටියේ නෑ. එහෙම හොයාගන්න අවශ්‍යතාවයක්
1: නැහැ. හරි.
0: ඇමරිකාව කියන එක හොයාගත්තේ අහවලා. දැන් ඒ කියන්නේ දැන් විරුද්ධ මත තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ
1: ඉතිහාසය හැම දෙයකටම විරුද්ධ වෙනවා.
0: ඉතිහාසය එහෙම නෙවෙයි කියලා කිව්වම් පොඩි වීරත්වයක් එනවා වගේයක් එනවා. සමහරුන්ට.
1: එනවා.
0: සමහරුන්ට එනවා නියං ඔය. මෝඩ රැඩිකල් එකක් තියෙන. නේද? දැන් අපි දැන් ගොඩාක් අපි දකිනවා ඉතිහාසයේ වෙච්ච ඒවා නිකන් අභියෝගයට ලක් කරලා නිකන් වෙන මෝඩ අමුතු මෙව්ව එකක් ගන්නවා.
1: ඔව් ඔව්. පොඩි
0: ඒ වචනේ වැරදි පොඩි චූන්නයක් වගේ ගන්නවා. එතකොට අද තමයි ලෝක ගොවි දිනය. ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දිවාරෑ වෙහෙසන ගොවි ජනතාවගේ සේවය අගය කරන දවසත් අද. ගොවියන් රජවිය යුතුය. නේද?
1: ඔව්.
0: ගොවියෝ තමයි ගොවි රජවරු ඒගොල්ලෝ. ඔව්. අපි ඒගොල්ලන්ට එහෙමයි
1: කියන්නේ.
0: ඔය සාධාරණ මිලක් එහෙම නොලැබුණාට අස්සන් නිකුණ ගන්න එහෙම තරන්න නැති වුණාට ඒගොල්ලෝ ගොවියෝ රජවරු ඈ.
1: රජවරු.
0: ඒවට අදාළ විදියට ඒව හැදිලා නැති එක වෙන කතාවක්. අපි බත් ටිකක් කාලා ඉන්නේ නේද? ඒගොල්ලෝ හින්දා. අපේ රටේ ආර්ථිකයේ දැවැන්තම යුග මෙහෙවර කරන්නේ ඒගොල්ලෝ.
1: ඔව්.
0: කවුරු හරි කියනවා නම් මෝල් හිමියෝ හැම කියලා නෑ
1: නෑ නෑ
0: ඒ දැන් නම් ඒගොල්ලෝ තමයි ගොඩක් මෝල් හිමියෝ තමයි මේ රටේ වීරයෝ නේද සෝෂල් මීඩියාලේ හැබැයි ගොවියෝ හිටියේ නැත්තම් ඔය මොන මෝල් හිමියත්
1: මෝල් හිමියොත් නෑ
0: ඔව් නෝ මෝල් ඒ නිසා චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් හිතමු ඒ අයට දෙන්න ඕනේ ගරුත්වය ඒ වටිනාකම් හදන්නේ අවශ්‍ය කරන වටපිටාව තමයි අපිත් අපේක්ෂා කරන්නේ. ඉතින් අද ගොවි දිනය නේ. එහෙම නැත්නම් ගොවිවරු සමරන බොහොම ලස්සන දවසක්. අපි ඒ සීපත් කළා ලස්සන සින්දුවක් අහමුද?
1: හරි අහමු.
0: අපි අහමු. මේක තමයි ඒගොල්ලෝ වෙනුවෙන් කියවිච්ච මේ ජනප්‍රියතම ගීතය. එක කාලෙක ඒ අයව ඒ වෙනුවෙන් කරපු කැම්පේන් එකකට කරපු සින්දුවක් අපි හමු මේ සින්දුව. හරි. 9:10 දැන් වෙලාව.

0: නවය විනාඩි 18යි වෙලා. අර මේ මැච් එක ගැන කතා කරාම අපි මොකක්ද ඒකට කියන්නේ? ද්‍රෝහිය වෙයිද දන්නේ නැහැ. වගේ එකක් හිතේ තිබ්බ මගේ. ඈ? ඉතින් අර දිනන දාඩ කොල්ලෝ සින්දුව දාලා මගේ යාළුවෙක් දාලා. ඈ? ඉතින් දිනන දාඩ කොල්ලෝ ශා නියමයි කියලා. අර අපි අපි අපිත් කිව්වනේ.
1: ඔව් ඔව්. අපි කිව්වා.
0: එකක් දෙකක් පෙරදුනාම මෙහෙමයි කියලා. ඔව්. දැන් අපි කියන්නේ එකක් දෙකක්නේ
1: දිනන්නේ. එහෙමත්
0: අර දින දාට කොල්ලෝ ශා නියමයි කියන්නද අපි? බෑ. නේ.
1: ඒ සමහර සින්දුකුත් නෑ නේද?
0: එකක් දෙකක්වත් දිනන්නේ. සමහර සින්දු දිනන ඒවා සර්වකාලීන නෑ. ඒවා ඒ කාලෙට විතරයි.
1: ඒ කාලෙට විතරයි.
0: ඒවා ඒ කාලේ ෂොක්.
1: මේ කාලෙට තාම සින්දුවක් ගැහුවේ කවුරුත්.
0: ඔව්. මේ කාලෙට කවුරු හරි පුළුවන් නම් මාලිංග අයියා. හරි කමන්නේ ලිව්වන සින්දුවා. ටීම් එක ගැන නේද? මේ කාලෙට ගැළපෙන සින්දු තියෙනවා මේ බලමු
1: බලමු
0: හිතලා බලමු මේ ටීම් එකට ගැළපෙන සින්දුවක් මක්ක ටයිල් ක

0: ඉන්නවනම් රයිනෝ රූෆින් ප්‍රීමියම් තමයි ෂීට් එක. ඒකට හේතුව ඒගොල්ලෝ මේ වෙලාවේ තියෙන හැමදේම ගැන හිතලා තමයි තාක්ෂණයේ මුසු කරලා වෙළඳපොළට හොඳ නිමුමක් හොඳ ෂීට් එකක් අපිට දීලා තියෙන්නේ. එවලා තියෙන්නේ. මේක එක පැත්තක මැටි ලේයර් එක, අනිත් පැත්තේ ජල විකර්ෂක ආලේපණි.
1: මේ මැටි ලේයර් එක දැන් උදේවරුවට හොඳයි. හොඳ උදේවරුවේ තද අවුව. එතකොට හවස වරුවට ගැලපෙන ජල විකර්ෂක ආලේපණි හොඳටම වහිනවා. ඉතින් මේ මැටි ලේයර් එක හින්දා කොච්චර රස්නේ දවසක් වුණත් රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි, ගේ ඇතුලේ ලස්සන පෙනුමක් අරගෙන දෙනවා මේ මැටි ලේයර් එක හින්දා සිවිලිමක් තිබ්බත් නැතත්. ඉතින් ජල විකර්ෂක ආලේපණෙන් ඔයාට පුළුවන් කොච්චර වැස්සත් වහලේ ශක්තිමත් බව ආරක්ෂා කරගන්න. කළු වෙලා දිවසල බැඳෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ, හැමදාම අලුත් විදියට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ නිවස වගේම ඔළුවේ සැනසීමත් ආරක්ෂා කරගන්න කියලා හැමවෙලේම යෝජනා කරන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් ඒ ගෙදර වහලට, ඒතර ගෙදර ගේට්ටුව, එහෙම නැත්නම් ආගේ කාර්යාලේ ෆැක්ටරි එකේ ගේට්ටුව දානකොට අපි කෝ AWB රෝලර් ඩෝස් වලින් නේද ගේට් එක කරගන්න කියලා දීර්ඝ කාලීනව පැවැත්මක් උදෙසා අවුරුදු 25ක් මේගොල්ලෝ ශේෂ්ත්‍රි.
1: ඔව්.
0: ඔය හදන ගේට්ටුවට අවුරුදු 10ක වගකීමක් දෙනවා. එතකොට රෝලර් ඩෝස් විතරක් නෙවෙයි, ස්ලයිඩින් ගේට්ස්, ස්විං ගේට්ස්, roller shutters, roofing sheets, electric barriers. ඔය ඔක්කොම AWB roller doors වලින් කරගන්න පුළුවන්.
1: ඔව්.
0: 0112 78 33 31. 0112 78 33 31 කියන නම්බර එකට කතා කරන්න. හරි. ඉතින් ලංකාව පුරාම ව්‍යාපෘති ගණනාවක් කරපු AWB roller doors ගැන මතක් කරේ. 9 විනාඩි 21යි පැල්වත්ත කිරිපිටි ගැන කතා කරනකොට අපි කියනවා ලංකාවේ කිරිගොවීන්ට පැල්ලත්ත නිෂ්පාදන ආයතනය කියන්නේ ඒගොල්ලන්ට හොඳ හොඳ අවස්ථාවක් දීපු තැනක්.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ කිරි ටිකට, ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට නේ.
1: හ්ම්.
0: කිරි ගොවියා කියන කෙනාට වටිනාකම හැදුවා පැල්ලත්ත නිෂ්පාදන ආයතන. දැන් අදටත් මාකට් එකේ තියෙන කිරිපිටි වලින් වැඩියෙන්ම අලවි වෙන්නේ පැල්ලත්ත කිරි පැකට් එක.
1: ඔව්.
0: ඉතින් ඒක හොඳයි, ලංකාවේ කිරි කර්මාන්තය ගැන හිතනකොට ඒක පහුගිය කාල සීමාව තුළ ලැබූ ප්‍රගතිය. හ්ම්. ඉතාම ඉහළයි. ඉතින් ඔයා පැල්ලත්ත කිරි වීදුරුව පොනවා නම් ආඩම්බර වෙන්න. ඒක මේ රටේ සල්ලි මේ රටේ ඉතුරු කරන තවත් එක ක්‍රමවේදයක්. අපි ඉස්සර කිරිපිටි පැකට් එකකට ගෙවනකොට ඒක ඒ සල්ලි ටික ගිහ පිට රටට.
1: ඔව්.
0: දැන් එහෙම නැහැ. පැල්වත්ත ගන්නකොට මෙහි කිරි කර්මාන්තය හැදෙනවා.
1: දියුණු වෙනවා.
0: දියුණු වෙනවා.
1: උදේ 9 විනාඩි 22යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳ හඳ බලා ගන්න.

0: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: අංකයිකේ රූෆින් සසීලිම් ෂීට්
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා තැඟි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
8: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
9: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහඳ බලාගන්න
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයල ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දිනවට තන නිධහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න
7: දෙවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: නවය මාරයි වෙලාව. අපි ලොතරයි ප්‍රතිඵල ටික බලන්න ඕන ඊයේ ගත්ත. ඊයේ ගත්ත ටිකට් ටික අතර ගන්න. අපි කියන්නම් ආයුබෝ ආයුබෝ ගත්ත.
1: ආයුබෝ.
0: ආයුබෝ ගත්තම මෙහෙම එකක් තියෙනවනේ චාන්ස් එකක් තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට සපෝට් එකක් දෙන්න.
1: ඔව්.
0: හරි. එහෙනම් ගන්න ආයුබෝ ලොතරයියත්.
1: ඔව්. රුපියල් 40ක් වේදන් කරලා රටේ සෞඛ්‍ය සංවර්ධනයේ වෙත ඍජුවම ලොකු දායකත්වයක් ලබා දෙනවාට හැකියාව ලැබෙනවා. අපි කියන්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල කරපු ප්‍රජා සත්කාර මොනවාද කියලා. මීහලදම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. ඒ වගේම රාජාංගනීය ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. නිකවැරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලයටත් අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. ඉතින් මෙන්න මේ වගේ රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ඔබට ලබා දෙන්න පුළුවන්.
0: ඊයේ ගත ටිකට් වලින් වාසනාවන්ත අංක ටික බලන්නේ සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගව මීන ලග්නයේ ජයග්‍රහණ අංක 48 50 61. ජය ලොතරැයිය ඉසෙඩ අක්ෂරය අංක 4 අංක 9 අංක 6 අංක 5. අද සම්පත ගතන අංක 5 අංක 2 අංක 1 අංක 5 අංක 2 අංක 6 අංක 1 අංක 5 අංක 2 100 අක්ෂරය. හදාන ලොතරැයිය තුලා ලග්නයේ අංක 24 31 56 58. ධන නිදාණය P අක්ෂරය අංක 8 අංක 26 අංක 72 සහ අංක 80. මෙගා පවර් U අක්ෂරය ඒ වගේම ප්‍රසාද අංක 8 ජයග්‍රහ අංක 1 11 53 72. ගොවිසත ලොතරැයිය D අක්ෂරය අංක 1 11 24 35. මහජන සම්පත C අක්ෂරය අංක 8 අංක 2 අංක 6 අංක 1 අංක 5 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. 9යි විනාඩි 33.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක් අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැඟි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඔයාල එක්කද පහුගිය දවසක සෝෂල් මීඩියාල වීඩියෝ එකක් වයිරල් වෙනවා.
1: මොකද?
0: කාන්තාවගේ මාලයක් කඩාගෙන එනවා.
1: ඔව්.
0: ඒ මාලයක් කඩාගෙන ගියාම කාන්තාව හයියෙන් hina
1: වෙනවා. ඒක
0: රත්තරන් නෙවෙයි. ඉමිටේෂන් මාලයක් වීම.
1: ඔව්.
0: හැම හොරාටම එහෙම වෙනවා නම් මරුණේ.
1: හොඳයි.
0: ඒ කියන්නේ අපේ දේවල් මංකොල්ල කන්න එන නේද?
1: ඔව්.
0: හොරුන්ට වෙන්න ඕනේ ඒ වගේ ඒවා. හොරු රවට්ටනවා කියන එක. දැන් මේ මම දැක්ක මේක දාලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි රත්තරන් බාණ්ඩයක් ගත්තම මේක පාවිච්චි කරන්නනේ ගන්නෙ.
1: ඔව්.
0: ගෙදර තියන්නේ
1: නැහැ. නෑනේ.
0: ගොඩක් අය බැංකුවෙත් තියලා තියෙනවා ආරක්ෂාවට.
1: ආරක්ෂාවට.
0: හරි. ඇහුවා මෙහෙම තමයි කියන්නේ. ඒ කොමුණත් ස්වර්ණාභරණ කියන එක තමන්ගේ தත් වෙන්නනවා. තමන්ට ආලෝකයක් වටිනාකමක් එකතු කරනවා.
1: ඔව්.
0: පහුගිය කාලේ ලෝක වෙළඳපොලේ රන්මිල ඉතාම සීක්‍රෙන් පහළ ගියා. පහළ ගිය වෙලාවේ ගෝල්ඩ් ගන්න එක ටිකක් අඩු වුණා. හරි.
1: හරි.
0: ඔය ස්වර්ණාභරණ ශාස්ත්‍රයට සම්බන්ධයි දන්නවා ඇති. විශේෂයෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයා කියන කෙනා මේක ගන්න එක සාමාන්‍යයෙන් අඩු වෙනකොට වැඩියෙන්
1: ගන්නෙපේ.
0: හැබැයි එහෙම වුණේ නැහැ. ගොඩක් අය ස්වර්ණාභරණ ගන්නකොට ඔය තියෙනවා කියන්නේ ජුවලරි ගන්නවා සමහරු කොයින්ස් ගන්නවා බිස්කට් ගන්නවා කියලා තියෙනවා. දැන් පෞගේ කාලෙම මම දැක්කා ගොඩක් අය උපදෙස් දෙනවා ඔය කොයින්ස් බිස්කට් වගේ වරන් තියාගන්න හොඳ ආයෝජනයක් කියලා. දැන් අර වැටෙන කාල ඉවරයි මිල. ඔන්න දැන් ආයි හිමින් හිමින් හිමින් හිමින් ඊයේ පෙරේදා වෙනකොට
1: ඉහළ.
0: ඔන්න ඉහළ යනවා. ඔන්න දැන් පටන් ගන්නවා
1: ගන්න.
0: හරි. දැන් තමයි පටන් ගන්න. මොකද ඉතාම ආසන්නේ ඉතාම ආසන්න දවසක දැන් ඔය ලක්ෂ 3යි ගන්න තියෙන කීම අපි හිතමු 3.50 කියලා. ලක්ෂ 4 සීමාවට ඉතාම ඉක්මනින් එනවා.
1: ඔව්.
0: ඒ නිසා දැන් ඔන්න නගින කලාව ඒ වෙලාවේ අරන් තියාගත්තොත් ඔයාගේ නේද හොඳ කලදසාව.
1: ඔව්. ගොඩ.
0: ගොඩේ ගොඩ. සමහරු ඉන්නවා ඇත්තටම අරන් දාන්නේ නැහැ පාවිච්චි කරන්නේ නැහැ අරන් නිකන් තියලා තියෙනවා.
1: තියාගන්නවා.
0: Tamanට පොඩි දුවෙක් ඉන්නවනම් එයාගේ අනාගතයට ඕන කරයි ඕන වෙයි කියලා හිතලා පවුමත් දෙකක් අරන් තියාගන්න. මගේ යාළුවෙක් ඉන්නවා එයා සැලරි එකෙන් යම් කිසි ප්‍රතිශතයක් කොයින් එකක් ගන්න වියදම්
1: කරනවා.
0: ඉතින් කොයින්ස් ගණනාවක් එයා යම් කිසි කාල සීමාවක් අරන් තියාගත්තම එයාට යම් දවසක ඒක හොඳ ආයෝජනයක්.
1: අනිවාර්යයෙන්ම.
0: තව මගේ හිතවතෙක් ඉන්නවා එයා පොඩි දුවගේ පුතාගේ හැම උපන්දිනයේදම කොයින් එකක් ගන්න. ඒ කොයින් එකේ වටිනාකම අවුරුදු 5කින් 10කින් 15කින් කීයක් වෙයිද?
1: තා ගන්න බැරි තරම් ඉහළ යන්න පුළුවන්.
0: ආයෝජන අවස්ථා වුණ තරම් තියෙනවා. අපි හරියාකාරව ඒක තේරුම් ගන්න එකයි වටින්නේ. නේ?
1: ඔව්.
0: සල්ලි ටිකක් අතට හම්බෙනකොට ගොඩාක් අයට තමන් කරන්නේ මොකද්ද කියලා අදහසක් නැහැ.
1: නැහනේ.
0: ඒ නිසා ගොඩාක් අය සතුටු වෙන්න විනෝද වෙන්න නේ. දැන් ඔය අපි කියන්නේ සාදයක් කරනවා කියලා කිව්වම අද කාලේ හැටියට පොඩි පිරිසක් දාගෙන කරත් ලොකු මිලක් ලොකු වියදමක්. හැබැයි ඔයාගේ උපන්දිනේට වාඩ පුළුවන් නම් පාටි එකක් කරන්නේ නැහැ. මම්මට ජුවලරි එකක් ගන්න. මම්මට ඕන කරන ගෙදරට අවශ්‍ය කරන උපකරණ ටිකක් ගන්න.
1: ඔව්.
0: ඇඳුම් ටිකක් ගන්න. එහෙම තැනකට යන්න ඔය නිකරුණේ වියදම් කරනවට වැඩිය නේ.
1: ඒකනේ.
0: දැන් පාටි එකක් නිකන් කරන්න බැහැ නේ. කණ්ඩ ටිකක් දුන්නොත් බොන්න දුන්න නැත්තම් ප්‍රශ්න.
1: ඔව්.
0: දැන් වෙඩින් එකක් කියන්නු හොඳටම කණ්ඩ දීලා හොඳ ජොලියක් දුන්න කියන වෙඩින් එකේ බොන්න දුන්න නැත්තම්
1: වැඩන්නේ
0: පූ වෙඩින් දේවා
1: අහගන්න පුළුවන් හොඳම කියුන් ටික අහගන්න පුළුවන්
0: අරක්කු බෝතලේ නේද බියර් එක සිගරට් එක ගංජා ටික අයිස් කුෂ් ආ ඕව තියෙනවා දැන් ඔය සාදවල
1: ඔව්
0: ඒව දැන් සමාජයේ වෙලාගෙන ඉවරයි ඉතින් අපි හැමතිස්සම කියනවා රටමේකට ජාතික වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න කියලා මේ කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සහ විකුණන අය මේ දෙගොල්ලොම මේ කතාවෙන් අපි ගලව ගන්න අපේ සපෝට් එක දෙමු.
1: 19:24 තමයි ඔයා කතා කරන්න ඕනේ මේ ඔයා ගන්න මේ කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් කියනක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. මේ අපි කරන්නේ අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවෝ වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන්, ඒ වගේම අපේ රටේ අනාගතය වෙනුවෙන්.
0: ලෙන්ස් ටෙක් ආයිකියා හොස්පිටල් එකේ කිව්වා අපි ඔයාගේ ඇස් දෙක සම්බන්ධව වගකීම දෙන්න කිව්වේ ලෙන්ස් ටෙක් එකට රජයේ අනුමත ආයතනයක් මෙතන.
1: එතනට ගියාම ඔයාට පුළුවන් ඇස සම්බන්ධ සැත්කම් ඒ වගේම සායන ගොඩක් කරගන්න. ඉතාමත් සුහදශීලී සේවාවක් ෆෝන් එක ආන්සර් කරන තැන ඉඳන් ඔයා එතනට ගිහලා ඔයාගේ වැඩේ කරලා ගෙදර ආවට පස්සෙත් ඔයා ගැන හරියට හොඳටම හොයලා බලන තැනක් තමයි මේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. 0706 478 478 කතා කරන්න 0112 785 858 ට උනත් කතා කරන්න පුළුවන්.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400.
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන සාධන අභිමානයයි රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංකයික රූෆින් සහ සීලින් ෂීට්.
7: Lakhanda Golden Voice.
8: Adha Golden Voice Vedikavata.
9: Athurugiriye Karinsa Senaviratna. Morotuwe Varuni Dias. Ahaliyagodi Danush Kanwan. Horani Situmi Heshani. Kirulapadi Sapumali Kulatilaka. Kalutari Lakshan Kure. Galgamwe Indika Sandamali. Kandane අශාන් තාරක, පල්ලේ කැලින් චතුනි තාරුකා, මිරිස්වත්තෙන් රුවන් තීකාවිද්‍යා, මහා ඉනු පල්ලවින් කාංචනා හේරත්, රිකිල්ල ගස්කඩින් සංජීව් නෝනිස්.
8: තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
7: Golden Voice.
10: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
12: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: උදේ 10 වෙන්න තව විනාඩි 9ක් තියෙනවා. අපි එහෙනම් යමු.
1: යමු.
0: යන්න කලින් අපිත් එක්ක හිටපු අනුග්‍රහක මතක් කරොත් පැලත නිෂ්පාදන, විජේ නිෂ්පාදන, එවැගේම රයිනෝ රූෆින් ෂීට් එකකින් අපි කිව්වා නේද? මැටිලේ රකයි ජලපිකර්ෂක ආලේපණය එක්ක වඩ රයිනෝ රූෆින් ෂීට් එක ගන්න කියලා මාකට් එකේ තියෙන හොඳම ෂීට් එකක්.
1: ඔව්.
0: එවැගේම ලෙන්ස් රකයි කිය හොස්පිටල්.
1: ඔව්.
0: AWB roller dos. හා? තමුණා.
1: හෙට
0: උදේ 7ට ගිහින් නම් පරිස්සමට ඉන්න.
1: සතුටින් ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමක මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
9: මම නම් දැන් මානම රිලැක්ස්
10: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
11: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
8: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
12: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දැන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: දෙවෙනි බොහෝ ප්‍රදේශවල අද පස්වර එකෙන් පසු ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාතුලත්, අනුරාධපුරය මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගෙගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් අනතුරු සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලිකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යෙමනේ ඉරාන සහය ලබන හෝති කැරලිකරුවන් එම ගුවන්තොටුපළට ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා දිනක් ගතවීමටත් පෙර මෙම නව ප්‍රහාරය එල්ලව ඇති බවයි. සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ඉරිදා දිනේ දී ගුවන්තොටුපළේ හතරවන පරයන්ත ඉලක්ක කරගනිමින් හඳුනා නොගත් ප්‍රහාරක වස්තුවක් එල්ලව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නෙන් හටගෙන ඇති අතර තුවාල ලැබුවන් රෝහල් කිහිපයකටම ඇතුළත් කර ඇති බව සඳහන්. මේ අතර ගුවන්තොටුපළ ආසන්නයට පැමිණි ක්‍රුස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා. නැගෙනහිර පළාතේදී ඩ්‍රෝන යානයක්ද විනාශ කර ඇති අතර කමිස් මුෂයිඩ් නගරය දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිලයක්ද ව්‍යාප්ත කළ බවයි සෞදි බලධාරීන් ප්‍රකාශ කළේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
0: 18 වංගුව
2: දසම විත් යෂෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව 18 වංගුව
3: මොකද කියන්නේ
1: උදේ 10යි විනාඩි 5යි කියලා කිව්වේ වෙලාව
3: නෑ වෙලාවට පස්සේ කියපු දෙයක් තියෙනවා ගොඩක් ඉන්නේ සද්දේ එනවා වගේ මොකක්ද වෙන්නේ
1: ඒක තමයි
3: ඔව් මොකක්ද කිව්වේ
1: වැඩසටහනට එන්න කලින් එදවල ටික ලෑස්ති කරලා තියාගන්න ඕනේ සසුන් දැන් නැත්තම් මයික් එක ඔන් කරලා මේ මයික් එක එහෙම කරාට සද්ද එනවනේ
3: ඔව්
1: ඒක තමයි
3: කලින් ඒවා ලෑස්ති කරගන්න ඕනේ
1: ඔව් වැඩසටහනට කලින් එදවලක රෙඩි කරගන්න ඕනේ
3: දැන් දවසට ඕන දේවල් ලෑස්ති කරගන්න තියෙන්නේ
1: හ්ම්
3: මොනවාද
1: ප්‍රෝග්‍රෑම් එකට තමයි ඉතින් අපේ මූලික තැන තියෙන්නේ
3: ඇත්තද?
1: ඔව්.
3: දැන් කියන ගොඩක් දේවල් අරන් ඇවිල්ලා ඇත්තේ.
1: ඔව් අපි කතා කරමු යා පස්සේ.
3: අන්න බොන්න සියලු දේවල් එක.
1: ඔව් දින බීම් එකෙන් එළිය දින අය දේවල් ටික.
3: හ්ම්. ඔකම අරන් ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
3: රයිට්. එහෙනම් මට බය වෙන්න දෙයක් නැහැ.
1: වෙඩි වගේ තියෙන වැඩ ටික.
3: හිතවතුනේ ඔබට බය වෙන්න දෙයක් නැහැ.
1: ඒක තමයි.
3: රයිට්. අපිට තියෙන අද වැඩේ පටන් ගන්න. අද කවද්ද?
1: අද ඔක්තෝබර් 12 වෙනිදා.
3: අපි නිවාඩු දවස් දෙකකට පස්සේ නෙමෙයි හම්බෙන්නේ.
1: ඒක තමයි නේද?
3: කොච්චර දේවල් වෙලා තියෙනවද?
1: ලොකු ගොඩක් දේවල් වෙනස් වුණා නේද?
3: ලෝකෙට ගියොත් එම හුතින් ගහනවා සෞදි අරාබියාව.
1: නෝ.
3: හරිද?
1: හරි.
3: දැන් මේ නිවුස් එකෙත් කියවුණා කලින් ප්‍රහාරයක් කළා කියලා. 12ක් නැති වුණා 300කට වැඩි පිරිසක් තුවාල වුණා. දැන් අද වාර්තා වෙනවා එක්කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තව පිරිසක් තුවාල ලබලා ඕන දෙවෙනි ප්‍රහාරයත් ගුවන්තොටු වලට එල්ල වෙලා.
1: ගුවන් ගමන අත්හිටුවලා දිනවා කියලාත් මතක් කරන්න ඕනේ නේද?
3: ඔව්. රයිට්. ඊට පස්සේ කාලෙකට පස්සේ ඇමරිකාව ඔන්න රුසියාවෙන් තෙල් ගන්න පටන් ගන්නවා.
1: ඩීසල්. වලු නේද?
3: රුසියාවට එරෙහිව යුක්‍රේන යුද්ධයට උදව් කරපු ඇමරිකාව ඔන්න අනිත් පැත්තේ හැරිලා තියෙනවා රුසියාවෙන් තෙල් ගන්නවා.
1: මේ ඉන්නවා මේ වෙනස් වෙනවා විශ්වාස කරන්න බෑ.
3: රයිට්. ඔය අතරේ හරිද? කැරපොත්තොත් ඔන්න නැගිටලා තියෙනවා අල්ලපු ඉන්දියාවේ.
1: ඒක තමයි නේද බලමු.
3: මම මේ කියන්නේ වීකෙන්ඩ් එකේ විච දේවල්.
1: හරිද?
3: මේ වැඩි පටන් ගන්න කලින් කියන්නේ.
1: මතක් කරලා ඉන්නක හොඳයි නේ.
3: ඔව්. හරිද? කැරපොත්තොත් පටන් අරන් තියෙනවා. මෝදි ගිය සැර වගේ නෙවෙයි මේ සැරේ ඔන්න අත්අඩංගුවට අරගෙන පටන් අරන් තියෙනවා. මර්ධනය පටන් අරන් තියෙනවා.
1: හරි.
3: ඒක වළක්වන්න කටයුතු අරන් තියෙනවා. ඔන්න කැරපොත්තොන්ට දැන් ඔන්න පොඩි පීඩනයක් එල්ල වෙනවා.
1: සෝසෝන්න බැරි වෙයි.
3: ඕක ජාත්‍යන්තර තත්ත්වෙනේ. අපි එනවා ලංකාවට.
1: හා.
3: පාගමනක් පටන් ගත්තා ඥානසාර හාමුදුරුව පිළිබඳව වෙන කේවීමක් එක්ක.
1: ඔව්.
3: ඒක දැන් උන අද දවසේ තියෙනවා. ඒක ඒ පැත්තේ. ඊට පස්සේ වැස්ස හොඳටම වැදින් පටන් ගත්තා.
1: ඔව්.
3: එල්නිනෝ තත්ත්වෙට නිමාවක් ඇවිල්ලා තියෙනවා.
1: ඔව් නේ.
3: රයිට්. තව මොනවද තියෙන්නේ?
1: ඒත් වැස්සට රතු නිවේදන නිකුත් කළා තිබ්බා පළාත් කිහිපයකට.
3: ඇයි?
1: ඒ කියන්නේ ගම් වතුර අවදානමක් එන්න පුළුවන් ඒ වගේම අර පස්කන්දු කඩා වැටීම් ඒවත් එක්ක රියදුරන්ට මතක් කරලා තිබ්බා මේ වාහනේ අනකට පරිස්සමට යන්න මොකද කන්දේ උඩින් අර ගල් පෙරලෙන්න පුළුවන් එතකොට ඉතින් අපි හිතන්නේ නැති විදිහට අනතුරක් වෙන්න පුළුවන් ඒකට ඉතින් අවධානෙන් යන්න නේද
3: ඔම කිව්වයි කියලා ඉතින් ඩ්‍රයිවර් ඩ්‍රයිව් කරන ගමන් කන්ද උඩ බල බල යන්නේ
1: ඒක තමයි වැරදි ඉතින් එහෙම නිකුත් කරලා තිනා නම් ඒ වතුර නොයා ඉන්න දැනගන්න ඕනි
3: නෑ ඉතින් මන් දන්නේ නෑ ඉතින් නෝන නම් කියයි හරිද
1: වත්තේ
3: තේ දළු ටික ගේන්න තියෙන ඒ පැත්තෙන් හරිද ලෝල් ටික කරන්න තියෙන ඒ පැත්තෙන් ඉතින් අපි ඒ පැත්තට නොගින් ඕ
1: කොහොමද නේ ජීවිතේ පරදවට තියලා ඉතින් යන්න වෙනවද එහෙමද
3: පරිස්සමෙන් ගිහිල්ලා ඉන්න
1: රයිට් හරි
3: ඇයි හොඳම දේ යමතුුණාද
1: මොකද්ද
3: අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් බෑ අපිටත් ක්‍රිකට් බෑ හරි
1: හරි හරි
3: වීකෙන්ඩ් එකේ මැච් එකක්
1: පැරදුනා
3: හරිද
1: එක අහන්න දෙයක් නැහැ ඉතින් දිනුවත් පුදුමයිද
3: එකක් නෙවෙයි දෙකම පැරදුනා රයිට් තව එකක් තියෙනවා අපි බලමු මොකද වෙන්නේ
1: කියලා හරි
3: ඔය තමයි වීකෙන්ඩ් එකේ විච්ච දේවල් ඔය දේවල් එක්ක අපි මේ සතිය පටන් ගමු අද සඳුදා 10යි 8යි හොඳම වෙලාවක් සින්දු අහලා පටන් ගන්න
1: 18 වංගෝ
3: රයිට් ඉන්නකම මේ පිටර මැසේජ් එකකුත් දාන්න
1: 0703 93 5 93 7ට මැසේජ් එකක් කියවලා තියන්න

0: කිරි බොන්න කවුද?
1: පුංචි බබාලා.
0: ඒ ලොකු අය බොන්නේ නැද්ද?
1: ආ බොනවානේ. ඉතින් මේ වගේ වෙලාවට හොඳ ස්ට්‍රොන් ටී එකක් තිබ්බනම් හොඳයි අපිට.
0: කිරි බොන පොඩි හිටියන්ට.
1: හා හා.
0: වැඩි හිටියන්ට.
1: හරි.
0: රයිට්. හොඳම කිරි එකක් තමයි පැල්වත්ත කිරි කියලා කියන්නේ. රයිට්.
1: රසට ගුණට උකුවට හරි රසට බොන්න පුළුවන්
0: නේද? බොන්න පුළුවන්. පොඩි හිටියන්ට ඉතින් කහර ටිකක් අඩුවෙන් දෙන්න.
1: හා හා.
0: වැඩි හිටියන් ටිකක්.
1: කහර ටිකක් වැඩිපුර දෙන්න.
0: වැඩිපුර දාගෙන බොන්න.
1: හරි.
0: හරිද? කොහොම නමුත් පැල්වත්ත කියලා කියන්නේ
1: අපේ රටේ අපේ දෙයක්.
0: Yes, හොඳම හොඳ දෙයක්. යහගුණ පිරිච්ච සුවඳ රස අපේ කම මේ සියල්ල දෙනවා මේ පැලවත්ත කිරි එකේ.
1: ඔව්.
0: හරිද?
1: ෆ්‍රෙෂ් වයිබ් එකක් ගන්න හොඳම වෙලාව තමයි මේ වෙලාවේ රස කිරි තේ එකක් විල වැඩටික පටන් ගන්න.
0: අලුතෙන් පටන් ගන්න.
1: හරි.
0: 10යි 12යි කියලා කියන්නේ පළවෙනි වටේ වැඩ ටික ඉවර කරලා පොඩක්
1: බ්‍රේක් එකක් ගන්න වෙලාව නේද?
0: ඔව්. රීෆ්‍රෙෂ් වෙන්න හොඳම වෙලාව ඈ.
1: රයිට්.
0: මැසේජ් කළා තියෙනවද?
1: ඔව් මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නව කට්ටිය. ආදර වංගුව. හරිම ප්‍රබෝධමත් වැඩසටහන. මම තුෂාර රත්මලානෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුෂාර අපි ආදරයෙන් එකතු කරගන්නවා ඊළඟ සිද්ධුවට. සබුදාසනක් දසුන් යෂ් දෙන්නටම දහත වංගුව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. චින්තක තමයි කොරියාව වල ඉඳලා මේ විදිහට අපිට මැසේජ් එකක් එකතු කරේ. ඔයාව ආදරයෙන් එකතු කරගන්නවා. සුබ දවසක් කොල දෙන්න ටර්මිල්ටන් පෙරේරා මහත්මයාගේ සින්දුවක් කියලා දිනුවා. දෝල දෙනා මෙත්සදී අවමන්දී මහත්තයා අම්මා මේ හැමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න.
0: මේ කතාවක් තියෙනවා.
1: මොකද්ද?
0: පළමු පරාජයෙන් සටන අත්හැර දැමුවා නම් සාර්ථක මිනිසුන් කිසි දිනක බිහිවන්නේ
1: නැත.
0: නැත.
1: ඒකනේ කියන්නේ.
0: ඕක අදාළ වෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඒ කියන්නේ තනි තනි මිනිස්සුන්ට විතරයි.
1: ඔව්.
0: ටීම් මේකට ඕක අදාළ වෙන්නේ නැහැ.
1: නැහැ.
0: ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේ ඕක නම් අදාළ වෙන්නේම
1: නැහැ.
0: පැත්තකින්වත් කියන්න බෑ. පළමු පරාජය නෙවෙයි දැන්.
1: නෙවෙයි නේද?
0: එක දිගට පරාජය වෙලා.
1: වාර්තාවක් කියන්න පුළුවන්.
0: සාර්ථක වෙලා නම් නැහැ. සාර්ථක ටීම් එකක් නම් පේන දෙක්මානෙකවත් නැහැ.
1: හොඳේ.
0: බලමු බලමු ඊළඟ ගහයිද දන්නේ නැහනේ.
1: පුළුවන් පුළුවන්.
0: ඔක්කොම ටික එකතු කරලා නේ.
1: ඒකනේ.

0: හැයි දහටයි වෙලාව දහට වංගුවේ ඉන්නේ
1: රවුම් ගහන ගමන්
0: ඉන්නේ වීකෙන්ඩ් එකේ ඔයා යන්න ඇති පොඩි රවුමක් ගහන්න
1: වටපිටාවේ
0: තෙල් ටිකක් ගහගෙන හරිද එහෙම යන අතරතුර දකින්න ඇති මේ දවස්වල ටිකක් වැඩිපුර පාර දෙපැත්තේ දිනන මොනවද
1: මොකද්ද
0: කොමඩු දිනනවා ඒ වගේම තමයි දියුල් තියනවා
1: දියුල් රසයනේ සම්බෝල හැම
0: එළවලු දියුල්
1: සම්බෝල කාලා නැද්ද වැඩක් නෑනේ දසුන්
0: අච්චාරුව නේද
1: නෑ
0: අනේ ඒක ඒක අපි හම් ඊට පස්සේ මේ දවස්වල මේ එළවලු එහෙම නම් එච්චර අඩු අඩුවෙන් තියෙන පේන්නේ නැහැ පාර දෙපැත්තේ
1: හැදරි
0: මට කියන්න ඕන නේ දිවුල් ගැන තමයි හරිද මේ දවස්වල පාර දෙපැත්තේ දිවුල් සෑහෙන දිනවනේ
1: ඒකනේ
0: ඕක ඇත්තටම අමුවෙන් කෑවොත් උෂ්ණයි ඉදිලා කාපුවාම සිසිල දෙන දෙයක් කියලා තමයි කියලා දෙන්නේ ආයුර්වේද හරිද
1: දිවුල්
0: හරිද ඕක දකුණට ගියපුවාම දිවුල් වලට මොකද්ද කියන්නේ ජූල් කියන්නේ
1: ජූල් හරිම හලක් දිනනවා
0: අනේ අපිට මක්කේ ජූල් කියලා කියන්නේ හරිද
1: ඒකනේ
0: ජූල්
1: අපේ නම් දෙවුල් තමයි නේද කොහොමද
0: හරිද දෙවුල් කියලා තමයි කියන්නේ ওই දෙවුල් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් ගුණ ආහාර
1: හරි
0: එක එක පැතිවල අය එක එක විදිහට ওই දෙවුල් ආහාරයට ගන්නවා
1: ඔව්
0: තමහර කට්ටිය දෙවුල් ගන්නවා කිරි හදලා බොන්න
1: ඔව් ඒක රසයි
0: හරිද පොල් කිරි ටිකක් දාලා
1: ඔව්
0: හරි රසද හදලා ගන්නවා ඊට පස්සේ සමහර අය ඔබ ඔය කිව්ව වගේ
1: දෙවුල් අච්චාරු
0: දෙවුල් සම්මානේ හරිද ඇත්තටම කියන්න ඕන ඒක කොයි
1: පැත්තේ මම පැත්තකින් නෑ නික සම්මානේ එක හදනවා ඉතින් ගහෙන් වැටෙනකොට
0: දෙවුල්
1: හරි දෙවුල් ගෙඩි අරගෙන මේ

0: තමයි ඔය දන්නවද කිරි දාලා බත් කනවා. ඒ වගේම තමයි දෙවුල් කිරි හදලා ඒ අය රතු බත් එක ඕක කනවා. හරිම රහයිලු ඒක.
1: හැබැයි
0: මං කාලා නැහැ.
1: කාලාද? හා.
0: කාලා නැහැ. හැබැයි ඒ අය කියනවා රතු බත් එක දෙවුල් කිරි හරිම රහයි කියලා.
1: නේද?
0: ඒ වගේම තමයි. ඔය උඩ පැත්තට ගියපුවාම අපි කොහෙද අපි යමු මඩකලපුව. ඊට පස්සේ කොහෙද මේ පැත්තේ වැලිකන්ද පැත්තේ. ඊට පස්සේ අම්පාරේ මහා කොනට පොතුවිල් පැත්තට ගියපුවාම
1: ඔය කොහොමද?
0: ඔය ගවය වර්ගන යනවනේ කැලේ ඇතුළට. ඒ කට්ටිය ගිහලා සමහර වෙලාවට ওই හරප්පට්ටියේ කැමරා දාලා ඒ කට්ටිය දවස් දෙක තුන ඉන්නවා. ඒ කට්ටිය කරන්නේ දියුල් අරගෙන
1: මොකද කරන්නේ?
0: ওই වැලියට හංග ගන්නවා.
1: හා ඒ මොකද?
0: හංගලා මොකද ඒක එතකොට නරක් වෙන්නේ
1: නැහනේ.
0: හා හංගලා ඒ අර නැවුම් විදිහටම තියනවා. ඊට පස්සේ කිරි දෝනවා හරක්ගේ.
1: හරි.
0: ওই දියුල් ටික පරලා අර පොල් කට්ටක හරි ජොග්ගුවට හරි දාලා අර ෆ්‍රෙෂ් මිල්ක් දාලා
1: දේවුල්
0: කිරි හදාගෙන කනවා. ඒක හරිම ගුණයි.
1: හරිද?
0: ඒක හදාගෙන ඒ කට්ටිය ආහාරයට ගන්න ඕකල. යකෙක් වගේ වැඩෙනවලු හරි සවිශක්තිය.
1: හා.
0: හරිද?
1: ඒකනේ.
0: ඒ කියන්නේ දේවුල් කියලාගෙන හරි ගුණ
1: කෑමක් නේද?
0: හැබැයි ওই දේවුල් අපි ගන්න ඕන නම් ගන්න ඕන හරි විදිහට. ඔව්. ওই දේවුල් ගෙඩිය ඉදිලා. හරිද? ස්වභාවිකවම ගහ මුලට වැටුනහම තමයි ඕකේ රහ ගුණ දෙකම
1: තියෙන්නේ.
0: හැබැයි දැන් නම් ওই කතරගම ගිහිල්ලා එනකොට පාර දෙපැත්තේ තියෙන දිවුල් බලු ගන්න යන්න එපා.
1: ඔයකනේ නේද?
0: ඒකට හේතුව මොකක්ද දන්නවද? ඒ අය ගහේ මුලට ওই ගෙඩිය ස්වභාවිකව වැටෙනකන් ඉන්නේ නැහැ. අතු කපාගෙන දිවුල් ගෙට්ටික අරගෙන එනවා.
1: ඒකද පයිනේ? එහෙම ඉදවනවා ඉතින් ඒකයි වැඩි.
0: එහෙම දිවුල් අරගෙන ඇවිල්ලා ওই කියපු විදිහට දිවුල් කිරි හදාගෙන බොන්නත් බෑ. ওই සම්බෝලිකන්ටත්
1: බෑ.
0: හරිද?
1: හරි.
0: ওই দেউল වලින් අපි මොනව හරි හදනවා නම් ඒ කිසි දෙයක් කරන්න
1: හම්බ වෙන්නේ නැහැ
0: නේද? නැහැ. හරිද? එනිසා দেউল හරි ගුණයි. වට පිටාවේ පොඩක් ඇවිදින්න රවුමක් ගහන්න යනකොට හොඳ দেউল ටිකක් අරගෙන ඇවිල්ලා අපි කිව්වට দেউল කිරි ටිකක් හදලා
1: බොන්න.
0: බොන්න. මොනවද ඔකේ තියෙන ගුණේ?
1: දැසුන් දැන් අපි අර දියවැඩියාව පාලනය කරගන්න හැම අපිට මේ দেউল දව කරගන්න පුළුවන්. දැන් රුද්‍රයා තියෙන සීනිමටම පාලනය කරගන්න দেউল වගේම দেউল ඇටවල තියෙන ගුණ නිසා අපිට පුළුවන් මේ විදිහට දියවැඩියාව පාලනය කරගන්න. ඒ වගේම අක්මාව වකුගඩු ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. අපේ ලේ ටික පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ දෙවුල් වල තියෙන විටමින් වර්ග කැල්සියම් යකඩ ප්‍රෝටීන් බීටා කැරොටින් මේ වගේ දේවල් නිසා අපේ ඇඟට අවශ්‍ය විටමිනුත් ලැබෙනවා. ඒ වගේම තමයි දැන් පුංචි දරුවන්ට අර උදරයේ ආබාධ එහෙම එනවනේ. එතකොට ශාරීරික උණුසුම අඩු කරන්න මේ වගේ දේවල් වලට අපිට දෙවුල් උදව් කරගන්න පුළුවන්. ඉතින් කාලා බලන්න.
0: හැබැයි දරුවන්ට දෙනකොට ටිකක්
1: ප්‍රමාණවත්
0: දෙන්න. මොකද ඕකේ ආම්ල ගතිය වැඩිනේ. ඒ නිසා උදරයට පොඩක් ආයේ එකට දෙවිලක් වගේ ඉන්න පුළුවන්. ඒ නිසා සීමා සහිතව දෙන්න.
1: රයිට්.
0: දෙවුල් හොඳ දෙවුල් ගෙඩියක් තෝරගන්න නැට්ට ළඟ ගිහුවාම හොඳ සුවඳක් එනවා. බිමට අතරපුවාම එයා බම්පෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වභාවික විදිහට කඩ ළඟට අරලා හොල්ලපුවාම පොල් ගෙඩිය වගේ ඇතුළේ පොඩක් ටොක් ටොක් ගන්නවා නම් අන්න හොඳට දෙවුල් ගෙඩිය ඉදිලා
1: තියෙන්නේ.
0: රයිට්. ඔය තමයි දෙවුල් තෝරගන්න විදිය.
1: හරි.
0: මමත් ගිය සතියේ ඔහම තමයි තෝරගෙන
1: ආවේ. ඒක තමයි මම බැලුවා මෙච්චර අත්දැකීමක් කොහොමද කියලා.
0: ඔය කියනකොට පොඩ දෙවුල් කිරි ටිකක් එහෙම හදලා බොන්න හිටපු ගම හරි ස්වභාවිකයි. ශරීර සෞඛ්‍යයට ඇත්තටම හොඳයි. අය ඔරිජිනල් මේඩ් ඉන් ශ්‍රී ලංකා. දෙවුල්. රයිට්.
1: හරි.
0: ඔය දෙවුල් ඇයිසේ මතර රහයිනේ.
1: වඩාපල්.
0: Yes. වඩාපල්.
1: වඩාපල්.

0: දහත වංග ඉන්න වෙලාව උදේ 10:28.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RBB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න. ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්.
6: රාජ්‍ය සේවක හරසරසනාම. ගීත ගායනා කරන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න. අපි එනවා ඔබේ ආයතනයට.
7: ITN ලක්කඩ
6: රාජ්‍ය සේවක හරසරසනාම.
7: ITN ලක්කඩ සමග
5: හෙට ආගමන හා විදුමන දෙපාර්තමේන්තුව බස්තර මුල්ල.
6: රාජ්‍ය සේවක හරසරසනාම.
8: සම අනුග්‍රහය
9: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
10: Vision Care Vishwasaniya Dakma
11: Balana Hematanakama Dan Vision Care Ekak

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා.
6: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
1: දස්සන විත් යෝෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
2: දහ අට වංගුව
3: මෙවලා ෆේස්බුක් ලොග් එකලා දින්නේ
1: ඉන්නවා නම් ඉක්මනට යන්න අපි දෙන්නම් පෝස්ට් එකක් දාලා දින කමෙන්ට් එකක් දාන්න පුළුවන් ආට ගිහිල්ලා ඉක්මනට
3: ඒ වගේම තමයි අපි ඇඩ්මින් පෝස්ට් එකක් දාලා දින අර වෙනද වගේම
1: වාගේ
3: ජීවිතේ ලැබුණ අමතකම නොවන ටැග් එක මොකද්ද කියලා
1: කියන්න බලන්න ටැග් එක මොකද්ද කියලා
3: ඔයාලට හම්බුනේ ටැග් එක මොකද්ද
1: ටැග් නම් ඉතින් හම්බෙලා තියෙනවා නේද
3: ඒක තමයි ඕක සමහරట్లా ජීවිතේ එක එක අවදි වෙනස් වෙනවා
1: ඒක තමයි නේද
3: ඉස්කෝලේ යන කාලේ හම්බෙච්ච ටැග් වෙනයි
1: ඔව්
3: රැකියාවකට යනකොට හම්බෙච්ච ටැග්
1: වෙනයි
3: කසාදයක් බැන්දට පස්සේ හම්බෙන ටැග්
1: වෙනයි
3: වෙනයි
1: ජීවිතේ අවදින් ඉතින් ඒ විදිහට තමයි ඉති සිද්ධ වෙන්නේ නේද
3: ඕ එනිසා මේ ඔබ ජීවිතේ අමතක නොවන ටැග් පොඩක් කොටාගෙන යන්න
1: යන්න සර්ප්‍රයිස් වුණ ටැග්ක් තියෙනවා නම් ඒකත් කියන්න නේද
3: කියන්න රයිට් හරි අපිට මෙසේජ් කරපු යාළුවෙක්ට අපි මතක් කරගෙන යන්න
1: මතක් කරමු අපි දෙන්න වහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් දෙන්නටම අපි අදත් අහනෝ දෙන්නම නිශාන්ත ආදරෙන් අපි එකතු කරගන්නු පිළිමතලාව ඉඳලා තමයි අපිට මැසේජ් එක දැම්මේ අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද සින්දුව අහන්න ඉන්නවා බිරිඳ ප්‍රියන්ති පුතා යසින්දු දුව අමීෂා ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්නකෝ සින්දුවක් අහන්න ගුඩ් මෝර්නින් දසුන් යෂෝ ඔන්න අද ගොඩ වුණා 18 වංගුවට යන්න 18 වංගු යන්න අද ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙන හොම මහගෙන ඉන්න සින්දුවට එකතු කරගන්න පුතා උජිත ඒ වගේම දුව තීක්ෂණ මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු කරගන්නකෝ ආදරණීය ලස්සන ගීතයක් දෙන්න. ඉතින් ආදරේ ඔයාලට කියලා තියෙන අපිත් ගොඩාක් ආදරේ දිස්නා. ඔය විදිහට මහන් ඉන්න.
3: රයිට්. Facebook පැත්තට ගිහුවාම හරිද? දර්ශනී අපිට කමෙන්ට් එකක් දාලා දෙනවා ආදරේ. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි කැලුම් එම් අපිට දාලා දෙන කමෙන්ට් එකක් බොහොම ස්තුති ලොකු හාට් එකක්
1: දාලා. මේකට වයිදේ අපිත් ගොඩාක් ආදරේ.
3: ඔව්. හරි. ඒ පැත්තට ගිහලා. ඔව් තව කීප දෙනෙක් ලයික් කරලා
1: දෙනවා. අපි පස්සේ ගිහමු නේ ටික.
3: හරිද? අවිල්ලා මේ පැත්තට කමෙන්ට් කරන්න.
1: හරි.
3: නැති සින්දු හමුද?
1: අහමුනේ.
3: හා.
4: මොනාද? මොකක්ද මේ ගුනේ?
3: දවල්ට මොනාද උයන්න ලෑස්තිලා ඉන්නේ?
1: රස කෑමක් හදන්න හිතෝනි කියලා හිතුණා මට.
3: හා. හදන්න හොඳම කෑමක් ගැන කියන්න සින්දුවෙන් පස්සේ.
1: හා හරි.

0: ඒ ගීතේ ගායනා කළේ සුබානි හර්ෂුනි උදේ 10:37.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. 18 වංගුව
4: බස් එකේ ගමනක් යන ගමන් දින්නේ
0: ඒකනේ.
4: එහෙම යන ගමන් ඉන්නවනම් වල්ලපු සීට් එකේ වාඩි වෙනගෙන වපරයෙන් බලන්න එපා.
0: එය ෆෝන් එක ගොබනකොට හොරින් කොණින් බලන්න එපා.
4: එහෙම බලන්නත් එපා.
0: අර මැසේජ් එහෙම කියවනවා මම දැකලා තියෙනවා. දෙකෙනි ෆෝන් එකේ හැම ඉන්නවනම් මොනවද කරන්න කියලා ඕපු දුපු ටික බලනවා.
4: වත් කරලා දිනවා
0: තමයි කියන්නේ. මම නම් කරලා නෑ. මම දැකලා තියෙනවා ෆෝන් එක දිහා බලනවා.
4: එහෙම දැකලා දිනේ බලපු හින්දානේ.
0: නෑ නෑ මගේ ෆෝන් එක දිහා බලනවා.
4: දැන් මූණ දැක්කහම හිතෙනවා ඇති මේ මේවා මේ හොඳ මැසේජ් නෙමෙයි මේ.
0: ඔව් ඇත්තද? ඒක තමයි අවධානය දෙන්න ඕනි කියන වගේ එකක්.
4: මම කියන්න ඕන උනේ. බස් එකේ යනකොට අලුත් ෂීට් එකේ වාඩි වෙන කෙනා ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හේතුව මොකද දන්නවද? ඉස්සර නම් ඔහොම කතාවක් තිබුණා. ඔය දුර ගමන් එහෙම යනකොට ඔය සිහිසුන් කරලා අතේ මිටි දියෙන් දේවල් අරගෙන
0: යනවා කියලා.
4: ඔව්. ඇත්තටම එහෙම වෙලා තියෙනවා.
0: ඔව්.
4: මොකක්ද දන්නවද?
0: කොහෙද වෙලා තියෙන්නේ?
4: දුව බලන්න සියඹලාණ්ඩුවට යද්දී පියාව සිහිසුන් කරලා රුපියල් 45,000ක් සහ ජංගම දුරකථනේ සොරාගෙන මේ පත්තරේ දිනනවා.
0: ඒක තමයි නේ මාර වැඩ තමයි වෙන්නේ දැන්.
4: නුවරඑළියේ ඉඳන් සියඹලාණ්ඩුවට යන්න ආපු පුද්ගලෙක් මොන්රාගල බස් නැවතුම් පොලේදී හරිද?
0: හරි.
4: කොහෙද මේ? හරිද මම නම කියන්න ඕනේ වෙළඳ නාමයක්.
0: ඒක තමයි වෙළඳ නාමයම කියන්න එපා.
4: හරිද? මම මල් තේ එකක් බීලා. හරිද? මේ ඒ වංශයට තේ එකක් බොන්න දීලා තියෙනවා.
0: හරි.
4: බොල් බින්දු මේ බොන්න දුන්නාට පස්සේ ආ ගොඩක් සිහි විකල් වෙනවා.
0: ඔව් තේ එකට මොනවද දාලා දෙන්න ඇති.
4: දාලා දීලා තියෙනවා. ඊට පස්සේ අම්මේ ආපහු පොඩ්ඩක් සිහි එනකොට හරිද?
0: තිබ්බ ටික නැති වෙලා.
4: මෙයාලග තිබ්බ සල්ලිත් නැහැ.
0: ෆෝන් එකක් නැති වෙලා.
4: ෆෝන් එකක් නැහැ. රයිට්? එනිසා ඔය මගතොලදි හම්බෙන අයත් එක්ක වැඩි ආසිර යන්න
0: එපා කියලා කියන ඕක තමයි නේද?
4: එපා. හරිද? යාළු මිත්‍රකම් හිතවත්කම් මැද නවතින්න යන්න
0: එපා.
4: තමන්ගේ ගමන තමන් ගියා නම් ෆෝන් එකක් තියෙනවා රුපියල් 40,000ක්
0: ඉතුරු වෙනවා.
4: ඉතුරු වෙනවා.
0: අර ගොඩක් අනුකම්පාවෙන් ඉතින් හොඳ හිතින් කතා කරද්දී ඇර හිතෙනද අපේ ගමේ මිනිස්සෙක් වගේ කියලා හිතෙන්නේ නැති නේද? ඒකන තේ එකක් බොන්න යන්නේ.
4: ඒක තමයි. සමහරු තේ දෙන්නේ ආදරෙටම නෙවෙයි.
0: නෝ දැනගෙන යන්න.
4: සමහරු එහෙම දෙන තේ ටක් ගාලා ගිහිල්ලා බොනෝ.
0: ඔව්.
4: ඇයි නැත්තම් තමන්ගේ සක්කු වෙන්නේ ඒකද?
0: හැබැයි ඊට වඩා ගානක් ඉතින් වියදම් වෙලා නැති වෙලා තියෙනවද නේද?
4: ඒක තමයි. මේ මහත්තයාට හිතෙනවා ඇති අනේ එයාගේ තේ එක බිව්වට වැඩිය මම සල්ලි දීලා විව්වනම්
0: ඒක බිව්වන හොඳයි කියලා.
4: ඒක තමයි. එනිසා පොඩ පරිස්සමෙන් මගතොට යනකොට.
0: හරි.
4: 10:41 දැන්. මැසේජ් එකක් දානවා නම් මෙන්න අංකේ.
0: 0703935937 මැසේජ් එකක් කියවන්න. ගුඩ් මෝර්නින් ඔයාලා දෙන්නටම අපි ආදරෙන් අහගෙන ඉන්නවා. දර්ශනී මැසේජ් එකක් දාලා තිනවා. අපි හොටෙල් එකකින් තමයි අහගෙන ඉන්නේ. නම කියන විදිහක් නෑ හොරන. සද්දරිම ලක්ෂණ දාලා තිනවා කියලා තින බොහොම ස්තුතියි. ඔය විදිහටම අහගෙන ඉන්න දවල්ට හෝගාලා කෑම හදන ගමන් කිව්වා ඉන්නේ. මම පාන්දර 3 ඉඳලා අහන්නේ ලක්ෂණ කවුද මේ? දිස්නා ඔය විදිහටම අහගෙන ඉන්නේ ඉතින් නේද? උදේ නැගිට ගමන් ඉතින් පිරිත්තලින් පටන් අරගෙන ඉතින් අහගෙන ඉන්නවා නේද දවස?
4: දවසම
0: අපිත් එක්ක ඉන්න කෙනේ ගම්පහ ඉඳලා අහගෙන ඉන්නවා නදුන් ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තින. පන්සල ඉස්සරහා කඩයක් තියෙනවා. ඒ කඩේ ඉන්න තිලක් මාමත් එකතු කරගෙන කිව්වා මේ ගීතය අහන්න.

0: සමහරුන්ට දයනවා වේදනාවන්. ඒවා ශරීරයේ ඔය පංචස්කන්ද එක එක තැන්වල හටගන්න උපාදානයන් කියලත් කියන්න. සමහරුන්ට දයනවා ඔලුව ගැක්කෝ, සමහරුන්ට තියෙන කොන්ද ගැක්කෝ, සමහරුන්ට දයනවා කකුලු ගැක්කු, සමහරුන්ට තියෙන දනිස් ගැක්කු, සමහරුන්ට තියෙනවා අතේ පයේ අමාරු, සමහරුන්ට තියෙන මොලේ අමාරු. ඔයාට මොනාද දීන
1: ඔයාතරේ
0: මොකුත් නෑ. හරිද? ඔයා දන්නවද සමහර වෙලාවට කිසිම සද්දයක් නැති කළු කාමරයක නිදාගන්න පුළුවන් තරම් බැරෑරුම් විදිහට වේදනා දෙන ලෙඩක් තමයි මිග්‍රේන් කියලා
1: කියන්නේ.
0: වාට එහෙම නැත්තම් සතුටු
1: වෙන්නේ නෑ.
0: හරිද?
1: එළියට යන්න බෑ, ඉරෙලිය දකින්න බෑ නේද?
0: මේක ඇත්තටම තාම වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන නැහැ මේක හැදෙන්නේ කොහොමද කියලා. හරිද? මේකට නිශ්චිත බෙහෙතක් හොයාගෙනත් නැහැ. හැබැයි මේක මිනිස්සුන්ට හැදෙනවා. හරිද?
1: හරි.
0: සමහර වෙලාවට මේ වෛද්‍යවරු තීරණ කරනවා. ඒ කියන්නේ වෛද්‍යවරු නිගමනයකට එනවා. හරිද? මිග්‍රේන් කියලා කියන්නේ මොලේ ස්නායු සහ රසායනික සංයුතිය සිදුවන සංකීර්ණ වෙනස්කම් හේතුවෙන් ඇතිවෙන
1: දෙයක් කියලා.
0: හරිද? දැඩි හිසරද තත්වයක් කියලා.
1: ඔව්.
0: එතකොට මේක සාමාන්‍යයෙන් හිසේ එක් පසෙක පමණක් තදින් බලපාලා පැය 24කට පැය 72ක දක්වා නොනවත්වාම මේක තියෙන්න පුළුවන් කියලා තමයි මේ අය කියන්නේ. ලෝපුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මේ මිග්‍රේන් තත්ත්වේ හින්දා පීඩා
1: ඒන ඔලුකෙකම දරා ගන්න හරි අමාරු. මට මතකයි අපි කැම්පස් කාලේ මගේ යාළුවෙක් හිටියා, ඔලුව අල්ලගෙන ඉඳුවා බිකිනේ තරම්. ඒ වේදනාව එයාට පිට කරගන්න විදිහකුත් නැහැ. හරි අමාරුවෙන් ඉන්නේ.
0: වැඩිය ඕනේ මගේ ඔෆිස් කාමරේ, ඔෆිස් එකේ
1: ඉන්නවා එක්කනේ.
0: අල්ලමු මේසෙත් ඉන්නවා එක්කනේ.
1: ඒක තමයි නේද අපි දකිනවනේ.
0: ඒක ඇත්තටම වැඩි වේදනාකාරී.
1: හරි.
0: රයිට්. සමහර වෙලාවට මේ අයට එළිය දකින්න බෑ.
1: ඒ ආලෝකයේ ශබ්දයේ සමහර සුවඳවල වලටත් සමහර වෙලාවට මේ ඔලුවක එක්ක මෙන්න පුළුවන් ඒගොල්ලන්ට.
0: සමහර වෙලාවට චොක්ලට් ටිකක් කෑවත්
1: එන්න.
0: හරිද?
1: හරි.
0: අපි කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක් ඒකට. ඒ අයට උදව් කරන්න ඕන. ඒ අයට සමහර වෙලාවට මානසික පීඩාවන් ආපුවාම මේ තත්ත්වේ වැඩි වෙනවා.
1: ඔව්.
0: සමහරලාට ජීවිතේ පවා
1: එපා වෙන්න පුළුවන්.
0: එපා වෙන තැනකට එනවා. විෂාදයේ තත්ත්වයට පවා ඇති වෙන්න පුළුවන්. හරිද?
1: හරි.
0: ඔයාගේ හැම යාළුවෙක් ඉන්නවා නම්, මිත්‍රයෙක් ඉන්නවා නම් ඇත්තටම එයාට උදව් කරන්න.
1: හරි.
0: එයාට සහාය වෙන්න. ඒ අයත් සමහර වෙලාවට දන්නවා මට මෙන්න මේ දේින් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා.
1: ඒ දේවල් නොකර ඉන්න නේද?
0: නොකර ඉන්න. සමහර වෙලාවට රැකියාව කරන අයට එහෙම ඇදුනොත් රැකියාව එපා වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ගෙදර ඉඳන් ගෘහණියක් නම් ඇයට දරුවන් ලොබවා එපා වෙන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවන්ටත් ඒ තත්ත්වය ඇති වෙනවා. එහෙමනොත් ඒ අයගේ අධ්‍යාපනයේම විනාශ වෙන්න පුළුවන්.
1: විනාශ වෙන්න පුළුවන්.
0: හරිද? කැම්පස් එකේ දරුවෙක් නම් ඩිග්‍රිය මොන මගුලක්ද කියලා ගෙදර යන්න හිතනවා. ඒක
1: ඔයෙම හිතෙන්න පුළුවන් අනිවාර්යෙන්ම.
0: ඒ තරමටම බරපතල තත්ත්වයක්. මේකට ඖෂධමය ප්‍රතිකාරයක් නැති හින්දා තමයි මේකේ බරපතලකම වැඩිපුරම තියෙන්නේ. හරිද?
1: හරි.
0: එනිසා හොඳම දේ තමයි මෙහෙම තත්ත්වයක් ඔබට තියෙනවා නම් ඔබ මානසික ආතතිය පාලනය කරගන්න. සමහරවිට යෝග, භාවනා, හරිද? ඒ වගේ දේවල් ඔය බෝධි පූජාවන් වගේ තියෙන දේවල් කරපුවාම මනස සංසුන් වෙනවා, ආතති අඩු වෙනවා. එහෙම තැනකදී ශරීරය අපිට සැහැල්ලු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්.
1: යම් තැනකට අඩු කරගන්න පුළුවන් යම් දුරකට අපිට ඒක.
0: ඇත්තටම සමහර රෝගීන් ඉන්නවා, සමහර අය ඉන්නවා යෂ්මී.
1: හරි.
0: ඒ අයට සමාජයේ ඒ රෝග තත්ත්වෙන් වැයකෙන්න, ඒකෙන් තුරන් වෙන්න සමාජයේ ඉන්න අනෙක් අයගේ අපේ සහාය අවශ්‍යයි.
1: ඔව්, එහෙම වෙනවා.
0: මිග්‍රේන් කියලා කියන්නේ එහෙම තැනක්, එහෙම රෝගී තත්ත්වයක්. ඒ නිසා ඔබ උදව් කරන්න.
1: හරි.
0: මට කියන්න ඕනේ ඒකයි. එහෙම ඔළුව කැක්කුමයි කියලා කිව්වොත් එහෙම හිනහ වෙන නෙවෙයි.
1: ඔව්.
0: අපි පොඩ්ඩක් වාඩි වෙලා ඉමු.
1: ඔව්.
0: නේද?
1: පොඩ්ඩක් කතා කරලා බලන්න නේද?
0: අන්න එහෙම කියලා බලන්න. සමහරලාට කතා කරන්න ගිහිල්ලා ලෙඩේ අහන්න ගිහිල්ලා ඔයාගේ ලෙඩේ යාට කියන්න එපා. යාගේ මිග්‍රේන් තව වැඩි.
1: තව වැඩි වෙන්න පුළුවන් නේද?
0: හරිද?
1: හරි.
0: සමහර අය ඉන්නවා එහෙම. මොකද අනේ වාට ඔළුව කැක්කුමද? ඔව් අනේ හොඳටම රෙදෙන ගා.
1: මගේ
0: මට තිබුණානේ ඔලුව කැක්කුම මෙහෙම. මම මෙහෙම කරා, මගේ අප්පච්චි ගියා මෙහෙන, අම්මා ගියා මෙහෙම, මං කොල ගෙනාවා, තල තැම්බුවා. අර මිනිස්සයාට හිතෙනවා අනේ මොකටද මම මෙයාට මගේ ඔලුව රිදෙනවා කියලා කිව්වේ කියලා
1: හිතෙනවා.
0: එනිසා ඔයාගේ ඔලුව කැක්කුම එයාට දෙන්න යන්න
1: එපා.
0: එපා. හරිද?
1: හරි.
0: ඔයාට හිතෙනවා නම් එහෙම තත්යක් වෙයි කියලා අනේ එයාගේ ලෙඩ අහන්න නැතුව ඉන්න පැත්තකට.
1: ඒක තමයි නේ මම ඉන්නේ පාඩුවේ ඉන්නේ.
0: ඒක අපිට දැන් ලැබිලා දිනේ.
1: ඒක තමයි.

0: උදේ 10 විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: Lakhanda Golden Voice. අද Golden Voice වේදිකාවට අතුරුගිරියේ තරින්සා සෙනවිරත්න, මොරටුවෙන් වරුණී ඩයස්, ඇහැලියගොඩි ධනුෂ්ක නුවන්, හොරණින් සිතුමි හේෂානි, කිරුලපති සපුමලි කුලතිලක, කළුතරින් ලක්ෂාන් කුරේ, ගල්ගමුවේ ඉන්දිකා සඳමාලි, කඳානින් අශාන් තාරක, පල්ලෙකැලින් චතුනි තාරුකා, මිරිස්වත්තින් රුවන්ති කාවිද්‍යා, මහා ඉනු පල්ලවින් කාංචනා හේරත්, රිකිල්ල ගස්කඩින් සංජීව් නෝනිස්.
5: තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස 1ට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අද පස්වරු එකට අහන්න. හරිද?
0: Golden voice.
6: අපි හොයන හඬ සමහර වෙලාවට තියෙන්නේ ඔබට වෙන්න පුළුවන්. හරිද? හොඳ තරගයක් මේ දවස්වල යනවා.
0: 12 දෙනෙක් ඉන්නවා අද තරග වර්ධින කරට කර තරගයක් එක්කම.
6: ඔව්. සමහරු කරට කරත් නෑ.
0: ඊට වැඩි
6: කරට උනේ.
0: ඒකනේ. දක්ෂ තරගකරුවෝ ඉන්න අපිට ඇහෙනවානේ, අපි දකිනවා.
6: ඔව්. සමහර වෙලාවට මේ අලුත් සින්දුවද පරණ සින්දුවද කියලා හිතන්න බැරි තරමටම ඒකේ ලස්සනක් තියෙනවා. ඔබ අහලා බලන්න. Right?
0: හරි.
6: යශ්
0: යෝ
6: මෙසේජ් ටිකක් කියමු අපිනේ.
0: ඔව් කියන්න ඕනේ දසුන. ප්ලීස් අනුග්‍රහක භවතෙකුත් ඉන්නවනේ මතක් කරන්න.
6: අපි කියමු. එයා මතක් කරමු අපි මෙසේජ් ටික කියලා.
0: කියනනේ අපි ඉස්සලා හැමෝනේ දසුන අපිට ජීවිතේ වටිනම දෑක කම්බුණා නම් මොකද්ද කියලා. ඔන්න චාන්දි අපිට එවලා තිනවා එයාගේ gedaralu එයාට ජීවිතේට අමතක නොවනම තෑග්ග.
6: හැබැයි මට හිතෙන්නේ එයාගේ ජීවිතේට අමතක නොවන තෑග්ග එයාට gedarak දුන්න මහත්ය.
0: මහත්යව මහත්ය තමයි කිව්ව එයා gedara යට තෑගි කරේ. ඉතින් ඒක තමයි අදටත් ඒක සිහිනයක් කියලා කිව්ව. එහෙම තමයි තිනේ ජීවිතේ අපිට හොඳ සහකරුවෙක් හම් වෙනකොට නේද. ඊට පස්සේ සිංදු අහන්න යාගේ හස්බන් ඉන්නවා කියලා කිව්වා. අම්මා තාත්තා පවුලේ හැමෝම යාගේ පුතාලා දෙනවා තාදරෙන් මතක් කරනවා. ඊළඟ සිංදු අහන්න සුබ දවසක් ඔයාලා දෙන්නට ලස්සන සිංදුවක් දෙන්න කියලා තියෙනවා. මැනිකේ තමයි දොඩම් ගස් ලන්දේනලා මැසේජ් එකක් දැම්මේ. ආදරෙන් අපි එකතු කරගන්නවා. තව සිංදුවක් අහන්න ඉන්නවා හොටෙල් එකකින් අපි වහගෙන කුමාර බුද්ධික සිරිවර්ධන දිසානායක වශීර් ඒ වගේම ජගත් ඉන්නවා. පූනානි වල ඉඳලා තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මහිතනේ හොටෙල් එකක් වෙන්නෝනේ හරියට මේක දාලා නැහැ මහිතනේ හොටෙල් ඔව් හොටෙල් එක විජිත මාවත දර්ශනී ඇතුළු පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ගවර්න්මන්ට් එකේ වැඩ කරන සෙට් එකම ඉන්නවා මේ වෙලාව අපි දෙන්නවා හගෙන. ශිරෝමි ෆ්‍රීඩා නන්දනී වගේම ජයන්දි තාෂ්මී ඉන්නවා. කලතර දේවිකා තමයි අපිට මැසේජ් එක දැම්මේ. ආදරෙන් අහගෙන ඉන්න අක්කේ අයිය ඔය දින ලස්සනට වැඩසටහන කරනවා. තැන්කියු සෝ මච්. අපි දවස මහන් ඉන්න ලක්කර එකතු කරගන්න අපේ තාත්තා විපුල අම්ම සමන්තිකා මල්ලි විකු පුංචිලා දෙන්නෙක් ඉන්නවා. එන ලේසි නෑ මත් පුංචිලාගේ වැඩ දන්නවනේ. නයනා ජීවන්ති අක්කලා සංජන අවශානි ජනනී යසාරා වරුණි මේ සෙට් එක එකතු කරගන්න කියලා කිව්වා. කල්පනී නංගිත් එකතු කරගන්න ඕනේ.
6: රයිට් ඒ සිරු දෙන එකතු කරගෙන අපි මේ සින්දු හන කලින් මතක් කරන්න ඕන ඔයාට. ඩබල්ටු යන ලෑස්ති වෙනවා නම් කට්ටියටම කටට රහට සුවඳට අපේකමත් එක්ක කැමරේ රහ කරගන්න පැලවතු නිෂ්පාදනය එකතු කරගන්න.
0: ඔව් පැලවතු නිෂ්පාදනය කියලා කිව්වම ලස්සනම ලස්සන ෆොයිල් එකක් එක්ක ඇවිල්ලා තියෙන ගෝල් කලර් ෆොයිල් එකකින් පැලවතු බට එක ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසට කැමති කෙනෙක් නම් මේ වර්ග තුනකින් ඔය කැමති එකක් මිලදී අරගෙන කැමති ටික රස කරගන්න කණ කරගන්න පුළුවන්.
6: පැලවතු කියලා කියන්නේ
0: අපේ රටේ අපේ දෙයක්.
6: රයිට් මේ සින්දුවෙන් පස්සේ අපි ප්‍රවෘත්ති අහලා ආයේ හම්බෙමු.
0: දෙවෙනි පැයේදී

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයිෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනඩ තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පොල්ගාවල සහ පේරාතනිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට දිනපතා මෙම දුම්රිය ධාවනයටයි සැලසුම් කර තිබෙන්නේ. පොල්ගාවලින් පෙරවරු 4:20ට පිටත් වන දුම්රිය පෙරවරු 6:46ට පේරාදෙණියට ළඟාවනවා. එමෙන්ම යළි පස්වරු 2:35ට පේරාදෙණියෙන් පිටත් වන දුම්රිය පස්වරු 4:03ට පොල්ගාවලට ළඟාවීමට නියමිතයි. දෙත්වා සිලිකුණාටුවෙන් පසු ඔක්තෝබර් මස 2 සිට උඩරට මාර්ගයේ රඹුක්කන සිට ගම්පොල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මෙවන විට සාමාන්‍ය පරිදි එම ධාවනය සිදුවනවා. ඊට අමතරවයි පොල්ගහවෙල ප්‍රේරාදෙණිය අතර මෙම නව දුම්රිය සේවාව ක්‍රියාත්මක වන්නේ. හෝමු සමුද්‍ර සන්ධි යළි විවෘත කිරීම සඳහා ඉරානයේ ඉදිරිපත් කළ කොන්දේසිවලට ඇමරිකාව ලබා දුන් පිළිතුර ප්‍රමාණවත් නොවන බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොයිසෙන් රෙසායි ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය අතරතුරයි හෝමු විවෘත කිරීම සඳහා යෝජනාව ඉරානය විසින් ඉදිරිපත් කළේ. ඒ කොන්දේසි 7ක්ද යෝජනාවට ඇතුළත් කරමින් එම කොන්දේසි ඉටු කරන්නේ නම් දින 7ක් ඇතුළත නාවික ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවද ඉරානය ප්‍රකාශ කළා. ඉන් අනතුරු ඇමරිකාවේම යෝජනාව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය කටාර් රාජ්‍ය මැදිහත් වීමෙන් ඉරානය වෙත ලබා දීමටයි පියවර ගත්තේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ආරක්ෂක ප්‍රධානී මොයිසෙන් රෙසායි ප්‍රකාශ කර ඇත්තේ ඉරානය වෙත තවමත් අපැහැදිලිව පවතින කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. සිය පාර්ශ්වය ඉදිරිපත් කළ කොන්දේසි ටුවනතෙක් හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත නොවන බවත් කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවත් ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11:04
2: 11:04 කියලා කියන්නේ දෙවෙනි පැයේ පටන් ගන්න.
1: අපි දෙන වෙලා ඉන්නේ.
2: මේ පැයේ ඔයාලට පුළුවන්කම දෙනවා ලස්සන සින්දු ටිකක් අහන්න.
1: හරි, ඔයා කැමතිම සින්දු අහන්න පුළුවන් අපි දෙන්නත් එක්ක.
2: ඔයා ටිකක් මහත කෙනෙක් නා.
1: හා.
2: බර වැඩි වෙලා තියෙනවා නම් පහුගිය දවස් ටිකේ කැම ටික වැඩිපුර කාලා.
1: කාලා මහත් වෙලා නම්.
2: ඔයාට බර අඩු කරගන්න ඕන නම්. හා.
1: මොකද කරන්නේ?
2: කියනවා පොඩි කතාවක්.
1: මොකද්ද?
2: හරිද?
1: හා.
2: මේ පොඩි ෆුක් කිව්වමත් විසි වෙන මිනිස්සු.
1: හුලඟක් ආවත් ගහගෙන යන මිනිස්සු.
2: ඔව් බර අඩු කරගන්න හැටි අහනවා. මේ මන් දන්නේ. හරිද? ඔයාට මං කියනවා පොඩි කතාවක්.
1: දැන් කියනවා
2: පස්සේ කියනවා. හරිද?
1: හරි.
2: මේ කතාවත් මේ පැයේ කියනවා.
1: අහහ.
2: ඒ වගේම තමයි තව කියන්න කතා ගොඩක් තියෙනවා.
1: ඔව්.
2: අපි ඉස්සෙල් සින්දු අහලා ඉමු.
1: හරි.
2: තාම මෙසේජ් එකක් දැම්ම නැත්නම් ඉක්මනට මෙසේජ් එකක් දාන්න මෙහෙම.
1: 07:03 93.5 93.7 මෙසේජ් එකක් එවන්න.
2: මඟ තොටනයි යන ගමන් ඉන්නේ. හරි පරිස්සමෙන් ඔය යන්න.
1: හරි.
2: ඔයා එනකන් ආදරණීයම් බලාගෙන ඉන්නවා.
1: ගෙදර නේද? ගියපු පරිස්සමටම අපහු ගෙදර යන්න ඕනේ.
2: ඇස්ලේටරේ උඩ නැගලා යන්න එපා.
1: ඔව්.
2: හරිද? ඔය කැරකෙන්නේ රෝද හුලං උඩ. හරිද? සමහර වෙලාවට ඔයා කොච්චර මහන්සියෙන් බ්‍රේක් ගන්න හැදුවත් බ්‍රේක් පාර වදින්න නැති වෙන්න පුළුවන්.
1: හරි.
2: ඒ නිසා ඉස්සරහා පූසෙක්, බල්ලෙක්, මිනිස්සෙක්, කොටියෙක්, බූරුවෙක්, ඌරෙක් පාර මාරු වෙන්න පුළුවන්.
1: ඔව්.
2: හරිද?
1: හරි.
2: ඒ අයගේ ජීවිත නිසා පරිස්සමෙන් යන්න.
1: හා
2: හා. ඔයා ඒ தത്വෙට වැටෙන්නේ නැතුව හරි පරිස්සමෙන් මාර්ගලේ ඉදිරික හරියටම අකුරනෝ පිළිපදිමින් යන්න. අපි උත්සාහ කරන්න ඕන තව කෙනෙක් අනතුරින් ගලව ගන්න මිසක් අනතුරු කර දාන්න
1: නෙවෙයි.
2: නෙවෙයි.

0: දහට වංගු ඉන්න වෙලාව උදේ 11 විනාඩි 10යි.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 මතන්න.
2: 11යි 10යි කියලා කියන්නේ මේ වෙලාවට උන දැන් ග්‍රෝනියෝ ටික නේද? ගෙදර යන ලැස්සි.
0: ලැස්සි.
2: මං ගිහන ඔබට බර අඩු කරගන්න. මහත අඩු කරගන්න. හරිද?
0: හරි.
2: එතකොට වකුගඩු ටික සුද්ධ කරගන්න. දිය වැඩියාව තියනවා නම් ඒක පාලනය කරගන්න.
0: මොකද්ද?
2: හරිද? මම හොඳ එළවලුවක් ගැන කියන්නම් කියලා.
0: මොකද්ද එළවලුව?
2: පතෝල.
0: පතෝල.
2: හැබැයි සමහර වෙලාවට සමාජයේ කියනවා නේද? අරුණම් පතෝලයා වගේ කියන.
0: උසයි ගෙට්ටුයි.
2: නෑ එහෙමත් උසයි ගෙට්ටු හින්දත් කියන.
0: ඔව්.
2: හරිද? එහෙම නැති ඔයාට කියන්න ඕන කැම්පස් එකේ ඔක්කොම ටික පතෝලයා කියලා. කාඩ් එක පතෝලයාද
0: නෑ? නෑ නෑ.
2: හරිද?
0: එහෙනම් හේතුව මොකද්ද?
2: අපි කියලත් නෑ. හරිද? එහෙම කියන්නේ පතෝලයා වගේ කියලා කියන්නේ ගුණත් නෑ අගුණත් නෑ වගේ හින්දා. හරිද?
0: හරි.
2: හැබැයි ඔබ දන්නවද පතෝල වල තියෙන ගුණ?
0: හරි.
2: කියමුද බලන්න.
0: අපි දව දන්නවද දැන් අපේ සමහරකට ශාරීරික උෂ්ණ වෙන්න පුළුවන්නේ. අපේ දැන් ශාරීරික උෂ්ණ වුණාද අපේ ශරීරය සිසිල් කරන්න අපිට පුළුවන් අර පතෝල ආහාරයට ගන්න. ශරීරයේ තියෙන උෂ්ණත්වය පාලනය කරගන්න වගේම විජලනය වළක්ව ගන්නත් අපිට පුළුවන් වෙනවා.
2: ඒ වගේම තමයි බර අඩු කරගන්න මේක සෑහෙන්න උපකාරී වෙන හේතුව තමයි මොකද දන්නවද? පතෝල වල ජල ප්‍රතිශතය ඉතා ඉහළාගේක තියෙනවා. ඒ වගේම තමයි කැලරි ප්‍රමාණය ඉතාමත්ම අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා ශරීරේ බර පාලනය කරගන්න කදිම එළවලුවක්. ඒ වගේම තමයි
0: ඒක අදාළයි. ඔෆිස් එකේ ටයිට්
2: අදාළයි. හරිද? ඊට පස්සේ දියවැඩියාව පාලනය කරගන්න මේක උදව් වෙනවා. මොකද රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න අඩංගු වෙන සංඝටක පතෝලවල තියෙන හින්දා.
0: දැන් උණ හැදුනහම දසුන් අපිට දැන් මේ වගේ ආහාරයක් කන්න පුළුවන් නම් හොඳයි. අපිට දැන් කියන පාරම්පරිකව දැන් මේන උණ රෝග තියෙන නේද? ඒතකොට උණ හැදුනට පස්සේ අපේ ශරීරය පිරිසිදු කරගන්න අපිට පුළුවන්. අර කිරට හදපු පතෝල ටිකක් කන්න පුළුවන් නම් ඔන්න හොඳ දෙයක් කියලා මතක් කරන්න ඕනි.
2: ඒ වගේම තමයි ශරීරයේ සීනි කියන්නේ මට්ටම් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශරීරයේ නිසිලස හරිද?
0: හරි.
2: මේ සජලනය කරනවා කියලා කියන්නේ අපි කියන අර ජල මට්ටම් අපි ශරීරයේ
0: අර මට්ටමේ තියාගන්න.
2: ජල ප්‍රතිශතය හරි විදිහට තියාගන්න.
0: නැත්නම් විජලනය නේ අපි කියන්නේ.
2: ඔව්. ඒ නිසා මේ ඒක සෑහෙන්න උපකාරී වෙනවා. මේ මට්ටමේ ශරීරය පවත්වා ගන්න පතෝ. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය මේක වර්ධනය කරනවා.
0: කරගන්න පුළුවන්.
2: ඒ වගේම තමයි ආහාර ජීර්ණයත්
0: පහසු කරගන්න පුළුවන්.
2: පුළුවන්කම දෙනවා.
0: අත්මාවේ සෞඛ්‍ය අපිට හොඳින් තියාගන්න පුළුවන් වෙනවා. ආදන්නවත් දසුන් විටමින් A, B, 6 ඒ වගේම C විටමින් E කැල්සියම් මැග්නීසියම් මේ වගේ ගොඩාක් පෝෂක ගුණ අඩංගු වෙනවා පතෝල වල.
2: ඔයා දන්නවද පතෝල කොයි විදිහටද උයන්න පුළුවන් නේ?
0: කොහොමද?
2: කියන්න බලන්න.
0: ඔයා වගේ දන්නේ ඔයා කිව්වනම් හොඳයි ඒක.
2: ඔන්න ලැජ්ජා වෙන්නයි යන්නේ.
0: මම වැඩි කන්න කැමති නෑ.
2: පතෝල උයන්න පුළුවන් විදිහ දන්නේ නැද්ද?
0: දන්නවා. කන්න හැවැඩි එකයි වැඩි.
2: දැන් වයස කීයද?
0: කීයද?
2: ඔයා ගෙදර උයලම නැද්ද?
0: දන්නව නැද්ද?
2: ඕ හරිද? මේ අහගෙන ඉන්න අයගෙන් නෙමෙයි මං අහන්නේ ඔයගෙ. හරිද? පතෝල කිරි හොද්දට උයන්න පුළුවන්.
0: පුළුවන් පුළුවන්.
2: හරිම රසයි.
0: ඒක තමයි රසම විදිය මං හිතන්නේ.
2: පතෝල මැල්ලුම හදන්න පුළුවන් නැත්නම් සම්බෝලේ හදන්න පුළුවන්.
0: ඔව් සම්බෝලේ ඩ්‍රයි හැබැයි.
2: හරිම රහ. ලූණු ටිකක් රතු ලූණු ටිකක් දාලා නේද? පොල් චුට්ටක් දාලා අම්මිරිස් කරලා කපලා දාලා ගත්තහම.
0: චුට්ටක් දාලා හැම නේද?
2: හරි ෂෝ. ඒ වගේම තමයි සමහර පැතිවල පතෝල තෙල් දානවා. හරිද? ඒ වගේම තමයි සමහර වෙලාවට පුංචි පතෝල කරලා කරගෙන ඇවිල්ලා ඕක ඇතුළට සැමන් සම්බෝලේ හදලා නැත්නම් මාළු සම්බෝලේ හදලා එහෙම නැත්නම් බිත්තර ටිකක් හදලා වෙලා පොඩි කරලා ඒක නිකන් අර සම්බෝලේ වගේ හදලා ඕක අර පතෝල කරලා ඇතුළට දානවා. දාලා ඕක නිකන් අපි අර මාළු මිරිස් හදලා ගන්න.
0: ඔව් ඔව්.
2: අන්න ඒ වගේ ඕක හරි රසට උයලා ගන්නවා තම්බලා ගන්නවා හරිම රසයි.
0: හැමදාම හදන විදිහ නැතුව පොඩක් වෙනස් විදිහකට try කරලා බලන්න නේද?
2: අනිවාර්යයෙන්ම. ඔය කිව්වේ පතෝල ගැන.
0: හරි
2: වටිනවා. ආයි වෙනදට කියන්න එපා. තව අර සමහරట్లా කලින් කියන්නේ නැදනේ. ගුණත් නැහැ, අගුණත් නැහැ පතෝල කියලා.
0: ඒක තමයි.
2: නෑ, ඒ කතාවයි කියන්න එපා.
0: ඔව්. දන්නවද දැන් නේද?
2: පතෝල කියලා කියන්නේ ඇත්තටම ගුණ කෑමක්.
0: ඔව්.
2: හරි? හරිම ගුණ කෑමක්.
0: හා හා.
2: පතෝල ටිකක් කන්න.
0: හරි.

0: උදේ දැන් වෙහෙස මහන්සිලා වැඩ කරනවා.
1: මහන්සි මහන්සි කිය කිය ඉන්නවද?
0: ඔව්. දැන් පොඩක් මහන්සි නිවා ගන්න. හරිද?
1: හරි.
0: මේ මහන්සි නිවා ගන්න හොඳ තී එකක් බොන්න.
1: වඩ පුළුවන් එහෙම නැත්නම් යෝගට් ඩ්‍රින්ක් එකක් බොන්න දසුන්.
0: එහෙම බොනවා නම් බොන්න ඕනේ. ඔව් එහෙම බොනවා නම් බොන්න ඕනේ. යෝගට් එකක් කනවා නම් කන්න ඕනේ.
1: හරි.
0: ඒකත් පොඩක් ඇඟට අර ශක්තියක් එන
1: ගුණ දෙයක් වෙන්න ඕනේ.
0: අපේකම දැනෙන්න ඕනේ. ඒ නිසා ඔයා ගන්න ඕනේ වෙන මොනවත් නෙවෙයි.
1: පැල්වත්තුම තමයි. පැල්වත්ත වෙතින් එන ආට යෝගට් ගන්න පුළුවන් අයිස්ක්‍රීම් බටර් ඒ විතරක් නෙවෙයි. කිරි පිටි ගන්න පුළුවන් ඒ වගේම තමයි යෝගට් ඩ්‍රින්ක් එකක් බොන්න පුළුවන් ෆ්‍රෙෂ් වයිබ් එකට නේද දස්සන්.
0: අනිවාර්යයෙන්ම. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ
1: අපේම දෙයක්.
0: අපේම දෙයක්. යෂ් මේ සින්දු අහන කලින් අපි මැසේජ් ටිකක් කියවමුද?
1: කියමු කියමු.
0: කියන්න බලන්න.
1: ඔයාලට කොහොමද කියලා අහලා තියෙනවා. වැඩ කරන ගමන් අපි උදේම වහගෙන ඉන්නේ. අපි වෙහෙස නිමනම රෝ දෙන්නට thank you කියලා තියෙනවා ඩබල්. පත්මිනියකට ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. මාතලේ නදේශානි තමයි මේ විදිහට මැසේජ් එක දැම්මේ.
0: පත්මිනියකට දෙන්න ඇති සින්දු අපි ළඟ තියෙනවා
1: දැන්. තියෙනවද පත්මිනි? ආයි බොවලකට ලස්සන සින්දුවක් දෙන්න චුටි දුව මතුෂි වයිෆ් එන්දික මහන්සියන්වත් එක සුපිරි සින්දුවක් දෙන්න කිව්වා. ලියන් ගහ මුල් මුල් ලියන් ගහ මුල් වසන්ත ඊට පස්සේ ඉතාලියේ තනි වුණා සින්දු පුළුවන් කියලා හදින පුළුවන් දස්සුන් බලමුනේ good morning ඔයාලට ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙන අපේ ස්ට්‍රෙස් නැති වෙනවා හගෙන ඉන්නකොට ඔය දෙන්නව shop එකේ ඉන්නවා set එකක් බත්තර මුල්ලේ ඒ ඔක්කොම එකතු කරගෙන අපි යමු මේ ලස්සන ගීතය අහන්න
0: කලුගඟේ ඉහළ ගංගා දහර ප්‍රදේශවලට දැහැමින වර්ෂාව හින්දා
1: හරි
0: කලවැල්ලාව ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා
1: අවධානයෙන් ඉන්න
0: වර්මාර්ග දෙපාර්තමේන්තුව කියන්නේ 12 වෙන විට එතකොට මිල්ලකන්ද ජලමාපකයේ ජල මට්ටම මීටර 5 ඉක්මවා යන්න පුළුවන් කියලා. හරිද? මේ තත්ත්වෙ ටිකක් ගඟ සුළු ගඟ වතුර තත්ත්වයකට හේතු වෙන්න පුළුවන් කියලා කියන නිසා කලුගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වෙන ජනතාව අවධානයෙන් ඉන්න කියලා ඔන්න වර්මාර්ග දෙපාර්තමේන්තුව කියනවා. රයිට්? උඩට වහිනකොට කොහොමත්
1: පහත් බිම් ටික යට වෙන බලනවා.
0: යට වෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඉන්න.
1: හරි.

0: පහටවන් ගහගෙනන්නේ දැන් වෙලාව හරියටම කිව්වොත්
1: 11 විනාඩි 27යි.
2: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: උගල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඊවිනි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස් අද ගෝල්ඩන් වොයිස් වේදිකාවට අතුරු කිරියෙන් තරින්සා සෙනවිරත්න මොරටුවෙන් වරුණී ඩයර්ස් ඇහැලියගොඩි ධනුෂ් කනුවන් හොරණින් සිතුමී හේෂානි කිරුලපති සපුමලි කුලතිලක කළුතරින් ලක්ෂාන් කුරේ ගල්ගමුවේ ඉන්දිකා සඳමාලි කඳානෙන් අශාන් තාරක පල්ලෙ කැලෙන් චතුනි තාරුකා මිරිස්වත්තෙන් රුවන්තිකාවිද්‍යා මහ ඉනු පල්ලවින් කාංචනා හේරා

රිකී ලගස්කඩින් සංජීව් නෝනිස් තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස් 1ට ලක්හඬ ගෝල්ඩන්

0: voice. Daha ata vangua.
1: Dasan with Yasho. Dasan with Yasho. Hemu vangua kama. Alut katawa.
0: Daha ata vangua. Daha ata vangua.
2: Me?
3: Mangu
2: me. ඔතන ගාපු ගාන කොහොමත් පත්තරේ බලනවනේ.
3: ඔව් මන් දන්නවා දන්නවා.
2: හරිද? මට පත්තරේ ගෙනත් දෙන්න කෙනෙකුත් ඉන්නවා.
3: ඒක තමයි නේ ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. අල්ල ඔෆිස් එකේ ඉන්නේ පොඩ්ඩක් අර බොරුවට ලොකු සද්දයක් දාගෙන ඉන්න පේන්න. හරිද? හැබැයි ඒක ඇතුලේ හරි හොඳ මනුස්සයෙක් ඉන්නවා. හොඳ මනුස්සයා පේන්නන්නේ නැහැ. අර යකා වගේ ඉන්න මනුස්සයා තමයි පේන්න උත්සාහ කරන්නේ. නැද්ද මං කියන්නේ?
2: ඔච්චර කලබල වෙලා ඉන්නේ.
3: මට ඉක්මනට කියා ගන්න ඕන නෝ. මැද්දට පණින්න ගනින්වා.
2: මම පත්තරේ හැරෙද පෙරලගෙන ගද්දි මට පත්තරේ පොඩ්ඩක් මේ ඇත්තටම ගන්න ඕන කතාවක් කියන්න ඕන කතාවක් මම පොඩ්ඩක් නමා ගත්තා. හරිද?
3: හරි මොකද්ද දැක්කේ?
2: මේක මොකද්ද දන්නවද? මේක ඇත්තටම කියන්න ඕන මේ අපි සාමාන්‍යයෙන් පරිභෝජනවාදී සමාජයක ඉන්නේ. කියන අපි කෑම කනවා.
3: කනවා
2: නැත්තම් අවදින්න බෑනේ.
3: නෑනේ.
2: මේක අපේ රටේ තත්ත්වයක් නෙවෙයි. හරිද? මේක මේ පොඩක් හොඳටම දිග අරගත්තා මම පත්තරේ කියන්නේ.
3: ඒක තමයි සද්දෙත් ඇහෙනවා.
2: සද්දෙත් ඇහෙනවා. හරිද? කමන්නේ පත්තරේනේ.
3: පත්තරේ නේද? ඔව්. ඉතින්
2: මේක දිද්ද වෙලා තියෙන්නේ බංග්ලාදේශයේ.
3: හ්ම්.
2: ඔයා දන්නවද?
3: මොකද වෙලා තියෙන්නේ?
2: පසුගිය දශක කිහිපය තුල බංග්ලාදේශයේ පලිබෝධනාශක පරිභෝජනය. පලිබෝධනාශක පරිභෝජනය. හරිද? විශාල වැඩිවීමක් පෙන්වලා තියෙනවා කියලා. පලිබෝධනාශක ආයතනය කියනවා.
3: හරි.
2: හරිද? 1990 දී මෙට්‍රික් ටොන් 3000 ඉඳන් හරිද
3: 3000 ඉඳලා
2: 2021 වෙනකොට මෙට්‍රික් ටොන් 45000 දක්වා
3: වැඩි වෙලා
2: පරිභෝජනේ වැඩි වෙලා තියෙනවා. ඔය නිකන් හිතන්න.
3: ඒකනේ
2: 1990 දී මෙට්‍රික් ටොන් 3000යි.
3: ඔව්
2: 2021 දී මෙට්‍රික් ටොන් 45000යි.
3: ඒකනේ.
2: එතකොට මේවා දාන්නේ කොහෙටද?
3: ඔව්
2: මගාවන්
3: වලට.
2: හරිද? එතකොට මේ ආයතනය කියනවා හරිද? බංග්ලාදේශ කෘෂිකාර්මික පරිශ්‍රණ ආයතනයේ වාර්තා අනුව රසායනික පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 8.8 ඉඳන් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 700 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා.
3: ඒකනේ. අපි වස්ස තමයි ගන්නේ නේද බලද්දී.
2: 1990 දී කිලෝග්‍රෑම් 8.8 දැම්මේ හෙක්ටයාරයකට.
3: ඔව්.
2: එතකොට අද වෙනකොට කිලෝග්‍රෑම් 700ක් දානවා.
3: හ්ම්.
2: තෝ නිකන් හිතන්නේ මේකේ වර්ධනය කොච්චරද කියලා. එතකොට මේ අය කියලා දෙනවා කියනවා ගොවින්ගෙන් 77%ක් හරිද?
3: හරි.
2: කන්නේකදී දෙවරකට වැඩිය පලිබෝධනාශක පාවිච්චි කරනවා කියලා. ඔව්. වානික හිතන්නකෝ මේකේ හොඳම කතාව එක නෙවෙයි.
3: මොකද්ද?
2: මේකේ අන්තිමට කියනවා වුන් හරිද? මේ අනාරක්ෂිත පලිබෝධනාශක යෙදීම හින්දා
3: ඔව්
2: ගොවින්ගෙන් 64%ක් පිළිකා රෝගීන් බවට පත් වෙනවා කියලා.
3: ඇයි අර මාක්ස් එකක්වත් දාන්නේ නැතුවනේ ඕවා අපි අර මේ ඉහින්නේ නේද කේ ආහාර වලට හේතු.
2: සමහර වෙලාවට මාක්ස් වාදින් ඉන්න හින්දා මාස් එකක්වත්
3: දාන්නේ නැහැ. පණ්ඩිත කුමරනේ ඔය තෙල් ගහනකොට එහෙම කි ඕන තරම් කියනවනේ ආවරණී කරගන්න කියලා.
2: ඔව්. හැබැයි ඕකේ තියෙනවා ගැඹුරු කතාවක්. ඔය බංග්ලාදේශයේ තත්ත්වය.
3: හරි.
2: ඕක ලංකාවට ආපුවාමත් ඒකේ හැටි වෙනසක්
3: නැහැ. වෙනසක් නැහැ.
2: හරිද?
3: හරි.
2: අපි හරි ආසයි වෙල්ලෑයක් මැදින් පාර දිගේ කාපට දාව පාර දිගේ ඈතට යන්න. ඒකේ වෙනම ලල් එකක් තියෙනවා. හැබැයි ඒ අනකට අපිට පේනවා ඔබ ඔය කිව්ව වගේ බෙහෙත් ටැංකිය කරේ එල්ලගෙන ගොවියෝ බෙහෙත්
3: ගහනවා. ඔව්.
2: පොහොර ටිකත් උලන් අත හරන්න ගොවි ගහනවා.
3: ඇඟට තමයි ඉතින් වැඩි හරියක්
2: එන්නේ. හරිද? එතකොට මේ ආස්පාස් ප්‍රාස්වාස කරනවා. ඔව්. පහුගිය කාලේ ඔබට මතක ඇති අපි අර පොහොර ප්‍රතිපත්තියක් පිළිබඳව ලොකුට කතා කරානේ. ඒ ප්‍රතිපත්තිය ඇතුළේ අපි උත්සාහ කරා නම් ඇත්තටම ලෝකයේ සමහර රටවල් පාවිච්චි කරන විදිහට ප්‍රතිශතාත්මකව රසායනික පොහොරයි කාබනික පොහොරයි පාවිච්චි කරන්න. ඇත්තටම අපිට පුළුවන් ගොවි පරපුරත් බේරගන්න සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අපිට
3: ගන්නනේ. ඔව්.
2: සමහර වෙලාවට ඒ කාලේ තිබ්බ පස නෙවෙයි දැන් තියෙන්නේ.
3: ඔව් නිසරු වෙලා තියෙනවා අර තෙල් නිසාම ගොඩක් නේද?
2: ඒ නිසාම සමහර වෙලාවට මේ වෙනකොට අර කුකුල් පොහොර, ගොම පොහොර, ඒ වගේම තමයි 10 අයියා. සමහර වෙලාවට මේ ටැට් රිපීටින් අරන් ගිහිල්ලා සමහර ගොයියෝ තමන්ගේ ගොවිබිමට හලා ගන්නවා.
3: ඔව් ඉස්සර හැම වුණම වෙන්නේ හොඳ සරු පසක් තිබුණානේ අපිට.
2: තිබුණානේ. හැබැයි දැන් ওই විදිහට මේ දේවල් යොදාගෙන පස සරු කරගන්න බොහෝ වෙලාවට උත්සාහ කරනවා. ඔබත් කෘෂිකර්මාන්තයේ ඉන්නවනේ.
3: හහ්.
2: ඔබේ අම්මා තාත්තා මේ දේවල් කරනවනේ.
3: හරි.
2: ඇත්තටම රසායනික පොහොර මතම නෙමෙයි. පලිබෝධනාශක මතම නෙමෙයි. අපිට තිබුණු හෙළ ගොවිකමක් තිබුණානේ.
3: හා.
2: ඒක ඇතුළේ තිබුණු වටිනාකම් එක
3: එකතු කරගෙන බලන්න මේ වගාවන් වලට.
2: ඔව් ගොවිතැන් කරන්න. එතකොට ඔයාගේ අම්මා තාත්තත් ඔබත් ඇත්තටම නිරෝගීව ඉන්නවා.
3: සෞඛ්‍ය සම්පන්න විදිහට ඉන්න පුළුවන්. ඔය තෙල් ආහාරම කන්න නැතුවනේ, තෙල් ගහපු දේවල්ම කන්න නැතුව.
2: ඔව්. නැත්තම් මහ පොළොවත් එක්ක ගැටිලා ජීවිතේ අවසාන කාලේ.
3: ඔව්.
2: පලිබෝධ නාශක හින්ද රසායනික ද්‍රව්‍ය හින්ද අම්ල තාත්තලා ලෙඩ වෙනවා. එතකොට සමහර වෙලාවට පිළිකා වෙන්න පුළුවන්, බකුගඩු රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්. එනිසා පරිස්සම් වෙන්න. මහ පොළොවට ඔබ රසායනික දේවල් පරිබෝධ දේවල් එකතු කරන්න එච්චර උත්සාහ කරන්න එපා. අපේ තිබුණු කෙම් ක්‍රම තියෙනවා, හෙළ කෘෂිකර්මාන්තේ වටනාගම් තියෙන ටිකක් හොයාගෙන ගිහිල්ලා අම්මලා තාත්තලාට කියන්න මෙන්න මෙහෙම කරන්න අම්මේ තාත්තේ කියලා. එතකොට අම්මා තාත්තත් නිරෝගී වෙනවා, ඔබටත් වසවිසෙන් තොර ආහාරයක් ගන්න
3: පුළුවන්
2: වෙනවා. මට නිකමට හිතුණා අැතරම් බංග්ලාදේශයේ තත්ත්වය ගැන දැක්කහම ඔබටත් මේක කියන්න
3: ඕනේ කියලා. මොකද ලොකු වෙනසක් නැහැ ලංකාවේ කියලාත් නේද?
2: ඇත්තටම.

0: දහඩ වංගෝ හැගෙන ඉන්න වෙලාව උදේ 11 විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: සුබ දවස.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 18 වංගුව.
0: දසම විද්‍යාෂෝ.
6: දසම විද්‍යාෂෝ.
0: හැම වංගුවකම අලුත් කතාවක්.
5: 18 වංගුව. 18 වංගුව.
7: Right. කතාවක් තියෙනවා කියන්න.
0: මොන වගේ කතාවක්ද?
7: මේ කතාව ඔබේ ආරක්ෂාවට ඔබේ ජීවිතේ හෙට දවස සාර්ථක කරගන්න ඔයාලට ගොඩක් වටින කතාවක්.
0: හරි උදව් වෙන කතාවක් නේද?
7: වෙන කතාවක්.
0: කියන්න බලන්න.
7: ඇත්තටම අමාරුවෙන් ගියක් හද ලෝක කැද කරගත්තොත් ඕකේ දුක තියෙන්නේ කාටද?
0: හදපු මහන්සියෙන් හදපු කෙනාට නේද?
7: කෙනාටනේ. ඕක ඇතුලේ. හරිද? වටිනාම කියන දේවල් තියලා තිබ්බහම හොරෙක් සතුරෙක් කැරිලා ඔක අරගෙන ගියොත් පාඩුව තියෙන්නේ කාටද?
0: ඔයාටම
7: තමයි. ඒ නිසා ලස්සනට ගේ හදලා තියෙනකොට වටේ තාප්පයක් ගහගෙන හොඳ රෝලඩෝ එකක් දාන්න
0: සවිශක්තියෙන්
7: යුතු. හරිද?
0: හරි.
7: රෝලඩෝ එකක් සවිශක්තියෙන් යුතු වා තෝරගන්න ඕන නම් තෝරගන්න ඕනෙත් අනම්මනම් ඒවා නෙවෙයි.
0: නම්මනම් වානා නෙවෙයි. හොඳම රෝලඩෝ එක AWB රෝලඩෝ එකක්ම තමයි. මොකද දන්නවද වසර 25ක විශ්වාසයක් එක තමයි මේ විදිහට වැඩ කරන් ගාවේ. ඔයා රෝලඩෝ එක ගත්තට පස්සේ ඔයාට වසර 10ක වගකීමක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා දන්නවනේ මේක දැන් ඇලුමිනියම් හොඳ කෝට් එකක් එක තමයි එන්නේ. ඔයාට පුළුවන් මොබයිල් ඇප් එකෙන් උනත් කොච්චර දුරක හිඳලා උනත් ඔයාට මේක කන්ට්‍රෝල් කරගන්න.
7: ඒ වගේම තමයි පාට 12කින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් වගේ ගෙදර වර්ණයේ තාප්පේ වර්ණයට අනුව
0: පාට ටික තමයි දසුන් තද්ද නිල් තියෙනවා ලා නිල් දුඹුරු බේජ් කලයක කෝපි පාටට කැමති කෙනෙක් නම් කෝපි පාට පුළුවන් ඒ වගේම අර ෆුඩ් ෆිනිෂ් එකක් තියෙන වුඩ් ෆිනිෂ් එකක් අනේ වගේ වුඩ් ෆිනිෂ් එකකට කැමති කෙනෙක් නම් ඒ විදිහට ගන්න පුළුවන් ඒ වගේම ලා අලු තද අලු මේ විදිහට ඕන තරම් වර්ණ 12ක් දින ඔයා කැමති විදිහට ඔයාට මිලදී ගන්න පුළුවන්
7: එනිසා ඔබ බය නැතුව පාවිච්චි කර ගන්නවා නම් ගෙදර ආරක්ෂාවට රෝලඩෝ එකක් දාගන්න අදහසක් තියෙනවා නම්
0: මේ නම්බරයකට කතා කරන්න 077-32-11-400 ශාකා තිනව පාරණ පාර කොට්ටව ප්‍රධාන ශාකාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල
7: ඒ වගේම තමයි S2 ටිකක් අමාරුයි වගේ නම් දුර බලන්න ළඟ බලන්න
0: ඒ නැත්තම්
7: ඒ වගේම කඳුළු එනවා නම් ටිකක් බබා නටනවා වගේ නම් දැන් කාලේ හරි වගේ S2 පෙන්න ගන්න
0: හොඳම තැනක් තමයි ලෙන්ස් ටෙක්යි හොස්පිටල් එක අංක 74-1 රොබර්ට් ගුරුවර්ධන මාවත කොස්වත්තු බත්තර මුල්ල ඉක්මනට කෝල් එකක් දෙන්න මේ නම්බරයකට 077-64-78-478 01-12-78-58
7: ඒ වගේම තමයි රුපියල් 40ක් අතේ තියාගෙන ලතවිවි නැතුව නැත්තම් අනේ මේකෙන් ඇති වැඩක් නැහැ කියලා හිත හිතින් නැතුව රුපියල් 40 දීලා ගන්න අද මම කියනකොට දන දන ටිකට් පතනවා.
0: ඔයාලට පුළුවන් කෝටිපති හින 20 ලක්ෂ උපති හින මේ හැමදේම හැබැයි කරගන්න. එහෙනම් ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් දන නිධානය අරගෙන බලන්න.
7: අපේ රටේ කෝටිපතියන් බිහි කළේ කෝටිපති සිහින සැබෑ කළේ වෙන මොකක්වත් නෙවෙයි.
0: දන නිධානය.

0: ගෙතේ ගයන කළේ ප්‍රියා සූරියසේන. රයිට්. මේ අපි මෙසේජ් ටිකක් කියමු.
1: කියමු කියමු ගොඩ දෙනෙක් හින මං එහි මාව කියන්නේ නැති මාව අමතක වෙලාදි කියලා. සුබ දවසක් දෙන්නටම ලස්සනට වැඩසටහන කරනවා. බොහොම ස්තුතියි. අපිට ලස්සන ගීතයක් දෙන පුතාලා දෙන්න ඉන්නවා. අපි වහගෙන ගොඩක වෙලා ඉඳලා දමයන්ති දනන් නයනාංචරි තමයි මෙසේජ් එක දැම්මේ. ඉජි අනුරපුස්සල්ලා අපි ආදරෙන් ඕමතක් කරනවා. ඔයාලා දෙන්න හරිම ෂෝක් කියලා තියෙන 18 වංගුව සුබ දවසක් ඔයාට. අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සනම ලස්සන ගීතයක් දෙන්න කියලා දෙන රේණුක ආදරෙන් අපි එකතු කරගන්නවා. හදවතට දැනෙන ගීතයක් දෙන්න අලබෝමුලේ ජගත් රෝහණ අපි ආදරෙන් එකතු කරගන්නවා. දසුන් යශ ඔය දෙන්න කවදත් නොම්බර් එක ලොවෙත් නෑ මරු ඩබලක් දෙනවා ලෙස්සටම ෆන් එක. හදවතට ලියා තබුම් මතක් වෙන්න මේ නම් දෙක ඔය දෙන්න තමයි අපේ සුපිරි බුදු පිට එක.
0: බුදු පිට එක
1: තමයි ඉන්නවා අපි ජගත් රෝහණ ඔයාලත් එක්කම ආදරෙන්. ගිනිගත්ෙන් ටැබල් කාර්යාලයේ ඉඳලා අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ පිටවල ෆස්ට් ඔෆිස් එකේ ඉඳලා සද්දෙටම උඩදෙනිය මහතා වගේම චාන්දනී මිස් ඉන්නවා. රිෆ්කා මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා මංජල හේමන්ත තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා. අපිත් ලකන අහගෙන ඉන්නේ බරන්දන ඉඳලා මැසේජ් එක දාලා තිනා. අද වැඩ කරන ගමන් ඉන්නේ සමන් මල්ලි නංගී ඉන්නවා. දීපාණි අවන්ති ඉනෝකා වගේම ඉරෝෂ උදේශිකා මේ සෙට් එකම අපි එකතු කරගන්නවා.
0: ඒ සෙට් එකම එකතු කරගෙන අපි අහමු ඉන්ද්‍රාණි පෙරලා ගායනා කරන මේ ගීතය.

0: අපි යනවා ෆේස්බුක් එක පැත්තට.
1: යනවද? ගියද?
0: මම දැන් ෆේස්බුක් එක පැත්තට ගියා.
1: මට හිතුණා කියන්නේ ඔබ ඔබ ඉන්න ෆෝන් එක එක තමයි කියලා.
0: මම දැන් ඔන්න ගියා. හරිද? අපිට ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා.
1: හරි.
0: ලයික් කරලා තියෙනවා.
1: ඔබ ස්තුතියි හවෝටෝ. ගොඩක් ආදරෙයි.
0: ඔබ ජීවිතේ හදාගන්න බොහෝ දේ අපේ පේජ් එක ඇතුලේ තියෙනවා. හරිද?
1: গোল্ডන් වොයිස් උත් ඉන්නවා ඒ අතරතුර නේද?
0: গোল্ডන් වොයිස් උත් ඒ අතරතුර ඉන්නවා උඩින්ම.
1: හරි.
0: අපිට මැසේජ් කරලා දෙනා ගැන පොඩක් කියමුද?
1: කියමුනේ. මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉඳුවා, කැලුම් ඉඳුවා. අපි දෙන ලස්සනයි කියලා තිනා. Thank you so much. තොෂරෝන් අපි දෙනට මල් පොකුරක් දීලා තිනවා. ඒක නම මට.
0: Thank you.
1: ප්‍රසාද් දිනවා බලසෝරි ආදරෙන් එකතු කරගන්නවා. දර්ශනී ආදරේ කියලා දින අපිත් ගොඩාක් ආදරෙයි. මාපලගම පියල්ජී හැඩයි අනේ දෙන්නම. ඉතින් ආදරෙන් අපි ඉන්නවා යත් එක්ක විදින වහගෙන ඉන්න. ශිරෝමාලි ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. ඊට පස්සේ අපි වහගෙන ඉන්නව තව ගොඩාක් අය මතක් කරන්න ඕනේ. හෂිනේ ඉන්න වාවුපුල් ගේ වගේම ගයන් ප්‍රසාත් හය වගේම පුෂ්ප කුමාර චමින්ද සරත් චන්ද්‍ර ඉන්නවා. මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා.
0: normal message da poya
1: thiyena thiyena thiyena subu udasanak dennata ma superi 18 wango kiyala thina. thank you so much. geetha henawa iting api aadaren ekathu karagannu. sumit saudi wala indala thamai api wahagena inne. ane mata oy lede thina man hithani migraine wenna one bellatra denawa kiyala thinawa dasun. api e gana katha kiran hema thamai ne api dannawa iting e gana ne. suba dawasak dasun ya show wala dennata 18 wango lassanata yanuma lassana sinduwa kone honde tariyama gedara inna gaman iting saddara lakkhana hagena කියලා තියෙන ප්‍රියදර්ශනි තමයි බලංකොඩ ඉඳලා අපිට මැසේජ් එක දැම්මේ.
0: අපි හමු විශාරද ගුණදාස කපුගේ ගයන මේ

0: අපි කිව්වනේ ද පහුගිය දවස් එකේ අර මෙට්‍රෝ බස් එකේ
1: කතාව. කතාව කිව්වා කිව්වා.
0: ඒ කියන්නේ මෙට්‍රෝ බස් යනකොට ප්‍රයිවට් බස්
1: ඇවිල්ලා යන්න දෙන්නේ නැහැ නේද බ්‍රෝ බ්ලොක් කරගන්නවා එක එක චණ්ඩි පාට් දැම්මනි පහුගිය දවස් ටිකේ.
0: ඔව් ඇවිල්ලා වෙලා මේ ඔයා ඔය කියන ඔක්කොම ටික කරලා උම්මා දෙනවා. හරිද?
1: හප්පනවා.
0: ඒකනේ.
1: ඒක තමයි.
0: ඉස්සරහින් එක්කෝ නැත්තම් පිරිපස්සේ. දැන් කොහොම හරි
1: සද්ද දානවා ඊට පස්සේ.
0: මො දැන් කොහොම හරි මේකේ අලුත්ම කතාව තමයි. හිතාමතා මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක් කරපු පෞද්ගලික බස් වේදුරාට
1: 14 වෙනිදා රිමාන්ඩ් කළා තියෙනවා.
0: රිමාන්ඩ් කළා තියෙනවා.
1: හැඩ්රි.
0: ඇත්තට මේක හොඳයි.
1: නීතියොන ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ දැන් නේද?
0: අපි ඉස්කෝලේ යන කාලේ කිව්වෝ පොදු දේපල ගැන.
1: ඔව්.
0: බස් හෝල්ට් එකක්, බස් රථයක්, කෝච්චිය, දුම්රිය නේද?
1: මේ හැමදේම පොදු දේපල අපි.
0: ඔව්. එතකොට දැන් පෞද්ගලික බස් රථ වේදුරන් ඇවිල්ලා මෙහෙම මෙට්‍රෝ බස් රථ ඉඹ ගනිද්දි. හරිද?
1: හැඩ්රි.
0: මේ බස් රථ වලට හානි කරද්දී ඇවිල්ලා ඇතිල්ලෙද්දී හරිද?
1: නැරෙ
0: මේ මේවත් පොදු දේපල කියලා හිතෙන්නේ නැද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
1: ඒක තමයි තමන් ගැන විතරක් හිතන්නේ. අපි හැමදේම හැමෝටම පොදු ජනතාවට යන්න තියෙන වාහන නේද?
0: ඔව්. ඒ නිසා මේ මෙට්‍රෝ බස් රථ වලට දිගින් දිගටම ආවා ওই වගේ ගැටලු.
1: හරි.
0: ඒ නිසා තමයි දැන් පොලිසිය මේක මේ හිතාමතා කරන සැලසුම් සාගතව කරන ක්‍රියාවක්ද කියලා බලලවල මේකට දැඩි ක්‍රියාමාර්ග ගන්න යන්නේ. කොහොම හරි ඔන්න ඒ රේදුරා දවස්
1: 14ක් දක්වා රිමාන්ඩ් කළා තියෙනවා.
0: 14 වෙනිදා දක්වා රිමාන්ඩ් කළා තියෙනවා. හරිද? එතකොට මේක ඇතුළේ තියෙන හොඳ ආදර්ශයක්. හැබැයි මේව කරන්න එපා. මේව පොදු දේපළනේ. ඔයා දන්නවද? බස් රථයේ ඔය 120 මාර්ග බස් මේ මාර්ග මාර්ගය තමයි කියලා දෙන්නේ.
1: වරණ කොළඹ.
0: ඔව්. කලර් ලයිටින් ඉස්සර කරලා ගිහිල්ලා අපි කියන්නේ ඕටෙක් කරලා එකපාර බ්‍රේක් පාරක් ගහලා සයිඩ් කන්නඩියට
1: කැඩලා
0: යට වීදුරුවත් බිඳිලා. පාඩුව කීයද දන්නවද?
1: කීයද?
0: 300,000 ඒ කියන්නේ ගණනය කරලා තියෙන විදිහට මේකේ පාඩුව දෙනවා. හරිද? 342,000.
1: ඔව්.
0: හැබැයි හොඳම දේ තමයි මේ සියලු ක්‍රියාකාරකම් CCTV වල තිබිලා
1: තියෙනවා. ඔව් ඒක තමයි නේද?
0: ඒ අනුව තමයි මේ දඬුවම දීලා
1: තියෙන්නේ. වැරදක් කරොත් කොහොමද දඬුවමක් හම්බ වෙනවා? ඒක නිසා ඒ දෙවලට හානි කරන්නේ නැතුව ගමන යන්න නේද?
0: ඒ වගේම තමයි වරදක් කළොත් S2 නොවුනත් වෙන තැනක CCTV
1: වල තියෙනවා. තුන්වෙනි එකක් තියෙනවා කියලා දැනගෙන යන්න.
0: දැනගෙන යන්න. ඒ නිසා එහෙම කරන්න එපා. හරිද? ඔබ ඔබේ මග යන්න. ඔබ හරියට යනවා නම් තව කවුරුත් ඇවිල්ලා ඔබට හානි කරන්නෙත් නෑ. ඔබට ඔබේ ඉලක්කයට යන්නත් පුළුවන්.
1: පුළුවන්. සමහරක් වෙලාවට දසුන් ගඩක් වලට ප්‍රයිවට් බස් වල පොල් පැටවුව වගේ සෙනඟ දාගෙන යනවනේ. එතකොටදී සමහරවල් හුස්ම ගන්නත් බෑ. අවසානයේ කලන්තෙත් හැදිලා තමයි නතර වෙන්නේ. හැබැයි මේ වගේ ඉතින් බස් වර්ග කීපයක් තියෙනකොට ජනතාවට පහසුයි නේද ගමනක් යන්න උනත්. ලේසියෙන් යන්න පුළුවන් ඉතින්.
0: ඔබ ඔබේ බස් රථයේ පහසුකම් වැඩි කරගන්න.
1: අන්න එතකොට හරි.
0: ඒ වගේම සේවාව කාරුණික කරගන්න. එතකොට ඔබට කිසි ප්‍රශ්නයක් නැතුව ඔබේ බස් රථයටත් යන මගින් ගොඩවි. එහෙම නැතුව ඒ සියලු සේවාවන් තියෙන බස් හප්පන්න හරි ඒව අනතුරටපත් කරන්න හරි ඔබ යන්න
1: එපා.
0: එපා. රයිට්. ඔන්න එහෙම කිව්වයි කියලා
1: අපි දෙක තරහ වෙන්නත් එපා.
0: රේඩි ගෝෆ් කරන්නත් එපා.
1: හරි.
0: හරිද? නෑ රේදුර ඔක්කොම එහෙම නෙවෙයි.
1: ඔ කීප දෙනෙක් විතරයිනේ හොඳම අය ඉන්නෝ අපි දැකලා දෙන ඕන තර.
0: නෝ. එනිසා ඔබ පරිස්සමෙන් ඔබේ ගමන යන්න. ඔබට වරදින්නේ නැහැ ඉතින්.
1: කාටවත් කරදරයක් නොවී යන්න නේද?
0: මං ඉතාලියේ ගීතය ඉල්ලලා තිබ්බා නේද?
1: හිටියා හිටියා අපි දැන් මේ ගීතේ
0: මෙන්න

0: 12 වෙන්න කිට්ටුයි. ඒ නිසා මහන්සි වගේ දැනනවා නම්
1: දැන්ම
0: ඔබ පුළුවන් විදිහට
1: රිෆ්‍රෙෂ් වෙන්න ඉක්මනට.
0: ඒකට හොඳම දේ තමයි
1: තල්වත් ඩ්‍රින්කින් යෝගට් එකක් අර බොන්න පුළුවන්. චොක්ලට් රසට, වැනිලා රසට වගේම ස්ට්‍රෝබෙරි රසට එහෙම නැත්නම් යෝගට් එකක් ගන්නත් පුළුවන්.
0: තල්වත් කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්, යහගුණ පිරුණු දෙයක්.
1: රයිට්.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා අද අදිනවා කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා එනවනම් කවුරු
1: හරි. ඔන්න දැන් යනවා ඇහෙනවා නේද? ඉක්මනට දුවලා ගිහිල්ලා ගන්න.
0: ගන්න. රුපියල් 40යි කෝටිපති සීනේ සැබෑ කරන ධන නිදානයක් ගත්තොත්.
1: වරි පුළුවන් ජීවිතහින හැබෑ කරගන්න. ජාතික ලොතරැයි මණ්ඩලෙ සූදානම් වෙලා ඉනවා කෝටිපතිහින 20 ලක්ෂපති දක්වා එක්කගෙන යන. ඉතින් රුපියල් 40කින් වාට ධන නිදානේ අරගෙන කෝටිපතියෙක් වෙන්න පුළුවන්.
0: ධන නිදානේ කියලා කියන්නේ ඔබේ කෝටිපති සීනේ සැබෑ කරන තැනක්ම තමයි.

0: මේ ඔක්කොම එකතු කරගෙන අපි මේ සින්දු අහන අපිට මැසේජ් කීපයක් කියලා දෙපාර කියන්න බැරුණා අපි කියමුද
1: කියමුනේ හය වෙනද වගේම උදෙන්න වහගෙන ඉන්නවා අපි වහගෙන ඉන්නේ රිෂ්මි ආවාදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ ගීතයට ඩුබායි වල ඉඳලා
0: ඊළඟ ගීතයට නෙමෙයි මේ ගීතය
1: මේ ගීතයට සමා වෙන්න සුබ දවසක් ඔයාලට තමරා නිෂානි අහගෙන ඉන්නවා ඒ වගේම බොරලස්ගමු ඉඳලා දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඉඳුවා මල්කාන්තිය හැමෝම අපි එකතු කරගන්නවා මේ ගීතයට සුබ දවසක් ඔය දෙන්නට අපි ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා සුපිරි අද ලස්සන සින්දු ටිකක් දෙන්න 18 වංග වහගෙන ඉන්නේ කවීෂා සරීෂා ඉන්නවා ඉන්ද්‍රාණි සෙනවිරත් තමයි අපිට මේ මැසේජ් එක එව්වේ වෙලාව තියෙනවද
0: රයිට් තව එකක් කියන්න පුළුවන්
1: කියමුනේ හෙලෝ දශුන් යශෝ කොහොමද ගුඩ් මෝර්නින් කියලා තිනවා මාතලේ දෙලිනි අපි ආදරෙන් එකතු කරගෙන මේ ගීතේ හමු

0: right. එහෙනම් අපිට යන අවසරයි අපි මේ ගීතෙන් පස්සේ ප්‍රවෘත්ති හමු නේ.
1: හරි අපි අපහු 12:30 ට එනවා.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මුතන්න.
6: මද්‍රව්‍ය ව්‍යසනය තුරන් කරන එකම ජනතා බලවේගය ජාතික ජන බලවේගයයි ජනපති අනුර කියයි. ගෝලීය ආර්ථික කම්පන සහ අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරව මහබැංකුව කියයි. දරුවන් තේරුම් ගැනීමට දරුවන්ගේ පැත්තෙන් සිතන්න අගමැතිගෙන් නොවදනාක්. මන්ත්‍රී චාමරයි හිටපු මන්ත්‍රී චන්දිමයි අල්ලස් කොමිසමට. පස්වරුවේදී ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් අනාවැකි. රියාද් ගුවන්තොටට අදත් ප්‍රහාරයක්.
7: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. සමස්ත සමාජයේම වෙලාකණ්ණිමින් වෙසනය බවට පත්ව ඇති මද්‍රව්‍ය ජාලය මෙහෙවන සියලු පුද්ගලීන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මද්‍රව්‍ය වෙසනය තුරන් කරන එකම ජනතා බලවේගය ජාතික ජන බලවේගය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
8: මේ අපේ අවුරුද්දකට අත්අඩංගුවට අරන් තිනවා හෙරොයින් කිලෝ 3,511ක් අද වෙනකොට. සාමාන්‍ය පොහොර මිටියක තියෙන කිලෝ 50යි. හිතන්න කිලෝ 1000ක් කියන්නේ පොහොර මිටි 20ක්. 3000ක් කියන්නේ පොහොර මිටි 60ක්. තව 500ක් තියෙනවා නේද? එතකොට පොහොර මිටි 70ක්. හෙරොයින් ෂොට් එකක් කියලා කියන්නේ කන් ඇන්දෙන් භාගේ. භාගයටත් අඩුයි. මොනතරම් ව්‍යසනයක්ද? අපේ රට මුළුමනින්ම ව්‍යසනයට පත් වෙමින් තිබෙන්නේ. අයිස් කිලෝ 6206ක්. පොහොර මිටි 124ක් තරමේ. අයිස් කිලෝ. කොකේන් කිලෝ 308ක් ඇල්ලුවා. ඒක ටිකක් හයි උදාය ගන්න. පොහොර මිටි 6ක් වගේ ඇල්ලුවා. හරිද? මොකද වෙලා තියෙන අපේ රට? නතර කරන්න ඕනද මේ ව්‍යසනේ? මේ ව්‍යසනේ නතර කරන්නේ ජාතික ජන බලවේගයේ පමණයි මතක තබා ගන්න. අපි පාතාලේ මර්ධනයට විශාල වැඩ කොටසක් වියත් කරලා තිබෙනවා. අපි කියන කොහේ හැංගුණත් කොහේ හිටියත් ලංකාවට ගිනවයි ගුල්ලෝ. අපි ඩුබායි වල විශාල ප්‍රමාණයක් දැනුත් පොලිස් නිලධාරි කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ කට්ටිය අල්ලන්න. ලෝක පුරා පීදලා අල්ලනවා මේක. අපි T56 ගිනියාවි. T56 ගිනියාවි 93ක් අත්අඩංගුවට ගත්තා. ඔයගොල්ලෝ අහලා බලන්න නිකවරටේ පොලිසියවත් T56 ගිනියාවි 93ක් නැහැ. බොහොමදුරට. ලොකු පොලිසියක් නම් තියෙනවා සාමාන්‍ය ගත්තොත්. 93 T56 ගිනියාවි. පාතාලේ ගාව. පිස්තෝල 139ක්. රිවෝල්වර් 104ක් අපි දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. මේමයි පාතාලේ තියෙන කුඩු අවියාවිදත් එක්ක මර දේශපාලන රකවරණ තිබුණා. පොලිසිය සමහර රාජ්‍ය ආයතන වල කුඩා පිරිසක රකවරණ තිබුණා. දැන් අපි එක මුළුමනින්ම තුරන් කරනවා. අපි හැමදෙනාටම කියන්නේ අපි එකට හැප්පෙන්න ලෑස්ති. හැබැයි එතකොට ඒගොල්ලෝ සල්ලි පොම්ප කරන ආණ්ඩුවට විරුද්ධව සමහර උද්ඝෝෂණ වල සමහර පෙළපාලි වල සමහර වෙබ්සයිට් වලට සමහර YouTube නාලිකා වලට සල්ලි පොම්ප කරන කුඩු සල්ලි ආණ්ඩුවට ගහපල්ලා ආණ්ඩුව එලවපල්ලා කියලා ඇයි මේ? ඒ වෙනම කොටවත් නැවේ මේ පාතාලේ කුඩු වල රකවරණයට. හැබැයි ජාතික ජන බලවේගය ආණ්ඩුව මේක මුළුමනින්ම තුරන් කරලා අපේ දරුවන්ට අපේ දෙමව්පියන්ට අපේ දරුවන් පිළිබඳව බයක් නැති වෙන සමාජයක් අපි හදනවා. දැන් මේ නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැයලේකර ඉදිරිපත් කරනවා. ඒ අයවැයලේකරින් ඉදිරි සංවර්ධන උපාය මාර්ගය අපි ඉදිරිපත් කරන්න කොහොමද මේ රට හදන්නේ? මේ නන්නත්තර වෙලා කඩාවැටලා තිබුණු රට තමිල්නාඩුවේ යාචකයන් සල්ලි එකතු කරා කැටේට අපිට සල්ලි වණ්ඩ. ලෝක සමාජ රටවල පාර්ලිමේන්තුවේ කතා කරා ණය අරගෙන රටක් වැටෙනවා නම් ඒ රට ශ්‍රී ලංකාව කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවීයකම් කොමිසමේ සාකච්ඡා කරා. ලංකාවේ මානවීයකම් උල්ලංඝනය වීම සිදු වී තිබෙනවා මේ ආර්ථික බිඳවැටීම හරහා කියලා. ලෝකෙන් කොන් වුණා. ලෝක රටවල් ණයට දෙන්නේ නැතුව කියන. ලෝක රටකට යන්න වීසා දෙන්නේ නැති වෙන තත්ත්වයක් අපේ රටේ නිර්මාණය කරා. මේ පාලකයන් අද අපේ රට ලෝකේ කීර්තිමත් රටක් විදිහට ගොඩනගමින් තිබෙනවා. අද ලෝකේ බොහෝ දර්ශකවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි හොඳම ඉහළටමින් තිබෙනවා. සාමයේ පිළිබඳ දර්ශකවල අපි හොඳට ඉදිරියටමින් තිබෙනවා. ලෝක සංචාර කර්මාන්ත හොඳම ගමනාන්තයේ පිළිබඳ දර්ශකවල අපි ඉස්සරහටමින් තිබෙනවා. ලෝක අල්ලස දූෂණය අවම කිරීමේ රාජ්‍ය කටයුතු අපි ඉස්සරහටමින් තිබෙනවා. ලෝක සංවර්ධන වන රාජ්‍යන් ඇතුලේ අපි ඉස්සරහටමින් තිබෙනවා. අද ලෝකේ ශ්‍රී ලංකාව පිළිබඳ පළවෙන්නේ ඉතාමත් රට පිළිබඳව සුභවාදී ප්‍රවෘත්ති. කළු ප්‍රවෘත්ති පළවුණු රටක්. අද සුභවාදි ප්‍රවෘත්ති පළවෙන්න පටන් ගන්න තියෙනවා. අපි අවුරුද්දකින් අවශ්‍ය වෙන පදනම් ටික හදලා තියෙනවා. අපිට ඉස්සරහට යන්න තියෙනවා. මම විතර මේ ඉස්සරහට යනකොට අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මේ කාර්යයන් ඔක්කොම කරන්න පුළුවන්කම තිබෙන්නේ හැම විටම ජනතාව අපිත් එක්ක හිටියොත් විතරයි. හැම වෙලාවම අපි විශ්වාස කරනවා අපි සතුව තිබෙන්නේ ජනතාවගේ බලය. තමුන්වහන්සේලාගේ බලය තමයි මේ ආණ්ඩුව හැමදාම රකින්නේ. ඒ නිසා කවර ඔය කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට අපි බය වෙන්නේ නැහැ. කොළඹ කොයර යමති හිටපු යමතිවරයෙක්ගේ ගෙදර එකතු වෙනවා. එකතුලා ආණ්ඩුව පෙරළන සාකච්ඡා කරනවා. හිතා මල්පාරේ කාර්යාලය එකතු වෙනවා. ආණ්ඩුව පෙරළන සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් නෙළුම් මාවතේ කාර්යාලයක එකතු වෙනවා. ආණ්ඩුව පන්නන්න කල්පනා කරනවා. මතක තියාගන්න ඔය මාලිගා කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව පළව හරින්න හිතන්නවත් එපා. අපි ඒ ගැන බලන්නේවත් නැහැ. අපි විශ්වාස කරන්නේ මේ ජනතාවත් එක්ක. එනිසා අපි මේ ජනතාවත් එක්ක මේ සංවාදය හැමදාම කරනවා. ජනතාව අවබෝධයෙන් මේ ගමනට එන්න ඕන. එතකොට තමයි අපිට සත්‍ය සහ ධෛර්යය ගැන දෙන්නේ.
6: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි චන රැලි මාලාවට සමගාමීව නිකවරටයේදී පැවති චන රැලියට එක්වෙමින්. එම චන රැලිය නනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ගොකරැල්ලේ පැවති ජන රැලියට ද එක්ුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා
0: ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ජාතිවාදයේ සහිත රටක් ඉස්සරහට දිනු වෙන්නේ නැහැ. ලෝකෙ මොකද වෙන්නේ? ලෝකේ රටවල් දිනුවෙත් හැම රටකම යුද්ධයේ වෙනුවට සාමකාමීත්වයේ තියෙන්න ඕන. එහෙමයි රටවල් දිනු වෙලා තියෙන්නේ. රටවල් දිනු වෙනවා දෙකිනෙක යනකොටගෙන දැන් අවුරුද්දක 30 අවුරුද්ද යුද්ධ ඇති 83 ඉඳන් බැලුවා. අපේ තම දක්ෂ නාබර හැකියාව තියෙන දරුව යුද්ධයට ගිහිල්ලා මිය ගියේ නැද්ද? අදත් අපි අතර ජීවත් වෙන්න ඕන අපේ රටේ තරුණ පරම්පරාව දකුණේ මිය ගියා. උතුරෙත් මිය ගියා. එකිනෙක යනකොටගෙන එකිනෙකා කෙරේ වෛරයෙන් සැකෙන් ක්‍රෝධයෙන් බලලා රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් දියුණු වෙනවා නම් සාමකාමීත්වය ජාතික සමගිය අවශ්‍යයි. හැබැයි අපේ රටේ මොකද වුනේ? අපේ රටේ උනේ දේ තමයි ජාතික සමගිය වෙනුවට ජාතිවාදය දේශපාලනයට ගෙනාවා. කොහොම දේශපාලනයට ගෙනාවේ? සිංහල ජනතාව අතරට අවිල්ල කියනවා. වඳ කොත්තු තියෙනවා, වඳ ඇඳුම් තියෙනවා, වඳ දොස්තරලා ඉන්නවා, කුරුණෑගල මතකද? ඉන්නවා. එනිසා මුස්ලිම් ජනතාව සිංහල ජනයාට එරෙහිව නේද සිංහල ජනයා විනාශ කිරීමේ ප්‍රයත්නක ඉන්නවා. ඉන්දා සිංහල නායකය වඬුණ පාර්ලිමේන්තුවට කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා මුස්ලිම් නායකය කියනවා එහෙට ගිහිල්ලා සිංහල ජනතාවගෙන් මෙහෙම අඩත් තේට්ටම් තියෙනවා. දිගන ප්‍රශ්න ඇති වුණා, අලුත්ගම ප්‍රශ්න ඇති වුණා, අකුරණ ප්‍රශ්න ඇති වුණා. මේක මුස්ලිම් ජනතාවට අනාරක්ෂිතයි. එනිසා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලෝ යවන්න කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා එකතු වෙලා හොරකම් කරනවා. මේ පැත්තෙන් සිංහල ජාතිවාදය උස්සලා එනවා, අර පැත්තෙන් මුස්ලිම් දමන ජාතිවාදය උස්සලා එනවා. ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා හොරකම් කරනවා. ගම්මල අපි සිංහල කෙනා මුස්ලිම් කෙනා කරේ සැකයෙන් බලනවා, මුස්ලිම් කෙනා සිංහල කෙනා කරේ සැකයෙන් බලනවා. මේම තමයි මේ සමාජයේ තිබුණේ. ආයෙනම් මේ සමාජයේ ජාතිවාදයේ දේශපාලනයෙන් අවසන් කරලා තියෙන්නේ. බැරි වෙලාවත් ගම්මල සිංහලයට කිව්වොත් දෙමළයට එරෙහි වෙන්න, ගම්මල මුස්ලිම් අයට කිව්වොත් සිංහලයට එරෙහි වෙන්න මොකද කරන්නේ? ඉස්සලා කියන කට්ටිය ගහගෙන පෙන්නපල්ලා. හොඳ නැද්ද? ගෝල් පේස්ට් පිටනියට ගිහිල්ලා ඒගොල්ල අපිට ගහගෙන පෙන්වන්න ඕන. ඊට පස්සේ අපි හා එහෙම නැතුව ඒගොල්ල පාර්ලිමේන්තුවේ එකට හොරකම යනවා. ගම්මලවිල්ලා සිංහල කෙනාට විරුද්ධව මුස්ලිම් කෙනා කොටවනවා, මුස්ලිම් කෙනාට විරුද්ධව සිංහල කෙනා කොටවනවා. මෙහෙම තමයි අපේ රට තිබුණේ. හැබැයි අපේ රට තිබුණා අවශ්‍යකම තුන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි කවුරු සමගින් ඉන්න රටක් ඕන. අපිට ආගම් කීපයක් තිබෙනවා. ඒ ආගම් එකිනෙක දහනවා. අපිට සංස්කෘති කීපයක් තිබෙනවා. ඒ සංස්කෘතින් එකිනෙක අනුගමනය කරනවා. අපිට භාෂාවන් දෙකක් තියෙනවා. ඒ භාෂාවන් දෙකෙන් ඒ ජනතාව කතා කරනවා. මේම තමයි මේ රට. මේ රටේ ඉපදෙනවා, මේ රටේ ආර්ථිකයට හවුල් වෙනවා, මේ රටේ මියදෙනවා, මේ රටේ පොළොවට පස් වෙනවා. අපි ඔක්කොම සමගින් ජීවත් වෙන්න ඕන. ඒ නිසා අපේ රට අවශ්‍යකම තිබුණා. මේ රට ගොඩනගන්න නම් ඉස්සරහට යන්න නම් ජාතිවාදයෙන් තොර පාලනයක් අපේ රට ඕන. ජනතාව එක අපි හදයි කියලා හිතුවා. මම කියන්න කැමතියි අපේ මේ අවුරුදු දෙකේ මුස්ලිම් ජනතාවගෙන් සිංහල ජනතාවට අඩත් තේට්ටමක් වුණා කියලා. සිංහල ජනතාවගෙන් මුස්ලිම් ජනතාවට අඩත් තේට්ටමක් වුණා කියලා. මේ අවුරුදු දෙකේ කිසිදු පොලිසියකට එකම පැමිණිල්ලක්වත් ආපු නැති අවුරුදු දෙක ජාතිවාදී අපරාධ කරලා දිනවා. ඒක ජනතාව අපේක්ෂා කරා 100%ක් ඒ ගැන අපි විශ්වාස කරා අපි එක කරා.
6: විවිධ ගෝලීය ආර්ථික කම්පන සහ අභියෝග හමුවේ උද ශ්‍රී ලංකාවේ ආර්ථිකයා මූල්‍ය පද්ධති ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආර්ථික අඛණ්ඩව යථාතත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය වැඩි දියුණු වීම සහ බැංකුව මූල්‍ය සමාගම්වල ප්‍රාග්ධන හා ද්‍රවශීලතා සංචිත ප්‍රමාණවත් මට්ටමක පැවතීම ඊට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මහබැංකුවේ 2026 වසර සඳහා වන මූල්‍ය ස්ථායිතා විවරණය මගින් මේ බව අනාවරණය කර තිබෙනවා. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කර ඇති මෙම වාර්තාව මගින් 2026 වසරේ පළමු අර්ධය තුල මෙරට මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ස්ථාවරත්වය සහ ඉදිරි අවධානම් පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කර තිබෙනවා. ගෝලීය දේශපාලනික අර්බුද බලශක්ති මිලගණන් නිහලයාම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අවිනිශ්චිතතා හමු වූද දේශීය මූල්‍ය පද්ධතිය උරුත්තු දීමේ හැකියාව පවත්වාගෙන යාම විශේෂත්වයක්. ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්වයට පත්වීමත් සමග 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.2% ලෙස වර්ධනය වී තිබෙනවා. පෞද්ගලික අංශයේ ණය ලුමු හෙළයාමත් සමග බැංකු අංශයේ ණය ප්‍රසාරණයද වේගවත් වී ඇති අතර ඒ වාර්ෂික පදනමින් 23.6% වර්ධනයක් පෙන්නුම් කරනවා. පරිභෝජනීය වෙළඳාම මූල්‍ය සේවා සහ ඉදිකිරීම ඇතුළු ශ්‍රේෂ්ඨ සඳහා බැංකු ණය ලබා දීම හෙළයාමෙන් ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම පිළිඹිබු වෙන බවයි මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ. මේ අතර බැංකු අංශයේ අක්‍රීය ණය තත්ත්වයේද යහපත් තත්ත්වයට හැරී තිබෙනවා. 2025 වසරේ දෙවන කාර්තුවේදී 11.9% පැවති තුන්වන නදීරේ ණය අනුපාතයේ 2026 වසරේ දෙවන කාර්තුව වන විට 9.1% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ බැංකු අංශයේ ණයවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම පෙන්නුම් කරන වැදගත් ප්‍රවණතාවක්. බැංකු පද්ධතියේ ප්‍රාග්ධන අනුපාතයේද 18.2% මට්ටමක පවතිනවා. නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක ප්‍රාග්ධන ස්වාරක්ෂක පැවතීම අනපේක්ෂිත ආර්ථික කම්පන හමුවේ මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. දරුවන් තේරුම් ගැනීමට නම් දරුවන්ගේ පැත්තෙන් සිතා බලා ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. සමීප සන්නිවේදනය පවත්වා ගනිමින් දරුවන් සමග ඇති පරතරය අවම කර ගැනීම අපගේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
9: ළමයි කියන්නේ අපිට අපේ මුළු ලෝකයමනේ. අපි සියලු දෙනාම මහන්සි වෙන්නේ වැඩ කරන්නේ අපේ ළමයින්ට හොඳ අනාගතයක් හොඳ ජීවිතයක් හදන්න. මේ කාලේ අපි දන්නවා දෙමව්පියන් හැටියට අභියෝග ගණනාවක් තියෙනවා අපිට. දරුවන් එක්ක ගත කරන්න තියෙන කාලය වෙන පුළුවන්. දරුවන්ගේ ලෝකයයි අපේ ලෝකයයි හරිම වෙනස්. එන්නේ එක තියෙන අතර තියෙන පරතරය පුළුල් වෙනවා. අපිට සමහර වෙලාවට තේරෙන්නේ අපි දකිනවා ඒගොල්ලෝ තාක්ෂණයෙන් අපිට වඩා සීග්‍රයෙන් ඉදිරියට යන පරපුරක්. එතකොට අපිට සමහර විට තරහ යන්න පුළුවන් ඒගොල්ලොන් එක්ක. තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ලෝකේ. ඕක තමයි මම හිතන්නේ අපිට අපේ පරම්පරාවට තියෙන ලොකුම අභියෝගය. ඒ වෙනස් වෙන ලෝකයට ළමයින්ව සූදානම් කරන අතරේ දරුවන් සහ දෙමව්පියන් දරුවන් සහ වැඩිහිටියන් අතර තියෙන බැඳීම ශක්තිමත් කරගෙන යන එකත් විශේෂයෙන්ම දරුවන් එක්ක තරුණ ළමයින් එක්ක සන්නිවේදනය කිරීමේ සන්නිවේදන මාවත්තික පවත්වාගෙන යෑම තමයි මම හිතන්නේ අපිට තියෙන ලොකුම වගකීම. කොච්චර කාර්ය බහුල වුණත් දරුවන්ට සවන් දෙන්න කියන ඉල්ලීම මට තියෙනවා. දරුවන්ව තේරුම් ගමු ඒගොල්ලොන්ගේ පැත්තෙන්. තේරුම් ගන්න අපි උත්සාහ කරමු. මේ සියල්ලම අපි මහන්සි වෙන්නේ ඔවුන්ගේ ජීවිත අපේ ජීවිතවලට වඩා දියුණු කරන්න ලස්සන කරන්න.
6: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උත්සවයට එක්වෙමින්. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ දරු දැරියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රාජ්‍ය අමාත්‍යවරයා අවසිටියේදී රුපියල් මිලියන 8කට වැඩි අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. චාමර සම්පත් දසනායක මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට බලපත්‍ර ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ලව තිබෙන්නේ. ඒ අනුව සිදු කෙරෙන විමර්ශනයකටයි ඔහු මෙසේ අද පෙරවරුවේ අල්ලස් කොමිස මහමුවට පැමිණ සිටියේ. මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවට කැඳවා තිබෙනවා. වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කොමිස මහමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. කළුගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කළුගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමග කලල්ලැල්ලාව ප්‍රදේශයේදී ජලමට්ටම ඉහළ ගොස් තිබීමයි ඊට හේතුව. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙල්ලකන්ද ජලමාපකයේ ජලමට්ටම මේ වනිට මීටර 5 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් කළුගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වර එකෙන් පසු ගෙගුරුම් සහිත වැසි ඇති වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති වී ඇති බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ වයඹ පළාතුලත් අනුරාධපුරය මෙන්ම මාතර දිස්ත්‍රික්කවල තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අම්පාර මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගෙගරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං අනතුරු සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවටද දැනුම් දී තිබෙනවා. හෙට දිනේදී ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ගිගුරුම් සහිත වැස් සමග මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. මහකන්නේ සිට අතිරේක භෝග 13ක් සඳහාද හෙක්ටයාරයකට පොහොර සහනාධාරය ලෙස රුපියල් 30,000ක් ලබා දීමට රජය තීන්දු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අපනයන භෝග වගා කරන ගොවීන්ට වෙනමම සහන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
10: පොහොර සහනාධාරය ගත්තාම අපි ආණ්ඩුව ගන්නකොට ගොවියෙකුට හෙක්ටයාර් 2ක් සඳහා හම්බුනේ රුපියල් 30,000යි. දැන් 60,000ක් දෙනවා. අතිරේක භෝග වගා කරන ගොවීන්ට වී වගා කරන ඉඩම්වල පොහොර සහනාධාරය කලින් 1/5ක්වත් දුන්නේ නැහැ. දැන් අපි අලුත්ම තීන්දුවක් අරන් තියෙනවා. මෙන්න මේ භෝග 13ක් සඳහා බඩිරිඟු, කව්පි, මොංගැට, තල, උඳු, ලොකුළූණු, රතුළූණු, සෝයා, කුරහම්, රටකජු, අර්ථපල්, මිරිස් මේ භෝග 13ටම වගා කිරීමට පෙළඹෙන ඒ සියලුම ගොවීන්ට හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 30,000ක් දෙනවා. ඒක මේ කන්නිඳන් පටන් ගන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම අපනයින භෝග වගා කරන ගොවීන්ට අපනයින භෝග ප්‍රධාන වශයෙන් 16ක් තියෙනවා. ඒ ගොවීන්ට වෙනම සහන පැකේජ් එකක් තියෙනවා. පැල නොමිලි ලබා දෙනවා. දැන් හෙක්ටයාර් 1ක් වගා කරන ගොවීන්ට ගම්බිලිස් වාගේ ඒ වගේ ලක්ෂ කහමාරක් හම්බ වෙනවා. එතකොට කුරුඳු වලට වෙනම දෙනවා. ඊළඟට ඉඟුරු කහ වාගේ භෝග වගා කරන ගොවීන්ට ඒ බීජ සඳහා සහනාධාර ලබා දෙනවා. ඊළඟට අපි අස්වනු වැඩි කර ගැනීමට අදාළව තාක්ෂණික පැකේජ් හඳුන්වා දීලා තියෙනවා.
6: නීතිය සැමත එකසේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගැනීමට හැකිවූයේ තරුණ පිරිසගේද කැපවීම තුළින් බව නියෝජ්‍ය අමාත්‍ය ඉරංග ගුණසේකර මහතා පවසනවා. ඒ සමාජවාදී තරුණ සංගමේ මූලිකත්වයෙන් රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ පැවති යූත් සමිට් සම්මන්ත්‍රණයට එක් වෙමින්
11: ලංකාවේ හැමදාම තිබුණා නීති රීති ධනවත් බලවත් මිනිසුන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? දුබල දුප්පත් අපිට තමයි නීතිය ක්‍රියාත්මක වුණේ. හරිද? ඒක නිසා තමයි මාර සීන්නක වෙලා තියෙන්නේ. මොකද ලංකාවේ පළවෙනි වතාවට විපක්ෂයට විපත්තියක් වෙලා තියෙන්නේ. ඇයි දැන් ඒගොල්ලන්ට මීට පෙර තාණ්ඩු මාරු වෙනවනේ? ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මීට පෙර තාණ්ඩු මාරු කරා. හැබැයි විපක්ෂයට විපත්තියක් එන්නේ නැහැ. පොඩි ෂෝ එකක් යනවා. ආයි දෙගොල්ල එකට එකතු වෙලා බයිසිකලේ පදිනවා. ඕක තමයි තුනේ. ලංකාවේ පළවෙනි වතාවට ඕගොල්ලෝ ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව ඇතුලේ තමයි විපක්ෂයට විපත්තිය වෙච්ච ආණ්ඩුව ඕගොල්ලෝ දැන් හදලා තියෙනවා. දැන් එක්කෙනෙක් ඉන්නවා කුමාරවරේ. මොනවද? බන්ධනාගාරේ. මිනිහා මම හිතන්නේ ජනාධිපති වෙන්නලු ඉන්නේ. කමක් නැහැ. ඇතුලේ මං හිතන්නේ පත් කරගන්න පුළුවන් දැන් මේ යන විදියට නේ. ඒක ඇතුලේ ඡන්දයක් තියලා ඇතුලෙන් පත් කරගන්න පුළුවන්. අද අපේ රටේ නීති ආධිපත්‍ය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. පොලිසියද විමර්ශන කණ්ඩායමද අධිකරණයට බලපෑමක් නැහැ. උන්ට ඕන විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් කමද නීති ආධිපත්‍යයේ තියාර්ථකනවා. ඒක නිසා තමයි අද දේශපාලකයන් බය වෙලා
6: තියෙන්නේ. වත්මන් රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම රටේ දේශපාලන සංස්කෘතියට දේශපාලන භාවිතයට සැලකිය යුතු වෙනස්කම් ඇති කරන ඒවා බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ඒ තමුත් ඒකම පැවති උත්සවයකදී අදහස් පළ කරමින්
12: අපෙන් ජනතාව බලාපොරොත්තුනේ නීතිගරුක සමාජයක් හදන්න කියලා. නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න කියලා. ජනාධිපතිතුමා පවා නීතියට යටින් නීතියට ගරු කරනෙමින් ඉන්න තත්ත්වයක් උදා කරන්න කියලා තමයි ජනතාව අපිට බලය දීලා තියෙන්නේ. අපි මේ වෙලාවේ රජයක් විදියට ගන්න සෑම ක්‍රියාමාර්ගයක්ම අපේ රටේ දේශපාලන සංස්කෘතියටත් දේශපාලන භාවිතාවෙත් සැලකිය යුතු වෙනස්කම් ඇති කරන සංදිස්ථානයක් බවට පත් වෙනවා. මේ තීන්දු තීරණ ගද්දී මෙම හරිම සංකීර්ණ හැම පාර්ශ්වයකම සාකච්ඡා කළා. ජනතා අපේක්ෂාව මොකද්ද කියලා බලලා අපේ රටේ නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න අපි මොනවද කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් ගැඹුරින් සලකලා බලලා තමයි තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි රජයේ විදිහට අවධානය යොමු කළ තියෙන්නේ. ඒ නිසා අපි ගන්න සෑම තීන්දුවක් තීරණයක්ම අපේ රටේ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන ගමන් මගේ කඩයින් බවට පත් වෙනවා. හැම පාර්ශ්වයකම සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් ඇතන විශ්ලේෂණාත්මක විතර තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ.
6: ඒකාබද්ධ විපක්ෂයේ පළමු චන රැළිය බලංගොඩ දී පැවතුණා. ඒ බලංගොඩ රාසගල ප්‍රදේශයේදී රැළිය පැවතුණේ ඒකාබද්ධ විපක්ෂයේ සමකැඳවුම්කරු සංජය මහමත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සහ ක්‍රීඩා සමාජ සඳහා මුදල් පරිත්‍යාගයක්ද හිදී සිදු කෙරුණා. ඊට අමතරව ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්ුණා. එහිදී අදහස් දක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නිරුක්ෂ කුමාර මහතා,
11: එදත් අපි කරේ විපක්ෂීය භූමිකාව මහපාරේ. දැන් අපි අද කරන්නේ විපක්ෂීය භූමිකාව රටක බලවත් ආණ්ඩු දිවිචි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න බලවත් විපක්ෂයක් ඕනේ. අද විපක්ෂයට වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටිකක්.

0: සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යෙමනයේ ඉරාන සහය ලබන හූති කැරලිකරුවන් එම ගුවන්තොටුපළට ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා දිනක් ගතවීමට පෙර මෙම නව ප්‍රහාරය එල්ලව ඇති බවයි. සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ඉරිදා දිනේදී ගුවන්තොටුපළේ හතරවන පර්යන්තය ඉලක්ක කරගනිමින් හඳුනා නොගත් ප්‍රහාරක වස්තුවක් එල්ලව තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබුවන් රුවල් කිහිපයකටම ඇතුළත් කර ඇති බව සඳහන්. මේ අතර ගුවන්තොටුපළ ආසන්නයට පැමිණි ක්‍රුස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා. නගනීර පලාතේදී ඩ්‍රෝන යානයක්ද විනාශ කර ඇති අතර කමිස් මුෂායිට් නගරයේ දිසට එල්ල වූ බැලස්ටික් මිසයිලයක්ද ව්‍යර්ථ කළ බවයි සෞදි බලධාරීන් ප්‍රකාශ කළේ. ඉන්දියාවේ පැවති දෙවන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිනුම් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මෙවර තරගාවලිය සඳහා ආසියා කලාපයේ රටවල් 9කින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1200ක්. බැංගලෝර නුවර පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 52ක් දිනාගත්තා. 67 හැවිරිදි ජොහන් පීරිස්ද රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගත්තා. මද්‍රාම්වේ වෙසනය තුරන් කරන එකම ජනතා බලවේගේ ජාතික ජනබලවේගයයි ජනපති අනුර කියයි. ගෝලි ආර්ථික කම්පන සහභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරව මහබැංකුව කියයි. දරුවන් තේරුම් ගැනීමට දරුවන්ගේ පැත්තෙන් සිතන්න අගමැතිනියගෙන් ඕදනාක්. මන්ත්‍රී චාමරයි හිටපු මන්ත්‍රී චන්දිමයි අල්ලස් කොමිසමට. පස්සරුවේදී ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් අනාවැකි. රියාද් ගුවන්තොටුට අදත් ප්‍රහාරයක්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරුවකට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් සංචාරයේ විශේෂාංගය.

0: නැවතුණු තැන. සංචාරේ සංචාරේ සංචාරේ
1: ලෝකාන්තයේ කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ නුවරඑළිය හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තය. කිලෝමීටර ගණනක දීර්ඝ ගමනකින් පසුව ලෝකාන්තයට පැමිණෙන බොහෝ දෙනෙකුට එහි සැබෑ අසිරිය දැකගන්නට ලැබෙන්නේ නම් ඒ බොහෝ කලාතුරකින්. ඊට හේතුව නිතැතින්ම එය වසාගෙන පවතින මීදුම් පටලය නිසා. ඒ වුණාට අද අපි සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ වසරේ ඕනෑම කාලයක ඉතා පැහැදිලිව නැරඹිය හැකි එවැනිම සුන්දර වටපිටාවකින් මෙන්ම අනන්තයේ තෙක් විහිදුණු දර්ශන තලයකින් සමන්විත මඩොල්සිම පිටමාරුව පුංචි ලෝකාන්තයට.
0: සංචාරයේ සංචාරයේ සංචාරයේ
1: මෙරට තේවගාව ප්‍රචලිත කළ සමයේ පුංචි නුවරඑළිය ලෙස හඳුන්වනු ලැබූ රොබේරුය ප්‍රදේශයට කිලෝමීටර කිහිපයක් මඩොල්සිම දෙසට වන්නට පිහිටි මේ පුංචි ලෝකාන්තයේ නැරඹීමට මෙන්ම කූඩාරම් අටවගෙන එහි රැය ගත කිරීමට දෙස් විදෙස් සංචාරකයන් නිතතින්ම මෙහි පැමිණෙනවා. ඒ නිසාම මේ වන විට මේ පුංචි ලෝකාන්තයට ඇත්තේ හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තයට නොදෙවෙනි ප්‍රසිද්ධියක්, ඉල්ලුමක්, ආකර්ෂණයක්. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරින් පිටමාරුව එලිවත්ත ප්‍රදේශයේ රොබේරි වතුයායේ කෙළවරකට වන්නට මේ අපූරු භූ විෂමතාවන්ගෙන් නිර්මිත වූ පුංචි ලෝකාන්තයේ පිහිටලා තියෙනවා. බොහෝ දෙනෙකු මෙය මඩොල්සුම කුඩා ලෝකාන්තය ලෙසයි හඳුන්වන්නේ. එහි සත්‍ය නාමය පිටමාරුව එලිවත්ත පුංචි ලෝකාන්තය. මාර්ග කිහිපයක් ඔස්සේ මඩොල්සිම වෙත පැමිණෙන්න පුළුවන්. බොහෝ දෙනෙකු පැමිණෙන ප්‍රසිද්ධ මාර්ගය වන්නේ බදුල්ල පස්සර මඩොල්සිම හරහා ලෝකාන්තයේ තෙක් වැටි ඇති මාර්ගය. බදුල්ල නගරයේ ඉඳලා පස්සර හරහා ලෝකාන්තය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර 60කට ආසන්නයි. පස්සරේ ඉඳලා මඩොල්සිම නගරයේ හරහා බොහෝ සුන්දර තේවතු කිහිපයක් අතරින් වැටි ඇති මාර්ගය තරමක් දුෂ්කර වුණත් ගත දැවටෙන මදනලත් නෙතට සොඳුරු දසුන් පෙළත් මලින් පිරී ගිය තුරුලතාවන් සහ කුඩා දිය ඇලි හා දොළපහරවල් නිසාත් දළු නෙලන ලඳුන්ගේ අව්‍යාජ සිනහවත් හේතුවෙන් කිසිදු විඩාවක්

0: නොමැතිවම ඔබට ගමනාන්තය වෙත ළඟා වෙන්න පුළුවන්.
1: සංචාරයේ
0: පුංචි ලෝකාන්තයේ ඉඳලා බලනකොට එක දර්ශන පතයක් අම්පාර මඩකලපුව නැගෙනහිර වෙරළ තීරය දක්වා විහිදිලා යනවා. අනෙක් පස පොළොන්නරුව තෙක් විහිදී යනවා. ඒ වගේමයි මෙහි ඇති සෞම්‍ය දේශගුණය සැබවින්ම ආශ්වාද ජනකයි. මෙහි ඇති ගහකොළ මත නිදහසේ සැරිසරන කුරුල්ලන් විශේෂ රසක්ද ඔබට නරඹන්න වාසනාව තියෙනවා. ඒ වගේමයි විවිධ වර්ගයේ ශාක, ඔසු පැලෑටි ආදී පිළිබඳ හදාරන්නටත් ඔබට මේක කදිම තෝතැන්නක්. උදැසන හිරු පායා එන විට මේ අවට ඇත්තේ සිත් ඇදබැඳ ගන්නා සුළු දර්ශනයක්. නිහඬවම පරිසරයේ චමත්කාරයත් සෞම්‍ය දේශගුණයත් නේක තුරුලතාවන්ගෙන් පිරිච්ච පරිසරයත් විඳගෙන මේ චමත්කාරය විඳගන්න බොහෝ දෙස්විදෙස් සංචාරකයන් මේ පුංචි ලෝකාන්තයට පැමිණෙනවා. ඒ නිසා මේ පුංචි ලෝකාන්තය මතුවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්.
1: හිත නැවතුණු තැන සංචාරයේ
0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 28යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දොළහයි තිස්සකයි දැන් වෙලාව.
1: වෙලාවට මාව ඔබ දෙන්න.
0: ඕ 18 වංගුවේ අපි තවත් හරියටම විනාඩි 29ක් ඔයාලගේ ඉන්නවා.
1: චූටි වෙලාවයි තියෙන්නේ.
0: ඔව්. ඔයාලට පුළුවන්කම දෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවුවොත්. අපි දෙක එකතු වෙලා මේ ලස්සන සින්දු ටිකක් අහන්න.
1: අහහ්.
0: එහෙම මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවනේ.
1: ඉන්නවා ඉන්නවා. Good morning කියලා තියෙනවා කලින් එවුව මැසේජ් එක. ලස්සන සින්දුවක් දෙන්න අපේ බොස් සිනුව ගයන්න අයියා චමිලක්කා දුව දිනිති. කුමාරියක්කා චමනි තනු එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ මාලි. ආදරෙන් එකතු කරගන්න කොහොමද අනේ ඉතින් ඔය දෙන්නට. අපි හොඳින් ඉන්නවා. ඉතින් කෑගල්ලේ මුල්ගස්තනියේ ඉඳලා උදේශිකා නිරූපම මාල තමයි අපිට මැසේජ් එක දැම්මේ ආදරෙන් මතක් කරනවා. AP රවින්ද්‍රවත් අපි ආදරෙන් මතක් කරන ගොඩක වෙලෙන්න තමයි අපි වහගෙන ඉන්නේ වැඩ කරන ගමන් ඉන්නේ දුව පුතා පවුලේ හැමෝම හරිම ආදරෙන් අපි මේ ගීතයට එකතු කරගන්නවා

0: දවල් 12 විනාඩි 37යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්.
0: රාජ්‍ය සේවක හරසර සනාම. ගීත ගායනා කරන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න. අපි එනවා ඔබේ ආයතනයට.
1: ITN ලක්කඩ
0: රාජ්‍ය සේවක හරසර සනාම.
1: ITN ලක්කඩ සමග
2: හෙට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල.
0: රාජ්‍ය සේවක හරසර සනාම.
2: සම අනුග්‍රහය David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114 600 600.
3: Vishankaya Vishwasaniya Dakma
4: Balana Hematanakama Dan Vishankaya Ekak.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: දෙවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
6: Lakhanda Golden Voice අද Golden Voice වේදිකාවට
7: අතුරුගිරියේ තරින්සා සෙනවිරත්න මොරටුවෙන් වරුණී ඩයස් ඇහැලියගොඩි දනුෂ්ක නුවන් හොරණින් සිතුමී හේෂානි කිරුලපති සපුවලි කුලතිලක කළුතරින් ලක්ෂාන් කුරේ ගල්ගමුවේ ඉන්දිකා සඳමාලි කඳානින් අශාන් තාරක පල්ලෙකැලින් චතුනි තාරුකා මිරිස්වත්තෙන් රුවන්ති කාවිද්‍යා මහා ඉනු පල්ලවින් කාංචනා හේරත් රිකිල්ල ගස්කඩින් සංජීව් නෝනිස්
8: තරගකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව
0: දසවිත්‍යාෂෝ හැම වංගුවකම අලුත්
6: කතාවක්
9: 18 වංගුවේ අපි ඉන්නේ අන්තිම පැයේ.
0: ඔව්.
9: අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා.
0: ඉන්නවා ඉන්නවා ගොඩ දෙනෙක් ඉන්නවා. අයියෝ අපි අමතක කරන්නේ අප්පා කියලා
9: දෙනවා. අපි එහෙම අමතක කරන්නේ
0: නැහැ නෑ නෑ. අපි දෙන වහගෙන ඉන්නවා. සාගර රොමේනියාව ඉදලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මාත් වැඩ පටන් ගන්නෙ දැන් ආදරේ කියලා තියෙන ගොඩක්. ලකන අහගෙන ඉන්නා විදිහටම මට වටිනම තෑග්ග හම්බුනේ මගේ දුව කියලා තියෙනවා. අපි ඉස්සලා හෙවුනේ ප්‍රශ්නයක් සේනු කිදුව නිසා එයා තමයි ජීවිතේ වටිනම තෑග්ගයාගේ ජීවිතේ. ඊට පස්සේ යාගේ පිරිමි පුංචි කොල්ලවත් මතක් කරන්න කියලා දෙන නැත්තම් එයා තරහ වෙයිලු. ඊට පස්සේ ආදරෙන් එකතු කරගන්න හැමෝම ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මට හිතුණා යන්න ධම්මිකා ඔයාව එකතු කරගන්න ඕනි කලිතරින්. ආදරෙන් මතක් කරන සුබ දවසක් වේවා ඔයාලා දෙන්නට. මමත් ඔයාලා වහනව සද්දෙටම මාතරල ශිරාණී. ඊට පස්සේ දමයන්ති මහා ඉන්නවා මහත්ය රොහන් පුතාලා දෙන ගිෂිහන්. එවැගේම මදුවන්ත මරත ගහමුල සුදර්ශනී අක්කා රීටා. එවැගේම ඔයාලවත් අහගෙන ලස්සන වැඩසටහන ලස්සන සින්දුවක් දෙන්න. ගම්පහින් නිල් මිනි ඉන්නවා ගුඩ් මෝර්නින් දෙන්නටම. අද ලස්සන සින්දුවක් දෙන්න අපි එකතු කරගන්න කියලා තීරුවා. ওই විදිහට මහගෙන ඉන්න දවල් එක වෙනකන් ඉන්නවා සරච්චන ඩයසාව අපි ආදරෙන් මතක් කරන ලස්සන සින්දුවක් දෙන්නම්. හලවත පැට්‍රික් කර්නම්හල ඉන්නවා ඇන් සහන් රශ්මි ෂානෙල් ඉන්නවා දුව ඉන්නවා ලිලි මොනිස්ටා. ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා.
9: ජය මාමත් මෙසේජ් එකක් දාලා තිබ්බා නේද?
0: ඔව් දාලා තිබ්බා. මට මේ හොයාගන්න බෑ. මොකදනේ අපේ මෙසේජ් කියන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. අද ෂොප් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න ඕනේ. අපි හිනස්සුවට ස්තුතියි කියලා තියෙනවා. හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන යමු මේ ගීතය අහන්න.

0: කල්පනා කරගෙන ඉන්නවා නම් ලස්සන්ට හදපු ගේ ආරක්ෂාවට රොලඩෝ එකක් හයි කරගන්න ඕන කියලා එච්චර කල්පනා කරන දෙයක් නැහැ.
1: මේ ළඟ තියෙන්නේ.
0: ඔයාලට පුළුවන්කම දෙනවා. ආරක්ෂාවත් විශ්වාසයත් නවීන තාක්ෂණයත් සියල්ල කැටි කරගත්ත AWB රෝල ගේට් එකක් ඔයාලට විශ්වාසයෙන් සවි කරගන්න. අවුරුදු 25ක පළපුරුද්දත් එක්ක අවුරුදු 10ක
1: වගකීමක් තියෙනවා.
0: පාට 12කින් ඔන්න ඔබට මේ රෝල ඩෝස් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ගෙදරට ගැලපෙන සවි කර ගන්න පුළුවන් නේද?
0: සේවාව ලබා ගන්න පුළුවන් AWB රෝල ඩෝස්. ඉතින් විශේෂම කියනොත් දැන් තමයි දැන් අනෙක් රෝල ඩෝස් වගේ නෙමෙයි.
1: ඔව්.
0: ඇප් එකක් මගින්
1: ඔයාට පුළුවන් කරන්න.
0: කොහේ හිටියත් කවුරු හරි ගෙදරට આવොත් මේ රෝල ඩෝ එක ඕපන් කරලා දෙන්න.
1: ඒක තමයි ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් වෙන්නේ දසුන් AWB ම තමයි මේ වගේ වැඩක් වාගාවට අරගෙන ආවේ.
0: ශාකා තියෙනවා.
1: හොමාගම මාතර කුරුණෑගල ප්‍රධාන ශාඛාව දින පරණ පාර කොට්ටාව අපි ෆෝන් නම්බර් එක කියන්න ඉක්මනට ලියාගන්න 077-32-11-400 මේ තමයි AWB රෝලඩෝ
0: ලංකාවට අලුත්ම තාක්ෂණය ඒ වගේම වගකීම ඔබේ නිවසට ලස්සන සහ විශේෂයෙන්ම නවීන තාක්ෂණයේ අත්දැකීමත් එක්ක ඔබේ නිවස ආරක්ෂා කරගන්න බය නැතුව AWB රෝලඩෝස් හයි කරගන්න අමතක කරන්න එපා.

0: කතාවක් අහලා තියෙනවද?
1: මොකද්ද?
0: පූසට පණ කීයක් තියෙනවද?
1: 57ක් නේද?
0: 57ක් තියෙනවා කියලා කියනවා. පූසට. Right?
1: හරි.
0: සමහර වෙලාවට එහෙම පණ තියන අය ඉන්නවා. 57ක් තියෙන මිනිස්සුත් ඉන්නවා.
1: ඔව් ගලේ ගහලවොත් මරන්න බැරි මිනිස්සු නේද?
0: මරන්න බැරි මිනිස්සු ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි කවුද?
1: කවුද?
0: 57 වියේ පසුවිච්ච ඇමරිකාවේ ක්‍රිස්ටප් පයික්.
1: ඔව්.
0: හරිද? මෙයා වාට මතක ඇති ඇමරිකාවේ අවුරුදු 200කට පස්සේ මෙයාට මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්න
1: ගියානේ. ඒකත් දුන්නු නේද?
0: එන්නත් දුන්නා. හරි මාර්තාවේ මාත්‍රාවෙන් දෙපාරක් දුන්නා.
1: ඒත් මැරුන්නේ නැහැ.
0: ඒත් මිය ගියේ නැහැ.
1: ඔව්.
0: හරිද? අවුරුදු 30ක් සිරගත වෙලා ඇඳලා තමයි යාගේ මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්න ගියේ. අවුරුදු 200කට පස්සේ තමයි මේක ක්‍රියාත්මක කරන්න ගියේ.
1: හහ්.
0: කොහොම නමුත් හරිද? ඒ කියන්නේ අවුරුදු 200කට පස්සේ තමයි මේ ප්‍රාන්තයේ මේක ක්‍රියාත්මක කරන්න ගියේ මරණ දඬුවම්.
1: ඔව්.
0: කොහොම නමුත් මෙයා ඒකට
1: ප්‍රතිචාර දක්වලා නැහැ නේද?
0: ප්‍රතිචාර දක්වලා නැහැ. ඊටියට වැඩි හොඳට ඉඳලා කොහමරි මෙයා හොස්පිටල් ඇඩ්මිට් කරා.
1: හහ්.
0: දැන් හොස්පිටල් එකෙන් යා ප්‍රතිකාර අරගෙන ආයමත් බන්ධනාගාරයට ගිහිල්ලා
1: තියෙනවා නේද?
0: තියෙනවා. රයිට්. මේකේ තියෙන ලොකු කතාවක්.
1: මොකක්ද?
0: සමහර වෙලාවට අපි ඔය ඖෂධ නිර්මාණය කරනකොට හදනකොට හැම කෙනාගේම ජානත් බලලා හැම කෙනාගේම ප්‍රතිචාරත් බලලා නෙවෙයිනේ සමහරලාට කරන්නේ.
1: ඔව්.
0: ඕවට පරිශන වලට ගන්නෙ මීයෝ.
1: ඔව්.
0: මේ දවස්වල මමත් මීයක් වෙලා
1: ඉන්නවා නේද? මම දන්නවා. බෙහෙත් දෙනවා ඉස්පිතාලේ යනවා ඉවරයක් නෑ ඇති.
0: හරිද? කොහොම හරි මීයන්ගේ ඇගේ තියෙන ස්ට්‍රයිල සමහරලාට ඒ ජානය සමහරලාට ඒ දේවල් නැති මිනිස්සු ඉන්නවා.
1: හරි.
0: දැන් මෙයාගේ මේ හැසිරීම ඇතුලේ මෙයාගේ මේ ක්‍රියාත්මක වීම ඇතුලේ ඒ කියන්නේ ක්‍රිස්ටපයිගේ ක්‍රියාත්මක වීම ඇතුලේ අපිට හිතන්න තියෙන ඒවා. හරිද? දැන් කොහොම හරි අන්තිමට
1: මොකද උනේ?
0: ක්‍රිස්ටපයිට මාරාන්තික එන්න ලබා දීමට ගත් අසාර්ථක උත්සාහයෙන් පස්සේ 2000 වසරෙදිත් කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම හිමි වුණු ටෙක්සාසි පුද්ගලයෙකුට එම එන්නතම දීලා මරණ දඬුවම ක්‍රියාත්මක කළා
1: තිබ්බා නේද?
0: තියෙනවා.
1: ඔව් හරි.
0: ඒකේ තියෙන කතාව තමයි ක්‍රිස්ටපයිට මේ එන්නත දුන්නට පස්සේ ඇයි මිය ගියේ නැහැ?
1: ඔව්.
0: ඇයිගෙන් පස්සේ? හරිද? තව පුද්ගලයෙකුට දෙනවා මේ එන්නද?
1: හරි.
0: හැබැයි ඔහු මිය යනවා.
1: ඔව්.
0: හරිද? ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. මට හිතා ගන්න බෑ. ලෝකේ සමහර වෙලාවට වෙන දේවල්.
1: ඒක තමයි නේද?
0: හරිද?
1: එයාගේ ඇඟ හොඳ ප්‍රතිශක්තියක් එහෙම ඇති ඒකයි.
0: ඒකටත් වැඩිය සමහර වෙලාවට අපි නොහිතන දේවල් ශරීර අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
1: ඔව් එහෙම වෙන්න පුළුවන්.
0: ස්වභාව ධර්මයේ ආශිර්වාදයන්
1: තේන්නත් පුළුවන් නේද? යතරතොර.
0: පුළුවන්. හරිද? සමහර වෙලාවට මනුස්ස දෙවුදුවක් නොවෙන්නත් පුළුවන්.
1: පුළුවන් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මාත්‍රාවක් දීලා තේ විදිහට උනේ නැත්තේ නේද?
0: ඔව්. කොහොම නමුත් ඇය ප්‍රතිකාර අරගෙන බන්ධනාගාරයට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට ඒ එන්නද පිළිබඳව ක්‍රියාත්මක වීම පිළිබඳව කියන්නේ පරීක්ෂණයකුත් යනවා. කියන්නේ පරීක්ෂණයකුත් ක්‍රියාත්මක වෙනවා.
1: මොකද මෙහෙම උනේ කියලා.
0: ඔව්. අපි බලමු. පයික්ට ආපහු මරණ දඬුවම ක්‍රියාත්මක කරයිද? සාමාන්‍යයෙන් එහෙම නොවෙනවා.
1: ඔව්.
0: වෙන්නේ නැහැ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා නේ. ගලේ ගහලවත්
1: මරන්න බැරි මිනිස්සු.
0: මිනිස්සු. එහෙමයි ඉන්නවා.
1: ඔව්.
0: අහලා තිබ්බට උන් අද්දැකීම් අපිට
1: තියෙනවා. අපි තමයි දැක්කේ නේද?
0: අන්නේ. Right? Lay back, no stress on my mind. Got no worries, just feeling fine. Got no money, no place to go. Just half a bottle of liquor and my stereo. 12:49 දැන් මෙසේජ් එකක් කියමුද?
1: කියමුද? හැමදේම වහගෙන ඉනවා වෙනද වගේම ආදරෙන් 10ට වංගු ඉන්නවා උපුල් නිලන්ත කවීෂා සලිස්සා ඒ වගේම දිලේෂා මගේ ඩෝනිලා ටික එකතු කරගන්න කියලා ඉන්ද්‍රාණි තමයි මෙසේජ් එක දැම්මේ. දසුන් යශෝ කොහොමද දෙන්නට අපි ආදරෙන් අහගෙන ඉනවා වැඩ පොඩක් වැඩි ඒක අමතක කරන්න බෑනේ කියලා දිනත් අපි ගොඩාක් ආදරෙයි. ඔය විදිහට වහගෙන ඉන්න රන්දිකා ඊට පස්සේ මගේ මැසේජ් එක කියන්න කියලා තියෙන ඉතාලියේ සින්දුවන අපි දුන්නා කලින්ම සුබ දවසක් කියලා දෙන 72 උපන්දිනයේ සමරණයාගේ තාත්තා ගොඩවලින් එයාට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා ඒකද කරන් අපි යමු

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. හැම වංගුවකම අලුත් කතාවක්.
0: දහාට වංගුව.
3: අලුත් කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනේ නම්.
1: දසුන් විත් යෂෝ.
0: දහාට වංගුව.
1: සතියේ දිනවල උදේ 10ට.
0: දහාට වංගුව. සම අනුග්‍රහය
4: වාර්තාපික වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0777 32 11 400.
7: එහෙනම් ඉතින් අපිට යන්නත් වෙලාව හරි.
8: ඒකනේ.
7: රයිට්. අද 18 වංගුවේ නිමාව තමයි අන්තිම සින්දුව තමයි වාට මේ ඇහෙන්නේ. රයිට්. යන්න කලින් අපිට කියන්න ඕන කතාවක් තියෙනවා.
8: ඔව්.
7: මතක් කරන්න දෙන්නෙක්ම ඉන්නවා.
8: ඒක තමයිනේ මතක් කරන්න ඕන දෙන්නෙක්.
7: ඔව්. ඔයාට කෝටිපතියෙක් වෙන්න හිණ හැබෑ කරගන්න. වා. එහෙම එහෙ ලතවිවි ඉන්න එපා. දුකින් කනස්සල්ලෙන් කනගාටුවෙන් ඉන්න එපා. වා රුපියල් 40ක් දීලා ගන්න ධනනිධානයේ ටිකට් පතක්.
8: ජීවිතේ හිණ හැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා කියලා දන්න ඕනේ. ඒක නිසා ළඟ තියෙන රුපියල් 40ක් අරගෙන ඔයාගේ කෝටිපති හිණ 20 ලක්ෂ උපති හිණ මේ හැමදේම හැබෑ කරගන්න නම් ධනනිධානයේ ලොතරැයි අරගෙන බලන්න.
7: ඒ වගේම තමයි සමහර වෙලාවට වයසට යනකොට 40 ඇඳිරි එනවා කියලා කියනවා.
8: ඔව් ඔයාලා
7: තියෙනවාට සැබෑ වෙලා තියෙනවා. මට 40 ඇඳිරි ආව නම් ඇත්තටම ඔයා මයික් එකේ ඉදිරියේ නැහැ කියලාත් ඔයා දන්නවා.
8: ඔව් ඔයා රැස්පේ නැහනේ.
7: කියමු. ඒ නිසා තමයි ඉතින් අනේ මට 40 ඇඳිරි තියෙන හින්දා තමයි ඔයා ඉන්නේ. නැත්තන් නේද?
8: ඈ හරි හරි.
7: දැන් ඒකින්ද මමත් යන්න හදන්නේ මේ ඇස් දෙක පෙන්න ගන්න.
8: ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර පොළ. ෆෝන් නම්බර් එක ලියාගන්නකො ඉක්මනට 0708 64 78 478.
7: ගියාට පස්සේ ඔයාට පුළුවන් ඇස් දෙකට ඇහැක් වගේ ප්‍රතිකාර අරගෙන ඇස් දෙක පරිස්සම් කරගෙන හොඳ පෙනුමක් ලබා ගන්න මෙතෙන්. යන්න ඕන කොතැනද?
8: ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක.
7: රයිට්. අපි යන්න හදන්නේ. අපි යන වෙලාවෙත් උන් අමතක කරන්න ඔබේ උ මැසේජ්.
8: ඔව් චෞමින්ද ඉන්නවා අපි වහගෙන යගෙනගි මදු ආදරෙන් අපි එකතු කරගන්නවා. අපිට දෙන ලස්සන සින්දුවක් හටනායකින් තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දෙන්නට කියලා හાર્ට් ගොඩාක් කියලා තින අපිත් ගොඩක් ආදරෙයි. ඔය විදිහටම ආගෙන ඉන්න. තව කවුද ලියපු ලියවලා එවලා තියෙන මැසේජ් එකක් අර ස්ක්‍රැප් කල එක වගේ. ඒක කියව ගන්න ටයිම් වදි මේ වෙලාවේ මගේ මැසේජ් එක කියන්න. 18 වංගු අහනවා කම්මැලි නෑ ඔය දෙන ඉන්න නිසා ලස්සන සටහන සකුන්තලා මහරගමින් එකතු වෙනවා. ආදරෙන් ඔය විදිහට මහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න. මල් කඩුවා වල ඉඳලා අපි වහගෙන ඉන්නවා. ගැටුවාන ලොතරැයි අලවි කරන කට්ටිය එකතු කරගන්න කියලා දෙන මැසේජ් එක. බොහොම ස්තුතියි. ඊට පස්සේ මට හිතුණා වරන්දන පැත්තට යන එකතු කරගන්න හරිම ආදරෙන් සකුණි ලස්සන වැඩසටහන කරනවා. රුෂිකත් එක්ක අපි යමු. එහෙනම් ගිහිල්ලා එන්නම්.
7: රයිට්. එන යන අවසරයි. මම දසුන් වසන්ත.
8: මම යෂෝ.
7: එනං ආදරේ පරිස්සමින් ඉන්න.
8: හෙට උදේ 10ට එනවා.
7: බීම් එකෙන් එළියට ගියා කියන්නේ මුහුදු ගියා වගේ තමයි.
8: යමු.

0: 93.5 93.7 Lakhanda Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි. රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දනනි

0: ලක්කන ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විධාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර තිබූ අපේක්ෂිත ඇපායදුම් පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගත්තේ. සෙරිලිය සවිය ගිනුමට අදාළව සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට මේට දින කිහිපයකට පෙර ඉදිරිපත් කර තිබූ පෙත්සම මෙසේ ප්‍රතික්ෂේප කෙරුණා. කෙසේ වෙතත් මේ වරිට අල්ලස් කොමිසම් මගින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. හෙට දිනේ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෞදි අරාබියේ ප්‍රධාන ගුවන්තොටුපළ කිහිපයකම කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් අදත් ප්‍රහාරයක් එල්ල වූ රියාද් අගනුවර පිහිටි කින් කාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව දමාම් සහ ජඩාඩ් ගුවන්තොටුපළවලද ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශ කතාවේ දශක තුනක අභිමානේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්හඬ ගෝල්ඩන්

0: දශක තුනක අභිමානය ලක්කඳ මේ වෙලාවෙදි ලක්කඳ ගෝල්ඩන් වොයිස් අපි ඔබට සමීප කරන්නේ රටපුරා විසිරී පැතිරී හිටපු ගීත ගායනා කරන්න හැකියාව තිබුණු තරගකරුවන් තරගකාරිණියන්ට මහඟු තෝතැන්නක් හදලා දෙමි. එතකොට හවස එකේ ඉඳන් හතර වෙනකම් මේ අවස්ථාව ලැබෙනවා. ඒ ඉදිරිපත් වුණු තරගකරුවන්ගේ තරගකාරිණියන්ගේ දක්ෂතා ඔබට අහන්න ඒ වගේම දැක බලා ගන්න ලක්කඳ ෆේස්බුක් පේජ් එකෙන් වගේම ලක්කඳ ගෝල්ඩන් වොයිස් අපේ ෆේස්බුක් පේජස් තුලින්.
1: ලක්කඳ ගෝල්ඩන් වොයිස් ලක්කඳ ගෝල්ඩන් වොයිස් විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු. සංගීත නිපුන් රෙසිල් වනිගසේක, සංගීත විශාරද දිලීප ලේනගේ.
2: මේ ලක්කඳ ගෝල්ඩන් වොයිස්.
0: මේ තරග කර්ණිය තරග අංක 32046 තරග වදින්න බලාපොරොත්තුෙන් ඉන්නේ අයවෝවන්. නම කොහොමද?
3: මම ඉන්දිකා සඳමාලි.
4: ඉන්දිකා කොයි පළාත්වල නියෝජනය කරන්නේ?
3: සමන් කුරුණෑගල ගල්ගමුව.
4: කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව. ගල්ගමුව පැන්න ගමන් අනුරාධපුරේ.
3: ඔව්.
4: එහෙමනේ නේ. අලි ඉන්න පැත්තක්. ඔව්. මේ දෙවැත්තෙන් අනිත් පැත්තට ගියාම අපිට පුළුවන් නිකවැරටි පැත්තට යන්න. ඔව්. මේ ගල්ගමුව ජීවිතේ කොහොමද ඉතින් කියන්නේ විසරට ගියා. කොයිද පාසල් ගියේ?
3: මං ගියේ ගල්ගමුව යෝභිවන්දේ නායක ජාතික පාසලට.
4: අහහ. එතකොට දැන් මොනවද කරන්නේ?
3: දැන් ගෙදර ඉන්නවා බබාලගේ වැඩ කරගෙන.
4: විවාහකයි තමගේ දරුවෝ බලාගෙන.
3: එහෙම ඉන්න.
4: ඔය අතරේ මේ සින්දුවක් කියන්න අවස්ථාව හම්බෙන්නේ කොහොමද?
3: ගෙදර වැඩ කරන ගමන් ලක්කඳ අහනවා. එතකොට ඉතින් හිතනවා ට්‍රයි කරලා බලන්න.
4: ලක්කඳ නිතරම අහන චරිතයක්.
3: ඔව්.
4: ඒ කියන්නේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අපි කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියන එක පිළිබඳ හොඳ විනිශ්චයක් දෙන්න පුළුවන් චරිතයක් තමයි ඔන්න අදවිල්ල ඉන්නේ සඳමාලි. සඳමාලි දැන් මේ සංගීතය පිළිබඳ හැදෑරීමක් කළා තියෙනවද?
3: ඉස්කෝලේ යන කාලේ සංගීත විෂයක් විදියට හැදෑරුවා.
4: හැදෑරුවා. ඊට පස්සේ?
3: ඊට පස්සේ නම් ඉතින්
4: කරන්න බැරුව ගියා මම.
3: ඔව්.
4: එච්චර කාලයක් ඉඳලා මෙච්චර ලක්කන්න මේ ගෝල්ඩන් වොයිස් එකට දාන්න හිතුනේ ඇයි?
3: අර කලබ් කියන්නේ මගේ තියෙන අර වැඩ කටයුතුත් එක්ක මට එහෙම අර අහන්න බලන්න වෙලාවක් තිබුණේ නැහැ. දැන් බබාලා ටිකක් ලොකුයි. ඒ හින්දා උදේට තියෙනවා ඉතින් වෙලාව.
4: හරි. මොකක්ද දැන් තෝරගන්න ගීතය?
3: මාලනී බුලත් සිංහ මහත්මියගේ ඔබම මාධවිය මාද ඔබම විය.
4: හරි රස ගීතයක් නේද? මේක චිත්‍රපට ගීතයක්. මදුසමී චිත්‍රපටේ නේ?
3: ඔව්.
4: මදුසමී චිත්‍රපටේට බණ්ඩාරකේ විජේසොංග කියන චරිතය තමයි ඔය ගීතේ ලියුවේ. බණ්ඩාරකේ කියන්නේ හරි පුදුම මේ ගීපද රචකෙක්. මේ මොකද එයා ප්‍රේමයේ පිළිබඳ මැනි මගේ සෙනෙහස මෙතෙක් වීයයි කියන්නට ඔබ ඉගෙන නැත තව කියලා එයා තමයි ලියලා තිබේ. ප්‍රේමයේ මැනීම පිළිබඳ හරිම ලස්සනට කරපු චරිතයක්. හරි සංගීත චරිතයක් ගුවන්විදුලි හිටපු එයාලිව ගීතයක්. හේමදාස සංගීතයට ටිකක් සංකීර්ණ වැඩක් ඈ. මාලනී බුලත් සිංහලගේ හඬ මේකතු කරන්න තියෙන්නේ නේද?
3: ඔව්.
4: අපි බලාගෙන ඉන්නවා සඳමාලි වාමේ ගීතේ ලස්සනට ගායනා කරයි කියලා. අපි සුභපතුම් එක්කලා එහෙනම් අපි ගීතේ ගායනා කරන්න අවස්ථාව එකතු කරගමු.
0: මේ තරඟ අංක 32046 තරඟ වදින්නේ ගල්ගමුවේ සිට පැමිණි ඉන්දිකා සඳමාලි.

0: ඔබම මාධවිය
1: මාද ඔබම විය
0: බණ්ඩාරකයක වගේ පැටලිවිලි තියෙනවා. මොකද හිතන්න ගීතය ගැන? මේ ගීතෙම තෝරගත්තේ
2: මං ආසම ගායිකාව. ඉන්ද මට හිතුණා ඉතින්
0: ගීත ගායනා කරන්න ඕනේ කියලා. දැන් ඔබ සාර්ථකව ගීත ගායනා කළාද? කොහොමද වටේ හැංගීම? දාඩිය නම් චුට්ටක් දාලා දිනවා කියලා අපිට දැනෙනවා.
3: මේ අත තාම ගහන.
2: මං හිතනවා මන්දට කියන්න ඇති කියලා.
0: හරි. එහෙනම් විනිශ්චය මණ්ඩලයට අපි අවස්ථාව ලබා දීලා බලමු මොනවද එයාගේ අපිට ලබා දෙන තක්සේරුව කියන එක පිළිබඳ. සංගීත නිපුණ අපේ රසිල් වණිගසේකර මහත්මයා ඉන්නවා. රසිල් මහත්මයා,
4: ඉන්දිකා සිංගින් ඇත්තම වාගේ පිච් එකට තියෙනවා. සිංගින් ඇත්තම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට පොඩි දෙයක් කියන්න ඕන. හයි නෝට්ස් යන තැන් වල හෙඩ් වොයිස් පාවිච්චි කරනවා නම් හෙඩ් වොයිස් කට ඇරලා කියන්න, බය නැතුව කියන්න. මොකද පොඩ්ඩක් ඕ පිච් යන බලනවා. එච්චරයි. මම සුබ දනවා.
3: අපි බලමු විශාර දිලීප ලියනගේ ඉන්දිකාට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
5: ඉන්දික, මං හිතන්නේ ටෙන්ෂන් නින්ද වෙන්න ඇති. අපිට ගොඩක් හඬ තව එළියට දාගන්න තිබ්බනම් කියලා මට හිතෙනවා. ඒක නිසාම දුව මන් දන්නේ හයි නෝට්ස් වලට යනකොට රෙසිල් කිව්වා වගේ පොඩි ස්ට්‍රගලිං වෙන ගතියක් තියෙනවා. එතකොට අර වොයිස් එක Tamanට ඕන හැටියකට එන්නේ නැති ගතියක් එනවා. ඒක හින්දා ඉතින් ඒකෙන්ද බය වෙන්නේ නැතුව අපි සිං කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳයි, ඉස්සරහට යනවා නම් අනිත් එක ඇවිල්ලා මේ ටෙම්පෝ, ඒ කියන්නේ මේ රිද්මය ගැන පොඩි අවධානයක් යොමු කරන්න කියලා මට හිතෙනවා. සමහර තැන් පොඩ්ඩක් අඩාගෙන යන්න හදනවා. මම හිතන්නේ ගේම සිටි මාස්ටර්ගේ මේ අග්‍රගණයේ නිර්මාණයක් මේක. ඉතින් ඒකින්ද අර ඉමෝෂන්ස් එහෙම මාර වැඩි මේ සින්දුවේ ඇතුලේ කියන්න තියෙන වයලින් සෝලෝස් යනවා, සිතා පාර්ට්ස් එනවා. ඉතින් ඒවලට එක්ක කටහඬ අර දැන් මල් මේ ඕකේ ඔරිජිනල් සෝම් එක අහනකොට අපිට හිතන්න පුළුවන් අර කට ඇරලා ඔබද මාදවිය. ඒ කියන්නේ හැම නෝට් එකකම එන්ඩ් එක තවත් වැඩක් දාලා තමයි ඉවර වෙන්නේ. ඒ කියන්නේ ඔයා සින්දුව තෝර ගනිද්දි ඒවා ටික බලන්නත් ඕනි. දැන් අපි ඉදිරියට යනවා නම් මං හිතනවා සොංගස් වල චොයිස් එකක් පොඩ්ඩක් බලන්න, සහ මේ ප්‍රෙපරේෂන් එක හොඳටම හොඳම தත්ත්වේ තියාගත්තා නම් අපිට පොඩ්ඩක් හොඳ වැඩක් කරගන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද ඔයාගේ වොයිස් එක හොඳයි.
2: Thank you sir.
0: ඔන්න ජාමි දීපු නේද තක්සේරු.
3: ඒ කියන්නේ මෙතනින් එහාට ගමනක් තියේවි. ඒ වෙනුවෙන් කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියලා ඉඟියක් ලබා දුන්නා.
0: හරි. එතකොට දැන් ඔයා දන්නවද මේකේ ප්‍රතිඵලය දෙන දවස කවද්ද කියලා?
2: සිකුරාදා.
0: ඒකනේ හොතරම දරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එදාටත් ඔය වගේම රේඩිය කනේ තියාගෙන අහලා බලන්න මට මොකද වෙලා තියෙන්නේ කියලා.
2: හරි.
0: හරි. එහෙනම් අපි සිකුරාදා. මතක් කරන්න
3: ඕනේ ලක්කඩ Facebook page එකෙන් වගේම ලක්කඩ Golden Voice අපේ Facebook page එකෙන් සිකුරාදා හවස 3:40ට අපි සජීව ඔබව හමුවට එනවා. මේ තරංකරුවන් අතරින් කවුද ඉදිරියට යන්නේ කියලා දැන කියාගන්න ලක්කඩ Facebook එකෙන් වගේම ලක්කඩ Golden Voice Facebook page එකෙන් follow කරලා තියාගන්න. මුලින්ම ඊට පස්සේ Facebook එකේ live එක බලන්න අමතක නොකර.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
5: ඉල් දාල මෙහින් දාල යන අතරින් අපතින්න ඉවිරි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය දිවයින පුරා විවසායකින් 14,000 ජාතික ආර්ථිකය ගොඩනැන්වීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
3: වාර්තාතික වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න
4: රටටව

0: நம்பிய ரேடியோ ரியல் இண்டியா லக்கண்ட கோல்டன் வாய்ஸ். ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් රටම ආගෙන ඉන්න වෙලාවේ අපි මේළඟ තරගකාරිය හඳුනා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් දැන් අපි මේ පළමු වටේ ජයග්‍රහයකින් ටික ටික ටික ටික හඳුනාගෙන යන්නේ. ඉතින් තරගයේ ඉවත් වෙන අය පිළිබඳවත් අපිට යම් වැටහීමක් තියෙනවා, සහ ඉන්න අය පිළිබඳව තක්සේරුවකුත් තියෙනවා. ඉතින් ඒ අතරට තව එකතු කරන්නත් පිරිසක් ඉන්නවා. දැන් එහෙම හම්බෙච්ච මීළඟ තරග ශිල්පිනිය තමයි 35611 හදරණ අංකයෙන් එකතු වුණු
1: මේ තරඟකාරණිය අයිබෝවන්.
2: අයිබෝවන්,
1: නම මොකක්ද?
2: මගේ නම තරින්සා සෙනවිරත්න.
0: තරින්සා, හරි බය නැතුව කතා කරනවා. තරින්සාට මයික්‍රොෆෝනේ හුරුයි කියලා මට හිතෙන්නේ.
2: එහෙම නෑ, අර ගෙදර පුරුදු වෙලා තියෙනවා.
0: ගෙදර සද්දෙරද කතා කරන්නේ? තරින්සා මොනවද කරන්නේ?
2: මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක්.
0: දෙවන වසරේ ශිෂ්‍යාවක්. විශ්වවිද්‍යාලේ ඉන්නකොට බාහිර කටයුතු වලට සම්බන්ධ වෙනවද?
2: ගොඩක් සංගීත වැඩ තියෙනවා නම් සම්බන්ධ
0: වෙනවා. සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ සින්දු කියන්නේ කැමතියි. ඒ කියන්නේ ජීවිතේ පෙර සංගීතය අදාළලා තිනවද?
2: සාමාන්‍ය පෙළ දක්වා හැදෑරුවා.
0: එතකොට ගම්පලාවද?
2: මම අතුරුගිරිය තමයි ඉන්නේ.
0: අතුරුගිරිය කියන්නේ මෙතන ඉඳලා වැඩි ආයතක

0: අර පබ්ලික් එකේ කියද්දි පොඩ්ඩක් තියෙනවා.
1: එහෙනම් චකිතේ පැත්තකින් තියලා අපි ගීතය ගායනා කරමු. මොකක් තෝරගන්නේ ගීතේ?
0: පායනායර ගීතය උරේෂ රවිහාරි මහත්මයාගේ.
1: අංජලි ගානේ ෆිල්ම් එකේ අසල ගීතය. අපි ආගෙන ඉන්නවා. ඔයා ගායනා කරන්න.
2: Thank you. අපි අවස්ථාව ලබා දෙන්න තරඟ අංක 35611 න් තරඟ කරන්න අතුරුගිරියේ සිට පැමිණි තරින් සාසනිවිරත්නට.

0: ඔන්න තරිස වැඩි. ලක්කන ගෝල්ඩන් වොයිස් වලින් ඉදිරියට යනවද නැද්ද කියලා තීරණය කරන්න තමයි ඔබේ ගායනය ඔබ ඉදිරිපත් කළේ. දැන් ඒකට විනිශ්චය මණ්ඩලයේ තක්සේරුව දෙන්න සූදානම් වෙන්නේ. ඉරිසල් ඉතින් තමන්ගේ තක්සේරුවත් අපි දැනගන්න කැමතියිනේ.
1: ගොඩක් චකිතයක් දැනුණා. ඒ නිසා මම හිතනවා උපරිම ගායන්න බැරි වුණා කියලා සමහර තැන්වල.
0: උපරිමයට එන්න තව ටිකක් උත්සාහ කරන්න ඕනේ කියලා
1: වගේ.
0: උත්සාහවන්තයා?
1: ජය ගනි.
2: ජය ගනි ඉච්චරයි.
0: හරි. අපේ විනිශ්චය මණ්ඩලයට අපි අවධානය යොමු කරලා බලමු. අපේ රසිල් මහත්තයා මොකද කියන්නේ?
3: තනින්ස මුලින්ම කියනවා හොඳට ගායනා කරා. පොඩි දෙයක් මම කියන්න කැමතියි. දැන් උරේෂ රවිහරි මහත්මිය සමහර තැන්වල ලස්සන මීන්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් හසරේලි මවිත කිනා කියලා නෝට් එක කඩන්න නැතුව ලස්සන මීන් එකක් ගෙනවා. ඒ මීන් වගේ සමහර ටෙක්නික්ස් මිස් වුණා. හැබැයි ඒ වට හදාගන්න පුළුවන් මට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් ලස්සන මේ වොයිස් එකක් තියෙනවා. මම සුපර් තමයි.
1: Thank you.
4: විශාරද දිලීප ලියනගේ අපි බලමු මොකද්ද තරින්සර ලබා දෙන විනිශ්චය කියලා.
5: ඕවරෝල් පිචින් ගත්තොත් තරින්ස ඔයා පිච් එකේ ඉන්නවා සෝන් එකේ ප්‍රශ්නයක් නැහැ. මට පෙනෙන්නේ පොඩි වෙන කෑල්ලක්. මම කියන්නම් ඒක මේ විදිහට. මම හිතනවා ඉදිරියට වට වැදගත් වෙයි කියලා. වා සින්දුව එහෙන රිලැක්ස් එකේ කියනවා. පිචිනුත් හරි. රිසල් කිව්ව කෑල්ල අනිවාර්යෙන් ඉම්ප්‍රූව් කරගන්න ඕනි. මට නිකන් තේරෙනවා ඔයා කන්සන්ට්‍රේෂන් මදි කියලා සෝන් එකට. වටපිට වෙන දේවල් පොඩ්ඩක් මෙතන මොකද වෙන්නේ අතන කවුද ඇවිදින්නේ වගේ එකක් ඔයාගේ ඔළුවේ නිකන් යයි යනවා වගේ එකක් මට නියන් තේරෙනවා. එතකොට එක පාට් එකේ අර පාට් එක දැන් කියලා හොඳම තැන එනකොට ඔයාගේ වොයිස් වොලියුම් එක එක පාට් අඩු වෙනවා. ආයිත් ඔයා එනවා. ඒක ටෙන්ෂන් එකකින් හින්දාද දන්නේත් නැහැ. මං හිතනවා ඔයා අර හොඳ ඩිසිප්ලිනරි එකක් තියාගෙන සින්දුව ඇතුලේ හිටියන් නම් තව ගොඩක් ඔයාට මේක ඇතුලේ වැඩ දාන ඒවා මේ කරගන්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා මං කැමති ඔයා ඉදිරියට යවන්න. ඉතින් ඒකින්ද මේ අපි ඒ ටික හදාගෙන කරමු කියලා තමයි මගේ.
0: මොතොත විනිශ්චය නේද? නේ? ඒක වෙව ඇත්තනේ.
1: අඩුපාඩු හදාගන්න ඕනේ.
0: අඩුපාඩු හදාගන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. වටපිටාව තිය බලන්න නැතුව නේද? ඔළුව එක එක පෙරහැරවල යන්න නැතුව ඈ? තමන්ගේ පෙරහැරේ යන්න ඕනේ. ඈ? පෙරහැර නරට යනකොට වෙන අනිත් ගුණටුම් බලන්න බෑනේ අපිට.
1: ඒකත්.
0: ඒකත්. හරි. එහෙනම් ඔයාලට අපි සුබ පැතුම්.
1: හරි. Thank you.
4: ඒ සමගන්නේ තරින් සාසනෙවි රත්නා.

ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: පසරු එක පහු වෙලා විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: රටට වග කියන රේඩියෝව හඳුන්වා දුන්නු අලුත්ම රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. දැන් තරංකරුවකින් අපිත් එක්ක මේ තරඟ අංක 32205 කවුද ඉන්නේ? අයිබෝන්.
2: අයිබෝන්.
3: අයිබෝන් මලේ නම කියන්න ඕනේ. ඉතින් අයිබෝන් කිව්වහම
2: මගේ නම අශාන්ත ආරුක දනංජේ. කඳානිදල තමයි
3: ආව. කඳානිදන් ආපු
2: අශාන්ත ආරුක දනංජේ.
3: අශාන්ත ආරුක. අශාන්ත දැන් මේ දවස්වල කඩපිලේද, එමන් නැත්නම් උතරයි කූඩුවේද, බස් රථයේද, ගෙවල් වලද, හොටෙල් වලද නේද, ආපන ශාලා වලද, කැන්ටින් වලද, හැමතැනම ඇහෙන්නේ ලක්හඬක්
2: කරනවා.
3: මොකද එකට ටියුන් කරගන්නවා ගෝල්ඩන් වොයිස්. කවුද අපේ වොයිස් එක කියලා බලන්න. දැන් වාට කොහොමද මේක දැනලා
2: තියෙන්නේ? එතන කිව්වොත් එහෙම සුපිරි වැඩක් ලක්හඬ.
3: ලස්සන වචනයක් සුපිරි වැඩක් ලක්හඬ. ඔබගේ තොස්ටි වැඩසටහනට ගැව්වද?
2: ඔව්. අනිවාර්යෙන්ම ආනවා.
3: වැඩ හිටියද?
2: හොඳ ගැට්ටියක් ඉන්නවා.
3: හොඳ ගැට්ටියක් ඉන්නවා. දැන් වාට මොකද හිතන්නේ මේකට? දැන් තරඟ ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ල
2: අනිවාර්යෙන් අභියෝගයක් එනවා. අභියෝගයට අත මුණ දෙන්න.
3: හරියට හරියම තමයි ඉන්න ඕනේ අශාන්. එහෙනම් මේ සංගීතයේ පැත්ත හදාරලා තියෙනවද කොහොමද?
2: ඔව් මම ඔලිවල් වෙනකන් හැදෑරුවා. ඊට අමතරව සංගීත කණ්ඩායමක් සංගීත ගායනා කරනවා.
3: වර්ධන
2: කඳානේ රාගම.
3: රාගම. හරි. මොකක් තෝරගන්න ගීතේ?
2: WD ආරියසිංහ මහත්මයාගේ මාලා කඩුව තව ලං වෙලා ගීතේ.
3: හරි ලස්සන ගීතයක්. හරි. එහෙනම් මෙන්න ඔයාගේ අවස්ථාව. ඔයා ලස්සන ගායනා කරන්න. එහෙම වුණොත් පාරක් තියෙනවා. ඒ මාර්ගයේ අවසාන තියෙන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් කිරුළ.
1: අපි අවස්ථාව ලබා දෙනවා මේ තරඟ අංක 32205 තරඟ වදින්නේ කඳානේ සිට පැමිණි අශාන්ත අරුක.

0: බාලගටම තමලන්නේ නේද?
1: පිළිසමල්ලේ සූදානම් ඉන්නේ ඔබ ගැන තක්සේරු කරන්න. දැන් සංගීත කණ්ඩායම නියෝජනය කළා මිකුණා. ගායනේද වාදනේද මොනවද කියලා?
2: ගායනේ.
1: ගායනේ. ඊතර බෑන්ඩ් එකේ මොනවගේ සින්දුද කියන්නේ?
2: බෑන්ඩ් එකේ ඒ කියන්නේ ඕන එකක් කියනවා.
1: ඔව් දැන් ඒක බෑන්ඩ් එකට යන්න වා සංගීතය නිකන් ඉගෙනගෙන තියනවාද කොහොමද ඒක උඩ?
2: ප්‍රැක්ටිස් කළා ගෙදර වොයිස් ට්‍රේනින් ක්ලාස් ගියා.
1: ඒකනේ.
2: ඊට අමතරව ඉතින් බෑන්ඩ් එකත්
1: එක්ක. ඒකම නෙමෙයිනේ කට ගන්නවට කියන්නේ ඔය ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. හොඳට පුරුදු වුණොත් වැඩක් ඉතින් වැඩක් විදියට කරන්න පුළුවන්.
3: දැන් සාමාන්‍ය විනිශ්චය මණ්ඩලයේ අහයි කියලා හිතන ප්‍රශ්න වලට උත්තර ටික මේ අශාන් දීගෙන තමයි ගියේ වොයිස් ට්‍රේනින් ගියා කියලා කිව්වා. දැන් අහනවනේ සාමාන්‍ය ප්‍රශ්න ටික.
1: හරි. විශාරද දිලීප ලියනගේ අප සමග සිටිනවා. ඔන්න ඔබේ අවස්ථාව.
4: අශාන්, ඔයාගේම වේරියේෂන්ස් ටිකක් පාවිච්චි කරා සින්දු ඇතුලේ ගොඩක් වෙලාවට මේ කෝරස් පාට් එකට. මං හිතනවා පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකත් රිපීට් වුණා. ඊට පස්සේ හතරවෙනි එකේ තමයි ඒ වේරියේෂන් එකේ හරිම පිචින් එක ආවේ. මං හිතන්නේ ඩෙසිල් මං කියන එක හරි. මේ ඉතුරු ටිකේම අර මුල් ටිකේ ඉඳන් ඔයා ස්ට්‍රගල් කරා චුට්ට චුට්ට චුට්ට පොඩ පිච් එකට එන්න කෝරස් පාට් එක ඇතුලේ. සහ ඔයා එක පාටම හයි පිච් එකේ හොඳට කියාගෙන ගිහිල්ලා නන නන නන කියන ඒ පාට් එකට එනකොට එතන පොඩ්ඩක් ආයි පිච් එක පොඩ්ඩක් අවුට් යනවා වගේ ට්‍රයි එකක් දෙනවා. ඒ වටේ ගිහින්ලා තමයි පොඩ්ඩක් ආයි ඊට පස්සේ ස්ටැබ්ලිෂ් වෙන එකකට එන්නේ. ඉතින් මං හිතනවා පොඩ්ඩක් ඒක ගැන අවධානය යොමු කරා නම් හොඳයි කියලා පිචින් ගැන මේ විශේෂයෙන්ම. මොකද මේ එක අපිට ඉදිරියට තරඟයට යද්දී සෑහෙන දැන් තරංකාරී වෙලා තියෙන හින්දා තරඟේ තව දුරටත් ඔයාට ස්කෝර් කරන්න හොඳම පැත්තක් වෙයි කියලා මට හිතෙනවා. මොකද මේන්ඩිම තියෙන දේනේ අපේ පිචින් කියන්නේ. ඉතින් අර වේරියේෂන් එක්ක බලන්න ඕනේ හොඳටම පිචින් හරියටම තැනට දාගන්න ඒ නෝට් එකටම එන්න එන්ඩිං.
3: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර අපි බලමු මොකද ලබා දෙන විනිශ්චය කියලා.
5: ෂන් මේ අතර මාත් නෝට් කරගෙන තියෙන එකම තමයි. ඔයි වේරියේෂන්ස් වගේ වේරියේෂන්ස් ඒවා ලස්සනයි. ඒත් අර වේරියේෂන්ස් කරනකොට ඒ පිච් එක ගැනත් තව පොඩ්ඩක් අපි අටෙන්ෂන් දුන්නා නම් මේ හොඳයි දිලිප් කිව්වා වගේ.
3: හරි. අපි එහෙනම් සමු දෙනවා මේ තරඟ අංක 32205 තරඟ වැදුණු අෂාන් තරඟ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Gama pohosat karana vivasayaka balakaya. Divayana pura vivasayakin dahataradas dahatara. Jatika arthike vodanenvima vinuvin. RTP vivasayaka balakaya. Obat ikvanna, dahaname asupahamutanna.
1: Malpikongon.
2: ඊය මහනෑරෙන්කන් සිංහතිය කේන්දර නිදි මයිතින් ඇරවන්න කියන
3: මම මේ කල්පනා කරේ මනේ හිටේ දැන් පුඩි පුතත් පවු ජීවිතය වටනාකම් ගන්න බැරි.
1: හසුන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
2: මල් දන්න මට හැමදාම මෙහෙම ඔගලත් එක උඩ තල් ලැබෙන්න බෑ කියලා මට පිස්සුවානෙ. ඔයාල සතුටින් යන්න ඕනේ.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
4: මල් පිකොන්
5: අම්මා.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ස්වර්ණමය හඬස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: FM 93.5 93.7 අපි මේ වෙලාවේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් තුලින් හංගින අතරේ
0: මීළඟ තරංකරු හඳුනා ගන්නයි සූදානම් වෙන්නේ. නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ අපි මේ එකතුව සිටින ඉදිරි රට මහාන ලස්සන වෙලාවක් අපි මීළඟ තරංකරු හඳුනා ගමු.
1: මේ ඉන්නේ තරඟ අංක 103 අයබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයබෝන් නේ.
0: කොයි පළාතෙන් දාවේ?
2: අනුරාධපුර මහේලොප් පළම.
0: කියන්න කතා ගොඩක් තියෙන තැන කිසල නම කියන්නකෝ අපිට.
2: මම WM කාංචනා හේරත්.
0: හරි කාංචනා. මහයිලොප් පල්ලම අපිට අහමු ගමන් මතක් වෙන ගෝවි පරිශ්‍රණ ආයතනයේ ඔය තිබ්බා. එතකොට මහයිලොප් පල්ලම ප්‍රජා කොණ්ඩතුලියක් තිබුණා. කොහොත් උනේ දැන්?
2: ඒක නම් මම අදහසක් නෑ සර්. මහයිලොප් පල්ලම බීජ පරිශ්‍රණ ආයතනය ගැන නම් කියන්න ගොඩක් දේවල් දන්නවා.
0: ගොඩක් දේවල් දන්නවා. දැන් මොනවද මේ පැත්තේ අලුත් වී ප්‍රභේද එහෙම හදනවද?
2: ඔව් වී ප්‍රභේද හදනවා. 352 366 අපිත් වැගා කරලා තියෙනවා. ඉතින් ඒවා පවා ඉතින් අමාරුයි රැක ගන්න අපේ වන
0: ප්‍රශ්නක් නිසා. ඔයා දැන් මේ බීජ පරිශ්‍රණ ආයතනයේද කටයුතු කරන්නේ?
2: මගේ මහත්තයා වැඩ කරන්නේ.
0: ඒකයි. එතකොට
2: ඔයා? මම සර් දහම් පාසල් ගුරුවරයෙක් විදියට ගෘහණියක් විදියටත් එන්න හඳහන් බලන්න කාඩ් පැක් එකෙන් ගෙදර ඉඳන් එහෙම දෙයක් ඉගෙනගෙන තියෙනවා.
0: දැන් හොඳටම ග්‍රහයක් අරගෙන මොන ලග්නේද?
2: ග්‍රහයන්ට අනුව නෙමෙයි. ඇත්තටම කියනවා නම් ඒක නිමිති ශාස්ත්‍රය.
1: දැන් අර ඒ නිමිති බලලාද ආවේ තරඟෙට?
2: ඔව්
1: බලාවේ. බලමුකෝ.
0: හොඳටම තේරෙනවා.
1: බලමු.
0: බලයි කියලා දැන් මේ විදිහට යන විදිහට දැන් අපිත් අහගෙන ඉන්නේ දැන් වැඩේ පැත්තක තියලා නිමිති බලන විදිහනේ. නේද? සින්දු කියලා ඉවරලානේ නිමිති බලලා. දැන් මොකද්ද තොරගන්න ගීතේ?
2: ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ මල් hina නගන්න සුසුදු ආදරේ.
0: අසුන ගීතය.
1: කාංචනා කියන්නකෝ කොහොමද මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන දැනගත්තේ?
2: ඇත්තටම ගුවන් විදුලියට මම සවන් දුන්නා.
1: ඒකේ ලක්කන සාමාන්‍යයෙන් අහනවා.
2: අහනවා මගේ පෞලිය රේඩියෝ එක. ඉතින් මම මහා මහ හිටියේ දා. මට ඇඩ් එක ආවා. හැබැයි මට මත්නම් නම්බර් එක මතක හිටින්නේ නැහැ. දවස් 3ක් විතර try කළා තමයි නම්බර් එක ලියාගත්ත වැඩ කරන අතරේ.
1: මේ තරඟ අංක 103 තරඟ වදින්නේ අනුරාධපුරයේ මහයිලු පළමේ සිට කාංචනා හේරත්.
3: ලක්කන Golden Voice.

0: හරිම ලස්සනයි. අපි හොඳට අහන් ඉඳියා. ඈතට හොඳට සද්දෙට ඇහුණා.
1: කිසිම බයක් සැකක් නැතුව අර හරිම සනසිල්ලියාගේ විදියට සින්දුව ගන්න
0: කෙනා. මම බලන් ඉන්නකොට තිබුණ පොඩි හිනාවයි දාංගලයකුයි මොකක්ද එකක්. අලිකුලප්පුව වගේ එකක් තමයි තිබුණේ. වචන පොඩ්ඩක් අමතු වුණා වගේ හුත් වුණා.
1: ඒ මොකද උනේ? ඊට පස්සේ මට වෙන අයියෝ කියලා කියවෙනවා. මොකද උනේ?
2: පොඩ්ඩක් අමතක වෙලා ගියා.
0: මෙච්චර දුරක් ඇවිල්ලා මෙච්චර කට්ටක් ආගෙන ඇවිල්ලා පාන්දර ඉඳන් ඇවිල්ලා වචන අමතක වෙන්න පුළුවන්ද?
2: ඔයාලා තමයි අමතක කළේ මට මෙතනින්ද?
1: දැන් බලන්නකෝ. උත්තර දෙනවාද?
0: අපි උත්තර ගමු විනිශ්චයමල්ලේ. ඈ අපේ ඉතින් සංගීත නිපුන් රසිල් වණිකසේකර මහත්තයා ඉන්නවා. වෙනද වගේම අපිට තීරක හැටියට
3: චංචලා වගේ අතරම සින්දුවේ ශ්‍රුතිය හොඳයි. ශ්‍රුතියට තිබ්බ සින්දුව සහ හොඳ එනර්ජියකින් ගායනා කරා. හොඳ නන්දුවකින් මට තියෙන වචන අමතක වෙන එක තමයි මට දෙකට දැක්කේ. මං සුභවතනාර.
1: විශාරද දිලීප ලියනගේ අපි බල්මු ලබාදන විනිශ්චය.
4: පංචල මටත් ලොකු දෙයක් නෑ කියන්නේ. ඇත්තටම හොඳටම සිං කරා. පිච් එකටම සිං කරා. මං හිතනවා පොඩි ඩයිනමික්ස් කියලා කියන්නේ අපි සින්දුවේ ෆීල් එක තව පොඩ්ඩක් වැඩිපුර ගන්න පුළුවන් කමක් තිබ්බනම් හොඳයි කියලා. පොඩි කලබලකාරීත්වයක් තිබ්බ සින්දුව ඇතුළේ ඒක ඕනි. හැබැයි මට හිතෙනවා අර පොඩ්ඩක් උස්පහත් වීම තව හොඳට පොඩ්ඩක් මේ ඇතුළේ පෙන්නුම් කරන්න පුළුවන් වුණා නම් තවත් මීට වැඩිය හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම සුබ පතනවා.
2: Thank you sir.
0: අන්න ඒ විදිහට ප්‍රතිචාරයක් ලබා දුන්නට විනිශ්චයමල්ලේ හරියටම මොකද වෙලා ගිහින් කියලා බලන්න නම් සිකුරාද දවස්වල ලක්කඳ ආන්න ඕනේ. වැඩසටහන යන්නේ සඳුදාට බදාදාට සිකුරාදාට ප්‍රතිපලයි.
2: හැමදාමත් මහනෝ.
0: එහෙනම් ඉදිරියට අහගෙන ආගෙන යන්න. ඈ හරි. එහෙනම් බොහොම ස්තුතියි දොරමහැර ඉඳලා මේ වැඩසටහනට සහභාගී
2: වුණා. බොහොම ස්තුතියි සර්.
1: අපේ සමුදිනේ තරඟ අංක 103 න් තරඟ වැදුණු අණ්ඩාදුපුරයේ මහ එළුප්පල්ලමේ සිට පැමිණි කාංචනා හැර.
5: ලක්කඳ Golden Voice.
6: අඳුනා ගනිමු වීලංග තරඟ කරුණු මේ පිරාමීන් පසු මේ ලක්කඳ

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වසර 25ක විශ්වාසයේ AWB roller dose මලනකන සින් ඇලුමිනියම් සහ powder coated තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose manual සහ remote control මගින් ක්‍රියාත්මක කළ හැකි අතර mobile app මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඬ බලාගන්න.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: The channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව. සම අනුග්‍රහය
5: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 තන්න.
6: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:02 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරිව සම්ප්‍රෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ.
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්ලු සැමට දැනුදීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරයක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්නායක මහතා රාජා මාත්‍යවරයා අවසිටියේදී රුපියල් මිලියන 8කට වැඩි අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. චාමර සම්පත් දස්නායක මහතා රාජා මාත්‍ය ධූරය දරන සමයේ පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට බලපත්‍ර ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගෙන ඇති බවටයි චෝදනා ඉල්ලව තිබෙන්නේ. ඒ අනුව සිදු කරන විමර්ශනයකටයි ඔහු මෙසේ අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ සිටියේ. මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කොමිසම හමුවට කැඳවා ඇති බවයි වාර්තා
5: වන්නේ.
0: නැගෙනහිර අප්‍රිකාවේ ජිබුත් රාජ්‍යයේ සිට යෙමනේ බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාව පෙරළීමෙන් පුද්ගලයන් 139 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය සඳහන් කළේ මියගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකු සිටින බවයි. පුද්ගලයන් 305 දෙනෙකු රැගත් මෙම යාත්‍රාව පසුගිය 8 වෙනිදා රාත්‍රියේ හෝ 9 වෙනිදා අලියුම ජිබුටියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ගුහරේ ප්‍රදේශයේ ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බවයි. යාත්‍රාව අධික ලෙස මගීන්ගෙන් පිරී තිබීම අනතුරට ප්‍රධාන හේතුවක් බවට දිවි ගලවාගත් පුද්ගලයන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් 82 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 84 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. දිවි ගලවාගත් සියලු දෙනා ඉතියෝපියානු ජාතිකයන් බව සඳහන්. අතුරුදන් වූවන් සොයා මෙහෙම සිදු කරන බවයි ජීබුඩ් බලධාරීන් පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අවසානයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස් සභාගෙන ඉන්නේ සඳුදා බදා දකින දෙදින තුර තරඟ කරන තරඟකරුවන් තරඟකාරණියන්ට ඇත්තර මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබනවාද කියන කාරණාව ගැන අපි මේ සතියේ සිකුරාද ඔබට කියන්න. ඊට කලින් බලමු අද තරඟ කරන ඊළඟ තරඟකරුවා හෝ තරඟකාරණිය කවුද කියලා. ඉන්නේ සුරේ තරඟකරුවේ මේ තරඟ අංක 48.
2: තාල පද මවන්න වෙලා තියෙන්නේ නේ? තාල දෙනවා, පද කියන්න ඕනේ, පද ගයන්න ඕනේ. මොකද නම සහෝදර?
3: සංජීව නෝනිස් නම.
2: සංජීව
3: නෝනිස්.
2: නෝනිස්. ලස්සන නම. එතකොට ගම්බලාද?
3: රිකිල්ල ගස්කඩ.
2: රිකිල්ල ගස්කඩ හකුරංකෙත නේද? පැත්තේ ලස්සන ගම්මානය. සුන්දරත්වය කියන්නේ ඉතින් ඊය වහ ගිය සුන්දරත්වයක් තියෙන්නේ. මන් දන්නේ ඕගලන්ට එක දැනෙනවද කියලා.
3: ගොඩක් අයගෙන් ගමටෙන පිටින් ගමටෙන ගොඩක් අය කියනවා අපි ගම ගොඩක් ලස්සනයි. මේ මගල ඉතින් අපිට එහෙම එකක් දෙන්න අඩුයි ඉතින් අපි ඉන්න නිසා එහෙ ඉතින් සතුටු එහෙම ගියද්දි
2: ඉතින් මොනවද කරන්නේ? තේ වතු එහෙම තියනවද? එහෙම නැත්නම් වෙන රැකියාව ගෙදෙනවද? මොකද කරන්නේ?
3: අපේ පැත්තේ කියන්නේ ටවුන් එකේ හරිය මම ඉන්නේ රියල් ගස්කඩ. ඉතින් ඒ හරිනම් සාමාන්‍ය තේ වතු නැහැ, පොඩ්ඩක් දුරට වෙන්න තමයි තියෙන්නේ.
2: දැන් මොනවද කරන්නේ එතකොට?
3: මම ඉතින් මියුසික් බෑන්ඩ් එකක් තියෙනවා, ඒකේ තමයි ඉතින් සින්ක් කරගෙන.
2: බෑන්ඩ් එකේ මොකද නම?
3: බෑන්ඩ් එක මහනුවරක්නි.
2: මහනුවර අග්නි සංගීත කණ්ඩායමේ නියම ගායන ශිල්පී කියලාද කියන්නේ, නායකයා කියලාද
3: කියන්නේ? එහෙමත් නැහැ, ඉතින් නියම ගායන ශිල්පී වගේ තමයි ඉන්නේ. උඩ මං වගේම තව
2: ඉබෙක් ඉන්නවා. දැන් ඊට පස්සේ මොකද්ද තෝරගත්ත ගීතය?
3: රුවන් හෙට්ටිය රජ මහත්මයාගේ ආලෙන් විලිසින්.
2: හරි, මේ ගීතය තෝරගන්නේ විශේෂත්වයක් තියෙනවද? ස්ටේජ් එකේ නිතර කියන සින්දුවක්?
3: හිත කැමති සින්දුවක් සර්. ඉතින් මේ ආසයි සින්දුවට වඩා
2: හිත අපේ හිත කීරි ගැස්සුවා ඒ වගේ. ලස්සනයි වගේ හිත කැමති සින්දුවක්. හරි,
3: එතකොට මට නිකන් ලාවට ඇහුණා මේ ඇඩ් එක යනවා. ඉතින් සහභාගී වෙන්න ඕනේ, අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් හිතච්ච ගමන් ආවා.
1: අපි අවස්ථාව ලබා දෙන තරඟ අංක 48 න් තරඟ කරන්න රිකිල ගස්කඩ සිට පැමිණි සංජීව නොනිස්ට.

0: ලස්සන සිංදුවක් අපි ඇහුවා. හරියට බෑන්ඩ් එක කියනවා වගේම තමයි. ගෲප් එක විතරයි අඩු වෙලා තිබුණ නමුත් ට්‍රැක් එක හොඳට දීවා. නේද? මොකද හිතන්නේ?
1: ආ සිංක්‍රසයි ඉතින් සම්පූර්ණ කියා ගන්න බැරුණා වගේ එකක් තිබුණා.
0: අහහ. ඒ කියන්නේ
1: ඊට වැඩි ඇඟේ තියෙනවා.
0: පොඩි එකක් තිබුණා හදවතේ.
1: පොඩි එකක් තියෙනවා මේ වගේ. ආවහම මේ එකපාර ගැම්මට ආවට.
0: ඔව්.
1: මෙතන ආවහම ඕන කෙනෙක් ටේක් දිනනවා.
0: ඒකනේ. අපි ওই අනම්මනම් කියලා ඕගොල්ලන්ග නිකන් පොඩ්ඩක් එහෙම කිචි කවල ගන්නෙත් ඕක ටික අඩු කරලා දෙන්න.
1: ඔව්.
0: ගම නම ආගම විස්තර අහලා නේද? මොනවද කරන්න කියලා අහලා ගන්නෙත් ඒකයි. අපි එනම් බලමු විනිශ්චය මණ්ඩලෙ මොකද කියන්නේ කියලා. අපේ සංගීත නිපුණ රසිල් වණිකසේකර මහත්මයා සිරිනෝ.
2: ඔව් සංජීව්, ඔයාලකු උද්‍යෝගිකින් ගීතේ ගායනා කරා. හැබැයි මතක තියාගන්න, උද්‍යෝගයත් එක්කම ඒ අර සින්දු දානවල වේරියේෂන්ස් මිස් කරගන්න එපා. මේ ලොකු අඩුපාඩුවක් නෑ කියන තරම් මම සුබතනවා.
1: Thank you.
3: අපි බලමු විශාරද දිලීපලේනගේ මොකද සංජීවට ලබා දෙන විනිශ්චය කියලා.
4: ඔව් මං හිතනවා සංජීව හොඳ song choice එකක් ඔයා ගත්ත. මේ කියන්නේ මෙතෙන්ට ගැළපෙන මේක ඔයාගේ voice එකටත් හොඳටම ගැළපෙන එකක් කියලා මං හිතනවා. band එකෙත් මේක sing කරනවා නේ.
2: ඔව් සර්.
4: මං හිතනවා මේ ඒ comfortable එක ආවේ තෙන්ට හිඳ කියන්න ලොකු අඩුපාඩුවක් ඇත්තරම නැහැ. හොඳට sing කරා, pitching ටික හොඳයි. ඔයාගේම variations ටිකක් මං දැක්කා ඔයා ඇතුලේ song එකේ දානවා. ඉතාමත් හොඳයි. dynamics ටික ගියා පොඩ්ඩක්. තද වෙන්න ඕන තැන් ටික තදට කිව්වා, soft වෙන්න ඕන තැන් ටික soft එකේ කිව්වා. හොඳයි, අපි බලමු ඉදිරියට මොකද දෙන්නේ කියලා. මට හිතෙනවා කොළ එළියක් පත්තු කරන්න පුළුවන් කියලා අපි.
2: Thank you sir.
3: දැන් හරි තිබෙච්ච චකිත පොඩක් අඩ වෙන.
0: එහෙනම් ඉතින් අර නේද? ජයෙන් ජයම වේවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
1: Thank you.
0: ඊළඟ වටේදී අපි හම්බෙමු.
1: අනිවාර්යෙන්.
0: ලක්කන Golden Voice සමගින් එකතු වුණු මේ තරංකරු
3: සංජීව නොනිස්.
0: අංක 40 තරඟ එක්කලි. ලක්කන Golden Voice. ජයග්‍රහණී සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමු.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedimalutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Tekya Surakimu Magatota Clean Sri Lanka Vedasatahani Yatate Kriyatmaka Vana ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල
4: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: දෙයියන්ගේම කිවි හිතයි
5: මේක මොන වැරද්ද කරත් අන්තිමට ඒක ඉන්නුනේ අපේ එක ළඟ අපිට පුළුවන් නම් ඒකේ ජීවිතය කියන එක මොකද්ද කියන එක තේරුම් කරලා දීලා ඒකත් එක්ක ආදරේ හිටාව
4: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
6: දෙයියන්ගේම පිහිටයි
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
9: කලාවක්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹුම ලක්හඬ Golden Voice.
1: ඉතින් මේ තක්සේරුවට අපේ මේ ෆ්‍රීකවන්සි දෙක හරියට බලපාන 93.5
2: 93.7
1: දැන් 93.5 තරංග මාලාව ගත්තොත් එහෙම ඒකේ හටියන්තරින් ප්‍රකාශය වෙන්නේ. ඉතින් මේ තරංග මාලාව ඇත්තටම දීප ව්‍යාප්ත ආවරණයක් තියෙන තරංග මාලාවක්. මම මතකයි මං යම් අවස්ථාවක අනුරාධපුරයේ ඉඳලා වවුනියාව ඔය විදිහට පව කරගෙන මං ගියා කිල්නොච්චිය යාපනයේ දක්වාම. ඇත්තටම දිගටම ඒක ශ්‍රවණය වෙනවා. මෙහෙට වැඩිය හොඳට එහෙට ඇහෙනවා. එතකොට 93.7 තරංග මාලාව අපි කරගහතෙන්ෙන් ගත්තත්, කොළඹින් ගත්තත්, දෙනියායෙන් ගත්තත් මේ තරංග මාලාවේ තියෙන ප්‍රබලත්වය ගැන කියන්නෙම කරන්න බෑ. මුළු කොළඹම ආවරණය වෙන්නේ අන්න ඒ විදිහට. හරි. මම ඔය කතාව කිව්වේ ඊළඟ තරග කරුවා හඳුන්වා දෙන්න අංක 35608.
2: අයිබෝන්.
3: නම සිතුමි හේෂානි.
2: සිතුමි හේෂානි කොහෙන්ද?
3: මං හොරණින් ආවේ.
1: සිතුමි හේෂානි ලක්කන අහන කෙනෙක්ද?
3: ඔව්.
1: ඔව්. මොනවද අහන්නේ?
3: සමහර වෙලාවට අහනවා.
1: සමහර වෙලාවට අහනවා. මේ තරංග ගැන දැනගත්තේ කොහොමද?
3: යාළුවෙක් කිව්වේ.
1: යාළුවෝ කියන හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා.
3: එහෙම නැහැ.
1: හරි. දැන් පළවෙනි වටේට සිලෙක් වුණා. දෙවෙනි වටේට එන්න කියලා කිව්වහම මොකද හිතුනේ?
3: සතුටු හිතුණා. ඒ කියන්නේ අහම්බකින් නේ යාළුවත් කිව්වා. මමත් දැම්මා. හිතුවේ නැහැ. අවස්ථාවක් උදා වුණා. ඉතින් ඒකට දැම්මා.
1: මුල් වටේ ඔයා මොකද්ද ඔබ ගීතේ?
3: මේ දැන් කියන්න යන එකම තමයි PM කාවක් ලියුණු.
1: අපි දැන් ඉතින් අත සජීවව ගායනා කරන්නේ. හරි. අපි සුරම්මයා මාපිටිය රචනා කරපු ගීතයක්. සුරම්මයා කියන්නේ ලංකාවේ බොහෝ ගීත රචනා කළා දිනවා. ඒ තරමක අසනීප තත්වයෙන් ඉන්නේ. අපි එයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. නන්දසේන කටුවාවල තමයි ඔක සංගීතවත් කළේ. එතකොට කරුණාරත්න දියුල්ගණේ තමයි ගීතේ ගායනා කරන්නේ. එතකොට දැන් ඒ වගේ ලාන්විත හඬක් ඔබ තෝරාගත්තේ ඇයි?
3: සාමාන්‍යයෙන් අර අපි කාලෙකින් කාලෙට අහන සින්දු තියෙනානේ. ඒ වගේ මේ කාලේ මට හිතට දැනිච්ච සින්දුව තමයි මේක.
1: හරි.
3: ඉතින් මම ඒක කියන්න තෝරගත්තා.
1: අපි එහෙනම් අවස්ථාව දීලා බලමු. ඇගේ ගායනයට.
2: මේ තරඟ අංක 35608 තරඟ වදින්නේ සිතුමි හේෂානි පෙරේරා.

0: ඒශානිගේ හඬ
1: ඒශ්වරය නේද? අස්සේ කෑගහනට තියෙන අමුතු සත්‍ය ඒ වගේ තමයි නේද? කොහොමුණත් මේ මං කල්පනා කළේ දිවුලය ගායනා කරපු මේ පෙම් කමක් ගීතේ කවර් වර්ෂන් එකක් නේද? ඒක කවියක් වගේ ගීතයක්. මොකද
2: හිතන්නේ? මං මට පුළුවන් පරිමේ කර.
1: බය වුණේ
2: නැනේ? ටිකක් විතර බය හිතුණා.
1: අහහ එහෙම පටලගත්තද ඒක නිසා?
2: නෑ.
1: එහෙම නෑ. හරි අපි විනිශ්චය මණ්ඩලෙන් අහලා බලමු. අපේ රසිල් මහත්තයා කියන්නකෝ ඔබතුමාගේ අදහස.
3: සිතුමි, ඔයා ඇත්තටම ගීතයට දෙන්න ඕන හැඟීම උපරිමයෙන්ම දෙන්න උත්සාහ කළා. මෙහෙම දැන් අපි හැඟීම දෙනකොට අපි හැඟීමත් එක්ක ගනුදෙනු කරනවා වගේම අපි ශෘතිය ගැනත් අවබෝධය තියාගන්න ඕන මුළු ගීතේ පුරාම. අපි මියුසික් එකට ඇටෙන්ෂන් එක දෙන්න ඕන අපි හැඟීමත් එක්කම. ස්ටාර්ට් එකේදී මට පොඩ්ඩක් තියෙන පිච් එක අන්ස්ටේබල් වෙන ගතිය යම් යම් තැන්වල තිබ්බා. ඒ ටික අපි හදාගමු ඉස්සරහට යද්දී. මම සූපර්ණයි සර්.
2: Thank you sir.
4: විශාල් දෙලීප ලේනගේ මොකද ලබා දෙන විනිශ්චය අපේ සිතුවිට?
5: සිතමි, ඇත්තරම හොඳට ගීතේ ගායනා කරා. ඔයා අර විශේෂයෙන් හයි පිච් යන තැන්වල මං හිතනවා තව ටිකක් පිච් එක ගැන අවධානය යොමු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. රීච් කරන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. ඔයාට අග්ගල රීච් කරලා එන්න හදන වගේ එකක් තිබ්බා නිකන් ඔන්න මං ගියා ඇවිල්ලා පෙන්නවා වගේ. මං හිතනවා ආර තව වෙලාව අරගෙන ඒ ටික ඉඳලා ඒ හැඟීම හොඳට පෙන්නගෙනම එන්න පුළුවන්කම තියෙන කෙනෙක් ඔයා. ඒක එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක ස්මූත් වේරියේෂන්ස් තියෙන ඔය සින්දුව ඇතුලේ අපිට එන්ඩිං නෝට්ස් ඇතුලේ මැද යන ගමන් අපිට පොඩ්ඩක් අලංකාර කරලා ගන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. හැබැයි මේල් සොන් එකට ඒ දීපු ෆීමේල් වර්ෂන් එකේ ඒ ෆීලිං එකට මං හරි ආසයි. ඒ චැලෙන්ජ් එක වා හොඳට බාරගත්තා කියලා මං හිතනවා.
2: Thank you sir.
1: ඉතින් අපි සුබවැතුම් එකතු කරලා ආය දවසක එන්න කියන්නේ තේරෙන්නේ නේ.
4: සිතමි, මොකෝ හිතන්නේ ගෝල්ඩන් වොයිස් මේ තරඟට සම්බන්ධ වීම ගැන ඔයාට?
2: ඇත්තරම මේ අවස්ථාව ලැබිච්ච එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ගොඩක් සතුටුයි අද මෙතෙන්ට එන්න ලැබිච්ච එක.
4: අපි ආදරෙන් සමුදෙනවා තරඟ අංක 35608 අපිට එකතුණු සිතමි හේෂානි පෙරේරා.

හඳුනා ගනිමු මීළඟ තරඟ කරුණු. මේ විරාමයෙන් පසු මේ ලක්හඬ Golden Voice.

0: FM 93.7 Lakhana Radio ITN
1: Subadavasa
2: Anuth Vela
1: Pahasu Vela
2: Tengi Pedi Vela
1: Anka Tunai Lagne Kai Lakshapahada Electric Bike Ekada
2: Kemathi Ekak Ape Athe Subadavasa
3: Davasa Subai Sehina Dinai Subadavasa Jathaka Lotharai Mandalaya
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්
2: රාජ්‍ය සේවක හරසරසනාව ගීත ගායනා කරන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න අපි එනවා ඔබේ ආයතනයට.
4: ITN ලක්කඩ
2: රාජ්‍ය සේවක හරසරසනාව
4: ITN ලක්කඩ සමග
5: හෙට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල
2: රාජ්‍ය සේවක හරසරසනාව
5: සම අනුග්‍රහය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
6: විෂන්කයා විශ්වාසනීය දැක්ම
7: බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්
2: හවස 2:06
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ
3: දවසක් අලුත් වෙලා පහසු වෙලා තැඟි වැඩි වෙලා දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය

0: විරාමයෙන් පසු නැවතත් දක්කඩ ගෝල්ඩන් වොයිස් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා ඉන්න වෙලාවේ අංක 35,705 ලොකු අංක.
1: තරංග කාරණියක් ඉන්නේ සිනාමුසු මූණෙන් ඉන්න.
0: එහෙනම් ආ කොහෙන්ද ආවේ?
1: මොරටුවෙන් ආවේ.
0: මොරටුවෙන් ආවේ. මොරටුවේ තරංග කරුවෝ කීප දෙනෙක්ම හිටියා. කේකදාලේ නේද? සමහර අය ඇවිල්ලා බයිලා ගීත ගායනා කළා, සමහර අය සම්භාව්‍ය ගීත ගායනා කළා. අසංක ප්‍රේමන්ත වගේ ශිල්පීන් ගීතත් ඒ අතරේ ගායනා කළා. මොරටුව කියන්නේ ඉතින් කලාපුරයක්.
1: පුරයක් නේ ඔව්.
0: වාග් මොකද කරන්නේ?
1: මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොබ් එක කරා, දැන් නම් ඉවත් වෙලා ඉන්නේ.
0: ඒකත් වෙන ආර්ට් එකක්.
1: ඔව්. දැන් ඉතින් මේ ගීත ගායනය මං හරි ප්‍රිය කරන දෙයක්. ඒ වුණාට මං මේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ එකකට ආවේ.
0: සහභාගී
1: වුණේ.
0: හරි හරි.
2: නම ඇව්වේ නෑනේ. නම මොකක්ද?
1: වරුණි ඩයස්.
0: වරුණි කාගේ ගීතයක්ද තෝරගන්නේ?
1: දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ රාත්‍රියේ වීසෙතු. රාත්‍රියේ වී නිසලව නිහඬව නිසලව ඉන්නම්.
0: අසන ගීතයක් සුනිල් ආරගමගේ රචනා කරපු නේද? රෝහණ වීරසිංහ සංගීතවත් කරපු ලස්සන ගීතයක්. මේක ඇතුලේ මේ ගැහැණියගේ පොඩි කේද වාචකයකුත් කියවෙනවා.
1: ඔව්, ශෝක කලාපයක්.
0: ශෝක කලාපයක්. තේරුම් ගත්තොත් එහෙම කලාපයක් නෙමෙයි, මහ පොතක්.
1: ඔව්.
0: හරි. එහෙනම් අපි ගීත ගායනා කරලා මේ තරගයේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා කල්පනා කරමු. ලක්කන නිතර අහනවා.
1: ලක්කඩ ඇත්තම කියනවනම් මම ඉඳලා හිටලා අහනවා සම ගොඩක් වෙලාවට. ඒත් මං ගොඩක් වැඩසටහන් කීපයක් තියෙනවා ප්‍රිය කරන. ඒ හැම වැඩසටහනක්ම මට බැලෙන්නේ නැහැ. නමුත් මං ඒ අවශ්‍ය වැඩසටහන් ටික බලනවා කොහොම හරි මගනොහැර.
2: එතකොට මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන කොහොමද විස්තර දැනගන්නේ?
1: මම මගේ යාළුවෙක්ගේ හරහා තමයි මේක දැනගන්නේ.
2: හරි, අපි එහෙනම් ගීතය ගායනා කරමු. මේ තරග අංක 35,705 තරග වදින්නේ මොට්ටුවේ සිට පැමිණි වරුණි ඩයස්.
3: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: රාත්‍රියේදී මඩනම් ලෙස ගායනය යෙදුන කෙනෙක් තමයි මගේ හැඟීම.
1: මට වඩා දන්නේ අහගෙන හිටපු අය. මම මේ ෆස්ට් ටයිම් නේ අර හෙඩ්ෆෝන් එකක් තාලා යූස් කළා මේ ගායනය කළේ. ඉතින් මේ අසාගෙන හිටපු අයගෙන් තමයි මට දැනගන්න ඕන කරන්නේ.
0: අසාගෙන හිටපු හොඳම දෙන්නනේ අපේ විනිශ්චයමල්ලේ ඉන්නේ. අපි එයාගෙන් අහලා බලමු. වෙසිල් මහත්තයා මොකද කියන්නේ?
2: ඔව් වරුණිය, මට හිතෙන්නේ ඒ සින්දුවට තව දුරටත් තව එනර්ජි එක දුන්නනම්, ජවය දුන්නනම් හොඳයි කියලා. මොකද මේ වගේ වොයිස් එක සින්දුව කියන මුළු ගායනය පුරාම මට ඇහුණු දෙයක් තමයි වගේ හඬ අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. ඒක පොඩ්ඩක් හදාගන්න වෙනවා. සහාර කිව් වගේ සින්දුවට දෙන්න ඕනේ ජවය දුන්නනම් හොඳයි කියලා හිතනවා. සුබපත්.
3: අපි බලමු විශාරද දිලීප ලියනගේ ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
4: වර්ණේ ඒත් එක්ක මට පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනි. මං හිතනවා ඔයාගේ වොයිස් එක හොඳ රේන්ජ් එකට යන්න පුළුවන්. සමහරවිට ඔයා කිව්වා වගේ ෆස්ට් ටයිම් හින්දා වෙන්නත් පුළුවන් හොයිට් පොයින්ට් එකෙන් ඇහෙන්නේ. එතකොට ඔයාගේ වොයිස් එක ඔයාට ඕනවට වඩා ඇහෙනකොට, ඒ කියන්නේ ඔයාගේ වොයිස් එක ඔයාට හොඳට ක්ලියර් ඇහෙනකොටත් පොඩි බයක් එනවනේ. ඒක නිසා පිච් කරගන්න අර කට අරින්න මැලිකමක් තියෙන්නත් පුළුවන් සමහරවිට. මට හිතනවා මේ ඕවරෝල් ඔයාගේ පිචින් අඩු, ඒ කියන්නේ අඩු වැඩි ස්වරයෙන් ගියාට හොඳ මට්ටමක තිබ්බා. අර වොයිස් එක ෂේක් වෙන ගතියක් පොඩි තිබ්බේ. මේ මං හිතනවා අර ප්‍රශ්නේ හින්දා වෙන්නේ නැති කියලා. අපි ඉතින් ඒක පොඩ්ඩක් මග අරගෙන යන්න ඕනි කියලා මට හිතෙනවා. ඉතින් සුබපතන.
0: අපි කොහොම හරි ඉස්සරහට යා නේද?
1: ඔව් ඒක තමයි.
0: ඒකනේ. එහෙනම් අපි සුබපතුන් අරගෙන අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සිකුරාදට ලක්කන අහන්න. ලක්කන গোল্ডන් වොයිස් අතරේ ඔබ ඉන්නවද කියලා එතකොට ඔබට වාගන්න පුළුවන්.
1: හරි. බොහොම ස්තුතියි.
3: අපි සමුදෙන්නේ වර්ණි ඩයස්ටර්.
5: ලක්කන গোল্ডන් වොයිස්.
3: සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා.
0: ඔව් මේ විරාමයෙන් පස්සේ අපි හඳුනගන්නවා.

0: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
1: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
2: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරේ නම් තියනවා ඉවිලි ට්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: හසුන් සමීර අධ්‍යක්ෂණයක්
6: කවදෙනකම් මේ ගේට්ටුව එහා පැත්තටලා ඉන්නද බලන්න
7: ආගේවත් හිතරෙත් දන්නේ නැතුව මම මේ පැත්තටලා ඉතින් ඕගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා
6: මේ වුණාට මට තේරෙනවා මගේ මල්ලිලගේ ඉල්ලීමක් ඉෂ්ට කරා
7: මේ මොකක්ද
6: එයාලා කිව්වනේ මට ඔයාව මේ ගෙදරට නැති කරන්න එපා
7: මම නැති වෙන්නේ නැහැ ලොක්කයි කවදාම මම නැවතිලා ඉන්නේ
1: මල් පිකොයිගොන්
8: කට්ටියෝ සෙට් වෙලා වගේ නේද?
9: අද කීයේ විතර වෙයිද දන්නේ නැහැ සාජ් ඉවර වෙනකොට.
10: හොඳලට ලාවේ තියෙන සහෝදරයෝ එකතු වෙලා සතුටු වෙන එක කොච්චර දෙයක්ද?
9: මට තමයි ආයි ඉන්න හම්බෙන්නේ.
8: ලොකු. එහෙම වෙන එකක් නෑ ලොකු.
7: ලොකු. ඔයා කොහෙ ගියත් ඔයාට අපේ හිතේ තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ හැමදාම එහෙම වුණා.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
11: මල් දිනුනේ
12: අම්මා

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: තියෙන දහසකොත් එකක් ප්‍රශ්න මැද්දේ තමන්ගේ හිත එකඟ කරගෙන කියන්න ආපු සින්දු ඒ විදිහටම කියන්න පුළුවන් වෙන එක තමයි කවදාරි දවසක මේකේ ගෝල්ඩන් වොයිස් එක වෙන්න තියෙන එකම හේතුව.
2: හෘදවස්තුව ඩිඩ්ඩිඩ්ඩිග්ගාන තරංගාවලියක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේකට එන අයට ගීත අමතක වෙනවා, තාල අමතක වෙනවා, නේද, දාඩිය දානවා, ඇස් රතු වෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩක්. කොහොම වුණත් ඒකට තමයි අපි කියන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් කියලා.
1: අයිබෝන් කියලා පිළිගන්නවා ඔයා?
3: අයිබෝන්.
2: තරංග අංක 35727. සහෝදර කොහෙන්ද ආවේ?
3: මම කළුතර ඉඳන් ආවේ.
2: මොකද්ද නම?
3: ලක්ෂාන් කුරේ.
2: කළුතර කිව්වහම කළුතර කොහෙද?
3: කළුතර උතුර.
2: කළුතර උතුර කියන්නේ කළුතර නගර රාශියටමයි. හරි. ලක්ෂාන් ජීවිතේ මොනවද මේ දවස්වල කඩින්?
3: මම රාජ්‍යයතනක සේවය කරනවා.
2: අහහ.
3: කඩින් කියන්නේ ඉතින් ලකනත් එක්ක ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු
2: වෙන්නේ. බලාපොරොත්තු වෙන මොකුත් නැහැ මේ වෙලාවේ. මේක තමයි නේ.
3: මේක තමයි දැරට තියෙන්නේ.
1: සංගීතය හදාරනවාද කියලා හමුනේ.
3: ඔව්. මම මොර්ටු වෙල්ස් කුමාර විද්‍යාලයේ විජේපන්දාට වැල්තුඩු මහත්මයා අතේ සංගීතය හැදෑරුවා.
2: ඔබේ සුමුදු අතින්. සෙල්ලන්නේ විජේපන්දාර වැලිතුර මම හිතන අවුරුදු 20 ගානක් විතර ඔබේ විද්‍යාලයේ සංගීතාචාර්යවරයා
3: සංගීතාචාර්යවරයා.
2: ඔව්. ඊට පස්සේ පිළියන්දලටයිල පිළියන්දලින් තමයි පෙන්ෂන් ගියේ.
3: ඔව්.
2: ඊගෙන 60 පැනපු සංගීත වේදිකාවක්. හැබැයි අපි තාමත් යෝන් ගායන ශිල්පී විජේපන්දාර වැලිතුරෝ කියලා කියන්නේ. හරි. මේ ලක්ෂාන් දැන් මොකද තොරගෙන ගීතේ?
3: අද මම විජේ කුමාරතුංග මහත්මයාගේ දඟකේ දඩුවම් කියන ගීතේ තමයි තොරගත්තේ.
2: ආ. ගුණදාස කපුගේ සංගීතවත් කරපු මාචාර්ය සුනිල් ආරත්න රචනා කරපු වටින ගීතයක්. යුගයක් ඇතුලේ ලොකු විප්ලවයක් කරපු ගීතයක්. සෙල්ලම් නැ මේක.
3: ඔව්.
2: එහෙනම් ගායනා කරමු.
3: හරි.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35727 න් තරඟ කරන්න ලක්ෂාන් කුරේට.
0: ලක්හඬ Golden Voice.

0: ලක්ෂන් මොකද හිතන ගීතය ගැන සාධරණ කරන පුළොන් වුණා කියලා හිතනාද?
1: හිතනවා සාධාරණයක් කරන්න පුළොන් වුණායි කියලා.
2: ඔය විජේගේ ගීත විජේ හඬින් ගායනා කරන්න කොයි කාලින්ද පුරුදු වුණේ?
1: මම එහෙම මේ අනුකරණය කරන්නව නෙමෙයි. ඒක මගේ වොයිස් එක. ඉතින් මගේ වොයිස් එකත් එක්ක යන විදියට මම ජගමුත මහත්තයාගේ ගීත ගායනා කරන්න මම තෝරගත්තා ඇත්තටම.
2: ඉතින් හොඳ වැඩක්. හරි. විනිශ්චය මල්ලේ සූදානම් ඔබට විනිශ්චය ලබා දෙන්න අපේ දිලීප ලියනගේ මහත්මයා.
3: ඔය ලක්ෂන් ඇත්තටම මේ ඒ සින්දුවට අවශ්‍ය භාවය ඒ විදිහටම දෙන්න මං හිතනවා ඔයා මේ ට්‍රයි එකක් දුන්නා කියලා. සමහර තැන්වල පොඩි මං මේකේ දාගත්තා ටෙම්පෝ සින්දුවේ යන වේගය සමහරලාට ඔයා සින්දුවට වඩා ඉක්මනින් යන්න හදන තැන් දෙකක් තුනක් මට පොඩ්ඩක් දැනුණා. එහෙම පොඩි යන්න හදනවායි කියලා. ඊට පස්සේ ඔයා ඒකම ටක් ගාලා ස්ලෝ ඩවුන් කරලා ඊළඟට ආව. මං හිතනවා මියුසික් සම්පූර්ණයෙන් යට ගිහිල්ලා එන ඉස්මතු වෙන තැන්වලදී ඔයා පොඩ්ඩක් හදිස්සි වෙන්න හැදුනාදෝ කියලා. ඊට අමතරව මේ මං හිතනවා හොඳම ප්‍රයත්නයක් ගත්තයි කියලා. මේ සින්දුවට සාධාරණීකරණයක් කරා කියලා මං විශ්වාස කරනවා. අපි ඉදිරියට ගිහිල්ලා බලමු.
2: ප්‍රසිල් මහත්මයා මොකද කියන්නේ?
4: ලක්ෂණ මටත් කියන දින ගොඩක් සාධාරණයක් කරා සින්දුවට. ලස්සන ගැඹුරු හඬක් තියෙන ලස්සන බැරිටෝන් වොයිස් එකක්. මටත් කියන්න තියෙන්නේ වගේ ටෙම්පෝ එක තමයි. අර කිව්වාගේ බීට් එකට කලින් පටන් ගන්නවා වගේ මටත් තේරුණා. ටෙම්පෝ එකත් හදාගත්තා නම් තව හොඳයි ගායනේ. සුභපතන සරට
2: බොහොම ස්තුතියි. එහෙනම් ඒ සුභපතනොත් අපි එකතු කරගෙන නේද අපේ සුභපතනොත් එකතු කරගෙන ගමනක් යන්න මේක වෙලාවක් කරගනිමු.
3: අන්තිම සරේ මං හිතනවා දැන් අපේ මේ තරංග කාර්යත්වය ටිකක් වැඩි නිසා පොඩි වේරියේෂන්ස් තියෙන ගීතයක් ඉස්සරහට ඔයාලට තෝරගන්න පුළුවන් නම් ওই වොයිස් එකත් එක්ක කොහොමද අපි ඒක ග්‍රහණය කරගෙන ඉස්සරහට යන්නේ කියන එකත් පොඩ්ඩක් මං හිතනවා චැලෙන්ජ් එකක් විදිහට බාර අරගෙන හිතුවොත් හොඳයි කියලා. මොකද ඉදිරියට ගියොත් මම මේ වගේ දෙයකට ප්‍රැක්ටිස් වෙලා ප්‍රිපරේෂන් එකක් තියාගෙන ගියොත් හොඳයි කියලා මං හිතනවා.
2: ඔව්, කියන්නේ තව චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් ගීතයක් ඊළඟ වටේට තෝරගන්න කියන එක නෙවෙයි කියන්නේ.
1: ඈ,
2: තේරෙන භාෂාවෙන් කිව්වොත් එන ලෑස්ති පිට ඉන්න
1: අනිවාර්යෙන්.
0: අපි සමුදෙන්නේ තරඟ අංක 35,727 තරඟ කරපු ලක්ෂාන් කුරේට.
5: ජැක් ගහනේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: පසර දෙකයි විනාඩි 55යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: තිමිර උඩල මත් නිර්මාණයක්.
4: මට හිතෙන විදියට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
5: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පාරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
4: නැහැ. අනේ මන්ද දරුවෝ. අනිත් එකිට එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයර මාත් එක කියන්න පුළුවන්. කිසි දෙයක් කියන්නේ.
3: සිහිනක තනි වෙලා.
6: මං සචිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා අම්මා. මං තා ටිකින් කෝල් එකක් දෙන්න.
7: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
5: අනේ නිකි මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහයි.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
8: සීනික තනි වෙලා.
9: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
10: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
9: ලක්හඬ Golden Voice.
11: අපි සොයන්නේ නුඹේ හඬයි.
10: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
9: ලක්හඬ Golden Voice.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Pasra Tunai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: හෙට සිට ඉදිරි දින කීපේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් හෙටවන විට නිර්මාණය වේ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් මධ්‍යම සබරගමුව ඌවසා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දෙවෙනි සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන් ලෙසයි දැනුම් දෙන්නේ. යුක්රේනයට රේ රුසියානු යුද්ධයට අදාළව රුසියා ඉලක්ක කරගනිමින් නව සම්බාධක ලයිස්තුගත කිරීම 1600කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපා සංගමය අනුමත කර තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අද ලක්සම්බර්ග්හි පැවති විශේෂ සාකච්ඡාවලදී ඒවයින් අඩකට වැඩි ප්‍රමාණයක් බැලස්ටික් මිසයිල නිෂ්පාදනයට සම්බන්ධ සැපයුම් දාමය ඉලක්ක කරගන්නා බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලස් ප්‍රකාශ කර තිබෙනවා. රුසියාවේ යුදමය හැකියාවන් සීමා කිරීම සහ යුක්රේන්ට එරෙහි යුද්ධය සඳහා අවශ්‍ය කාර්මික සහය දුර්වල කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana.

0: එක් වේදිකාවක් සීන කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකේ සරාභිෂේකේ දශක තුනක අභිමානීය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සතියේ දවස්වල සඳුදා බදාදා දිනවල ඔබට ගෝල්ඩන් වොයිස් තරඟකරුවන් තරඟකරණයන්ගේ ඉදිරිපත් කිරීම අහන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ලක්කඩ Facebook page එක ඔස්සේ ඔවුන්ගේ දක්ෂතාවන් නරඹන්නත් අපි අවස්ථාව වෙන් කරලා දීලා තියෙනවා. එතකොට ඒ සතියේම සිකුරාදා ඔවුන්ට ලැබෙන අවසන් විනිශ්චය මොකක්ද කියලා ඔබට දැනගන්න පුළුවන්කමක් තියෙනවා.
2: දැන් දිය ගැඹුරුයි. ඉතින් ගැඹුරු දියේ පීනනවා කියන්නේ පළපුරුදු කරුවන්ට තමයි වැඩි chance එක තියෙන්නේ. හරි. මේ තරඟකාරී තරඟංක 35709
1: අයිබෝන්
3: අයිබෝන්
1: නම
3: සපුමලි කුලතිලක.
2: සපුමලි කුලතිලක ලස්සන නමක් නේද?
1: ගීතවත් ඉදිරි නම කිව්ව හැබැයි නේ.
2: ගීතයක් ගයන්න ආපු සපුමලි නේද? ගීතවත්ව තමන්ගේ නම ප්‍රකාශ කළා. හරි. සපුමලි මේ තරඟය ගැන කොහොමද දැනගත්තේ ඔයා?
3: ඇත්තට මේ තරඟය ට්‍රේඩිවිකේ ඇහිලා මගේ හස්බන්ඩ් තමයි මං වෙනුවෙන් ඇප්ලිකේෂන් එක දැම්මේ.
2: අන්න නියම ස්වාම්පුරුෂයෝ නේද? එයාට ස්තුති කියන්න මේක වෙලාවක් කරගමු.
3: ඇත්තටම මගේ සංගීත දිවියේ, ඒ කියන්නේ මං කුඩා කාලේ SLBC එකට ළමා පිටියට ගියාට මට දිගටම කන්ටිනියු කරන්න හම්බුනේ
2: නැහැ.
3: කාලයක් ඉතින් ඊට පස්සේ අපහු සංගීත දිවිය පටන් ගත්තේ එයා තමයි මට අත දීලා ඔයා යන්න ඕනේ මේ ගමන කියලා. මේ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ මගේ හස්බන්ඩ්ට්.
2: එයාගේ දැන් වාගේ සංගීත චාරිකාවේ වා දැන් ඉන්න තැන කොහමද?
3: මං දැන් ඉන්නේ මං විශාරද කරමින් ඉන්නේ. දැන් මං ආයිත් මගේ කියන්නේ විවාහ ජීවිතයේ පුතා හම්බෙලා එයාගේ කටයුතු ඔක්කොම කළා. මං නැවත මගේ
2: ආයි ට්‍රැක් එකට වැටලා
3: දෙනවා. ආයි ට්‍රැක් එකෙන් පටන් ගත්තා.
2: දැන් තෝරගන්නේ මොකද්ද ගීතේ?
3: මම තෝරගත්තේ ලතා වල්පල කලාශූරින්ගේ රොන්සොයා කියන ගීතය.
2: රොන්සොයා ඔබේ ගීත ගායනයේ තිබෙන අපි කියන්නේ විශ්වාසය රැකගෙන බිය නැතුව මේ තරගෙ ඉදිරිපත් වෙන්න ඒක ඊළඟ වටේට ඔත සුසුකමක් වෙයි.
3: බොහොම ස්තුතියි. වගේම චූටි වචනයක් කියන්න ඕනේ අපි වගේ නවකෙන්ට මේ වගේ අවස්ථාවක් දෙනවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ ලක්කන සේවයට.
2: තවත් මොනවද මේ ලක්කන ගෝල්ඩන් වොයිස්?
1: අපි දැන් අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35709 තරඟ කරන්න සපුමලි කුලතිලකට.

0: මම කල්පනා කළේ සපු බලි හිටියේ මොන ගුවන් විදුලි නාට්‍යයේද කියලා. මම පෙලස හිටියා නේද? ඒ කියන්නේ කියන්නේ ලෙතරි නානක්කාරෝ වගේ මට පේනෙන්නේ ඒ කාලේ හඳ එකතු කළේ.
1: මම හිතන්නේ සර් මම එතකොට පොඩි පොඩි කාලේ මම පෙලස.
0: හරි. මොකද මේ ගීත ගායන ගැන වාට හිතන්නේ?
1: මම හිතන්නේ ඉතින් අපි සංගීත ඉගෙන ගන්න අය හැටියට කවදාකවත් සින්දුවක් කියලා අපි හරි තැන ඉන්නවා කියලා හිතන්න අමාරුයි. මොකද දවසින් දවස අපි ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඒක තමයි සංගීතය කියන්නේ.
0: අන්න හොඳ තැනක ඉන්නවා. නේද? හරි. එහෙනම් එතනින් අපිට පුළුවන් මිනිස්සු මල්ලේට මේ පණිවිඩය දෙන්න. ඉතින් අපේ සංගීත නිපුන් රෙසිල් එතුමා බොහොම හොඳට මේ ගීත පිළිබඳ විග්‍රහ කරන චරිතයක්.
2: ඔව් සබුමලි මට තේරුම් දෙයක් තමයි ඔයා ඉතා පහසුවෙන් මිඩල් ඔක්ටේව් එක සහ හයි ඔක්ටේව් එක ටච් කරනවා. ඔලේසින් කියනවා. සහ ඔයා ගීතේ තමන්ගෙම කරගත්තා. හොඳයි. සහ ඔයා කිව්වා ඔයා විශාරද කරනවා කියලා නේ. ඒක නිසා දැන් විශාරද මොකද්ද මේ දසල කරන්නේ?
1: දැන් මම ප්‍රථම ප්‍රවේශිකා කරලා ප්‍රථම එකට ඉගෙන ගන්නේ සර්.
2: ආරයිට්. එතකොට ප්‍රථමයේ තියෙනවනේ ලස්සන රාග නේද? ආශාවරි තියෙනවා
1: ඒ වගේ. ආශාවරි දැන් මේ දවස්ක මේ බෝපාලි රාගෙක.
2: බෝපාලි නේ. ඔය ඒ වගේ දැන් ඒ වගේ ස්වර අභ්‍යාස තව ටිකක් ප්‍රැක්ටිස් කරලා හොඳයි කියලා මට හිතෙනවා. පල්ටා සහ ස්වර අභ්‍යාස හොඳයි කියලා තිනවට සුභවතනවා.
1: බොහොම ස්තුතියි සර් මට මේ අවස්ථාව දුන්නට. ඒ වගේ මේ වගේ කමෙන්ට් එකක් තරගයෙන් දෙන්න හො නොදුන් දෙන්නේ නැති වුණත් මම මට පාටිසිපේට් කරපු එක ගොඩක් වැදගත්.
0: තව දිනව අපේ
3: විශාරද දිලීපලිනගේ ලබා දෙන ප්‍රතිචාර අපි බලමු සබුමලේ.
4: සබුමලේ ඇත්තටම හොඳටම ගීතේ ගායනා කරලා මම හිතන හොඳ රීච් එකක් ඔයාට තියෙනවා හයි නෝට්ස් වලට යන්න. හයි නෝට් වලින් නම් ලෝ නෝට් එකට එද්දී ඔයා පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනි පිච් එක සම්බන්ධව මට හිතෙන්නේ. මොකද එක පාට ඩ්‍රොප් කරන්න යන්න එපා. මොකද ඔයා එහෙන මොකද ඒකට කියන්නේ එනර්ජි එකක් එක්කනේ හයි නෝට් එකට රීච් වෙන්නේ. ඒ රීච් වෙන හයි නෝට් එකෙන් දැන් ලෝ නෝට් එකකට ටග් ගාලා එනකොට ඔයාගේ බ්‍රීත් කන්ට්‍රෝල් එක කොහොමද කොයි කාණ්ඩද කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්න ඕනි කියන එක ඔයා පොඩ්ඩ ඔලුවේ තියාගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒක ප්‍රැක්ටිස් එකෙම තමයි වෙන්නේ. මම හිතනවා ඔයා හොඳ තැනක ඉන්නවා. මොකද ප්‍රථමා දැන් ප්‍රවේශිකා ඉඳන් ප්‍රථමා වලට එනකොට ප්‍රැක්ටිස් එක අනිවාර්යයි. මට මතකයි මහත් ඒ කාලේ ප්‍රැක්ටිස් කරා උදේ පාන්දර මම නැගිටවනවා ඉතින් ප්‍රැක්ටිස් කරන්න. මම හිතනවා හොඳම වෙලාව උදේ පාන්දරම තමයි. ඉතින් ඒක නොවරදවා කරන්න මම හිතන්නේ වගේ දැන් කාලේ ඇවිල්ලා තියෙන එකට. මම සුභපතන ඉස්සරහට.
1: බොහොම ස්තුතියි සර්.
0: හොඳයි එහෙනම් ඒ සුභපතුම් එක්ක අපේ සුභපතුමුත් බාරගන්න. අපි තරගයේ ඉස්සරහට යන්න හේතු වාසනා වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් තේරුණා නොතේරුණා දිගටම අහන්න ඕනේ. සිකුරාදාට වාගේ ප්‍රතිඵලය නොවරදීම අපි කියන්න බලාපොරොත්තු වෙනවා.
1: බොහොම ස්තුතියි සර්. හැම දිනටම ස්තුති. කාර්ය මණ්ඩලයටත් ස්තුති.
3: යන්න කලින් චුට්ටක් කියන්නකෝ ගෝල්ඩන් වොයිස් අපේ මේ තරගයේ සංගීතහනිය ගැන වර මොකද හිතෙන්නේ?
1: ඇත්තටම දැන් සංගීත පෞල් වලින් එන අයට තමයි මං ලංකාවේ දැකලා තියෙන්නේ. හුඟක් තැනක් තියෙනවා. එතකොට දැන් මගේ බෑක්ග්‍රවුන්ඩ් එකේ මගේ සංගීතය කරන කවුරුත් නැහැ. හැබැයි මං කරන්න ආසයි. මට අවස්ථාවක් උදා වුණේ නැහැ ඇත්තටම. ඉතින් මේ වගේ ගම් දනව් සිසාරා හැම දක්ෂ කලාකරුවෙකුටම මෙතනට ඇවිල්ලා මේ වගේ මේ හඬ පුහුණුවක් දැම් මෙතුමන්ලා අපිට දීපු අවවාද අපිට වටිනවා. ඉතින් මං හිතන්නේ මේක හොඳ ලොකු අත්වැලක් අතදීමක්. මොකද මෙතන නැහැ කිසිම තරාතිරමක්. දැන් ඇත්තම කියනවනම් මගේ අපි ඇප්ලිකේෂන් එක දැම්මා අපිට කවුරුත් අඳුරන අය නැහැ. ඩිරෙක්ට් අපිට කෝල් කරා. ඉතින් ඒක අපි ඇත්තටම මට හරි සතුටු හිතුණා. يعني පාටිසිපේට් කරන එක හරි වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා මේක ලොකු තෝතැන්නක් වෙයි කියලා නවකයන්ට ඉදිරියට එන්න බලාගෙන ඉන්න අවස්ථාවක් නැතුව.
3: අපි සමුදින තරඟ අංක 35709 සපුමලේ කොළතිලකට.
5: ලක්කන ගෝල්ඩන් වොයිස්.
6: හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ. මේ පිරාමීඩ පසු මේ ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: හවස 3 විනාඩි 17යි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ.
3: ලෙන්නෙල්ලෙන්න දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
4: ඉන්දාල මෙහෙන්දාල යන අතරින් නොතිනෝ ඉවිනි ෆ්‍රයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN

0: අශක තුනක අභිමානයේ නම්ව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: සඳුදා සහ බදාදා දිනවල තරඟ කරන තරඟකාරණියන්ට තරඟකරුවන්ට ලැබෙන විනිශ්චය අපි මේ සතියේ සිකුරාදා කියන්න සූදානමින් ඉන්නේ. දැන් මේ වෙනකොට ඔබ අහගෙන ඉන්නවා සඳුදා තරඟ වදින තරඟකරුවන් 12 දෙනා කොහොමද තමගේ ගායනා හැකියාව ඉදිරිපත් කරන්නේ කියලා. ඒ වගේම බදාදා රටේ අවස්ථාව ඔබට හිමි වෙනවා. බලන්න ඊට පස්සේ මේ 24 දෙනාට මොකද්ද වෙන්නේ හරියටම කියලා. සිකුරාදා මගන හැර FM 93.5 ලක්කඩ අහන්න ඕනේ. දැන් අදත් තරඟකරුවන් කීප දෙනෙක්ගේ හඬ අහගෙන හිටියනේ. ඔබටත් ඇති මොකක් හරි චොයිස් එකක් මේකේ නයි ඉස්සරහට යන්න ඕනේ. මේකේ නන තචුට්ටක් මදි පොඩක් හැදෙන්න ඕනේ. විනිශ්චය මන්නේ කිව්ව විදිහට පොඩක් හදාගෙන ආවොත් ඉන්නම් පුළුවන් වෙයි. අපි සිකුරාදට බලමු මොකද්ද වෙන්නේ කියලා. වගේ තීරණයක් ඔබටත් ඇති. බලමු මේ දැන් ඊළඟට ඉන්න තරඟකාරණියට ඔබ ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා. අපි අවස්ථාව ලබා දෙන සූදානමින් ඉන්නේ තරඟ අංක 338ට සොරේ.
2: අංක 338 තරග කාරියක් නැත්නම් ශිල්පිනියක් මම කැමති නම දැනගන්න.
3: රුවන්ති කාවෙන්දයා.
2: රුවන්ති සංගීත ශිෂ්‍යයෙ මොකක්ද තියෙන සම්බන්ධතාවය මොනවද මේ දවස්වල කරන්නේ?
3: ප්‍රයිවට් ක්ලාසස් කරනවා මං චුටි ළමයින්ට.
2: ආහ් මියුසික්.
3: ඔව්.
2: ආ ගොචනොදයි. නේද?
1: අවශ්‍යම කැලේ කිවෙන්නේ. මියුසික් කරන්න කියන කිවෙන්නේ.
2: කිවෙන්නේ ඒක අපි අහලා දැනගන්න ඕනේ. අහලා
1: දැනගන්න.
2: හරි. එතකොට දැන්
1: කොහෙන්ද ආවේ?
3: කොට්ටාවෙන්.
2: කොට්ටාවෙන්. දැන් සංගීත ලෝකයේ වාගේ අතර තියෙන සම්බන්ධය කොහොමද? මම මොනවද හදාගලා තියෙන්නේ? කොහොමද මේ ගමන යන්නේ?
3: පුංචි කාලේ ඉඳන් මම මියුසික් කරේ. රෝහණ බැද්දකින් සකින් තමයි මම මියුසික් ඉගෙන ගත්තේ.
2: ඒ කියන්නේ ජනගීත කලාවේ යම් කිසි තැනක් තියෙනවා.
3: ඔව්. පොඩි හදාරීමක් කරා. ඊට පස්සේ විශාරද එක්සෑම් එකක් කරා. කරලා ඊට පස්සේ ටීචින් කෝස් එකක් කළා සංගීත පිළිබඳව. ඊට පස්සේ තමයි ක්ලාසස් පටන් ගත්තේ.
2: ඉස්සරහට තව මොනවද කරගෙන යන්න හිතන් ඉන්නේ?
3: සංගීත ශාස්ත්‍රයේ මේ ඉස්සරහට යන ආසයි. ඒකන් තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් එකට ඇප්ලයි කරේ.
2: ඇප්ලයි කළේ. දැන් අද තෝරගන්න ගීතය?
3: අපහම වුණ තැන තනියෙන් ශෂිකා මිස්.
2: ශෂිකා නිසංසලා ගායනා කරන ගීතය. ලස්සන ගීතයක්. ශෂිකාත් නිතර ගායනා කරන ගීයක්. ඉතින් නේද? පොපියුලර් ගණයේ තියෙන ගීතයක්. ඉතින් වාට ඒක ඒ විදිහට ගායනා කරන්න සිද්ධ වෙනවා. ශෂිකා ගීත උල්ලාසයි. හරි. අපි බලමු කොහොමද ඇය තරගයට අවතීර්ණ වෙන්නේ කියලා. එහෙනම් ආරාධනා කරමු.
1: ආරාධනා කරන කලින් අහන්න වෙන නර ප්‍රශ්න අපේ.
2: මොකද?
1: කොහොමද දැනගත්තේ මෙහෙම තරගයක් තියෙනවා කියලා? ඇයි එන්න හිතුනේ කියලා? මොකද්ද ආගේ උත්තරේ?
3: ඇත්තටම මගේ මල්ලි තමයි මට කිව්වේ. එයාත් තරගයට ඇවිල්ලා තියෙනවා. එයා තමයි මට කිව්වේ මෙහෙම ITN ගේ Golden Voice කියලා තරගයක් තියෙනවා. ඇප්ලයි කරලා බලමු කියලා.
1: මල්ලිට මොකද උනේ?
3: මල්ලි තව සිංහලේ නැහැ.
1: අපි හැමනම් අවස්ථාව ලබා දෙමු තරඟ කරන්න. මේ තරඟ අංක 338 රුවන්ති කවෙන්දයා.

0: රුවන්තිගේ ලස්සන කතාහඬ ගැන මොකද හිතන්නේ සර?
1: රුවන්ති මං හිතුවා මේ ඔරිජිනල් ට්‍රැක් එක ගායනා කරයි කියලා. රුවන්ති කවර් එකක් තෝරගත්තේ. ඒකත් පොඩි මේ නේද? වෙන එකක් තියෙන තුරු හඬ ප්‍රමුඛ වෙහෙනවා.
0: ඊටාම සංයමයකින් සනසීමෙන් සින්දුව ගායනා කළා කියලා මට තේරුණා. මොකද හිතන්නේ රුවන්තිට?
2: මං හිතනවා හොඳින් ගායනා කරන්න ඇති කියලා. ඉස්සෙල්ලා නම් පොඩ්ඩක් බය වුණා මුලින් පටන් ගනිද්දි. හිතනවා හොඳින් ගායනා කරන්න ඇති කියලා.
1: කවියක් වගේ හැංගෙනවා කියලා මට හිතෙන්නේ. ඈ නේද? රසිල් වණිකසේකර මහත්මයා මොකද හිතෙන්නේ? විශේෂයෙන්ම දැන් මේ වගේ ඔරිජිනල් සින්දුවක් කවර්ඩ් වර්ෂන් එකක් ඇවිල්ලා ඒකේ ටෙම්පෝ බස්සලා මේ විදිහට ගායනා කරනකොට ඒක මේ වගේ තරගයකට එකතු වෙනකොට
3: රුවන්ති ඇත්තම අපි කියන්න ගිය දැන් අපි කතා වුණේ කතාවුන්දේ සුරේ කිව්වා මං දැන් කවියක්
1: මට ඉව තියෙනවා
3: රුවන්ති මට කියන් තියන්නේ ඔයා පොඩ්ඩක් හයි පිච් යන තැම්මල තව පොඩ්ඩක් කන්ෆිඩන්ට් ඇතුව කිව්වනම් හොඳයි කියන් ලොකු අඩුපාඩුවක් නැතරම් මං සූපතනවා
0: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු
4: ඇත්තටම හයි පිච් ඒකත් තියෙනවා ඊට වඩා මම හිතන්නේ රුවන්ති මේ මට හිතෙච්ච දේ තමයි නිකන් ලෝ ඔයා ලෑන්ඩින් කරන අන්තිම හැමතිස්සෙම අර ඇවිල්ලා ලෝ නෝට් එකේ ලෑන්ඩ් කරනකොට ඒ නෝට් එකත් ඔයා තියාගෙන ඉඳලා පොඩ්ඩක් තව යටට යන්න බලන වගේ එකක් තියෙනවා ඒ කියන්නේ ස්ටෙඩි නැති ගතියක් තිබ්බා මට තේරෙන විදිහට නිකන් ලෝ නෝට්ස් වල මට හිතනවා නිකන් ලෝ නෝට්ස් තව ප්‍රැක්ටිස් කරගත්තා නම් හොඳයි කියලා පොඩි බ්‍රීතින් උත් එක්ක පොඩ්ඩක් කන්ෆිඩන්ට් වෙන්න ඕවරෝල් පොඩ්ඩක් තව කන්ෆිඩන්ස් හදාගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ මොකද හොඳට සිං කරනවා අර පොඩි අන්ෂස් ගති ටිකක් තිබ්බා කියලා මට
2: හිතෙනවා
1: එහෙනම් අදවතරම ගායනා කරන්න ඉස්සරහටත් හරි ලක්කඩ ගෝල්ඩන් වොයිස් එක ඒකතු වුණු ශිල්පිනිය අංක 338
0: රුවන්තේ කාවෙන්තයා

0: පසරු 3 වෙනාඩියයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දෙන්නේ මාරාන්තිකයි.
4: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලොවක් සනසන ඔබ.

0: ආදරයේ නොමියෙන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ලෝකේ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ ජවය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
3: Is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabadu gets.
4: Well, it was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91 meter territory. What a year it's been for the Sri Lankan.
2: Creedar Midaya. Ekatuinda, api Creedar Pitya samagin. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය
5: දෙත්තා ගතිගත් දෙත්තා

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටි මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: සබද අපි කඳු නොයමු
2: උනුන්
1: පරයාගෙන කියලා කිව්වනේ. හරියට කියන්න ඕන නැත්තම් පාර්ලිමේන්තුව වගේනෝ. ඒක නිසා මේ ඒ වගේ තමයි මේ ඉන්න හැම තරම් කරුවෙක්ම. එන්නම ඒගොල්ලෝ අතර සුවදත්තයක් තියෙනවා, ගොඩ නැගෙනවා. දැන් ඒගොල්ලෝ ගෲප් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒක ඇතුලේ අදහස් සුවමාරු කරගන්නවා. ලක්කන්ට ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් සාමූහික තරගයක්. කොඩිය ගත්ත එක දිනුවට අනික් අයත් එක්ක ස්පෙෂියා වෙනවා.
2: FM 93.5 93.7 ඒ තරඟ කාර්යත්වය කොයි වගේද කියලා සඳුදා බදාදා දිනවල ඔබටත් අහන්න අපි පුළුවන්කමක් ලබා දීලා තියෙනවා. සිකුරාදා දවස අමතක කරන්න එපා. සඳුදා බදාදා තරඟ කරපු තරඟකරුවන්ට තරඟකාරණයට මොකද්ද උනේ කියලා දැනගන්න සිකුරාදා ඔබට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්නම වෙනවා.
1: තරඟ අංක 35701කින් තරඟ වදින මීළඟ තරඟකරු හඳුනා ගැනීම.
2: අයිබෝවන්.
3: අයිබෝවිස්.
2: නම මොකද්ද?
3: දලස්කනුවන්.
1: දනුෂ්ක නුවන්. දනුෂ්ක කොහෙද ගම?
3: ඇලියගොඩ.
1: ඇලියගොඩ. ඇලියගොඩ කිව්වම ඉතින් මැණික් තමයි මතක් වෙන්නේ.
3: ඒ මොකටම හම්බ වෙන්නේ නැහැ ඉතින්.
1: ආරල ට්‍රයි කරලා බලුවනේ ධාරණ.
3: තියලා තියන.
1: තියලා තියන කි.
3: ට්‍රයි කරලා තියන.
1: හම්බුන්නේ.
3: තාම නැහැ.
1: හරි. ඒක පැත්තකින් තියමුකෝ. හරි ඕම යනකොට එන හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විවාහකද?
3: ඔව්.
1: දරුවෝ?
3: එක්කෙනෙක් ඉන්නවා.
1: එක්කෙනෙක් ඉන්නවා. ඔයාගේ වයස?
3: එකමාර.
1: බිරිඳ රැකියාවක් කරනවා?
3: දැනට නෑ.
1: අතුරුවා තමයි පවුලේ බර අරගෙන යන චරිතය. ඔය හතර චාමි සින්දු කියනවා කියන්නේ වෙන සබ්ජෙක්ට් එකක්.
2: ඒකනේ.
1: ඔව්. කොහොමද සින්දුව ජීවිතේට බද්ධ වෙන්නේ? කොහොමද සෙට් වෙන්නේ සින්දුව?
3: පාළුව තනිකමට තමයි ඉතින්.
2: දනුෂ්ක මේ කොහොමද ගෝල්ඩන් වොයිස් තරඟ ගැන දැනගන්නේ?
3: යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි.
1: දැන් අද තෝරාගෙන දෙන ගීතේ මොකද?
3: එපාසන්දේ ගීත.
1: එපාසන්දේ ඔබේ සිනහ
3: මේරේ.
1: එඩ්වඩ් චයිකුඩි ගායන ශිල්පියායි එයාගේ ගීතයි අතරේ නිතර නිතර ගායනා කරනවා.
3: එහෙමවත් නැහැ ඉතින්. ලස්සනෙන් දානවා.
1: හරි එහෙනම් අහන් ඉන්නවා. ඔයා ගායනා කරන්න ඔගොල්ලෝ වගේ තරඟ කරුව මහන්සි වෙලා ජීවත් වෙන අය නේද? ගැඹුරට ගැනීම කරන අය තමයි අපිට ඕනේ.
2: මේ තරඟ අංක 35701න් තරඟ කරන්නේ දනුෂ්ක නුවන්.
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: එක නේද 35000 සස්සියකින් ඇලිය ගොඩ ඉඳලා තරම් කරපු
1: ධනෂ්කනුවන්.
0: මේ වගේ තරඟයකට ඇවිල්ලා සින්දුවක් කියනවා කියන්නේ ලේසි පාසු වැඩද කියන්නේ?
2: ඔව් ඇත්තටම අමාරුයි.
0: දැන් වැඩේ මොකද කළේ?
2: ගොඩ දාගත්ත කියලා හිතනවා.
0: ගොඩ දාගත්ත කියලා හිතනවා. වෙනිෂමන්ලි මොකද කියන්නේ කියලා බලමුද?
2: බලමු. ඔව්.
1: විශාර්ද දිලීප ලියනකේ මොකද ලබා දෙන විනිශ්චය ධනෂ්කට?
3: ධනිෂ්ක ඇත්තටම මම සතුටු වෙලා මේ තනකට ඉදිරිපත් වීම ගැන. මං හිතන්නේ ඕවරෝල් පිච් එකේ පොඩි උස් පහත් තැන් ටිකක් තිබ්බා. අපිට ඒ ටික හදාගන්න පුළුවන් නම් මං හිතනවා අපිට පොඩ්ඩක් ඉස්සරහට තව තරංකාරීත්වයක් දෙන්න පුළුවන් වෙයි කියලා. තව මං හිතනවා ඔයා සින්දුව කියද්දි උච්චාරණය පොඩ්ඩක් වැඩි කරලා, ඒ කියන්නේ වැඩි කරලා කියන්නේ තව උච්චාරණය අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් කට ඇරලා සිං කරා නම් මේ මියුසික් එකත් එක්කම ඔයාට එකට යන වොයිස් එකක් විදියට හදා ගන්න පුළුවන්, ඉදිරියට අපිට පොඩ්ඩක් මේ හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.
0: රසිල් මාත්‍යා.
4: කොදනිෂ්ක මඩක් කියන් තියෙනේ වගේ පිච් එකේ ශෘතියේ ස්ථාවර නැති ගතියක් තිබ්බ සින්දු පුරාමික ස්ටාර්ට් එකේදී ගොඩක් තේරුණා. සහ තවත් විශ්වාසකින් යුතුව කොන්ෆිඩන්ස් එකකින් යුතුව ගීතේ ගානා කරානම් තව හොඳට කියන්න තිබ්බා. බලමු අපි සුභපතනාංශයට.
0: එහෙනම් අපේ සුභපතනොත් එකතු කරගන්න. ජොලියට සින්දුවක් කියමයි, තරඟයකට සින්දුවක් කියමයි අතරෙත් පුංචි
2: වෙනසක් තියෙනවා.
0: අරියට හරිවට තේරුණා.
1: අපි සම්බෝධනවා තරඟ අංක 35701න් තරඟ වැදුණු ඇහැලිය ගොඩ සිට පැමිණි ධනුෂ්ක නුවන්ට.
5: හඳුනා ගනිමු වීලංග තරඟකරුව. මේ පිරාමීන් පසු මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: FM 93.7 La Conda Radio ITN
1: නිරතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: පසරු 3 විනාඩි 43.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 19.85 මතන්න.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හසුන් සමීර අධ්‍යක්ෂණයක්
1: කවදෙනකම් මේ ගේට්ටු එහා පැතිරලා ඉන්නද බලන්න
2: ආගෙවත් හිතරෙත් දන්නතු මම මේ පැතිරලා ඉතින් ඔබල් දිහා බලාගෙන ඉන්නවා.
1: මේ වුණාට මට තියෙනවා මගේ මලිලගේ ඉල්ලීමක් ඉෂ්ට කරා.
2: මේ මොකක්ද?
1: කියලා කිව්වනේ මට ඔයාව මේ ගෙදරට නැති කරන්න එපා.
2: මන් නැති වෙන්නේ නැහැ ලොක්කයි කවදාම. මන් නැවතිලා ඉන්නේ.
0: මල් මයි ගොයින් ගොන්.
3: කට්ටිව සෙට් වෙලා වගේ නේද?
4: අද කීයේ විතර වෙයිද දන්නේ සාජ් ඉවර වෙනකොට.
2: සතියේ
0: දිනවල රාත්‍රී 8ට ITN බලන්න.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: තිමිර උඩල මත නිර්මාණයක්.
2: මට හිතෙන විදිහට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
3: ප්‍රශ්නයක් තිබ්බොත් ඒක පරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස්සල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
2: නැහැ. අනේ මන්ද දරුවෝ. අනිත් එකිට එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයර මාත් එක්ක කියන්න පුළුවන්. කිසි දෙයක් කියන්නේ.
1: සිහිනක තනි වෙලා
4: මං සචිගේ ෆෝන් එකකින් මෙසේජ් එකක් දැම්මා අම්මා. මං තාටිකින් කෝල් එකක් දෙන්න.
5: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
3: අනේ නිකි මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහයි.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සිහිනක තනි වෙලා

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්
1: රටට වග කියන රේඩියෝ විදිහට තාමත් අවස්ථාව නොලැබුණු නමුත් දක්ෂතාවය තියෙන ගීත ගායනා කළ හැකි තරඟකරුවන්ට සහ තරඟකාරිණියන්ට අපි අවස්ථාවක් ලබා දීලා තියෙනවා, වේදිකාවක් හදලා දීලා තියෙනවා ලක්කඬ ගෝල්ඩන් වොයිස් කියලා. සඳුදා සහ බදාදා කියන දින දෙකේදී FM 93.5 සහ FM 93.7 ඔබට අහන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ගායන තරු කොහොම තමන්ගේ දක්ෂතාවයන් ඔබට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම අමතක කරන්න එපා ලක්කඬ සහ ලක්කඬ ගෝල්ඩන් වොයිස් අපේ Facebook pages like කරලා follow කරලා තියාගන්න. ඒ ඔස්සේ ඔබට මොන්ගේ දක්ෂතාවයේ නරඹීමේ අවස්ථාවක් තියෙනවා. ඊළඟ අවස්ථාව සිකුරාදා දිනේදීත් ඔබට අවස්ථාවක් තියෙනවා. මේ සඳුදා සහ බදාදා කියන දින දෙකේදී තරඟ කරපු තරඟකරුවන්ට තරඟකාරණියන්ට මොකද සිද්ධ වෙලා තියෙන්නේ, ඔවුන් මේ තරඟේ ඊළඟ වටය සඳහා සුසුකම් ලබා වේද කියන විනිශ්චය ගැන හිටබදට කියා ගන්න. අද තරඟ කරන්න බලාපොරොත්තුෙන් තව තරඟකාරණියක් අපිත් එක්ක ඉන්නවා. මේ තරඟ අංක 45.
2: තරඟ අංක 45 තරඟ වදින ශිල්පිනිය නම කියන්නක බලන්න.
3: මගේ නම චතුරි තාරුකා.
2: චතුරි තාරුකා. චතුරි කොහෙද?
3: මහනුවර.
2: මහනුවරේ. මහනුවර කොහෙද?
3: මහනුවර කුණ්ඩසාලේ.
2: අර ලස්සන තැනක් කුණ්ඩසාලේ. මොකද එක පැත්තකින් තියෙනවා ගොවි පරිශන ආයතන, එක පැත්තක නේද? අනිත් පැත්තෙන් ගත්තාම ලොකු නිම්නයක් තියෙනවා මහවැලි ගඟ පැත්තට. කොච්චර ලස්සනද? ඈ දැන් මොනවද ජීවිතේ කරන්නේ?
3: මම දැනට ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පිනියක් විදිහට කටයුතු
2: කරනවා. හරි. මොකද එතකොට අනාගත බලාපොරොත්තු සංගීත ශාස්ත්‍රයේ ඉස්සරහට යන්නද?
3: ඔව්, ගායන ශිල්පිනියක් වෙන්න තමයි.
2: කවදා හරි ගායන ශිල්පිනියක් වෙන්න ඕන රට මාඳුරණ. එහෙමද? ඔව්. චන්ද්‍රලේ කලා පරපුරේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු. ඔව්. කොච්චර හොඳයිද? දැන් මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔයාගේ සංගීත දිවියේ ඒවා කොයි වගේ හැදෑරීමක්ද කරලා තියෙන්නේ?
3: මම A level වෙනකන් මියුසික් කරා.
2: ඊට පස්සේ
3: පුෂ්පදාන බාලිකා විද්‍යාලේ මහනුවර. ඊට පස්සේ විශාරද එක්සෑම් එක ඉවර කරා. ඊට පස්සේ තමයි මම තනු සේවා සභාවේ සංගීත ඩිප්ලෝමාව හදාරලා බෑන්ඩ් එකට ජොයින් වුණේ.
2: දැන් මේ ගමනට කොච්චර විතර කාලයක් මිඩම් කරලා තියෙනවද මේ වෙනකොට?
3: මම යෝත් එකේ දැන් අවුරුදු 5කට කිට්ටු වෙන.
2: එතකොට ඔක්කොම සංගීත දිවියට මිඩම් කරපු කාලය ගත්තොත් අවුරුදු 15ක්.
3: චූටි කාලිනම්.
2: චූටි කාලිනම් නේද? එහෙනම් ඉක්මනින්ම තමන්ගේ ටාගට් එකට යන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. මොකක්ද තෝරගත්ත ගීතේ?
3: ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ ඔලින්ද කැලේ.
2: ඔලින්ද කැලේ ටිකක් රිද්මීය ගීතයක් නේ. හරි, කමක් නැහැ. අපි 68 එකට එකතු වෙලා මේ දහවලේ නේද සතුට ටිකක් උතුරන ගීතයක් බවට පත් කරගනිමු.
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 45 තරඟ කරන්න මහනුවර සිට පැමිණි චතුනී තරුකා.

0: හොඳයි, අපි ජතුනිගේ ගායන අහගෙන හිටියේ. සින්දු කියනවා, නටනවා,
1: වැඩ ගොඩයි.
0: හරි ලක්ෂක ගීත කිව්වා කියලා මං හිතනවා.
2: ඔබට කිව්වා කියලා හිතනවා.
0: කීවෙනි වතාවටද ඔය ගීත ගායනා කළේ?
2: ගොඩක් සැරයක් කියලා
0: දන්නේ නැහැ. ඒ ගීතේ ගායනා කරන අපිට දැනුණා වාම මේ සින්දු හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියලා. අපි විනිශ්චයවලින් අහලා බලමු මං කියන කතාවට මොකද කියන්නේ කියලා. අපේ සංගීත විශාරද දිලිප ලියනගේ සිටිනෝ.
3: මං තනි සුරේ කිව්ව ඔක්කොම
0: කියන්නවා.
3: හරියටම කිව්වා. කවුද අපේ ජතුනි? හොඳටම සිංදුව ගායනා කරා. ඔයාගේ හොඳ කොන්ෆිඩෙන්ස් එකක් තියෙනවා. නෝට්ස් වල අතර තියෙන ඒ පරතර ටික හරියට තිබ්බා. එන්ඩිං නෝට්ස් වල වේරියේෂන් එක ඔයාගේ හොඳයි. තව මොනවාද? ප්‍රනන්සේෂන්ස් හොඳයි. ඇත්තටම ඔයාගේ හොඳ ගායනයක් තිබ්බා. කියන්න එහෙම දෙයක් නැති තරම් නේද රිසල්? මං හිතනවා මේ දැන් මෙතනින් එහාට චැලෙන්ජ් එක වෙන්නේ ඊළඟට තෝරගන්න ගීතයත් එක්ක පොඩි වැඩ ටිකක් දාන්න පුළුවන් සින්දුවක් තෝරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා පර්සනලි.
4: බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා. රසිල් මහත්මයා,
5: හොඳටම ගායනා කරා. මාත් බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේට ගියොත් වෙන ශෛලියක ගීතයක් ගායනා කරයි කියලා. මොකද ඔබට හැකියාව තියෙනවා. සුභ පතන විශ්වාසය.
2: Thank you so much, sir.
0: එහෙනම් ඒ සුභ වැතුම් අරගෙන ගෙදර යන්න. ඊළඟ වටේදී අනිවාර්යෙන් හමුවෙමු. මේකෙන් සපත කරන එකම සාධකය ජන්මයට වැඩිය
2: පුරුද්ද ලොකුයි
0: කියන්නේ නේද? පුරුදු වුණොත් ඕන ගේමක් ගහන්න පුළුවන්. එහෙනම් වාට අපේ සුභ වැතුම් ලක්කන Golden Voice ඊළඟ වටේ හමුවීම ලම් සිකුරාදට කරන ප්‍රකාශයත් එක්ක වාට සපත වේවි. ඒක අපි ඉස්සරහට යමු. එහෙනම් අපි ඇයට සමුගෙන මේක කරමු.
4: මේ තරඟ අංක 45න් තරඟ කළේ චතුනි තාරකා.
6: Lakhanda Golden Voice.
0: Lakhanda Golden Voice samagin ada davase ekathu unu tarankarwan rasak kounge dakshata idiripat karapu aakarayai api me dutuwe iden ada sandu davase neda හවසේ එකට පටන් ගත්ත මේ වැඩේ ඉදින් මෙච්චර වෙලා යදී ගියා. අපිට ලැබෙන ප්‍රතිඵල, ඒ වගේම අපිට ලැබෙන ප්‍රතිචාර, කමෙන්ට්ස් නේද? අපේ Facebook සහ digital media වල තියෙන කාරණා මේවා දිහා අපහැරලා බලුවම වැඩේ නැකලනවා කියලා තමයි කියන්නේ.
1: වැඩේ අරත් කියන්නේ සුරේ වැඩේ පත්තු වෙලා තියෙන්නේ.
0: ඒකනේ. හොඳයි, එහෙනම් අතට සමු ගන්න අපිට වෙලාව ඇවිදින්නා තියෙන්නේ. අපේ මීළඟ හමුව ලබන බදාදා සුපුරුදු වෙලාවට, ඒ කියන්නේ හරියටම හවසේ එකට අපි ඔබව හමුවන්නට එන්න බලාපොරොත්තු වෙනවා. ලක්හඬ Golden Voice සම්බන්ධයෙන්

0: වෙලාපස්සරු හතරයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB තනඩි තහනිය නුතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරන.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශට අදාළ නඩුව ලබන 26 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. පැමිණිලාද කැඳවූ අවස්ථාවේදී සිරදඬුවම් නියමුව අපමත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඇයට එරෙහි සිරදඬුවම් කොළඹ මහාධිකරණය මගින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව එම අභ්‍යාසනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යසටහන ඉදිරිපත් කිරීම සඳහායි මෙම පැමිණිල්ල ලබන 26 වෙනිදා කැඳවීමට නියෝග කෙරුණේ. දෙදාස් 26 වසර සඳහා වන ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා. ඒ අනුව ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ රොබර්ට් ටී හෝල් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මයිකල් උඩ්ෆෝඩ් යන විද්වතුන් දෙදෙනාට ඒ හිමිව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සාර්ව ආර්ථික විද්‍යාත්මක ස්ථායීකරණය පිළිබඳ සුද්ධ ආර්ථික විද්‍යාත්මක පදනම සම්බන්ධයෙන් සිදු කළ විශිෂ්ට පර්යේෂණ උදෙසා ඔවුන්ට මෙම සම්මානය හිමිව තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
8: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
7: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.

0: සුබ සන්ධ්‍යාවක්. කව සහතරයි විනාඩි 7යි වෙලාව වැහි වැටිලා බිම තෙමිලා වාගේ කියලා තමයි කියන්න වෙන්නේ නේද?
1: සුබ සන්ධ්‍යාවක්.
0: වයිනෝ වයිනෝ අයවරයක් නෑ හන්දෑවට දැන් ඉතින් ලෑස්තිලා ඉන්නේ නේද? නිකන් අර එලාම් එක වදිනෝ වගේ හරියට.
1: ඒකත් හරි වෙලාවට හරි විදිහට ගලාවටම ගාන්න දෙනවා.
0: හවස දෙකම ආර තුන වෙද්දි.
1: ඔව් හරි.
0: හරි.
1: ඒකට අපිව ටාගට් කරලා ඕෆ් වෙන කට්ටියව ටාගට් කරලා
0: හවස තුනම ආර දෙකම ආර තුන තුනම ආර හතර
1: ওই
0: ටයිම් එකේ යනවා කියන්නේ රැහි වැටිලා බිමතේ මිලා වාගේ එකක ඉන්න දෙන්නේ.
1: ඕ නෑ මහරගමට වහින්න වහින්න ඕනෑ තැනකට වගේ.
0: වැස්ස නැතුව ඉන්නකොට කට්ටිය කෑ
1: ගහනවනේ.
0: මේකත් ඔහොම දීලා
1: දානවා.
0: එහෙම කියලා අතහැරලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ මෙහෙමයි. දැන් මේ කොච්චර වැස්සත් එක දවසක් දෙකක් පායලා බලන්නකෝ.
1: ආහා.
0: පුදුම සනීපයක් නේ තියෙන්නේ.
1: ඒකනම් මේකනේ ඉතින් උදේට ඒ දේශගුණේ අපිට ලැබෙනවා. හවසට ඒ දේශගුණේ අපිට ලැබෙනවා. දෙකම එකසේ උදේ හවස කියලා ඒගොල්ලෝ බෙදාගෙන තියෙනවා.
0: ඒ කියන්නේ මේ දවසක් දෙකක් පෑව ගමන් මාසයක් වැහැවෙන් ඉවරයි.
1: ඉවරයි ඉවරයි.
0: ඒක වැඩේ දිනේ තරම් අධික රස්නයක් තියෙන්නේ.
1: ඒ
0: නිසා මේ රස්නේ වෙලාවට නම් හිතනවා අනේ කමන්නේ වැහැපුදෙන් කියලා. වැහැපුදෙන් කියලා.
1: රයිට්.
0: හැබැයි වහිනවට හිතනවා
1: පෑවෝ නම් මීට වඩා හොඳයි කියලා.
0: රයිට්. හිවිනින් ඩ්‍රයිව් එක හොඳ කූල් එකේ ආට ඩ්‍රයිව් කරන්න හවස 6 මාර වෙනකන් කැමැතිම ලස්සන සින්දු අහගෙන පුලුවන්කම තියෙනවා අදත් මැසේජ් එකක් එවන්න. ඔය යන ගමන අතරේ එව නැත්තම් ගෙදර ඉන්න අතරේ ඉන්න ඕනම තනගිදගෙන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුලුවන්කම
1: තියෙනවා. 0733935937 0733935937ට අගේ WhatsApp මැසේජ් එක මේ පැතර දාලා තියන්න. ඒ වගේම ආට කියනවා අපේ Facebook post එක තියෙනවාද?
0: අන්න ඒකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.
1: ඕකේ.
0: ඔයාගේ මතක් කරපු නිසා මට හිතුණා මේ සින්දුව දෙන්න කියලා.
1: ඒනට
0: මේ වෙලාවේ නම් මහරගමට වහිනවා.
1: වහිනවා වහිනවා.

0: even in driving Chamit and Charu
1: sama anugrahaya
2: NLP hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obath adama NLP hadahada bala ganna
3: mama nan dan marama relax
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
7: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
9: ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
10: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල
11: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
12: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ටේක්යා සුරේකි මුමගතොට

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් කැමටික රසට හදාගෙන කනායට විජේ නිෂ්පාදන තියෙනවා අරගන්න. සෑම නිවසකම තියෙන ඕන නිෂ්පාදන පෙළක්. විජේ නමින් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. රසවත් බව, ගුණවත් බව, පෝෂණය මේ හැම දෙයක් එක්කම වසවිසෙන් තොරව රසකාරක වලින් තොරව හදාගන්නව නම් කැමටිකක් විජේ කියන නම ගෙදර තියෙන්නම ඕන.
1: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ කැමටික රසට වගේම ගුණට හදාගන්න ඔයාගේ ගෙදර තියාගන්න කියලා විජේ නිෂ්පාදන. මොකද විජේ නිෂ්පාදන වල තියෙන 30 වසරක පරිභෝගික විශ්වාසයක ඔබේ විශ්වාසය. ඉතින් ඒ නිසා තමයි විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙන ගෙදර ඉන්නවාගේ අම්මට තාත්තට ගෙදර දරුවන්ට සැමියට මේ හැමෝටම රසට වගේම ගුණට කැම වේලක් දෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා විචය නිෂ්පාදන එකතු කරගත්තොත්.
0: සමහර වෙලාවට අපිට පාරට වැස්සට පස්සේ පාරේ යන්නේ අපි මරණේ අතේ තියාගෙනද කියලා හිතන වෙලාවල් එනවා. මොකද අපි ඉස්සරහට එන සමහර වාහන දෙක්කඩ පස්සේ කියන්නේ මාර්ග නීති ගැන තඹ සතේකට හිතන්නේ නැතුව කල්පනා කර නැතුව ධාවනය කරන සමහර වාහන
1: විශේෂයෙන්
0: බස් රථ දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ අපි මේ මරණය අතේ අරගෙනද ගෙදරින් එළියට බහලා තියෙන්නේ මේ පාරට බහලා තියෙන්නේ කියලා. ඒ තරම් සමහර අනාරක්ෂිත විදියට යන මාර්ගය යන වාහන තියෙනවා.
1: අපි කොච්චර ආරක්ෂා වුණත් වැඩක් නැහැ.
0: ඔව්. ඉතින් අදත් ඒ වගේ සිදුවීමක් මම දැක්කා. මේ මාරාන්තික අනතුරු සිදුවේ හැකි වංගුවකි කියලා ගහලා තියෙන බෝඩ් එකක්.
1: බෝඩ් එකක්ම ගහලා තියෙනවා.
0: දෙපැත්තෙම කියන්නේ පාරේ දෙපැත්තටම ධාවනය වෙන වාහන සඳහා පේන්න. යන ඒ වංගුවේ මීට සෑහෙන කාලකට කලින් ආසන්න කාලයේ කියන්නේ දැනට අවුරුද්දකට විතර කලින් අපි කියමුකෝ මේ ලොකු අනතුරක් වුණා. මතක නම් සමහර විට ඒ කියන්නේ CTP බස් රථයක් වැදිලා එක වාහන වෑන් එකක විරුද්ධ දිශින් ආපු වෑන් එකේ වැදිලා ඒ වෑන් එක තව විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරන් තිබු වෑන් එකක වදිනවා. මේ වාහන දෙකම විනාශ වෙනවා සහ මේ මරණ දෙකක් සිද්ධ වුණා ඒ අවස්ථාවේදී. ඉතින් මේ සිදුවීම සිදු වුණාට පස්සේ තමයි සහ ඊට කලින් ඉඳලා මම ගොඩාක් අනතුරු වෙච්ච තැනක්.
1: ඔව්.
0: ඉතින් ගැහුව බෝඩ් එකක් මාර්ග රියනතුරු සිදුවන වංගුවකි ප්‍රවේශමින් ප්‍රේධාවනය කරන එක. ඒත් වංගුව ඉස්සර කරන ඩබල් ඉරක් තියෙන්නේ.
1: ඔව්.
0: ඒ වංගුවෙත් ඩබල් ඉර කපාගෙන ඉස්සර කරලා යන වාහන තියෙනවා. දැනටත් ඉතින් අපි අද උදේ දැක්කා.
1: ඔව්.
0: ඉතින් එහෙම වෙනවා. ඉතින් එතකොට අපි කොච්චර

0: හැබැයි අනිත් පැත්තෙන් ඉන්න මිනිස්සයාට තමන්ගේ ජීවිතේ වටින කෙනෙක් වෙන්න
1: කිසිම දෙයක් දාන්න නැති මිනිස්සෙක්.
0: ඔව්. එයාට අනතුර වෙලා මෙයා බේරිලා යාගේ ජීවිතේ නැති වුණොත්
1: හරි.
0: අවසානයේදී ජීවිතේ වටින් නැති මිනිස්සෙක් නිසා ජීවිතේ වටින මිනිස්සෙට ජීවිත අහිමි වෙනවා.
1: ඇත්ත.
0: ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් මේ වෙලාවේ වහිනකොට පරිස්සමෙන් ධාවනය කරන්න දිවෙන බොහෝ ප්‍රදේශ වලට වැස්ස වැටලා තියෙනවා වහිනවා කියලා තමයි ආරංචි.
1: ඔව්.
0: ඉතින් ඒකත් එක්ක මේ මාර්ග අනතුරු අවම කරගන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕන. කවුරුවත් උපදෙස් දුන්නට, පොලිසියෙන් දඩ ගැහුවට, සාවි දැම්මට, නීතිය ක්‍රියාත්මක වුණාට මේක පාලනය කරන්න බෑ. ඔබම කල්පනා කරේ නැත්තන් නේද? ඉතින් කල්පනා කරලා වැඩ කරන්න පාර යනකොට විශේෂයෙන්ම වාහනේ යන කෙනෙක් නම්
1: හරි. දැන් මේ වැස්ස අවස්ථාවල චමිත් අපිට පුළුවන් නේ බයික් එකක යන කෙනෙක් නම් දැන් වාහනේක යන කෙනෙක්ට පුළුවන් පොඩ්ඩක් අයින් කරලා ඒ කෙනාට ඉඩ දෙන්න. මොකද වහිනවනේ මේ දවස්වල. එතකොට දැන් අපේ බයිසිකල් වල යන අය ඉක්මනට ඉක්මනට යන්නනේ බලන්නේ මේ වැස්සේ. එතකොට යාළට පුළුවන් හිමින් යන්න අරගල චුටක් ඉඩ දුන්නොත් එහෙම.
0: අනිවාර්යයෙන්ම. ඉතින් ඔය මේ සමහර වෙලාවට මේ එහෙම කොහොමද දාන්නේ අරම කොහොමද දාන්නේ කියලා නිකන් බැන වදින්නේ නැතුව නේද? මොකද යාළ තෙමි තෙමි යන්නේ. ඔයා යන්නේ හෙවනක. ඔයා තෙමෙන්නේ නැහැ. චුට්ටක් අයින් කරලා එහෙම තෙමි තෙමි යන මනුස්සයෙක්ට ඉඩ දුන්නා කියලා ඔයාගේ වංශේ පහත් වෙන්නේවත් ඔයාට අගෞරවයක්
1: කියලා කවුරුත් ඔයාට මොනාත් දඩ ගහන්නේවත්
0: එහෙම කරන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් එහෙම මානුෂීය වෙන්න වහින වෙලාවට.

0: තබන කෝටියට එල්වී ධනනිධානය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.

0: ඇයිනා කියන්නේ කුටේ ගැලපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතරක් නෙවෙයි මේ ඇලිලා.
0: තුමයි මේක හදලා බලන්නකෝ.
3: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
6: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
5: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
6: රයිනෝ ප්‍රීමියර්.
5: එතකොට යට මැටි කෝටින් එක තියෙන
6: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
7: සේවන සාධන අභිමානය රයිනෝ.
8: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලිම් ෂීට්. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අවසහතරයි විනාඩි 31යි වෙලාව.

0: ලැබ දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්නේ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
7: කලාවක් කලාවක් සොයා ගත්තමං දුනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: දහාට වංගුව
6: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: දහාට වංගුව දහාට වංගුව
1: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන්
6: රාජ්‍ය සේවක හරසරසනාම ගීත ගායනා කරන්න තරඟ කරන්න විනෝද වන්න තෑගි දිනන්න අපි එනවා ඔබේ ආයතනයට
9: ITN ලක්කඩ
6: රාජ්‍ය සේවක හරසරසනාම
9: ITN ලක්කඩ සමග
10: හෙට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තර මුල්ල
6: රාජ්‍ය සේවක හරසරසනාම
10: සම අනුග්‍රහය David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600
11: Vision Care Vishwasaniya Dakma
12: Balana Hematanakama Dan Vision Care Ekak
10: Lakhanda Radio ITN

0: හතරයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. කුල් එකේ ඩ්‍රයිව් කරන ගමන් ගෙදර යන ගමන් නම් ඉන්නේ මේ වෙලාවේ ලොතරැයි කූඩුවක් දැක්කොතින් වහින් නැති තැනක නම් ගොඩක් පාර වැහලා පාරට වැහලා ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා. අදවා ගන්නවා කියලා හිතන් හිටියට ඔන්න වැස්ස නිසා අද ඕනේ නැහැ කියලා හිතලා යනවනම් ධනයෝග ගලප ගන්න පුළුවන් අද දවසේ රුපියල් 40ක් වියදම් කරලා.
1: හදහන ලොතරැයි කියලා කියන්නේ ජයග්‍රහණ පිට ජයග්‍රහණ දෙන ලොතරැයි. මොකද මේ වෙනකොට 10,00,000 70කට වැඩි පිරිසක් හඳහන ලොතරැයිම බිහි කරලා තියෙනවා. ඒ නිසා ඔයාටත් පුළුවන් ඒ ලයිස්ට් එකට ඇතුළත් වෙන්න. ආව ජයග්‍රහකෙක් කරගන්න ගමන් ආ මතක තියාගන්න. ඔයා වියදම් කරන පුංචි රුපියල් 40ට තවත් වටිනාකමක් එකතු කරලා ඒ පුංචි රුපියල් 40 දායකත්වයක් ලබා දෙනවා රටේ සංවර්ධනයේ, රටේ විවිධ ශාස්ත්‍ර ගණනාවකට දායකත්වයක් ලබා දෙන ගමන් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාසනාවත් ඔයාගෙම කරගන්න. ඒ නිසා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් මතක් කරලා මිලදී ගන්න හඳහන ලොතරැයිය.
0: දැන් අර මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයි ෆ්‍රෙන්ට දුන්නලු පොඩි අභියෝගයක්. කියන්නේ බොයි දන්නේ නැහැ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ගර්ල් කිව්වලු ඔයා කැමති එකේ ඉඳලා 100 දක්වා අංකයක් කියන්න කියලා. ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ බොයි ෆ්‍රෙන්ඩ්. කිව්වට පස්සේ බොයි කියනවා 15 කියලා.
1: 15.
0: ඔව්.
1: හරි. ඔව් වෙනකොට කියනවා 100 වෙනකම් ඕන එකක් නේ.
0: ඔව්.
1: අහහ
0: කියන්නේ කොට වෙස්සේ 15 කියලා කියනවා.
1: හරි.
0: ඊස්සේ රයිට්. ගර්ල් කියනවා.
1: හා.
0: ඔයා දවස් 15ක්.
1: හරි.
0: මං එක කතා කරන්නතු වෙන්න වෙනවා.
1: කියලා
0: කියනවා. ඔයාට දවස් 15ක් මං එක කතා කරන්නතු වෙන්න වෙනවා.
1: හරි. හරි.
0: කියලා කිව්වා.
1: මල්ලගේ ඇති.
0: හරි කොල්ලා දැන් හෙන්න එච්චරට දවස් මාත් එක්ක කතා නොකර ඉන්න බෑ
1: කියන්නේ.
0: එකනේ නේද ඔයා මට තව chance එකක් දෙන්න කියලා කියන්නේ.
1: එකනේ කියන්නේ මැට්ටෝ.
0: අප්සෙට් නේද? එහෙම කියලා කියනවා.
1: ඕකේ.
0: දැස්සේ. රයිට්. හරි බබා. ඔයා තව දවසක් හරි. ඔයාට මම තව chance එකක් දෙනවා. හරි එකේ ඉඳලා 15 දක්වා 100 දක්වා මේ
1: කැමති ලක්කමක් කියන්නකෝ.
0: නම් එකක් ආයි ගන්න.
1: කියලා
0: කිව්වා. ආ 100 බබා.
1: ඒ මොකද? ඔයා මහා කැත වැඩ
0: අනේ. 100 බබා.
1: මට දරා හිතා ගන්න පුළුවන් ඒ මනුස්සයා
0: 15 සැනසීමකටපත් වෙන්න බැසිය බබා. හවස 4:42 වෙලාව.

0: හතරයි විනාඩි 50යි වෙලාව. අපි දැන් හැම දෙයක්ම සෝෂල් මීඩියා එක්ක කනෙක්ට් වෙලානේ. අපේ ජීවිතේ ගොඩක් දේවල් යන්නේ නේද? කියන්නේ අපි ගමනක් බිමනක් ගියත් ෆොටෝ එකක් වැටෙනවා සෝෂල් මීඩියා
1: එකේ. රයිට්.
0: එතකොට අපි ගෙදර කෑමක් බීමක් හැදුවත් සමහර වෙලාවට අපි ඒකත් දානවා. එතකොට මේ හැම දෙයක්ම අපි සෝෂල් මීඩියා එක මාරු විදිහට කනෙක්ට් වෙලා
1: තියෙනවා.
0: වෙඩින් එකක් තිබුණා වෙන්න පුළුවන්. මොනවද නැත්ති නේද? සමහර වෙලාවට දැන් අපිට එච්චරට ළඟ සෝෂල් මීඩියා නැත්තම් Facebook ඔය WhatsApp ඒවයි දේවල් එක්ක අපිට බිස්නස් කරනවා කියන එකත් හරි පහසු වෙලා තියෙනවානේ.
1: ඔව්.
0: බිස්නස් කරනවා කියන එකත් දැන් Facebook එකෙන් නැත්තම් සෝෂල් මීඩියා platforms නිසා ගොඩක් අපිට පහසු වෙලා තියෙනවා. මම දැක්කලා මේ ලස්සන රිවිව් එකක් පහු දවස්වල කරලා තියෙන එකක් මේ එයා බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට දෙන ඇඩ්වයිස් ටිකක්. හරිද? ඒකේ එයා කියනවා මේ ඔයා මොන හරි දෙයක් පටන් ගන්නව නම් ඒ පටන් ගන්න දේ ටික කාලයක් කන්ටිනියු කරන්න.
1: ඔව්.
0: ඒක මුලින් බිස්නස් නැති වුණා, වැඩ නැති වුණා කියලා
1: වහලා දාන්න එපා.
0: අතහරින්න එපා. මේක අල්ලගෙන ඉන්න. ඊළඟට යා කිව්ව හොඳම දෙයක් තමයි අපි හැම වෙලාවෙම සෝෂල් මීඩියා එක කනෙක්ට් වෙලා ඉන්න නිසා, හැම වෙලාවෙම අපි මේවත් එක්කම ගනුදෙනු කරන නිසා ඔයා පටන් ගන්න බිස්නස් එකේ හැම ස්ටෙප් එකක්ම වීඩියෝ එකක් විදියට
1: අප්ලෝඩ් කරන්න. රයිට්.
0: අපි හිතමුකෝ දැන් පිටකුටුවට ගිහින් ගෙනල්ලා මොන හරි බඩු ටිකක් විකුණන්න පටන් ගන්න ඔන්ලයින්. හරිද? ඔයා පිටකොටුවට යන්න ලෑස්ති වෙන තැන ඉඳලා.
1: හරි.
0: ඔයාට වීඩියෝ එකක් රීල්
1: බ්ලොග් එකක් විදිහට.
0: මේක කන්ටිනියු කරන්න පුළුවන්.
1: හරි.
0: දැන් ඔන්න මම ලෑස්ති වෙන්නේ මගේ අලුත් බිස්නස් එක පටන් ගන්න.
1: හරි. මං අද යනවා බඩු ගේන්න.
0: මම දැන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ.
1: මුලින්ම මම මේක තමයි අඳින්නේ අද.
0: එතන ඉඳලා වැඩි පටන් ගන්න බලා.
1: හරි හරි.
0: ඊට පස්සේ
1: මගේ යන ගමන් පොඩි වීඩියෝ එකක් ගන්නවා.
0: ඔව් මම යන ගමන් ඉන්නේ.
1: හරි.
0: ඊට පස්සේ වෙන අකර තැබ්බ.
1: ආහ.
0: පිටකොටුවට ගිහිල්ලා පාර හොයා ගන්න බැරි වෙන එක. දෙවෙනි හරස් වීදියේ යන්න ඕන. පළවෙනි හරස් වීදියේ යන්න ඕන කියලා දන්නේ නැතුව.
1: හරි අතරමඟ යනවා.
0: අතරමඟ අනාථ වෙන ඒවා.
1: ඔව්.
0: ඊට පස්සේ මේ ඉන්ට්‍රෙස්ට් නේද සමහර ලාවට.
1: මහන්සි නිසා පොඩක් කන්නාවා කියලා එතන වීඩියෝ එකක්.
0: ඔව් ඒ වගේ. ඒව බඩු ගන්න තැන ඉඳලා බඩු ගේන්න යන තැන ඉඳලාම
1: හරි
0: වාග් බිස්නස් එකේ හැම ස්ටෙප් එකක්ම වීඩියෝ එකක් විදියට රීල් එකක් විදියට Facebook අප්ලෝඩ් කරන්න page එකක් හදාගෙන ඊට පස්සේ ඒකෙන් ඔයාට සමහරට Facebook කරහා නැත්නම් social media හරහා එන ඉන්කම් එක වෙනමයි. ඊට පස්සේ ඔයාට බිස්නස් එකෙන්
1: එතනින් එන ඉන්කම් එකත් වෙනමයි.
0: ඒකට engagement එකක් හදාගන්න බිස්නස් එකට මේක හොඳ පාරක් කියලා.
1: ඕකේ.
0: ඇත්තටම ඉතින් ඒක හොඳ පාරක් කියලා හිතනවා නේද?
1: දැන් ඇවිල්ලා ඒ බිස්නස් එක දැන් මොනා හරි කරනවා නම් බිස්නස් එක කැට එන්න බැරි නම් FB ගෙන් බලලා ඕඩර් එකක් දාගන්න එහෙමත් පුළුවන්.
0: එතකොට දාගන්න පුළුවන්. හරිද? ඊළඟට එයාගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධ විශ්වාසයක් ඇති වෙන එක. මෙයා මෙහෙම තැනකින් ගන්නෙ බඩු.
1: මෙයා
0: මෙහෙමයි මේක හදන්නේ.
1: මෙහෙමයි
0: කුරිය කරන්නේ.
1: ඕකේ.
0: ඔක්කොම අප්ඩේට් වෙනවානේ.
1: එතකොට පේනවනේ කට්ටියට.
0: හැමෝටම පේනවා.
1: එතකොට
0: කස්ටමර්ට ලොකු සැටිස් එකක්
1: ඒක.
0: ඒක මේ මෙහෙමයි වෙන්නේ කියන එක සම්බන්ධ. එයාගෙන් බඩු මිල දී ගන්න මොන හරි දෙයක් ගන්න ආස හිතෙනවා.
1: පොඩි බිස්නස් එකක් එහෙම කරනවද මන්ද?
0: බිස්නස් එකක් කරනවද නේ? කරා ගොඩක් ඒවා.
1: එහෙමද? ආරංචි.
0: ගොඩක් ඒවා කරා. එකක් හැර.
1: මොකද්ද?
0: අර හොඳ නැති මද්‍රව්‍ය
1: දෙයක්. ඔකේ. එන පළපුරුද්ද තියෙනවා චමිත්ත.
0: හරිද? ඒ වරාට මේ වැඩේ අල්ලගන්න බැරි වුණා.
1: එහෙමද?
0: ඒ නිසා
1: ඒක හැමෝටම බෑ. හැබැයි උත්සාහ කරොත් පුළුවන්.
0: පුළුවන් කරන්න පුළුවන්. මේ දැන් තමයි මේවා ඔළුවට එන්නේ.
1: ඔව්. නෑ ඔක්කොම සරලයිනේ.
0: ඔව් දැන් කල් තියනවා ඉතින්. අවුරුදු 60ක් කියන්නේ ලොකු අයසක් නෙවෙයි
1: තාම. අයසක්ද?
0: මේවා එක්ස්පීරියන්ස් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්.
1: ඔකේ.
0: try කරනවා මම දැන් ඉස්සරහටත්. ඔයාලා try කරන්න මේ වගේ දෙයක් කරන්න නේද? ඒ වගේ දෙයකින් පටන් අරගෙන පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඔයා දියුණු වෙනවා නම්
1: ඔව්
0: ඔයාට ආසයි තව ඉස්සරහට යන්න ඕන. තව වැඩ කරන්න ඕන කියලා.
1: තමන්ගේම දෙයක් නේ.
0: ඉතින් ඒ වගේ පාරක් හොයාගන්න හැම වෙලාවෙම අනේ මට ජොබ් එකක් නැහැ නේ අයියෝ අපෝය පාකී කී නැදුව
1: තියෙන දෙයින් පටන් ගන්න මොනාහරි
0: දෙයකින් ඒ වගේ තනකින් ස්ටාර්ට් එකක් ගන්න බලන්න
1: රයිට්.
0: ඉතින් ඒ විදිහට පොඩි තැනින් පටන් අරගෙන අද ලොකු ව්‍යාපාරයක් වෙච්ච රටර විතරක් නේ ලෝකයටත් යාලගේ බිස්නස් එකකින් දේවල් අරගෙන යන
1: ව්‍යාපාරයේ
0: දේවල් අරගෙන යන බිසස් එකක් තමයි විජය නිෂ්පාදන සමාගම කියලා කියන්නේ. ඉතින් රටේ හැමෝටම රසම රස දේවල් ගොඩක් අරගෙන එනවා, වස විසෙන් තොරව, කෘතිම කල්තබා ගැනීමේ දේවල් වලින් තොරව. ඒ තමයි විජය නිෂ්පාදන නාමය.
1: ඉතින් ඕනම කෑමක් කටට රසට හදාගෙන අපි හැමෝම කැමතිනේ එවරුවෙන් වාට පුලංකම තියන නීම ප්‍රමිතියට හදලා තියෙන විජය කුළුබරුජුක එකතු කරගන්න. ඉතින් කැලෙමිඩිස් දරුණුද ගම්බරිස්ත කහද මේ හැමදේම වාට පුලංකම තියන විජය නමින් මිලදී ගන්න. ඒ ඇතුළුව නිෂ්පාදන රසක් විජය නිවහනින් ලැබෙනවා අපිට. දැන් අමතක කරන්න බෑ නූඩල්ස් එකක් හදා ගන්න ඕන නම් වාට විජය රොම්ස් මිලදී ගන්න පුළුවන්. ඒ වගේ බින්දියාප පිටි, තෝසෙ පිටි මේ ඇතුළු නිෂ්පාදන රසක් තියන විජයත් එක්ක වාට පුලංකම තියන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලලම ළඟම වෙරෙන්සලේ ඉන සුපිරි වෙරෙන්සල දක්වා ගිහිල්ලා විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට්, අපිට මැසේජ් කරපුවා. අපි කියනවා මේ සින්දුවෙන් පස්සේ ගොඩක් වෙලා අපි කතා කරපු නිසා සින්දුවක් අහලිමු.
1: ඕකේ.

0: ජීවිනින් ට්‍රයි
1: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
2: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමකට මාතර කුරුණෑගල දුරකථන අංක 07 32 11 400
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
6: සුබ සන්ධ්‍යාවක් හැඳස 5:01 වෙලාව

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: දෙන්නේ මාරාතිකයි.
6: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
4: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හවස පහයි විනාඩි 14යි වෙලාව. කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අය ගොඩක් කලාවකින් අපිට කියන්න බැරුණා. කට්ටිය තරහ වෙලාද දන්නේ
1: නැහැ. මට හිතෙන්නේ තරහ වෙලා වගේ.
0: තරහ ගනු එපා.
1: හරි.
0: අයදින් මා සමා.
1: එයා කියන්නේ එහෙම. එහෙනස තරහ ගන්න එපා.
0: හරි right. ලස්සනට සින්දුවකින් කිව්වට පස්සේ ඉතින් ආයේ කවුද තරහ වෙන්නේ?
1: වෙන්නේ කියලා මටත් හිතෙනවා. ඉස්සර ප්‍රනාන්දු ඉන්න බරදල් පොලේ ඉඳන් එකතු කරගන්නවා. ඒත් එකම අනුරු ඉන්නවා. අනුරු ඔයාව එකතු කරගන්න ගම සරච්චද දයස් ඉන්නව වෙලද වගේ මාරයි ගමින තමයි මැසේජ් එක දාලා තිනවා. ආවත් එකතු කරගන්නවා. ලස්සන දවසක් දෙන්නට මාදත් ලස්සන සින්දු අහන ගමන් අපි වහගෙන ඉන්නව කියලා මැසේජ් එකක් දාලා තිනවා. දොඩම් ගස් ලන්දිදා මැනික තමයි එකතු වෙන්නේ. දොර දෙන මෙත්නදී අමන්දී මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ගොඩක්. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මම යනවා හයිලයින් ෆලස් ආයතනය. මේ පැත්තර මේ පැත්තේ හැමෝම ගොඩක් සද්දෙටම අපි වහගෙන ඉන්නවා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා අබේ සිංහ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්ෂ්මන් වාවත් එකතු කරගන්නවා මොරොන්තුඩුවෙන් රොෂාන් ශාමා සෙනුක ඍෂික මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මහේෂ මැසේජ් එකක් දාලා තියෙනවා රත්නපුරේ පැත්තෙන්. වහිනවා හොඳටම කියලා තියෙනවා. වාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඒත් එකම ගාල්ල පැත්තට යනකොට රොහාන් නිනෝ මේ පැත්තේ වාවත් එකතු කරගන්නවා.
0: දැන් හරි ලස්සන කතා තියෙනවා අපිට ලෝකයේ ආශ්‍රය කරනකොට ලෝකයේ ගැන හොයලා බලනකොට නේද? හරි අමුතු ප්‍රවෘත්ති අපිට හම්බ වෙනවා. සමහර ප්‍රවෘත්ති මේ ලෝකේ වෙන දේවල්ද කියලා අපිට හිතන වෙලාවල් තියෙනවා. ජපානයේ යනවනම් තට්ටේ තියෙන අයට
1: හරි
0: පොඩි අමුතු අත්දැකීමක් විඳින්න පුළුවන්කම තියෙනවා.
1: එහෙමද?
0: ඔව්. ජපානයේ ගියාට පස්සේ දැන් ජපාන අපි දැන් අපේ තට්ට හිසක් සහිත අයින්නවනම් අපේ ඔෆිස් එකේ
1: පොඩක් පරිස්සමයි.
0: යාළ වුණත් මේක ගැන දැනගෙන යන එක
1: හොඳයි. හොඳයි. කොයි වෙලාවෙ හරි ජපානේ යනවනම්.
0: ජපානයේ තියෙන හෙකයිඩෝ කියන පළාතේ තියෙන
1: හරි
0: නිසෙකෝ පැස්බරාගොයි පෙලේ. නිසෙකෝ පැස්බරාගොයි පෙලේ.
1: පැස්බරාගොයි පෙලක.
0: මේකේ ඉන්න පැස්බරෝන් හරි අමුතු හැසිරීමක් දක්වනවලු. තට්ටේ ගාලා එන මිනිස්සුන් නැත්තම් තට්ටේ ගාපු අයගේ
1: තට්ටේ ඔළුවට රැවටෙනවද?
0: තට්ට ඔළුවට රැවටෙනවා. හරිද?
1: අන්න මං කියව කැලීම.
0: ඔව්. හරිද? ඉතින් යාළා දැන් තට්ටේ ගාපු කෙනෙක් ආවටින් යාළගේ ගොවිපලට
1: මොකද කරන්නේ?
0: යාළා ගිහින් ඔළුව බදා ගන්නවා.
1: ඔළුව බදා ගන්නවා.
0: පැස්බරා ගිහිල්ලා
1: හරි
0: මේ හිසට ලං වෙලා දිග බෙල්ල පහත් කරලා එයාලා හරි මේ අමුතු හැසිරීමක් දක්වනවා කියලා කියනවා.
1: ඔළුව බදා ගන්නවා.
0: ඔව් ඔළුව බදා ගන්නවා.
1: රයිට්.
0: ඉතින් මේක හරි විනෝද ජනක හැසිරීමක් කියලා තමයි හැමෝම විශ්වාස කරන්නේ.
1: ඉතින්
0: මේ නිසාම තත්ත ඔළුවට රැවටිලා ඒ කට්ටිය ඒ කියන්නේ මේ අත්දැකීම ලැබපු අය කියන්නේ
1: හරි
0: සාමාන්‍ය දැන් පැස්බරා ලොකු බිත්තරනේ දාන්නේ.
1: ඔව් ඔව්.
0: යා ලොකු බිත්තර දාන්නේ.
1: ඔව්.
0: ඉතින් ලෝකයේ සතුන් අතරින් විශාලතම බිත්තර දාන සතානේ පැස්බරා කියන්නේ.
1: රයිට්.
0: එක බිත්තරයක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1.4ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ.
1: ඔව්.
0: ඉතින් මේ බිත්තර රකින්නේ පිරිමි සහ කාන්තා කියන දෙපාර්ශ්වයම එකතු වෙලා තමයි බිත්තර රැකීම සිද්ධ කරන්නේ.
1: ඕකේ.
0: ඉතින් එතකොට මේ න තත්ත සහිත අය දැක්කට පස්සේ
1: හරි මේ තියෙන්නේ මගේ බිත්තරේ කියලා හිතන ඇති.
0: මේ තියෙන්නේ මගේ බිත්තරයක් කියලා. එයාලා අනුමාන කරනවා.
1: ඒ කියන්නේ
0: හරිද?
1: ඒ කියන්නේ රකින්න යනවා.
0: එහෙම හිතලා එයාලා රකින්න යනවා ඒක. හරිද? ඒ වගේ හැසිරීමක්ලු මේ මෙතන මේ පෙන්눔 කරනවා කියලා කියන්නේ.
1: හරි.
0: මේ සදාය මේක හරි විනෝද ජනක අත්දැකීමක් කියලා මේ ගොවිපලට යන අය කියන්නේ.
1: රයිට්.
0: ඉතින් ඔයාටත් ගියෝතින් තට්ට ගාගෙන මේ ගොවිපලට මේ අත්දැකීම විඳින්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: ඕකේ.
0: හැබැයි විශේෂයෙන්ම මේ කියන්න ඕන කාරණාව තමයි මේක කිසිම විද්‍යානුකූලව මේ කාරණාව තහවුරු වෙලා නැහැ.
1: රයිට්.
0: මේ විද්‍යානුකූලව තහවුරු නොවුණු මිනිස්සු අතර තියෙන විශ්වාසයක්.
1: මේ
0: හිස බදා ගන්න එක
1: ඒ නැත්තම් කරනවා.
0: නමුත් යාල කරනවා. නමුත් විශ්වාසයක් මේක. නැතුව මේක මේ බිත්තරයක් රකින්නවා කියන අදහසින් මේ සිද්ධ වෙන දෙයක් කියලා විද්‍යාත්මක ඔප්පු වෙලා නැහැ.
1: විද්‍යාත්මක පැත්තෙන් එහෙම නැහැ.
0: ඔව් හැබැයි මිනිස්සු මේ විනෝද ජනක ක්‍රියාව
1: හරි
0: යාල විශ්වාස කරන මේ පැස්බරුව ඇවිල්ලා තමන්ගේ බිත්තරේ තමයි මේ රකින්න හදන්නේ කියලා.
1: ඔයාලගේ ඔෆිස් වලත් ඉන්නවද ජපානේ පැත්තේ යනවල පොඩක් පරිස්සම් කරලා තියාගන්න.
0: අපි මේ ඉවිනින් ඩ්‍රයිව් කරපු කෙනෙක් දැන් ඉන්නවා ජපානේ.
1: ආහහහ
0: ඉන්දුනිල් දන්නවා ඉවිනින් ඩ්‍රයිව් ඉස්සරහ වල
1: කොල්ලක් දාලා අහන්නද?
0: යාට කොණ්ඩි තියනවා ඒකේ ප්‍රශ්නේ. යාට අහුවෙන්නේ
1: නැහැ. ඔව් ඔව්.
0: අත්ත හිසක් එක ගියෝදින් තමයි මේ වැඩේ වෙන්නේ.
1: රයිට්.
0: ඉතිං හරි ලස්සන අපූර්ව අත්දැකීමක් ජපානයේ ඉන්න අයට ඔන්න විඳින්න පුළුවන් මේ පස්තරා ගොයිවලට ගියොතින්.
1: ඕකේ.
0: මොකද හානියක් වෙන්නේ නැහැ. සංගීත පොඩ්ඩක් මේ විනෝද ජනක අත්දැකීම විඳින්න පුළුවන්කම තියෙනවා. හවස 5 විනාඩි 26 වෙලාව විජේ නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ විජේ නමත් එක්ක කෑම වේල රස ගන්වන නිෂ්පාදන පෙළ වගේම තේක කෝපි එක මේ හැම දෙයක්ම රසට හදාගෙන බොනවා නම් විජේ නමත් එක්ක මේ දේවල් ගන්න ඕන.
1: ඉතින් අද පුලංකම තියෙන කහට රසන තේකක් හදාගන්නවා නම් උණු උණු මේ කහට රස දැනෙන විදිහම තේකක් ඔන්න අද පුලංකම තියෙන විජේ තේ මිලදී ගන්න. ඒ වගේම වැස්සත් එක්ක කෝපි එකකට මාරුණා නම් හොඳයි කියලා හිතනවා නම් කෝපි රසයක් පොඩක් විඳින්න පුළුවන් නම් කියලා හිතනවා නම් අද පුලං කෝපි රසයේ හොඳටම දැනෙන විජේ කෝපි එකක් මිලදී ගන්න. මිනිෂ්පෝදරිසේ අල්ලබෝගේ ළඟම වෙරෙන්සලෙත් තියෙනවා, සුපිරි වෙරෙන්සලෙත් තියෙනවා. මොකද විජේ කියන නම කොහෙවත් වරදින්නේ නැති ස්වසනක පාරිභෝගික විශ්වාසයත් එක්ක මිලදී ගන්න. ළඟම වෙරෙන්සලෙන් සුපිරි වෙරෙන්සලෙන් විජේ නිෂ්පාදන.
0: හවස 5 විනාඩි 26 වෙලාව සුබ සන්ධ්‍යාවක්.

0: ස්ටාර්ට්අප් SME එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011 2 381 381.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: ටේකියා සුරකින් මගතොට
5: සුබදවස
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තෑගි පැඩි වෙලා
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ. සුබදවස
5: දවස සුබයි සිහින දිනයි. සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වෙන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
3: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන සාධන අභිමානයයි රයිනෝ.
2: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: හවස 5 විනාඩි 37 වෙලාව හෙවිනින් drive අහගෙන ඉන්න වෙලාව දැන් වැස්ස ටිකක් වැඩි වෙලා තියෙනවා.
1: හරි.
0: කාලගුණයෙන් පවා විශේෂ නිවේදන නිකුත් කරලා තිබුණා.
1: නායම් පිළිබඳව.
0: ඔව් නායම් නිවේදනත් නිකුත් කරලා තිබුණා. මොකද තත්ත්වය වෙලා තියෙන පොඩක් බලමු නේද?
1: බලමු.
0: විශේෂයෙන්ම පවතින වැසි තත්ත්වයත් එක්ක මේ අනතුරු ඇඟවීම අද පස්වරු 4ට තමයි නිකුත් කරලා තියෙන්නේ.
1: ඔකේ.
0: රාත්‍රී දක්වාම ඒ වගේම පැවිසි 4 කාලයක් දක්වා මේ අනතුරු ඇඟවීම නිකුත් කරනවා.
1: යනුව
0: අනතුරු ඇඟවීම මට්ටම් 2 යටතේ අවධානයෙන් සිටින්න යන්න කෑගල්ලේ දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල ඒ වගේම බුලත්කොහ පිටිය කියන ප්‍රදේශවලට නිවේදන නිකුත් කරලා තියෙනවා. අනතුරු ඇඟවීමේ මට්ටම් 1 විමසිලිමත් වන්න කියන නිවේදනය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය, ඇල්ල, පස්සර ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක එවැගේ මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද තුම්පනේ කියන ප්‍රදේශات එවැගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිත කෑගල්ල රඹුක්කන යටියන්තුවට අරණායක වරකාපොල කියන ප්‍රදේශات එවැගේ මාතලේ දිස්ත්‍රික්කයේ අඹගහ කෝරළේ එවැගේම රත්තොට මාතලේ කියන ප්‍රදේශات එවැගේම නුවරේ දිස්ත්‍රික්කයේ හඟුරංකෙත රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට අයගම ඇහැලියගොඩ එවැගේම වැලිගපොඩ රත්නපුර කලබාන කියන ප්‍රදේශات මේ අනතුරු ඇඟවීම නිවේදන වලට යටත් වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් වැසි තත්ත්වයේ වැඩිවීමත් එක්ක මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔබේ ඉන්න ප්‍රදේශයේ මොනවා හරි අනතුරුදායක තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වාක්‍යයුතු බලධාරීන් දැනුවත් කරලා ඔබේ පරිස්සම ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියන එක අපි මතක් කරන්න ඕන.
1: ඕනම තැනක හිටියත් කමක් නැහැ, කොයි තැන හිටියත් කමක් නැහැ, තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා අනතුරු ඇඟවීම පිළිබඳව දැනුවත් වෙලා ඉන්න.
0: හවස 5 විනාඩි 38ක් වෙනකොට කවුද අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය අපි බලමුද?
1: අලුබෝ මුල්ලෙන් ජගත් රෝහණ ඉන්නෝ මේ වෙලාවේ එකතු කරගන්න ඔයාව ලස්සන සින්දුවකට. ඒ දෙක මසුබ දවසක් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුරගම අනුලාවතී මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න ඔයාවත්. ඊට පස්සේ මම යනවා රත්මලාන පැත්තට, ශහණී ඉන්නෝ ඒ පැත්තේ ඉඳන් අපි වහගෙන ආවත් එකතු කරගන්නවා. කෞෂාංගී ආවත් එකතු කරගන්න රෆින්දු, එතකොට චතුරංග, නෙත්මි මේ හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නිකුණ මැසේජ් එකක් දානෝ ඔයාලා ගිටාර් ෂොප් එකේ මේ වෙලාවෙ ඉන්න හැමෝම එකතු කරගෙන අපි ඩක් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ.
0: එවාගේම චිත්‍රා මැසේජ් කරලා තිනවා ලස්සන සින්දුවක් අහන්න පිළියඳල ඉන්නවා කියලා කිව්වේ. නයෝමි ආව එකතු කරගන්නවා. දෙනියායන් මැසේජ් කරලා තිනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එවාගේම කුලියා පිටින් අශාන් මැසේජ් කරලා තිනවා ලස්සන සින්දුවක් අහන්න අපිත් ඉන්නවා මේ වෙලාවේ කියලා.
1: ඕකේ.
0: එවාගේම අපි මතක් කරන්න තව කවුද ඉන්නේ? රයිට් සින්දුවක් අහලා ඉමුනේ. හෙඩ්ලයින්ස් වලට.
1: ඔව් එහෙමයි.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: හවස 5 විනාඩි 44යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.

0: තොරතුරෙන් සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ගෝලීය ආර්ථික කම්පන දේශීය අභියෝගත් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි මහබැංකුව කියයි. රටේ සමස්ත මූල්‍ය පද්ධති ඉහළ ප්‍රගතියක් ඇති බවට මහබැංකුව අධිපතිගෙන් ප්‍රකාශය. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මිලිමීටර් 100ත් 150ත් ඉක්ම වූ තද වැසි. වැලිකඩ වාට්ටුවෙන් ශිරන්ති මහරෝහල් වාට්ටුවට. රියාද් ගුවන්තොටට අදත් ප්‍රහාරයක් සෞදි ගුවන් කලාපය නිහඬ වේ.
3: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: එන්.එල්.වී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතුරැයිය එන්.එල්.වී. හදහන ඔබත් අදම එන්.එල්.වී. හදහන බලා ගන්න.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.

0: හවස පහයි විනාඩි 53යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. අපි ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන 100%ක්ම රසවත්ම නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙනවා කෑම වේල රස ගන්නවන්න. ඉතින් වෙනස් විදිහට කෑම කන අයට, කෑම වේලක් හදා ගන්න අයට ඔන නූඩල්ස් එක, එතකොට තෝසෙ පිටි මිශ්‍රණය, එතකොට කුරක්කන්, සුදු ඉන්දියාප, රතු ඉන්දියාප, මේ වගේ නිෂ්පාදන පෙළක්ම දැන් ගන්න පුළුවන්කම තියෙනවා විජේ නමත් එක්ක.
1: අපේ රසේ රටේ සම්බන්ධ පිටර විජේ නිෂ්පාදන අද පුළුවන්කම තියෙනවා මිලදී ගන්න විශ්වාසයෙන් යුතු. මොකද තිස්වසරක පරිභෝගික විශ්වාසයක් තියෙනවා කියලා දැන් ඔයා දන්නවා. ඉතින් ගෙදර අයට හොඳම දේ දෙන්න හිතන ඔයා වෙනුවෙන්ම තමයි විජය කුළුපටු ටික තියෙන්නේ. විජේ නිෂ්පාදන යටතේ තවත් නිෂ්පාදන රසක් තියෙනවා. ඉතින් මිලදී අර ගන්න කැම්ප ටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්න.
0: සිදුවක් අහන්න මැසේජ් කළ තියෙනවා ලක්මාලි ආවෙකුතු කරගන්නවා ලස්සන සිදුවක් අහන්න අපි ඉන්නවා කියලා මැසේජ් කරන්නේ වැල්ලවායෙන්. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කරන ගමන් ඉන්න කියලා දිනිති මැසේජ් කරනවා පිළියන්දලින්. ඒ වගේම ඉනෝකා ශිරෝමි ඇතුළු මගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න කියලා මේ වෙලාව මැසේජ් කළ තියෙනවා. සිදුවක් අහන්න කඩවතින් ධම්මිකා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ.
1: ඉතාලිය පැත්තට යන හදන ඉතාලි වලින් නිරුෂි එකතු වෙනවා මේ වෙලාවේ. පුතා සිතිජ දුව සවිද්‍ය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒකම ඉනුෂෝයාවත් එකතු කරගන්නවා. උමයන් ගැතුළු කට්ටියම එකතු කරගෙන අපිට සිඳුවක් දෙන්න කියලා තියෙනවා. රේණුකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අම්බම්බිටියේ රේණුකා නෙවෙයි මේ. අද යාරේ එකතු කරගන්න ඔයාව වීරවර්ධන, එතකොට සඳරේකා, සිරිවර්ධන මේ කට්ටියම එකතු කරගෙන අපිට සිඳුවක් දෙන්න කියලා දෙහි අත කණ්ඩියෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: හවස 5:55 වෙලාව.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
3: ඒකනේ අර ඇලනුත් වහලෙක්කගේ වැඩ කරන්නේ
4: හරි මහත්තයෝ මට යන්න දෙන්න මට යන්න දෙන්න මම මේක ලොකු මහත්තයට කියන්නේ මම පොරොන්දු වෙනවා මහත්තයෝ මට යන්න දෙන්න මහත්තයෝ මට යන්න දෙන්න
3: ඔබ ගියොත් මම මැරෙනවා මම ගියොත් ඔබ මැරෙනවා වැඩිය හොඳ ඔබ මැරිලා මම යන එක
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න

0: එන්න මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: හවස 6:10 වෙලාවා ඉවරින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ අපි අන්තිම පැය භාගයේ නේ. මේ වෙලාවට මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි හඳහන ලොතරැය ගැන. මොකද කියන්නේ, ගෙදර යන ගමන් හිසතින් නැතුව වාසනාවවත් ගෙදරට ගෙනිච්චොත් හොඳයි නේද? අර බලංකව තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි ඕනේ නැහැ. රුපියල් 40කින් අර බලංකව තියෙන අගේ වාසනාව ගෙදරටම ගෙනියන්න, අගේ වාසනාව යකිම කරගන්න. එම කියන්නේ හදාන ලොතරැය ගැන මේ තරම් විශ්වාසයෙන් ඇයි මම කියන්නේ කියලා හිතනවා ඇති. එම කියන්නේ දැන් හදාන ලොතරැයෙන් 10,170,000කට වැඩි පිරිසක් මේ වෙනකොටත් බිහි කරලා තියෙනවා. ඉතින් කොච්චර දෙයක්ද 170,000 කියලා කියන්නේ පොඩි ගාණක්ද නේ ලොතරැයියකින් බිහි කරා කියවහම. ඒ විශ්වාසයත් එක්ක ඒ නිසා මම ඔයාලට කියන්නේ අදහන ලොතරැයි අරගෙන බලන්න. ආගේ වාසනාව කොයි වෙලේද කියලා කියන්න බෑ. අනෙත් එක, ආගේ රුපියල් 40 අපත යන්නේ නැහැ. ඒකට වටිනාකමක් එකතු කරලා දැන් රටේ විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවකට ඔයාට ඍජුවම දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා නොදැනුවත්ව ඔයා වියදම් කරන පුංචි රුපියල් 40. එනිසයි කියන්නේ ආගේ වාසනාව ඔයාගෙම කරගන්න ගම මේ හැම දෙයකටම දායකත්වයක් ලබා දෙන්න. ආට පොලංකම තියෙනවා. ළඟම ලොතරැයි කෝඩුවෙන් යන ගමන් එන ගමන් මෙලදී අරගන්න මතක් කරලම හඳ හදලා ලොතරැයිය. හවස 6:11. ඔයා ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවසහය විනාඩි 10යි.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: මල් මල් ගොන් ගොන්
5: ඊයේ මහනෑරෙන්කන් සෙමුකේ තියඳලා නැති මයිකින් ඇරවන්න කියන්නේ.
6: මම මේ කල්පනා කරේ මානේ ඒතෙන්දන් පුලි පුතත් පෞ ජීවිතේ වටනාකම ගන්න දෙපෙයි.
4: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
5: මල් බන්නු මට හැමදාම මෙහෙම ඔයගලත් එක්ක හොරතල් ලැබෙන්න බෑ කියලා මට පිස්සුවානේ. ඔයාල සබ්ස්ට්‍රීම් යන්න ඕනේ.
4: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
7: මල් පිකොන්

0: Drive.
1: මොකද කියන්නේ? අද වෙනසකටත් එක්ක තෝසි ටිකක් එහෙම හදලා බලමුද රෑ කෑමට? බය වුණානේ තෝසි හදනවා කියලා කිව්ව ගම. ඕවා හරියන්නේ නැහැ. අන්තිමට අපතේ යනවා විසික් කරන්න වෙන්නේ. ඔන්න ඔහේ අදත් බත් ටිකක්ම කනවා කියලා හිතනවානේ. බය වෙන්න එපානේ. මං කියනවාට ඔයා විජේ තෝසි එකක් මිලදී අරගෙන බලන්න. ආට පලංකප තියෙනවා. gedara ayata මේ ඔයාම දැහැදුවේ කියලා හිතන විදිහටම විජේ තෝසි එකකි. ඔන්න gedara ayව මට්ටු කරන්න. හැබැයි ඒක විජේ තෝසි එකක්ම වෙන්න ඕනේ. ආට පලංකප තියෙනවා. පළවෙනි වතාවට තෝසි හැදුවත් ලස්සනට කඩෙන් ගෙනවටත් වඩා හොඳට තෝසි ටිකක් හදාගෙන විජේ තෝසි මිලදී ගන්න. තෝසි කන කැමති නෑ වගේ නං අපි හැබෝම කැමති ඉන්නේ නූඩ්ල්ස් කන්න. ඇලෙන්නේ බෙරෙන්නේ නැතුව ආට පලංකප තියෙනවා නියම රසම රසට හදාගෙන නූඩ්ල්ස් එකක් විජේ නූඩ්ල්ස් ගෙදර ගෙනහිලා බලන්න මම කියනවාට. ලගම වෙනසලින් එතකොට සුපුරි වෙනසලින් මේ ඕන තැනක විජය නිෂ්පාදන තියෙන තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදරයට හොඳම දේ දෙන්න හොයන ඔයා වෙනුවෙන් තමයි විජය නිෂ්පාදන තියෙන්නේ. හවස 6:00 විනාඩි 18යි.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: How was the high winner visit today?
2: Take care. Sureki Mumakatota. Clean Sri Lanka, Vedasatani at the Tekriat Makavana. Jatika Mark Arakshava Pilipanda, Sisum Denuat Kirime, Take care, me Lanka Vedasatana.
3: October Dahatuna, Badulla Mahavidyalaya, Badulla.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකි මුමගතොට
5: දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: අද සුබ දවසක් මම චාරු
7: ගිහින් එන්න සුබ දවසක් මම චමි

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. ඔබත් අදම NLP හඳ හඳ බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වද වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
7: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 19.85 මතන්න.

0: අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: බලය ධනිය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි
4: දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ගෝලී ආර්ථික කම්පන දේශීය අභියෝගත් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරයි මහ බැංකුව කියයි. රටේ සමස්ත මූල්‍ය පද්ධතියේ ඉහළ ප්‍රගතියක් ඇති බවට මහ බැංකුව අධිපතිගෙන් ප්‍රකාශයක්. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මිලිමීටර් 100ත් 150ත් ඉක්ම වූ තද වැසි. දළදා මාලිගාව ගැන සජබේ කරන බොරුවලට මල්වතු නාහිමිවරුන්ගෙන් සැර උත්තරයක්. වැලිකඩ වාට්ටුවෙන් ශිරන්ති මහරෝහල් වාට්ටුවට රියාද් ගුවන්තොටට අදත් ප්‍රහාරයක් සෞදි ගුවන් කලාපය නිහඬ වෙයි. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගුණවිතාරණ විවිධ ගෝලී ආර්ථික කම්පන සහ අභියෝග හමුවේ උද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආර්ථික අඛණ්ඩව යථාතත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය වැඩි දියුණු වීම සහ බැංකුවා මූල්‍ය සමාගම්වල ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා සංචිත ප්‍රමාණවත් මට්ටමක පැවතීම ඊට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මහබැංකුවේ 2026 වසර සඳහා වන මූල්‍ය ස්ථායිතා විවරණය මගින් මේ බව අනාවරණය කර තිබෙනවා. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කර ඇති මෙම වාර්තාව මගින් 2026 වසරේ පළමු අර්ධය තුල මෙරට මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ස්ථාවරත්වය සහ ඉදිරි අවධානම් පිළිබඳ පුළුල් ඇගීමක් සිදු කර තිබෙනවා. ගෝලීය දේශපාලනික අර්බුද බලශක්ති මිලකන නිහල යාම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අවිනිශ්චිතතා හමුවේ වුවද දේශීය මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වාගෙන යාම විශේෂත්වයක්. ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්වයට පත්වීමත් සමග 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.2% ලෙස වර්ධනය වී තිබෙනවා. පෞද්ගලිකාංශයේ ණය ලුමිහෙල යාමත් සමග බැංකු අංශයේ ණය ප්‍රසාරණයද වේගවත් වී ඇති අතර ඒ වාර්ෂික පදනමෙන් 23.6% වර්ධනයක් පෙන්නුම් කරනවා. පරිභෝජනීය වෙළඳාම මූල්‍ය සේවා සහ ඉදිකිරීම ඇතුළු ශේෂ්‍ය සඳහා බැංකු ණය ලබා දීමිහෙල යාමෙන් ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම පිළිඹුම වෙන බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර බැංකු අංශයේ අක්‍රීය ණය තත්ත්වයේදී යහපත් තත්ත්වයට හැරී තිබෙනවා. 2025 වසරේ දෙවන කාර්තුවේදී 11.9% පැවති තුන්වන අදියරේ ණය අනුපාතය 2026 වසරේ දෙවන කාර්තුව වන විට 9.1 දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ බැංකු අංශයේ ණයවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම පෙන්නුම් කරන වැදගත් ප්‍රවණතාවක්. බැංකු පද්ධතියේ ප්‍රාග්ධන අනුපාතයද 18.2% මට්ටමක පවතිනවා. නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක ප්‍රාග්ධන ස්වාරක්ෂක පැවතීම අනපේක්ෂිත ආර්ථික කම්පන හමුවේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. පෙර වසරට සාපේක්ෂව මේ වසරේ මූල්‍ය ස්ථායිතාව වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එම ආර්ථික ස්ථාවරත්වයේ හේතුවෙන් අවදානම් සාගත තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණ දී හැකි ආර්ථිකමය තත්ත්වයක් ගොඩනැගී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.
7: සියලුම මුල්ල පද්ධතිය සමස්ත වශයෙන් ගත්තහම මුල්පදි ස්ථායිතාවය සම්බන්ධයෙන් වාර්තාව තමයි මේක. ඒතර ඒ නියාමන ආයතන මගින් වෙන වෙනම ඒගොල්ලන්ගේ සම්බන්ධ වෙන වාර්තා ක්ලියර් කරනවා. මේක සමස්ත මුල්ල පද්ධතිය තුළ මුල්පදි ස්ථායිතාවයට කොහොමද දායක වෙලා තියෙන්නේ, පහුගිය අවුරුද්ද සාපේක්ෂව අවුරුද්ද කොහේක වෙනසක් වෙලා තියෙනවද ස්ථායිතාව සම්බන්ධ වාර්තාව මේ. ඊට අමතරව මේක ඒ පැත්ත විතරක් නෙවෙයි මුල්ල පද්ධතිය ගණන් කරවන්නේ නේද. දැන් හවුස් හෝල්ඩ් ඇන්ඩ් කෝපරේට් කියලා ගත්තාම මුල්ල පද්ධතිය අනිත් පැත්තෙන් ගණන් කරවන්න දෙන්නේ හවුස් හෝල්ඩ්ස් ඇන්ඩ් ඉන්ඩිවිජුවල්ස් ජනතාව සහ කෝපරේට්ස් ඒ අයගේ මුල්ල පද්ධතිය සම්බන්ධයෙන් සිනිසා යම් කිසි ආකාරයක ස්ථායිතාව වෙනසක් තියෙනවා නම් වෙනස් වෙලා තියෙනවා ලිවරේජ් වගේ ඒකත් බලනවා. ඒ අනුව තමයි අපි අර සමස්ත මැක්‍රොපෝඩෙන්ෂල් ඔතොරිටි යටතේ තමයි අපි සමරලට එම අවස්ථාවල පාරිභෝගික පැත්තෙන් සහ ආයතන පැත්තෙන් බලලා තමයි අර ණය ගැනීම ලෝන් ට්‍රෙල් රේෂිය වගේව ගෝල්ඩ් වලට ප්‍රොවිෂන් තියෙන ඒවා ඒ වගේව කරලා තියෙනත් මුළු පද්ධතිය පැත්තෙන් ස්ථායිතාවය නකර ගැනීම අරමුණ. ඉතින් එහෙම බැලුවාම අපිට පේන කාරණා තමයි මේ වසරේදී 2006 වසර පහුගිය කාල සීමාවට සාපේක්ෂව මේක බලන්නේ මෑත කාලෙ වෙනකන් විතරයි. එතෙන්දී සමස්ත මුල්ල පද්ධතියේ ස්ථායිතාවය ක්‍රියාකාරී ඉදිරියට සහ යම්කිසි ප්‍රගතියක් වාර්තා කර තියෙන බව පේන්නේ. යම්කිසි ආකාරයක අවධානය මගේ තියෙන අවස්ථාවලදී ඒ ආයතන මගින් එක එක පියවර ගන්න තියෙනවා. ඒවත් මේක සඳහන් කළ දෙන මහ බැංකුව පිටින් ගත්ත පියවර දෙකක් තමයි මම කර ලෝන් ට්‍රෙල් රේෂිය එක ගෝල්ඩ් වලට දාපු ඒ දෙකම ඒ සම්බන්ධයෙන් ගත්ත ඕවරෝල් මැක්‍රෝ ප්‍රුඩෙන්ෂියල් ඔතොරිටි එකට ගත්ත පියවර තමයි මේක විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ඉතා වැදගත් වාර්තාවක්. මොකද මුල්ල පද්ධතියේ අපි නියාමන කරනට පමණන්නේ මුළු මුල්ල පද්ධතිය ස්ථායිතාවය රටේ ආර්ථික ස්ථායිතාවට තමයි වැදගත් දෙයක්. ඒක රැක ගැනීම තුළින් තමයි ආර්ථිකය ඉදිරියට යන්න පුළුවන්න්නේ.
6: ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ දක්නට ලැබෙන නව ප්‍රවණතා සහ මූල්‍ය ස්ථායිතා විවරණයේ ප්‍රධාන සොයාබැලීම් පිළිබඳව දල විශ්ලේෂණයක් සපයන මූල්‍ය ස්ථායිතා විවරණය මහබැංකු පරිශ්‍රයේදී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිලි දැක්වුණා. මහබැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ මේ අවස්ථාවට එක් වෙමින්. අද මධ්‍යම රාත්‍රියේ සිට මිලිමීටර් 100ත් 157 අතර තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දින 3ක් පුරා මෙම තද වැසි තත්ත්වය පවතින බවයි. ගිනිකුණ දිග බෙංගාල බොක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැළඹිලි තත්ත්වය හමුවේ මෙසේ වැසි වැඩි වෙන බවයි සඳහන් වන්නේ. එම තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. එදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා.
8: මේ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩනය කලාපයක් දක්වා වර්ධනය වේවි කියලා බලාපොරොත්තු වෙනවා. හෙට දිනේ සිට අපේ දිවයිනේ ගොඩබිමට සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. අද රාත්‍රියේ වගේම හෙට අනිද්දා වගේ දින 3ක් වගේ මේ බලපෑම තියෙවි. ඇතැම් ස්ථානවලට මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් මිලිමීටර 100-150 වගේ දක්වා තද වැසි අපි අපේක්ෂා කරනවා. අද රාත්‍රියේ සිටම විශේෂයෙන් ගත්තොත් නැගෙනහිර දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා.
6: ඇතිවිය හැකි කාලගුණික තත්ත්වය හමුවේ කැලණි, කළු, ගෙන් නිල්වලා ගංගාවල මෙන්ම අත්තනගලුවේ සහ මහවැය ජල මට්ටමදී එළෑ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ආපදා කළමනාකරණ ඒකකයේ වාරි අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා අනතුරු අඟවන්නේ.
9: තෙත් කලාපයේ තමයි වැඩිම අවදානම් සහිත විදියට හඳුනගෙන තියෙන්නේ වැඩි වර්ෂාපතනයක් ලැබෙවි කියන විශ්වාසය. පහුගිය දිනවලත් ඒ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයත් සමගම විශේෂයෙන්ම නිල්වලා ගඟ, ගින්ගඟ, කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලුවේ සහ මහවැය විශේෂයෙන්ම ප්‍රධාන ගංගාවල් විදියට ගත්තම ඒ වගේම ඒ අතර පරාසයේ තියෙන අනිකුත් කුඩා ගංගා ද්‍රෝණි, පොල්ලතුමෝදර, බෙන්තර ගඟ වැනි ගංගා ද්‍රෝණිත් ඇතුළත් ගත්තොත් මේ ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනය පහුගිය දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමග ඇතැම් ස්ථාන බොහෝ දුරට දැනටමත් ජල මට්ටම් ඉහළගේක තියෙන්නේ මේ ගංගාවල. මේවා අවදානම් මට්ටමට ආසන්නයේ පවතින. ඒ නිසා අද දිනේ සිට ප්‍රෝකතනයන් අනුව ලැබෙන වර්ෂාපතනය අනුව විශේෂයෙන්ම නිල්වලා ගඟ, ගින්ගඟ, කළු ගඟ, කැලණි ගඟ සහ අත්තනගලුවේ වගේම මහවැය ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඉල්ලීම කරනවා.
6: මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතාද පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළා.
10: නායම් ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට පැමිණවා දැනටත් ජලයෙන් සම්පෘප්ත වෙලා තියෙන නිසා විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව තියෙන මාර්ග භාවිතා කිරීමේදී පහුගිය ඉත්තු ආපදාවත් එක්ක බොහෝ මාර්ග ආපදාවට ලක් වුණා. ඒ ස්ථාන නැවත නායම් හැකියාවක් තියෙන ස්ථාන තියෙන නිසා මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණු වලට පමණක් හැකිතා අඩු කරලා භාවිතා කරන්න අවදානම් ස්ථානවල ඉන්න අය හදිස්සි දැනුම් දීමකදී ඉවත් වීමට අවශ්‍ය සූදානමින් ඉන්න. ඒත් එක්කම විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල නිවාසාශ්‍රිතව කණ්ඩි තියෙනවා කණ්ඩි කඩා වැටීම මගින් ජනතාව අවදානමට ලක් වෙනවා, හානියට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඉදිරියේදී අපි කාලගුණයේ වෙනස් වීමත් එක්ක ස්වයංක්‍රීය වර්ෂාපතන මාන දත්තයන්ට ලැබෙන තොරතුරු අනුව අපි ජනතාව යාවත් කාලීන කරනවා.
6: මේ අතර දිස්ත්‍රික්ක හතකට බලපෑත්වෙන පරිදි නායා මනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන බවයි. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් පිරිසක් අද මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. එදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් පෙන්වා දුන් කරුණුවලට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දුන්නා.
11: මහානායකමේ පටන් ගත්තේ නිරාගමික කතාවෙන්. ආනුභවයස්සාර තිබුණා. බෞද්ධාගමට මුල් තැන් දෙමින් අනිත්‍යකම් එක්ක සමානව සලකන්නේ.
12: එබැයි ඔපොච්චර දුරට ඇත්තද කියන්න බෑ. දැන් ඉතින් ඔපේල හැර නතර කරනවා කියලා කිව්වෝ ඔපෝ නතර කරන්නේ නැහැ. ඔකරගෙන යනවා. වෙන ආගමික උත්සවවලට තේජමන් ලවතාවන්
11: අතරගම දේවාලේ බෝම්බ ගැහුවා පෙරහැර. මෙයා දැන් පෙරහැර තුනේ. දහදා මාර්ගයත් බෝම්බ ගැහුවා. ඒක කොහොමද කරේ? දැන් පෙරහැර
12: තමයි. ඒක නම් මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ?
11: තේර ආන්දුලේක
12: නෑ. කවමච්චි වලට අපි දන්නවනේ. තුවක් උදුර ගත්තා. අර මුරට හිටිය පොලිසිය කරන තුවක් උදුර උපන්දිනයේ සමනරට කේක් කවල උදුර ගත්තා තුවක් වේ. කෞතුකාගාරයේ තියෙනවද පහළ විහාරයේ තියෙනවද කියන එක තීන්දු කරගෙන තැනක තියෙනවා. ඒකේ කිසි වරදක් නැමී ගොරුවට ජය ගන්න.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්නායක මහතා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රාජ්‍ය අමාත්‍යවරයා අව සිටියේදී රුපියල් මිලියන 8කට වැඩි අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔව් අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. චාමර සම්පත් දසනායක මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ ධර්ණ සමයේ පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට බලපත්‍ර ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ලව තිබෙන්නේ. ඒ අනුවයි අල්ලස් කොමිසම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ. මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව හමුවට අද කැඳවා තිබුණා. ඒ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි. අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු චන්දිම වීරක්කොඩි මහතා නිදහස් කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ඇය මෙසේ කොළඹ ජාතික රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 7 වනදා බන්ධනාගාර ගත කිරීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණයේ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ආයුධම් පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ ස්ථානාධිපතිවරයාද අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී තිබුණේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියෝග කළේ අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයායි මේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ. විදේශගතව සිට නැවත තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වුවොත් අධිකරණය නියම කරන ඕනෑම කොන්දේසියකට යටත්ව තමන් අපමත මුදාහන් ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණා. කෙසේ වුවද අල්ලස් කොමිසම පසුගිය 7 වනදාය අත්අඩංගුවට ගත් අතර හෙට දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අයිස් මද්‍රම්ය සමග අත්අඩංගුවට ගෙන සිටි කොළඹ මහනගර සභාවේ ඉටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම ලබන 26 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මහින්ද කහදගම අත්අඩංගුවට ගත්තේ පසුගිය 6 වනදා. අද දිනේ දක්වා ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලබා දී තිබුණා. මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද දිනේ ඉදිරිපත් කෙරුණු අතර එහිදී ලබන 26 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මානසික සෞඛ්‍ය පිළිබඳ තරුණ තරුණියන් සමග සංවාදයකට එක්ුණා. යුනිසෙෆ් ශ්‍රී ලංකා කාර්යාලය ඇතුළු ආයතන සහ සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංවාදයට අවුරුදු 18 සහ 24 සීමාවේ පසුවන තරුණ තරුණියන් සහභාගී වුණා. මෙරට තරුණ ප්‍රජාව මුහුණ දෙන මානසික සෞඛ්‍ය අභියෝග සම්බන්ධයෙන් සිය අත්දැකීම් අදහස් සහ ගැටලු සම්බන්ධවයි මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණේ. මානසික සෞඛ්‍ය පිළිබඳ සංවාද ඇති කිරීම මෙන්ම මානසික සෞඛ්‍ය අභියෝග වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ප්‍රවේශයක් ඇති කිරීමෙන් වැඩසටහනේ අරමුණයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීවයි එය කොළඹදී පැවැත්වුණේ. මාධ්‍ය සාක්ෂරතාවන්ගෙන් යුක්ත පාසල් දරුවන් පිරිසක් නිර්මාණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. 108 වන පොලිස් දිනයට සමගාමීව පාසල් සිසුන්ගේ මාධ්‍ය කුසලතා උපනැන්වීම මෙන්ම ප්‍රජා පොලිස් සමත්තා ශක්තිමත් කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් සංවිධාන කළ එක් දින නිවේදන පුහුණු වැඩමුළුවට එක්වෙමින්
13: විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු අද සමාජයේ බහුල වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන පාසල් දරුවන් අවබෝධයෙන් තොරව සමාජ මාධ්‍ය භාවිතා කරන්න අද දවසේ කටයුතු කරමින් සිටින සමහරක් අවස්ථාවන් වල අද වන විට අන්තර්ජාලය හරහා මද්රව්‍ය ජාවාරම් සහ වෙනත් විවිධාකාරයේ අපරාධ රාශියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ දරුවන් මේ අපරාධකරුවන්ගේ ප්‍රමුඛ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. අපට ඉලක්ක වෙලා තියෙනවා පාසල් නොයන දරුවන් තමයි මෙන්න මේ විවිධ අපරාධ වලට සහ විශේෂයෙන්ම මද්රව්‍ය ජාලයේ ඇතුලේ සැපයුම් ජාලයට පාවිච්චි කරගන්න කෙනා විදියට ඔවුන්ගේ එක ඉලක්කයක් තමයි මේ පාසල් නොයන දරුවා. ඉතින් ඒ ගැන ශ්‍රී ලංකා පොලිසිය අවධානයට ලක් වෙලා තියෙනවා. පාසල් වයසේ දරුවන් අපේක්ෂා වීතු ආකාරය, ආරක්ෂා කළ යුතු ආකාරය සහ අන්තර්ජාලයේ විධිමත්ව භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ළමා පරපුර දැනුමත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අප අඳුනාගෙන තියෙනවා. එවැනි අපරාධවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය දැනුම මාධ්‍ය සාක්ෂරතාවය ලබා දීම තමයි අද දවසේ අපේ ප්‍රධානතම අරමුණ මේ වැඩසටහනේ කියන එක අපට පැහැදිලි වෙනවා. මේ රටේ පවතින වගකීම් විරහිත ඇතැම් ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක් ඉන්නවා වගකීම් විරහිත මාධ්‍යකරණයේ යෙදෙන. අන්න ඔවුන්ට මේ අංකුර මාධ්‍යවේදීන් දිහා බලලා ඔවුන්ගේ භාවිතාව දිහා බලලා හැදෙන්න අවස්ථාවක් උදා වේවායි කියන ප්‍රාර්ථනයක් මේ වෙලාවේ කරනවා. අපි රටක් වැඩිට හිතලා ඕන මේ මාධ්‍යකරණය පිළිබඳව සැලකිල්ලට ගන්න.
6: බස්සයර පළාතේ පාසල් 10ක සිසු දරු දැරියන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද අදහස් පළ කළා.
14: අද වෙන විට ශ්‍රී ලංකා පොලිසිය ඉලක්ක කරගෙන තියෙන්නේ වැඩියෙන්ම දුව දරුවන්ව තමයි. අපි මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය සමාජයේ ඉන්න අවදානම් සහගත නැත්නම් ආරක්ෂාව අවශ්‍ය දුව දරුවෝ 49,000ක් පමණ අඳුරගන්න. ඒ හඳුනගෙන අපි ඔවුන්ව ආරක්ෂා වෙන තා ප්‍රමිතියකින් යුතු වැඩපිළිවෙලක් ලංකාවේම දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. අපේ ඉස්කෝල 552ක පොලිස් ශිෂ්‍ය බට ඒකක පවත්වාගෙන යනවා. 12,500කට ආසන්න ප්‍රමාණයක් ශිෂ්‍ය බට ශිෂ්‍යෝ පොලිස් ශිෂ්‍ය බට විදිහට පුහුණු වෙමින් පවතී. ඒ වගේම මෑතකදී පටන් ගත්ත බාල්දක්ෂ ව්‍යාපාරය කරා 3000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. තවත් අපිට ඉල්ලුම් තියෙනවා. ඒ ඉල්ලුම අපිට සපුර ගන්න මයිදන් සෑහෙන මාංශයක් ගන්න වෙනවා. මොකද නිලධාරීනුත් 40,000ක ආසන්න ප්‍රමාණයක් ඉංගෙකින් තමයි අපි කටයුතු කරන්නේ. දුර්වලවන්ගේ මාධ්‍ය අවභාවිතාවෙන් තොරව පාවිච්චා කිරීම නැත්නම් ඩිජිටල් ප්‍රවේශිකම් කියන පුළුල් දැක්ම තුළ මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියට ඉතාම බාරදුර කාර්යභාරයක් පැවරීලා තියෙනවා. සහ ඒක අපිට ඉදිරි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම 1,00,000කට ආසන්න ප්‍රමාණයක් අපේ Facebook account වල followers-ලා අද වෙනකොට ඉන්නවා.
6: සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලික මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යෙමනී ඉරාන සහය ලබන හූති කැරලිකරුවන් එම ගුවන්තොටුපළට යෙල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා දිනක් ගතවීමට පෙර මෙම නව ප්‍රහාරය එල්ලව ඇති බවයි. සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ඉරිදා දිනේදී ගුවන්තොටුපළේ 4 වන පරයන්ත ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ප්‍රහාරක වස්තුවක් එල්ලව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබුවන් රෝහල් කිහිපයකටම ඇතුළත් කර ඇති බව සඳහන්. මේ අතර ගුවන්තොටුපළ ආසන්නයේ පැමිණි ක්‍රුස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා. නැගෙනහිර පළාතේදී ඩ්‍රෝන යානයක්ද විනාශ කර ඇති අතර කමිස් මුෂයිඩ් නගරයේ දිසට එල්ල වූ බැලස්ටික් මිසයිලයක්ද ව්‍යාප්ත කළ බවයි සෞදි බලධාරීන් ප්‍රකාශ කළේ. හූති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ රියාද් ගුවන්තොටුපළට අමතරව නැගෙනහිර පළාතේ දමාම්හි කින් ෆහඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ සෞදි ආරාම්කෝ සමාගමට අයත් පහසුකම් දෙකකටද ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ ප්‍රධාන ගුවන්තොටුපළ කිහිපයකම කටයුතුවලට දැඩි බාධා එල්ලව තිබෙනවා. කින් කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙම කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව දමාම් සාජ්ජලා ගුවන්තොටුපළවලද ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. චැම්පියන්ෂිප් 2026 වැඩසටහන යටතේ පාසල් වොලිබෝල් දෙවන අදියර ක්‍රියාත්මක කරමින් මාදම්පේ සේනානායක විද්‍යාලයේ දීපැත්තෙන තරඟමාලාවේ 4 වන දිනේ අද ක්‍රියාත්මක කෙරුණා. එහිදී 11:15 බාලිකා ශූරතාව සඳහා පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා. වයස අවුරුදු 15:15 17:15 සහ 19:15 කාණ්ඩවල තරඟ සඳහා කණ්ඩායම් කිහිපයක් සමතත්වයේ පවතින බැවින් අවසන් බටේර් සුසුකම් ලැබීම සඳහා තීරණාත්මක තරඟ හෙට දිනේ පැවැත්වීමට නියමිතයි. ගොලි ආර්ථික කම්පන දේශීය අභියෝගත් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි මහබැංකුව කියයි. රටේ සමස්ත මූල්‍ය පද්ධතිය ඉහළ ප්‍රගතියක් ඇති බවට මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මිලිමීටර් 100ත් 150ත් ඉක්ම වූ තද වැසි. දළදා මාලිගාව ගැන සජබේ කරන බොරුවලට මල්වතු නාහිමිවරුන්ගෙන් සැර උත්තරයක්. වැලිකඩ වාට්ටුවෙන් ශ්‍රන්ති මාරෝහල් වාට්ටුවට. රියාද් ගුවන්තොටට අදත් ප්‍රහාරයක්. සෞදි ගුවන් කලාපය නිහඬ වෙයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
15: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැකි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබදවස
3: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ඇසේ සුදැවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: සවස් වෙලාවකව සහයයි විනාඩි 55යි

0: සුවඳේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579
4: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර
5: සුබ සන්ධ්‍යාවක්. අපි උත්සාහ කරන්නේ ඔබත් එක්ක ජීවිතය ආදරෙන් බෙදා ගන්න. අපි බොහොම බරපතල මාතෘකා පිළිබඳව විවිධ සංවාදවලට එළඹෙනවා, සාකච්ඡා පවත්වනවා, විවිධ ආකාරයේ වූ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ බරපතල මාතෘකාවන් බොහොම සියුම්ව විග්‍රහ කරගෙන කුඩා අංශයකට කඩා ගන්න පුළුවන් නම් අපිට ඒ පදනම කුමක්ද කියලා ඕනෑම ප්‍රශ්නයක ගැටලුවක අභ්‍යන්තරයට කිමිදලා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා මෙන්න මේ පුංචි කාරණා අපේ එදිනෙදා ජීවිතයේ අපිට ගැටෙන සිද්ධීන් එක්ක ගලපගෙන අපි බින්ද අද්දකීම් එකතු කරගෙන විග්‍රහ කරමින් කතා කරමින් ගීත අහමින් මේ පැය දෙක ගෙවන්න. ඉතින් අපි අදත් ඒ වෙනුවෙන් බොහොම සුන්දර ගීතවලියක් එක්ක ඔබ වහමු වෙනවා. අපි ආරාධනා කළා අප සමගින් එක්වන්නට කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ෆාතිමා ෂානාස් මහත්මියට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට.
6: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්.
5: මම අහන්න කැමති දැන් අපි ජනමාධ්‍ය එහෙම නැත්නම් ජන සංනිවේදනය විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා. මේ නිර්මාණාත්මක කලා අධ්‍යයන අංශයේදී සිදුවන්නේ කොමක්ද කියලා බොහොම පුංචි කෙටි පැහැදිලි කිරීමක් ඔබෙන් ලබා ගන්න.
6: ඔව්, අපේ අධ්‍යයන අංශය ඉතාම ලාබාල අධ්‍යයන අංශයක්. ප්‍රථම වරට උපාධිධාරීන් නිර්මාණාත්මක කලා කියන ධාරාව යටතේ අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සංවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යයන අංශයෙන් තමයි උපාධිය ලබා ගන්නෙ. අපි ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා, අපි උගන්වමින් තමයි හිටියේ. නමුත් නිර්මාණාත්මක කලා කියන අධ්‍යයන ධාරාව යටතේ ගීතයක් ලියන්න, කවියක් ලියන්න, සාහිත්‍ය විමර්ශනය කරන්න, විචාරශීලීව ඒ දෙස බලන්න, කෙටි චිත්‍රපටයක් සඳහා රූපවාහිනී තිරපිටපතක් රචනා කරන්න, වෙනත් යම් කාරණාවකට ක්‍රියේටිව් කන්ටෙන්ට්ස් නිර්මාණය කරන්න, එවැනි කාරණා එක තමයි මේ නිර්මාණාත්මක කලාකය අධ්‍යයන ධාරාව විශේෂයෙන්ම සම්පාදනය කරලා තියෙන්නේ.
5: අපි කතා කරමු ගොඩක් දේවල්. ඔබ තෝරගෙන තිබෙනවා බොහොම මේ සුන්දර ගීතාවලියක්. මුල්ම ගීතයේදී මට ඔබට කතා කරන්න හිතෙනවා. වහිද දිසානායකයන්ගේ ගී පද සංකල්පනාව කිශාරද ගුණදාස කපුගේ මේ සංගීතවත් කරන්නේ කරුණාරත්න දියුල්ගනේ ගීතය ගයන්නේ.

0: මරතෝන්ඩිය රටා ඇඳිලා තියෙන අත්ල එවගේම මේ මොට්ටැක්කිලි හිසෙන් අපිට ඇත්මැත්වලා පේන ඇස් කියන කතා ගොඩක් තියෙන අපි තේරුම් ගත යුතු. ඉතින් ෆාතිමා ඔබ කොහොමද මේ ගීතය දකින්නේ?
1: චටව මේ ගීතය ගැන කතා කරන්න කලින් මොනික මට කියන්න ඕනි, මම මේ ගීත විචාරය කරන සංගීතය ගැන නිපුණතාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. මගේ මාධ්‍ය කතා කීමේ කලාව. මම කෙටි චිත්‍රපට නිර්මාණකරණයේ යෙදෙන්නේ. මේ ගීත අහපුවාම මට දැනෙන කතාව, මට මැවෙන චිත්‍රරූපය හරහා ගොඩනැගෙන කතාවක් කියන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් අපි දන්නවා ද ඩෙත් ඔෆ් ද ඕත කියන එක රෝලන්ඩ් බාත් කියන න්‍යායාචාර්යවරයා කියනවා යම් කිසි නිර්මාණයක් කරාට පස්සේ නිර්මාණයේ අයිතිකරු මිය යනවා. ඊට පස්සේ ඒක බාර වෙන්නේ ප්‍රේක්ෂකයාට, ශ්‍රාවකයාට සහ රස විඳින්නාට. ඉතින් ඒ වගේ තැනක ඉඳන් තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ගීතය මගේ ජීවිතය තුළ සුවිශේෂීව බැඳුණු ගීතයක්. ඒකට හේතුව තමයි මම ෆාතිමා කෙනෙක් වීම. ඉතින් හරි, හැමෝමට දුරකථන ඇමතුමක් ගත්තත් ගොඩක් අය කියන්නේ රාමලන් සඳ බලන්න ඉන්න ෆාතිමා කියලා තමයි කතා කරන්නේ. හැබැයි මේ ගීතය ගැන කතා කරනකොට මට හිතුණු දේ තමයි මේ ගීතය ගැන මම විවිධ තැන්වල කට්ටිය කතා කරනවා අහලා තියෙනවා. මේ මුස්ලිම් තරුණියක් විදිහට ඇයට සංස්කෘතියෙන් සහ ආගමෙන් තියෙන බලපෑම, ඇගේ නිදහසට තියෙන යම්කිසි බලපෑමක් පිළිබඳව තමයි කතා කරන්නේ. නමුත් අපි මේක මම මුස්ලිම් කාන්තාවක් විදිහට මේ ගැන කතා කරොත් මේ ගීතයේ තියෙන කාරණා එක්ක අපි හිතමු පල්ලියට යාම, තමන්ට කැමති ඇඳුමක් ඇඳීම වගේ කරුණු කාරණා අපි ඉස්ලාමීය ඉතිහාසයත් එක්කම කතා කරන්න වෙනවා. ඉතින් මම ඒ තරම් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉස්ලාමීය බිහිවෙන කාලයේ වෙනකොට පිරිමි අය තමයි වැඩට යන්නේ, දඩේමී හෝ යම් කිසි කන්නක්. එතකොට කාන්තාව ඉන්නව නිවසේ. එතකොට පිරිමි අයට වන්දනා මාන කරන්න තමයි එළියේ පල්ලි හැදෙන්නේ. එතකොට කාන්තාවගේ ආරක්ෂාව සඳහා, කාන්තාර වල ඉන්න කාන්තාවගේ ආරක්ෂාව සඳහා එය හිසේ සිට පතුල දක්වාම මේ ඇඳුම් ඇඳා. ඉතින් මේවා තමයි සංස්කෘතියක් විදිහට, ආගම විදිහට නිර්මාණය වෙලා එන්නේ. ඉතින් මම හිතන්නේ අපිට අන්තර් සංස්කෘතික අවබෝධය ඉතාම වැදගත්. වර්තමාන කාලය තුළ බලනකොට ඉතින් ලංකාවේ ඉන්න මුස්ලිම් කාන්තාව දිහා බැලුවොත් ඉතින් ඇය ගොඩක් දුරට අධ්‍යාපනයේ නිරත වෙනවා. ඒකෙත් සංස්කෘතිය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතන්නේ විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවා ඒ ජාති නියෝජනය කරමින්. ඔවුන්ගේ වගකීම තමයි මේ එක් එක් ප්‍රජාවන් තුළ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අවශ්‍ය විසඳුම් සලසා දෙන එක. ඒ වගේම ඒ පිළිබඳව පර්යේෂණය කරන, ඒ සංස්කෘතිය පිළිබඳ පර්යේෂණය කරන අපි වගේ අය ලොකු වගකීමක් තියෙනවා මේ කියන කරුණු කාරණා ගැන, ඒ ප්‍රශ්න ගැන, ගැටළු ගැන මැදිහත් සිතින් බලන්න. ඉතින් ළමා විවාහය කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න කැමති මම මේ වගේ අවස්ථාවකදී. තාමත් අධිකරණ අමාත්‍යාංශයේ සාකච්ඡා වෙමින් තියෙනවා මේ 18ට දක්වා කොහොමද මේ වයස ගැහැණු දරුවෙක්ගේ ඉහළට නංවන්නේ මේ ළමා විවාහය නවත්තන්නේ. ඉතින් ඒ පිළිබඳව මමත් කෙටි චිත්‍රපටයක් හදලා තියෙනවා, සංවාදී නිර්ත වෙලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් සංස්කෘතිය තුළ පිරිමි දරුවන්ටත් ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, ගොඩක් පවුලේ වගකීම දරන්නේ පිරිමි අය. කාන්තාවන්ට උගන්නන්න, කාන්තාවන්ගේ කියන්නේ තමන්ගේ සහෝදරයෙක්ගේ සහෝදරියගේ විවාහය සඳහා වියදම් කරන්න. ඉතින් ඔවුන් ඕලෙවල් වලින් පස්සේ ගොඩක් වෙලාවට රට යනවා, නැත්තම් යම්කිසි ත්‍රිවිල් එළවනවා වගේ රසාවක් කරන්න පුළුවන්, යම්කිසි කඩේක ඉන්න පුළුවන්. ඉතින් එවැනි ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒවට විසඳුම් හොයනවා. ඉතින් ජීවිතේ ඉතාම ආසකරපු ගීතයක්. ඉතින් අපි මේ වගේ ගීතත් එක්ක නිරන්තරයෙන් සංවාද කරලා පෝෂණය වෙන්න ඕන මේ සමාජයේ අන්තර් සංස්කෘතික බැඳීම් ඇති කරගන්න.

0: ප්‍රේමයි සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමක ඔබ ආදරෙන් අදත් අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ඔබ රකිමින් රටම රකිනා 64 වසරක අභිමානීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර හමාරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර
1: අපි 1995 වසරට අපේ මතකයේ හරිගෙන යන්නේ මණිරත්නම් අධ්‍යක්ෂණය කළ බොම්බේ චිත්‍රපටයට ඇතුළත් වන බොහොම සුන්දර ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා අහන්න.

මේ ගීතය ඇත්තටම අපි තරුණ අවධියට පා තබන කාලයේදී තමයි අහන්න දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටයේ. ඉතාමත් මතවාදීය වශයෙන් සංවාදයට ලක්වුණු ප්‍රේමය පිළිබඳව වෙනත් අරුතක් සමාජගත කරපු, ඒ වගේම මේ සංගීතය පැත්තෙන් විශාල විදිහට ඉන්දියාව තුළ පෙරලියක් ඇති කරපු චිත්‍රපටයක් විදිහට අපිට හඳුනා දෙන්න පුළුවන්. මම ඒකේ උයිරේ ගීතය තමයි තෝරාගත්තේ, දෙමළ ගීතය. මාගේ පශ්චාත් උපාධිය මම කරේ මුස්ලිම් හින්දු රොමාන්ටික් සිනමාව හරහා කොහොමද මේ අන්තර් සංස්කෘතික ගැටුම විග්‍රහ කරලා තියෙන්නේ කියලා, රොමාන්ටික් ප්‍රේමය හරහා. ඉතින් එහිදී මම ප්‍රයෝගික කරගත් ප්‍රධාන චිත්‍රපටයක් තමයි මේ බොම්බේ කියන චිත්‍රපටය. ඉතින් ඉන්දියාවේ වසරකට පෙම්වතුන් තා විශාල සංඛ්‍යාවක් මේ අන්තර් ආගමික ප්‍රේමය නිසා සහ මේ කුලය වෙනස්කම නිසා මරණයට පවා පත් වෙනවා. ප්‍රේමය කියන කාරණාව ගැන කතා කරද්දී ඒකට මේ සංස්කෘතියවත් ආගමවත් ස්ත්‍රී පුරුෂ බේදයක්වත් නැහැ. අපිට අපි කැමති කෙනෙක් එක්ක තමන්ගේ ප්‍රේමය බෙදා ගැනීමේ නිදහස තියෙන්න ඕනේ. ඉතින් මටත් තිබුණා තියෙනවා මේ සිංහල පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක්. ඉතින් ගෙවල් වලින් ලොකු නිකන් ගෙවල් දෙකෙම අපේ ප්‍රේමයට ලොකු අභියෝගයක් ආවා. ඒ නිසා අපි කතා කරලා තීරණයක් ගත්තා. හරි, අපි දෙන්නගේ ප්‍රේමය අපි නවත්තනවා, මේ අපි මේක විවාහයක් දක්වත් ගෙනියන්නේ නැහැ කියලා. ඒකට එක හේතුවක් තමයි අපේ පවුලේ මම තමයි කාන්තාවක් විදිහට ඉගෙනගෙන තියෙන්නේ. ඒකට ගොඩාක් පවුලේ ආදර්ශයට කියන්නේ මං වගේ ඉන්න කියලා. ඒකට මම ගෙනගත් දේවල් ආදර්ශය සැපීමත් එක්ක මම පෙරලා වෙනත් සංස්කෘතිකින් විවාහ කරගත්තොත් මට බය හිතුණා මගින් පස්සේ ඉන්න ගැහැණු ළමයිට අධ්‍යාපනයේට තියෙන හිමිකම නැති වෙයි කියලා පවුල ඇතුළේ. ඉතින් මම ඒක මගේ ප්‍රේමවන්තයාට කිව්වා. ඔහුත් ඉතාම මේ අපේ තිබුණ ඉතාම ගෞරවනීය වෙන්වීමක්. දැනටත් අපි කතා කරා. ඔහුගේ බිරිඳ මාව දන්නවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධතා නැති වෙන්න පුළුවන්. නමුත් ආදරේ කියන දේ නැති වෙන්නේ නැහැ. ඉතින් අපිට නිදහස තියෙන්න ඕනේ ඇත්තටම. අපිට කැමති කෙනත් එක්ක අපේ ප්‍රේමය බෙදන්න.

0: දිය තහර
1: වෙසුදුර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය සමග පූජ්‍යපද රාඹුකන සිද්ධාන්ත ස්වාමින් වහන්සේ මේ ගීතය රචනා කළේ එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට කරුණාරත දේවගණේ

සාහිත්‍ය හා සම්බන්ධයෙන් මේ බෞද්ධ සාහිත්‍ය හෝ බෞද්ධ ආගමික පදනම මත කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මට ඒකට දැනුමක් නැහැ. නමුත් මම කියන්න ඕනේ, මම අපස සාමාන්‍ය පෙළ දක්වා බෞද්ධ විෂය හැදෑරුවා. ගමේ පන්සලේ දහම් පාසලට ගිහින් තියෙනවා. මගේ පුතත් මේ වෙනකොට බෞද්ධ ආගම තමයි පාසලේ ඉගෙන ගන්න. ඉතින් මට මේ ගීතය ගැන අහද්දී ඇත්තටම ගොඩක්ම ඉන්නේ අර මේ යශෝදරා වතේ තියෙන ගීත පිළිබඳව තමයි මනසට එන්නේ. ඒකේ තියෙනවා මේ කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු ලෙස පිදුවර ඇති වේවා, අවුවේ තිබෙන රස්මාල අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා. දැන් අපි ස්ත්‍රියක් විදිහට බලනකොට මේ සමාජයේ මේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ, තමන්ගේ පෙම්වතාගේ ගමනට මෙවට අපි හරියට කැපවීම කරනවා ස්ත්‍රිය. ඉතින් මේ කැපවීම වලට ලැබෙන ආදරය අපි කොහොමද හඳුනාගන්නේ? ඇත්තටම අපිට පෙරලා ආදරයක් ලැබිය යුතුද? අපි අපේක්ෂා කරන්න ඕනද මේ දේවල් මේ කැපකිරීම කරලා නැවත පෙරලා ආදරයක්? මම හිතන්නේ මට කරන්න පුළුවන් දේ තමයි ලෝකයට ආදරයකි. ආදරය කරනවායි කියන කාරණාව ඇතුළෙම මම හිතන්නේ නැහැ. ආදරය ලැබීම කියන කාරණාව මම කිසිසේත් විශ්වාස කරන දෙයක් නෙවෙයි. මට පුළුවන් පමණින් මගේ දරුවාට, මගේ පවුලට, මගේ ස්වාමියාට සහ මගේ හිතවතුන්ට මේ ලෝකයට ආදරය කිරීම තමයි මම හිතන කාරණාව. එතකොට මේ ස්ත්‍රිය කියන කෙනා අපි කොහොමද හඳුනාගන්නේ? ළමා හා ස්ත්‍රිය පිළිබඳව අපිට යහපත්ව හිතන්න බැරි ප්‍රවෘත්ති ගොඩක් අහන්න දකින්න ලැබෙනවා. මේ කාලවකවානුව තුළ අපි ස්ත්‍රිය දිහා, ළමයා දිහා වෙනත් විදිහකට බලන්න ඕනේ. ඔවුන්ගේ අයිතිය සුරකින්න, ඔවුන්ටත් සමාජයේ ජීවත් වෙන්න තියෙන අයිතිය හඳුනා ගන්න. මම හරිම ආස මේ කෙටි කතාවකුත් මට මතක් වෙනවා, The Gift of the Maggie කියන කෙටි කතාව, හෙන්රි කියන ඇමරිකානු සාහිත්‍යකරුවාගේ, සිංහලයට පරිවර්තනය වුණා සෙරිල් සී පෙරේරා කියන සාහිත්‍යකරුවාගේ. බිරිඳ සැමියාට ඔරලෝසුවක් ගෙනියනවා තමන්ගේ කොණ්ඩේ විකුණලා. සැමියා බිරිඳට පණාවක් ගෙනියනවා තමන්ගේ ඔරලෝසුව

0: FM 93.5, FM 93.7, Lakhanda. Radio ITN.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.

0: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
1: නොවිනස් වන රසවත්ම රසය
0: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDP ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: සුබදවස
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ.
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: දෙවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
7: මම තමයි කෙල්ල මිෂා.
8: මං එකට ආසයි. හරිම ජොලි යනේ. අම්බෝ දෙහි ගානකට ඔයාර පුදුම කිචියක් තිබුණේ. හැබැයි ඇම්බරිල්ල ඇම්බරිල්ලට ඔන්න ඔන්නයි.
9: කර්මය කර්මය. කර්මය.
10: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මිෂා.
11: තේරෙන්නේ නැමෙද? මේ පුතා කියන්න මොකද්ද උනේ කියලා? දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ ගාවට ගියේ මොකද? හා? මහි පුතාව බලන්නේ නේද?
12: මෙයා මහිට වැඩි දේවල් කරලා අපිට ලැජ්ජ කරන්න හදන්නේ.
11: මේ දැන් ඔය කතාව කොහෙන් හරි මැදින් නොයි පටන් ගන්නෙ. ඔහෙල කෙලොරකින් පටන් ගන්නොත්.
10: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
13: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ.
14: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා නිතඹනලෝලා
15: ඉල්දාල මෙහෙන්දාල යන අතරේ නවතින්න ඉවිලි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: ගුරාත්මක වියමන සංසන්දිය තහර මානවීය ප්‍රේමයි සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහරහගෙන යොපෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දවන්තම රක්ෂණීය සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබ හා ඔබේ ආදරණීයයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමකින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පීකොමෙන් මවකමෙන් අදත් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කෙනන NLB ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මතක් කරන්නේ ඔබට ධන නිධානය ගැන. ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමකු වෙන NLB ලොතරැයි පවුලේ ජාතික මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් තහවුරු කරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කර හමාරයි. පුංචි රුපියල් 40කින් ඔබේ ජීවිතයේ සිහින හඹාගෙන යන්න ඔබට ඉඩකඩ ලැබෙනවා. ධන නිධානය ලොතරැය තුළින් ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර
1: පෙසඳර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කතික චාත්‍රේ ෆාතිමා ශානස් මහත්මිය සමග ඊළඟට රෝගාන්ත ගුණතිලක සංගීතවත් කොට ගායනා කරන ගීතයක් මේ ගීතය ලිව්වේ අචරජන් තරණ සිංහයා.

තේ මම අද යම් තැනක ඉන්නවා නම් මට තිබුණු සංස්කෘතික අභියෝගයන් එක්ක තැනක ඉන්නවා නම් ඒ අපේ අම්මගේ කොන්ද හයියට. අපේ තාත්තත් ඉතාම හොඳින් අපිට අවශ්‍ය හැමදේම සලසලා දුන හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම එහෙම තමයි දරුවන් සලකන්නේ. මට ඒ නිසා මගේ අම්මා පොඩි වීර චරිතය. දහම් පාසල් යන්න ඉඩ දුන්නා. ඇය මට වෙනත් සංස්කෘතින්වල ජාතින්වල ළමයි ආශ්‍රය කරන්න නිදහස දුන්නා. මම උසස් පෙළ සඳහා කරේ නර්තනය, උඩ රචනාර්තනය කරන්න දුන්නා. ඉතින් ඇය මේ මට අවශ්‍ය දේවල් කරන්න ලොකු නිදහසක් දුන්නා. ඉතින් මම ඇත්තටම මේ නිදහස අයුතු විදිහට පාවිච්චි කරෙත් නෑ. මම හැම වෙලාවෙදිම ඇයට වග කිව්වා. ඉතින් මේක හරිම සුන්දරයි. දැන් මගේ ජීවිත හැම වැටුණු අවස්ථාවකම ඇය මට ශක්තියක් වුණා. දැන් ගොඩක් වෙලාවට අපි දකින්න අහන දේවල් එක්ක ගොඩක් වෙලාවට මේ අම්මා තාත්තා පිළිබඳව විශ්වාසයක් නැතිකම, අම්මා තාත්තා මං වෙනුවෙන් ඉඳී කියන කාරණාවක් පිළිබඳව විශ්වාසයක් නැතිකම, පෙරලා මවට සහ පියාට තමන්ගේ වගකීම් ඉටු කළ යුතුයි කියන කාරණාවන් පිළිබඳව ගොඩක් වෙලාවට තරුණයෝ එහෙම හිතනවා අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. දැන් මට ගොඩක් වයසයි, මගේ අයියලාටත් ගොඩක් වයසයි. අපේ අම්මා තාම හවසට අපි වැඩ ඇරලා එනකන් බලන් ඉන්නවා. ඒ තමයි අම්මගේ ආදරේ. මමත් අම්ම කෙනෙක්. මගේ දරුවෙකු කුසට ආපු වෙලාව මම ප්‍රාර්ථනා කරේ හොඳ යහපත් සමාජයට වැඩදායි නිරෝගී දරුවෙක්. දරුවා හම්බ වෙලා දරුවා දිහා බලනකන් ඒ තියෙන හැඟීම කියන්න බෑ අම්ම කෙනෙකුට. අපි හුසේිනුකටත් හැම වෙලාවෙදිම කුසට කතා කරමින් කියන ඔයා හොඳ බබෙක් වෙන්න ඕනේ, වැඩදායි කෙනෙක් වෙන්න. කවුරුත් හිතන් කියන්නේ නැහනේ දරුවෙකු කුසට ආපුහම මේ මිනිමරුවෙක් වෙන්න ඕනේ, හොරෙක් වෙන්න ඕනේ කියලා. හැම අම්ම කෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමයි නිරෝගී සෞඛ්‍ය සම්පන්න සහ රටට වැඩදායි දරුවෙක් හදන එක. ළමයි ඇවිදිනා වගේම කතා කරනා වගේම හැමදේම හිතන්න පටන් ගන්නෙ මේ අම්මා තාත්තා ලබා දෙන ශක්තියෙන්.

0: ආනමීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: අපේ සොඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සංවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය සමඟ දැන් ඔබ උඩරට නර්තනය හදාරන්නට යනවා. සාමාන්‍යයෙන් ඉස්ලාම ආගම තුළ එහෙම නැත්නම් මුස්ලිම් සංස්කෘතිය තුළ ඒ ජාතිය තුළ තිබෙන කාන්තාවට තිබෙන සීමා සහ අවහිරතාවයන් අපි බාහිරින් ඉඳගෙන අඳුනගත්තාම අපිට තේනවා, හිතෙනවා මීතරම් නිදහසක් ඔබේ පවුල නොඹට ලැබුණාද කියන දේ ටිකක් පුදුමයකින් ප්‍රශ්න කරන්නට. මේ තෝරා ගැනීම කරන්න, උඩරට නර්තනය හදාරන්න, සිංහල භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරන්න, ඒ වගේ ඔබට බලපෑමක් කරපු කෙනෙක් හෝ එහෙම නැත්නම් මොකක්ද මේ චින්තනය ඇතිවෙන්න, මේ සිතුවිලි ඇතිවෙන්න බලපෑවි කියලා මං අහුවොත්.
2: මම හිතන්නේ අපේ ආච්චි කොළඹ ඉඳන් යනවා කුරුණෑගල කියන ගමට. ඇය තෝරාගන්නේ සිංහල ගමක් ඇගේ පදිංචියට. එතකොට ඒ ගමේ හිටපු ඒ පිරිස් ඇය පිළිගන්නවා ඉතා ආදරේ. ඇයට වෙළඳාම් කරන්න කඩයක් කරන්න ඉඩමක් ලබා දෙනවා. ඊට පස්සේ හරිම අන්‍යෝන්‍ය සහයෝගයක් තමයි එතන තිබුණේ. තාම ලොකු සහයෝගයක්. ඉතින් මම හිතන්නේ අතීතයේ අපි හරිම සහයෝගයෙන් තමයි මේ ජාතීන් විදිහට කටයුතු කරේ. අපේ අම්මවත් සිංහල මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය සඳහා යොමු කරන්නේ. අම්මත් මාව සිංහල අධ්‍යාපනයට යොමු කරනවා. ඉතින් කුඩා කාලේ ඉතින් අපිට ඇත්තටම භාෂාව පිළිබඳව හෝ මේක වෙනත් ආගමක් කියන කාරණාවන් පිළිබඳව හෝ කිසිම දැනුමක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ ආච්චිගේ තෝරා ගැනීම. මේ අනිත් කාරණාව කියන්න ඕන දේ තමයි මේ වෙනකොට මුස්ලිම් තරුණිය කියන කාරණාව ගත්තාම ලංකාවේ ඉතාම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා අධ්‍යාපනය සඳහා ඔවුන්ව යොමු කිරීම.
1: අපි යමු ඊළඟ ගීතයට. අචල රත්නශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්නේ. චරිරෝහණ වීරසිංහයන් සංගීතවත් කරනවා. විශාරද සුනිල දිරිසිංහ

0: ඇතුමන්ගේ ජීවිතයේ සිදුවුනේ. සැබෑ අත්දැකීමක් මුණදුන්නු සිදුවීමක් පදනම් කර ගනිමින් මේ ගීතය ලියවෙනවා.
1: ඔව් මම ගීත තෝරාගද්දි ගොඩක් වෙලාවට ඇත්තටම තෝරාගත්තේ මේ දෙමව්පියන්ගේ වගකීම සහ දරුවන් පෙරලා දෙමව්පියන්ට ආදරය කිරීම කියන කාරණාව ගැනත් ගොඩක් හිතලා. මොකද අපි කුඩා කාලයේ ජීවත් වෙන්නේ නිවසේ. වැඩි හරියක් ජීවත් වෙන්නේ පාසලේ. එතකොට නිවසටත් පාසලටත් විශාල වගකීමක් තියෙනවා මේ දරුවන්ගේ ළමා පෞෂ වර්ධනය කියන කාරණාව ගැන. ඒ වගේම ඉතාම මානුෂීය අනිකා ගැන සංවේදී පුද්ගලයන් නිර්මාණය කරන්න. ඉතින් මේ දෙමව්පියෝ ලබා දෙන විශ්වාසය ඉතාම වැදගත්. මේ මට දරුවා ලැබුණ දවසේ මගේ යාළුවෙක් කතා කරලා ඔහු දුරකථන ඇමතුමක් දීලා මට විශ් කළා. ඔහු කියනවා නංගේ ඔයාට දැන් සුදු හාෆ් ෂීට් කොලයක් හම්බ වෙලා තියෙන්නේ. ඔයාගේ වගකීම තමයි ඒක කොයි විදිහටද පාට කරන්නේ කියලා. ඉතින් මේක ගැන මම ගොඩක් හිතුවා. පස්සේ අධ්‍යයනයන් වලදී තමයි හෙළි වුණේ මේක ඉතා විශේෂ කියමනක් සහ හැදෑරීමක් එක්ක ආපු කාරණාවක්. උපතේදී අපගේ මනස ඇත්තටම කිසිවක් ලියා නැති හිස්කොලයක් වගේ හිස්ලෑල්ලක් වගේ කියන කාරණාව ටැබුලා රාසා කියන කාරණාව ගැන මට හදාරන්න කියවන්න පුළුවන් වුණේ. දෙමව්පියන් විදිහට තියෙන වගකීම මේ සමාජානුයෝජන කාරණාවේදී ආදරය ගෞරවය අගය කිරීම. ඇත්තටම මං හිතන්නේ අපිට නැත්තෑ ආදරය ගෞරවය අගය කිරීමයි කියන කාරණා තුළ අපි කොයිතරම් සංවේදීද කියන කාරණාව අනිකාට ගරු කරන්නත් අනිකාට ආදරය කරන්නත් අනිකාව අගය කරන්න. ඉතින් මේ ළමයි අතින් වැරදි වෙනවා. මගේ අතින් මගේ ජීවිතේ ගොඩාක් වැරදි තීරණ මං ගන්න තියෙනවා. අම්මා මට හරිම ඉහෙලියක් වගේ මට ඇහුම්කන් දුන්නා. මම ඒ ජීවිතේ බලාපොරොත්තු නැති කරගත්ත මොහොතවල් පවා තිබුණා. මම ගෙදරින් එළියට බහින්නවත් බැරිව අන්ධකාරයේ ගිලුණු අවස්ථා තිබුණා. ඉතින් ඇය තමයි හයිය වුණේ. අපේ ශරීරය තුවාල වෙන්න පුළුවන් මොනිකා. නමුත් අපේ මනස තුවාල කරගන්න ඕනේ නැහැ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට වැරදුණු තැන් හදාගෙන ජීවිතේ ඉදිරියට ගෙන යන්න. ඉතින් එහිදී දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා. ඉතින් දෙමව්පිය විශ්වාසය ගොඩනගන්න ඕනේ දරුවන්ට. තමන් ඉන්නවා කියලා දරුවන් වෙනුවෙන්.

0: තහර.
1: සුදුර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ෆාතිමා ශානස් මහත්මිය සමඟ අහන වෙදන ඊළඟ ගීතය ආචාර්ය නන්ද මාලනිය ගායනා කරන්නේ. මේ ගීතය රචනා කරේ මහාචාර්ය සුනිලාරත්නයන් මවින් පෙරේරා සංගීතවත් කළේ.

0: ප්‍රේමය අපේ ජීවිතයට කොතරම් නම් වැදගත්ද?
1: ඕ මේක මම කතා කරන්නම හිතුවේ අපි ප්‍රේමයෙන් පැරදෙනවා. සමහර වෙලාවට අපිට ජීවිතේ එපා වෙනවා. අපි සියදි විහානි කරගන්න යනවා. ඒ වගේ ගොඩාක් තරුණ කොටස් එක්ක මට ඇත්තටම ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපිට ඉතාම වැදගත් ජීවිතේ මේ ප්ලේටෝනික ප්‍රේමයක්. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට අපේ වෙන කිසිම සම්බන්ධතාවයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් විශ්වාසයක් මොහු ඇය මං වෙනුවෙන් ඉඳි. ජීවිතේ නින්දා අපහාස හෝ වැරදීම් පසුතැවීම ඔක්කොම මැද අපිට ඉන්නවනම් කෙනෙක් අපේ දුකහන්න අපේ බරවෙච්ච ඔළුව තියාගන්න උරහිසක් තියෙනවා. ඉතින් ඒක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් කතා කරන ප්‍රේමය වෙන්න ඕනේ නැහැ. අපිව විශ්වාස කරන්න පුළුවන් චරිතයක්. ඉතින් ඒක ඉතාම වැදගත්. WHO එක පවසන ආකාරයටත් ලංකාවේ ඉතාම වැඩි මේ සියදි විහානි කරගන්න ප්‍රතිශතය මම හිතන්නේ 4 වෙනි ස්ථානයේ 7 වෙනි ස්ථානයේ ඔය වගේ ස්ථානවල අපි හිටියා. ඉන්නවා පිරිමි පුද්ගලයන් සියදි විහාන කරගන්නවා වැඩි. හිතන්න ඕනේ මේවා ගැන පරිශන කරන්න ඕනේ. ඉතින් මේවා ප්‍රතිපත්තීමේ තීන්දුව తీරන ගන්න තැන්වලට ඉදිරිපත් කරනවා. ඒ මොන දේ නැසත් අපිට අනිකට ආදරය කරන්න පුළුවන්. ඒක තමයි ජීවිතේකට

0: FM 93.7 Lakhana Radio ITN
1: Vasata Pita Rasata Ida අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
8: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
8: ටෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
9: ඔක්තෝබර් 13 බදුල්ල මහාවිද්‍යාලය බදුල්ල.
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
11: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට.
12: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19:85 මතන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
14: සංසන්දිය තාරහර
15: සදර හමුවීම ෆාතිමා ශානස් මහත්මිය සමකින් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කතිකචාර්යවරියක ලෙස කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ කාන්තාවක විදිහට ඇගේ මේ ප්‍රවේශය අපි බොහොම ආදරයෙන් වැළඳ ගන්නවා, අගය කරනවා. අපි යමු ඔබ තෝරගෙන තියෙන ඊළඟ ගීතයට. අධිනිවේච රන්වඬා සෙනවිරත් යන්ගේ කී පද සංකල්පනාව, කෂර ප්‍රේමසිරි කේමදාස යන්ගේ සංගීතය, අමරසිරි පීරිස් ගීතය
16: ගන්න.
17: ගීතය ගොඩාක් මම ඇත්තටම මේ YouTube එකේ පවා, Google එකේ පවා මම දැකලා තියෙනවා. අන්තර්ජාල අඩවිය වල විචාරයට ලක් වෙච්ච ගීතයක්, විවිධ රූපහානි ගුවන් විදුලි වැඩසටහන් වල විචාරයට ලක් වෙච්ච ගීතයක්. ගීතය අහනකොට මහින්ද ප්‍රසාද් මස්සිඹුල කවියාගේ අර මේ අක්කා ගැන ලියවෙච්ච කවිය මතක් වුණා. ඒ වගේම තව සිනමා නිර්මාණයක් මතක් වුණා, ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ඉරමැදියම චිත්‍රපටි.
18: තාත්තා යමයි දන්නවා දා කොහෙද වැඩ කරන්න කියලා.
19: ඒගොල්ලෝ දන්නවා මම රස්සාවක් කරනවා කියලා.
18: හලෝ.
1: ඔය වණීට අනුකුණ මං ඔහත් එක්ක ඉන්න.
19: මට ඕනේ නියෝෂන් හොයාගන්න විතරයි. මං මගේ හිතවිල්ල
17: තමන්ගේ අයියා පහසක් ලබන්න යනකොට නංගි තමයි රූමෙకి හිටියේ. අපි මේ ස්ත්‍රිය දිහා මේ දිනෝදාහක් අතගත්තත් මේ සැමියෙක් නැති කියන ස්ත්‍රිය දිහා කොහොමද බලන්නේ? අපි බැලිය යුත්තේ කොහොමද? මට තවත් සිනමා නිර්මාණයක් මතක් වෙනවා. ගංගුබායි කාතිවාඩි කියන චිත්‍රපටයේ 2022 දී මේ සංජය ලීලා බන්සාරි විසින් අධ්‍යක්ෂණය කරපු ඒකේ කතා කරනවා. ඒකේ බයෝග්‍රාෆි එකක් ගැන තමයි යන්නේ. ඇත්තටම මේ චිත්‍රපටයේ කතා කරනවා මේ ගණිකා පක් කියන චරිතය පිළිබඳව, ඒ අයිතිවාසිකම් පිළිබඳව ඉතාම සෞන්දර්යාත්මකව කතා කරන චිත්‍රපටයක්. නමුත් මේ ගීතයයි ඒ චිත්‍රපටයයි කතා කරන තේමා මන් දෙකක්. එතකොට මේ සමාජයේ ස්ත්‍රීට දීලා තියෙන තැන, අපි එක පැත්තකින් ස්ත්‍රිය ගැන මාතෘත්වය මුල් කරගෙන ස්ත්‍රිය හරිම පූජනීයයි ඒ වගේ කතා කරනවා, අනිත් පැත්තෙන් මේ ස්ත්‍රියට භාණ්ඩවල නම් කියමින් කතා කරනවා. මේ අපි අන්ත දෙකක ඉන්නේ. නමුත් ස්ත්‍රිය කියන්නේ මේ සමාජයේම වෙසෙන මේ පිරිමිින් වගේම හුස්ම වැටෙන ආශාවන් තියෙන ජීවිතේ යම් යම් අපේක්ෂාවන් තියෙන පුද්ගල කොටසක්. එතකොට මේ මම හිතන්නේ මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනේ. මේ තමන්ගේ අම්මා ගැන, තමන්ගේ සහෝදරිය ගැන, තමන්ගේ බිරිඳ ගැන හොඳින් කතා කරනවා. නමුත් වෙනත් යම් තැනකදී හමුවන ස්ත්‍රිය ගැන හරිම වෙනස් විදිහකට තමයි හිතන්නේ. මේ චින්තනය අපි වෙනස් කරන්න ඕනේ මොනිකා. ඉතින් කොතනින් හරි පටන් ගන්න ඕනේ.

0: ගතිය තහර.
1: ප්‍රේම කේත දල්විස් සහ අචර වික්‍රත්නායක කියන මේ නිර්මාණ සංකලනය අපේ සිංහල ගීත කලාවට එකතු කරලා තියෙනවා. මේ ඉතාම සුවිශේෂ ගීත රාශියක්. ඒ අතරේ ප්‍රේමය පිළිබඳව අපිට අලුත් ඇහැකින් බලන්න කරන ගයක් මේ.

අහනකොට මට කරුණු දෙක තුනක් මතක් වෙනවා නිතැතින්. මම හරි ආසයි මේ හඳ පානේ මද අඳුරේ අත්පටලා යමු ආයි කියන ඒ වාක්‍යයට, ඒ පදවලට. මේක දැන් අපි කතා කරනකොට මට හිතෙන කාරණා තමයි මේ ප්‍රේම සම්බන්ධයක් ඉවර වෙනවන තැනකදී එහෙම වුණාට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? අනිත් කාරණා තමයි විවාහ වෙන අපි කාලයක් ගත කරනවන දරුවෝ හදලා එහෙම. එතකොට කොහොමද මේ විවාහයක් කාලයක් ගත වුණාට පස්සේ අපි මේක පවත්වාගෙන යන්නේ? අනිත් කාරණාව තමයි මේ සම්මත ප්‍රේම අසම්මත ප්‍රේම කියලා දේවල් ලෝකෙත් තියෙන්න පුළුවන්ද කියන. ඉතින් මේ කරුණු කාරණා තුනම මට ඉතින් මේ ගීතය අහද්දි මතක් වුණා. ඉතින් මගේ ජීවිතෙත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටිලා තියෙනවා. ඒ බිඳ වැටුණු ප්‍රේම සම්බන්ධතා කිහිප ඇතුලේ මට තිබුණු ඉතාම ගෞරවණීය සහ ආදරණීය දේ තමයි මම තාමත් පිරිමිළමුන් දෙන්න තුන් දෙනා එක්ක කතා කරනවා. ඕන් සමග ජීවිතය බෙදා. ඇත්තටම මේ දුරකථන ස්මාර්ට් කියන දුරකථන ලංකාවට ආවට පස්සේ අපිට නිකන් ඒක උඩින්නේ වැටෙන්නේ, සංස්කෘතියත් එක්ක පරිණාමය වෙන්නේ නැහැ. මේක තම පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. ඒවත් එක්ක තියෙන දේ තමයි මේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුණාට පස්සේ පෙම්වතිය ගොඩක් වෙලාවට පෙම්වතිය බ්ලැක්මේල් කරන්න පටන් ගන්නවා, ඡායාරූප හෝ වීඩියෝ ආශ්‍රිතව. අපි එහෙම වෙන්න ඕනේද? මම කෙනෙක්ව විශ්වාස කරලා ඔහුගේ ආදරය වෙනුවෙන් හුවමාරු කරගන්නා ඡායාරූපය කොහොමද ඇත්තටම හිතාගන්න බෑ එක තවත් කෙනෙක් එක්ක මේෂා කරගන්නේ කියලා? සමහර WhatsApp group තියනවලු මේවා හුවමාරු කරගන්නම සයිබර් සංස්කෘතිය පිළිබඳව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය ඇද්ද? මේ සංස්කෘතිය අපි කොහොමද අපේ එදිනදා ජීවිතයේ පෝෂණය කරගන්න, මේ ප්‍රශ්නවලින් මිදෙන්න යොදාගන්නේ? ඉතින් ඒ වගේ කරුණු කරනත් අපි හිතන්න වෙනවා.

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: කොළරත් ආර්යවංශයන්ගේ පද සංකල්පනාව අචර ප්‍රේමසිරි කේමදාසයන් නාමිකිට සංගීතවත් කළේ අචර පණ්ඩිත අමරදේවන්ගේ ගීතයයි.

අපිට ආදරය අපි පළමුවෙන්ම අපේ ප්‍රේමතාව සිතගන්න මොහොත අපි මේ ශුංගාරය කියන කාරණාව විඳපු මොහොත පිළිබඳව තියෙන මේ ඇඟ කොළමත් වෙලා යන ගීතයක්. ඉතාම මම හරිම ආස කරන ගීතයක්. දෙදෙනෙක් විවාහ වෙන දවසේ ආදරය ප්‍රකාශ කරන මොහොතේ මේ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි ලස්සන මතකයන් තමයි ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ. අපි හැමෝම උත්සාහ කරනවා මේ ලස්සන මතකයන් බවට පත් කරගන්න. ලංකාව ඇතුලේ අපිට ප්‍රසිද්ධියේ ආදරය කරන්න නිදහසක් තියෙනවාද කියන කාරණා. ලිංගිකත්වය කියන කාරණාව, ශුංගාරත්වය කියන කාරණාව පිළිබඳව අපිට තියෙන අවබෝධය. මම ඒක දැනගත්තේ කොහෙන්ද? මම ඒක කතා කරේ කා සමග? මගේ දෙමව්පියන් මට ඒ සම්බන්ධයෙන් කියලා දුන්නේ මොනවද? පාසලේ ගුරුවරු මොනවද කියලා දුන්නේ? මට මතකයි මම 10 වසරේ ඉන්නකොට සෞඛ්‍ය පාඩමකට මම ගියේ මිශ්‍ර පාසලකට සාමාන්‍ය පෙළ දක්වා ඔය ලිංගිකත්වය පිළිබඳ පාඩමක් තිබුණා. ඒ සෞඛ්‍ය හා සම්බන්ධයෙන් මේ පාඩමේදී මේ පිරිමි ළමයිට එළියට යන්න කියලා ගැහැණු ළමයිට විතරයි ගුරුවරිය කියලා දුන්නේ. ගුරුවරිය එළියට ගියාට පස්සේ පිරිමි ළමයි ඇවිල්ලා මොනවද තිබුණ කියලා මම එයාලට ඒ ගුරුවරිය කියලා දීපු ටික කියලා දුන්නා. ඉතින් අපි දැන් ඇත්තටම ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඒක දෙන්න ඕනේ සිලබස් එකට කියලා. අපි ගෙදර ඇතුලේ වුණත් නිදහසේ ප්‍රේම කරනවාද? අම්මයි තාත්තයි දරුවන්ට පේන්න ප්‍රේම කරනවාද? ආදරය හුවමාරු කරගන්නවාද? ඒ වගේ කාරණා අපි නැවත හිතලා බලන්න ඕනේ. මම හරිම ආස කරන දෙයක් තමයි මම දැකලා තියෙනවා සමහර විවාහක අය මේ බිරිඳ නාලාවට පස්සේ කොණ්ඩි සුවඳ බලන හරියට ගෞරව කරගන්නවා. උයලා දෙන කෑමක අරගෙන ඇවිල්ලා රැකියා ස්ථානයේ ඉඳන් කාලා ඇයට ප්‍රතිචාර දක්වන අද කෑමක හරිම රසයි කියලා. මේ අගය කිරීම, ප්‍රේම කිරීම, මේ හැම දෙයක්ම අපි මං හිතන්නේ කොන්ක්‍රීට් දාලා වහන්න ඕන දේවල් නෙවෙයි. මම මේ කතා කරන්නේ ලිංගිකත්වය ගැන නෙවෙයි, මේ ප්‍රේම කිරීම කියන කාරණා. ඉතින් මේ ප්‍රේමය, ශුංගාරත්වය, රොමාන්ටික් බව හරි සුන්දරයි. ඒ වගේම අවබෝධයයි වැදගත්. අපි කොතනකදී කොහොමද මේවා කරන්නේ, ඒ ජීවිතේ ගොඩනගා ගන්න මේවත් එක්ක. ඉතින් අපි අවබෝධයෙන් දේවල් කිරීම ඉතාම වැදගත්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අදත් අපට අනුග්‍රහකදායකත්ව ලබා දෙනවා පියකොමෙන් මවකමෙන් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්. රක්ෂණ සැලසුම්, ඒ වගේම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, ඔබේ ආදරණීය දරුවාගේ හිත දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම්, ඒ වගේම ඔබේ සිහින සැබෑ කරගන්න ආයෝජන සැලසුම්, ඒ විතරක්ද සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය. මේ සියල්ල එකම විශ්වසනීය තැනකින් දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකොමෙන් මවකමෙන් ජීවිතයේ සෙහෙනේට වාසනාව ආශිර්වාදයෙන් ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඉන්නව අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක කෝටි 12කට අධික, ඒ වගේම රුපියල් කෝටි 9කට අධික, ඒ වගේම කෝටි 8කට අධික සුපිරි ත්‍යාග මුදල් NLB පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ අවුරුද්දේ ගත වෙලා ගිය මාස 9 පුරා විතරක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වසර තුලදී ගෙවී ගිය මාස 9ක කාලය තුළදී ධන නිධානය ලොතරැය තුළින් 120 ත්‍යාගලාභීන් 45 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 612 දෙනෙක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අමතර ත්‍යාගි දස දහස් ගණන් ඔබ අතට පත් කරන්නත් NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් එහෙනම් තව තවත් බල බල ඉන්න එපා කියලායි ඔබට මතක් කරන්නේ. දකින දකින තැනින්, බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන මිලඟ කෝටිපති ත්‍යාගය ඔබේම කරගන්න, ඔබත් කෝටිපතියකු 20 ලක්ෂපතියකු බවට පත් වෙන්න, ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන ඔබේ කෝටිපති සිහිනය සැබෑ කරගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය දහර. අපේ සුන්දර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ෆාතිමා ෂානාස් මහත්මිය සමඟ මයිකල් ජැක්සන් කියන මේ සුන්දර නිර්මාණකරුවට අපි ඊළඟට එන්නට කියලා ආරාධනා කරනවා. මම හිතන්නේ ලෝකේ වැඩිම පිරිසක් හොඳින් දන්නා, අඳුරන, ආදරය කරන ගීතයක්.

ස්ථානයට ඔබ ආරාධනා කළාට පස්සේ මම හැදුවා මම ගීත රැස්වක් හදලා මගේ දරුවකින් මගේ පුතාගෙන් ඇහුවා පුතා ඔය ආසම සින්දුව මොකද්ද ලෝකෙ තියෙන මම ආස සොන් එකට ඊට පස්සේ මම මගේ සාම්ප්‍රශගෙන් ඇහුවා ඔයා කැමති ගීතය මොකක්ද කියලා ඔහු කියපු ගීතයත් මේ ලැස්සේ තියෙනවා ඉතින් මම ජීවිතේ බෙදා ගන්නවා දෙන්න ඉතින් මම හිතුවා ඔවුන්ගේ කැමැත්තත් මගේ ගීත ලැස්සේ තියාගෙන මගේ ආදරේ ඔවුන් එක බෙදා ගන්න කවදා හරි දවසක පුතා ලොකු වෙලා මේ වැඩසටහන ඇහුවොත් ඔහු දන්නවා ඔහුගේ ජීවිතේ මම ඔහු මගේ ජීවිතේ ලොකු කොටසක් වුණා කියලා ඉතින් මේ ප්‍රේමය ආදරය කියලා කියනකොට අපි හැම වෙලාවෙදිම මේ නව යෝන් ප්‍රේමය ගැන විතරයි හිතන්නේ අපිට මේ ප්‍රේම කරන්න පුළුවන් විවිධ විදිහට අපි මේ ප්‍රේමය කියන කාරණාව ඉතා විශාල සංකල්පයක් ඉතින් සමහර අය වෙන්න පුළුවන් මේ අන්‍යෝන්‍ය ප්‍රේමයට එහා ගිහිල්ලා මේ ගස්වැල් වලට ප්‍රේම කරන අය මහ පොළවට ප්‍රේම කරන අය ඇත්තටම අපි ගොඩක් වෙලාවට මේ රට ගැන හිතලානේ තීන්දුව ගන්නෙ ඊට වඩා අපිට ලෝකය ගැන හිතලා තීන්දුව

භූමිය හිඟයි. ඔන්න සටන පටන් ගත්ත. අපි බෙදා වෙන්නුන අපි සම්පත්වලට රණ්ඩු කරනවා, භූමියට රණ්ඩු කරනවා, යුද්ධ කරනවා, ජාතීන් විදිහට දේවල් බෙදා ගන්න රණ්ඩු කරනවා, භාෂාවේකෙදි ලොකු ගැටලුවක් බවට පත් කරනවා. අපි යුද්ධය පිරුණු ලෝකයක ඉන්නේ. ඉතින් මේවා ඔක්කොම අපිට පසුපස හැරිලා බලන්න පුළුවන් නම් මේ ප්‍රේමය කියන කාරණාව මූලික කරගෙන මට වගේම අයිතියක් අනිකාටත් තියෙනවා කියලා මේ ලෝකයේ විඳින්න, මේ ලෝකයේ සුවදායි පරිසරයක් කරන්න මං හිතන්නේ අපිට විප්ලව කිරීමේ හැකියාවක් නෑ මොනිකා. නමුත් අපිට කරන්න පුළුවන් කුඩා කුඩා වෙනස්කම්. ඔබත් මමත් මේ කුඩා කුඩා වෙනස්කම් පටන් ගත්තොත් අපිට සමාජයේ කුඩා කුඩා වෙනස්කම් රැසකට එකතු කරන්න පුළුවන් නම් අපිට මහා විප්ලවයක් කරන්න බැරිකමක් නැහැ.

අහද්දිම මට නිකන් මේ හරිම පුදුමයට පත් වුණා මම මේ පද රචනාව පිළිබඳව. ඇත්තටම මේ අපි ප්‍රේමයකින් බලාපොරොත්තු වෙනදී පද රචනාව තුළ දැක්කම පුදුම වුණා. ඇත්තටම මේ කෙනෙකුට කියන්න පුළුවන්ද මාම දාලා යනවා නම් ඔයා හොඳ තැනකට යන්න. ඒ යන අතරමඟ තියෙන දේවල් ඔයා විඳින්න, ජීවිතේ විඳින්න. මම ඔයාගේ ආදරය ඔයාට දෙන්නේ ඔයාගේ සැප පහසු අවකාශය නිර්මාණය කිරීම සඳහා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපිව දාලා ගියපුවාම වෛරයක් තමයි ඇති කරගන්නේ. අපි ශාප කරනවා, අපි ගහගන්නවා, අපි විවේචන ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම මේ අනිකාගේ නිදහස ළඟ නෙවෙයිද මට මගේ ප්‍රේමයේ අර්ථය හිමි වෙන්නේ. ඇත්තටම අපි බොරුවට ඉඳලා තේරුමකුත් නැහැනේ. මං හිතන්නේ පෞල් ජීවිතය ඇතුලේ වුණත් අපි බොරු කරලා තේරුමක් නැහැ. මම කියන කෙනා අනිකා දිහා බලන විදිහ, ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න විදිහ, ඒ කෙනාගේ නිදහස ළඟ මට මගේ ආදරය, මගේ ජීවිත අර්ථය ලැබෙනවා නම් මං හිතන්නේ ඒක තමයි ඉතාම වැදගත්. ඉතින් යන කෙනෙකුට ඒ යන ගමනට මාවත හදලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඉතාම වැදගත් සහ ඉතා උසස් තැනක, ඒක ලොකු උසස් අවස්ථාවක්. මගේ ජීවිතේ මගේ මිතුරන් ඉඳලා තියෙනවා තමන්ගේ පෙම්වතිය. තමන් හැරදාලා යනකොට ඇයට සුව පහසු ගමනක් හදලා දුන්න. ඉතින් මං හිතන්නේ අපිටත් මේ වෛරය වපුරවන්නේ නැතුව තමන් ඇත්තට මුහුණ දෙලා, තමන් අවංක වෙලා මේ ජීවිතේ ගනුදෙනුව කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතා සුන්දරයි.

0: ලකන රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ රේඩියෝ ITN. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර පෙසඳර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ කතික චාත්‍රේ ෆාතිමා ශානාස් මහත්මිය සමග අචර සොලමන්ස් අලිවගේ ගීතය කරුණ ගුණවර්ධන සංගීතවත් කළේ මිහිඳු ආර්යරත්න ගීතය ගයන්නේ

ගීතයක් ඉතාම ජනප්‍රිය ගීතයක්. මේ අසන්නන්ගෙන් ප්‍රශ්න කීපයක් අහන්න හිතෙනවා. මේ ආදරේ කියන්නේ මොකක්ද? අපි ආදරය කරන්න ඕනේ කොහොමද? මට හිතන්නේ මම හදාරපු දේවල් එක්ක. ඇත්තටම මම ආදරය ගැන ඉගෙන ගත්ත මොනික අධ්‍යාපනය. ඒකට මගේ ජීවිත අත්දැකීමුත් බලපෑවා ලොකුවට. නමුත් මම අධ්‍යාපනය ඇතුලේ හැදෑරීම ඇතුලේ තමයි මට තේරුනේ ආදරේ ජීවිතය කියන්නේ මෙන්න මේ කාරණා කියලා. ඒ නිසා මම ඉතාමත් අවංකවම පෙනී හිටිනවා මේ අධ්‍යාපනය ලැබීම කියන කාරණාව ඉතාම වැදගත් කියලා. අපි සමහර වෙලාවල් වලට කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලනවා. මම ආයෙත් කැමතිව මට කැමතිද කියලා. ගොඩක් වෙලාවත් දැන් අපේ ලංකාව ඇතුලේ නම් මේ පුරුෂයාට තමයි පුළුවන් වෙන්නේ මේ කරන්න. බැරි වෙනවත් ගැහැණු තරුණියක් හරි මේ මම ආට ආදරේ වාමට ආදරේද කියලා වගේ ඇහුවොත් එහෙම ඒක මේ නිකන් මේ ගැහැණු ළමයා හොඳ නෑ, යාගේ හැදියාවක් නෑ, යා අහනවද? පිරිමි මනස හැදිලා තියෙන්නේ මේ හැම වෙලාවම ගැහැණියේ ඉන්න ඕනේ අර ටිකක් ලැඳ බොලඳ ලැච්චා බයට හැදිච්ච නෝ ප්‍රේමයක් වුණත් කියාගන්න අමාරුයි ඉතින්. ඉතින් සමහර අවස්ථා තියෙනවා තවත් පැත්තකින් හිතුවොත් දැන් කෙනෙක් මට ඇවිල්ලා ආදරය ප්‍රකාශ කරනවා නම් මට ඒ වෙලාවේ ඔහුට ආදරය කරන්න බැරි තත්වයක් තියෙනවා නම් යම්කිසි හේතුවක් නිසා මට ඒක ඔහුට අවංකව කියන්න පුළුවන් වෙනවා. හැබැයි ඔහු ඒක තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ප්‍රේමය කියන්නේ ඉතාම ලස්සන දෙයක්. සමහර වෙලාවට මේ Facebook එක WhatsApp එක පාවිච්චි කරනකොට අපි දැකපු දෙයක් තමයි, අපිට අහන්න ලැබෙන දෙයක් තමයි, තරුණියෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරන දෙයක් තමයි. මේ Facebook එකේ heart reaction එකක් දැම්මොත් ඒකට රණ්ඩු වෙනවා. WhatsApp එක බලනවා. password ඉල්ලනවා. මේ සුමිත් චාමින්ද මගේ යහළුවා දේශපාලන විද්‍යාව අධ්‍යනාංශයේ ඔහු කතිකාශාරවරයෙක්. ඔහු ලියන කවියක්. පාස්වර්ඩ් එක දීපන්, Facebook එක ඇරපන්, වාව් ගාන මට කියපන්, හාඩ් දාපුම් කියපන් කියලා. කවිය තියනවා ඉතින්. ඉන්නේ කොතනද කියපන්, කවුරු එක්කද කියපන්, ඌට ෆෝන් එක දීපන්, දැන් ඔය ඇති කටවහපන්. හාට් එක දාපුවම ඒව ඇනලයිස් කරලා මේ හාට් මෙච්චරක් දිනවා, මෙයා හැමදාම හාට් දානවා. ඉතින් මේ මං කියන්නේ මේ බලෙන් මේ ආදරය ලබා ගැනීම හෝ මේ බලපෑම් කිරීම අපි කළ යුතුද කියන කාරණා. මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරු. ඒ පදවල තියෙනවනේ අර ගැහැණියට ඇගේ ආදරේ අපිට ඕන කෙනකින් ඉල්ලන්න පුළුවන්. නමුත් අවසර ලැබෙනකම් අපි බලන් ඉන්න ඕනේ ඒක බෙදා ගන්න.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ තියත හර සනක වික්‍රමසිංහ සංගතත් කොට මිගිතේ ගයන්න මන්රග විජසය කර ඉතය රචනාක.

සරසවි ප්‍රේමය ගැන මං හිතන්නේ ගොඩක් ගීත ලියවිලා තියෙනවා. ඒකෙනුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන වැඩි, හන්තාන ගැන වැඩි, මහවැලි ගැන වැඩි. මම මේ ගීතේ ඉතාම ආස කරපු තැන තමයි නුඹ හා ගෙව්ව මොහොතක සෝය හන්තානට වැඩි කියන එක. මොකද අපි ෆස්ට් ඉයර් එකට ආපුවම අපි බෙස්ට් ට්‍රිප් එක ඉස්සරම යන්නේ හන්තානට. ඒක අර සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රේමය කියන කාරණාවෙදී අපිට ඉතා දරුණු අත්දැකීමක් තියෙනවා මේ ප්‍රේම සම්බන්ධතා නිසා නේද, ඝාතනයට ලක් වෙච්ච ඒ වගේ අවස්ථාවන්. ඉතින් විශ්වවිද්‍යාලවල ප්‍රේමය විවිධයි. අපි සමහර වෙලාවට නෝට් කොක්ක කියලා කෙනෙක් ඉන්න පුළුවන්, බත් කොක්ක කියලා කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ විවිධ කරුණු සඳහා මේ ප්‍රේමය ආදරය යොදා ගන්න අවස්ථා වෙන්නත් පුළුවන්. විද්‍යාර්ථීන් අතර තියෙන මතයක් තමයි ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල ප්‍රේමය මේ විවාහයකින් අවසන් වෙන්නේ නැහැ කියන කාරණාව. ගොඩක් වෙලාවට විද්‍යාර්ථීන් එක්කත් අපි ගනුදෙනු කරනකොට අපිට තියෙන කාරණාව තමයි මේ ගෞරවය කියන දේ පිළිබඳව තියෙන ප්‍රශ්නය. එතකොට මේ ආදරය දකින්නේ කොහොමද, ප්‍රේමය දකින්නේ කොහොමද, මේ ගෞරවණීය වෙනවීමක් සිදු කරන්නේ කොහොමද, ආදරය බෙදාගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේ සයිබ අවකාශය තුළ ප්‍රශ්න විශ්වවිද්‍යාලය තුළත් ඇවිල්ලා තියෙනවා. මොකද විශ්වවිද්‍යාලය කියන්නේ සමාජයේම එක අවකාශයක්නේ. ඉතින් මේ වගේ තැන්වලදී අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණාව ඉතින් හිතන්න වෙනවා. මොකද විශ්වවිද්‍යාලය තුළ ඉන්නේ වඩාත් උගත් තරුණ පිරිස්. ඉතින් ඔවුන්ට පුළුවන් මේ සමාජය වෙනස් කරන්න ආදරය

0: හඳුනාගත්තොත් ඔබම.
1: ඕ මේක ඉතාමම ආස කරන ගීතයක්. මොකද මේ චිත්‍රපට ගීත අතරත් මම ඉතාම මේ රූපය හා සංගීතය තනුව පද රචනය හොඳින් මොසවෙච්ච ගීතයක් විදිහට මට මේ ගීතය ඉතාම හොඳින් දැනු ගීතයක්. ඉතින් මේ මම මේ ගීතත් එක්ක මේ කතාබහ අවසන් කරන නිසා මම ඉතින් කියන්න කැමති, මම අනිකා ඔබ කියන කරුණු කාරණා අපි කොහොමද අවබෝධ කරගන්නේ කියලා. මේ ප්‍රංශ දාර්ශනිකයෙක් කියනවා, මම සිතමි, එබැවින් මා සිටිමි සහ පවතිමි කියලා. මම ගැන තියෙන අදහස, මම නිසා මම අනිකාව දකින විදිහ, එක දර්ශනය මනෝ විශ්ලේෂණය වගේ කරුණු කාරණාවලදී අපිට සාකච්ඡා කරන්න හඳුනා ගන්න පුළුවන් දෙයක්. ෆෙන්විස්කා ෆුඩ්මන් කියන දාර්ශනිකයා කියනවා, මම මා දෙස බලන සැනින් ඔබට මාව පේන්නේ නැහැ කියලා. ඉතින් අපි බලන විදිහ, ජීවිතයේ දකින විදිහ වෙනස් වෙනවනේ. හඳුනාගත්තත් මොහොතක ඔබ කවුද, මම කවුද කියලා, මගේ ආශාවන් මොනවද, ඔබේ ආශාවන් මොනවද කියලා මං හිතන්නේ අපිට මේ ජීවිතය අන්‍යෝන්‍ය සම්බන්ධතා, ප්‍රේමය, ආදරය කියන කාරණාවන් පවත්වාගෙන යන්න ලේසි. ඉතින් දැන් මේ ආදරය, ප්‍රේමය කියන කාරණාව සමාජීය කොටසක් නේ මොනික. එතකොට මේ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ආගම, සංස්කෘතිය, මේ හැම එකක්ම මේකට බලපානවා. ධනවාදී වෙන්න පුළුවන්, ආර්ථික අසමතුලිතතාවය වෙන්න පුළුවන්, නගරය හාගම පිළිබඳව ප්‍රශ්නය වෙන්න පුළුවන්. මොකද මේ බඹරුවේ චිත්‍රපටයේ විශාල වශයෙන් සාකච්ඡා කරන්නේ
2: තාත්තට අසනීප ඉඳ මම මේ ටික දවසකට ආවා. මට උඹලා උදව් ඕන.
3: අපෙන් උදව් නැතුව මම මේ වැල්ලපෑදුවේ තේසු මුදලාට පින් සිද්ධ වෙන්නේ. මේ ගිනි අව්වේ යමුකාර වාඩිය පැත්තට.
4: විතර බිමට හරි හැඩයිනි අම්මේ. අම්මෝ ලස්සන.
5: මොකද උඹට ඒ බාර?
6: පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි. ළමිසියක් පේන්න බෑ.
4: ඒ කාලේ ඉතින් අම්මා ළමිසිනේ.
2: මොකටද මේ විවාහය ආවේ?
4: තාත්තා හම්බෙන්න.
1: හැම තැනකදීම මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ත්‍රියක් විදියට ස්ත්‍රිය ස්ථානගත වෙන්නේ කොහොමද? පුරුෂයා විදියට පුරුෂයා ස්ථානගත වෙන්නේ කොහොමද? ප්‍රේමය බෙදාගන්නේ කොහොමද? අනිකාට ගෞරවය කරන්නේ කොහොමද? මට මේ දැනෙන දේ මගේ ළඟ ඉන්න කෙනාටත් දැනෙනවයි කියන දේ අපි කොහොමද හිතන්නේ, තේරුම් ගන්න එක? ජීවිතය ගැන හිතනකොට ගොඩාක් වෙලාවට අපි ජීවත් වෙන්නේ ඇයි? අපි ජීවිතයේ අර දිසායක ආශාව මොකක්ද? ප්‍රේම කිරීම, ජීවිතය අන්‍යයන් සමග බෙදා ගැනීම, කලාව කිරීම, චිත්‍රපට කිරීම, ගීත හැදීම, වෙනත් කෙනෙකුට ස්වභාව සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන එක, ඒ වගේ දේවල්. අපි ජීවිතය හැමදාම මේ බලනවද, අපේ අවට තියෙන ඉර දිහා, අපි ඇත්තටම අපි දකිනවද අපි ගෙදර ඉන්න සමාජිකයන් දිහා? මේ ගීතයේ අර්ථයම නොවුනත් මේ අපි දිහා බලන්න, ඔබ දිහා බලන්න, අනිකා දිහා බලන්න, මම දිහා බලන්න අපි අලුත් විදිහට හිතන්න ඕනේ. ඒ සඳහා කරන්න පුළුවන් හොඳම දේ තමයි අධ්‍යාපනය ලබා ගන්න ඕනේ. අනිකාට ගරු කිරීම, අනිකාගේ වෙනසට ගරු කිරීම, අනිකාගේ නිදහස ළඟ මගේ ප්‍රේමය අර්ථවත් වීම තමයි ජීවිතය කියන්නේ.
7: මේ සඳුරු කතාබහ නැදට සමුගෙන යනවා නැවත හමුවන බලාපොරොත්තු වත් එක්ක. ස්තුතියි ඔබට.
1: බොහොම ස්තුතියි මොනිකා. ලක්හඳ මට ආරාධනා කරාට බොහොම ස්තුතියි.
7: අද අපේ සඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අංශයේ කථිකාචාර්ය ෆාතිමා ෂානස් මහත්මිය සමගින් රංජන් පුෂ්පකුමාර, අනෝජා සමරනායක සමග මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සෝදායි.

0: සංස්කෘතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 6796 579

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. ලක්කාන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාන YouTube නාලිකාවට.
1: ලක්කාන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: එලවරාතුරි 10යි ඔබ මේ ලකන ආගෙන ඉන්නේ. ඔයා ජීවිතේ හීන දිනන්න කියලා හිතාගෙන NLB ලොටරි ටිකට් එකක් ගත්තද? ගත්තනම් මෙන්න ප්‍රතිඵල. ගත්තේ නැත්නම් අනිවාර්යෙන් හිට ගන්න. එලවරාතුරි 10යි.

0: අයිබෝ එනල්බ අපිට අද ඉතාමත් විශේෂ දවසක් ඔබ දන්න වලොතරයි විලඳපලට අපි අලුතෙන්ම හඳුනා දුන් අයිබෝ ලොතරය අද මංගල දින මැදීම විශේෂ දින මැදීමක් ලෙස අපි ක්‍රියාත්මක කරනවා. ඒ සමගින් තවත් ලොතරැ දිනුවර අචකී නොබෝ දෙනවන්න අපි සෝදානම් එනල්බ ජාතික ජවර්ණය. අද ඔබ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර, ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති LKI සමන්ත යන මහත්වරු. අද දවසේ සියලුම වාසනාව ඔබට හිමි වෙන්නයි NLB අපේ ප්‍රාර්ථනාව.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
0: බෝවි ඔබට ආයු බෝවේවා. හිතවතුනි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පූර්ණ දායකත්වය ලබා දීමට තමයි NLB අපි ලොතරැයි වෙළඳපළට අපේ අලුත්ම ලොතරැයිය ආයු බෝ ලොතරැයිය හඳුන්වා දෙන්නේ. අපි හොඳාකාරවම දන ලොතරැයි පදුරු රසක් දැන් ඔබේ අතේ තියෙනවා කියලා. ඉතින් අද දවසේදී ප්‍රථම දිනුමැදීම විශේෂ දිනුමැදීමක් ලෙසයි අපි ක්‍රියාත්මක කරන්නේ. තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සමග ජයග්‍රාහී අංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් මුදල් ත්‍යාගය ඔබට හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂ දිනුම් ඇදීමෙන් රුපියල් මිලියනේ ත්‍යාගය, රුපියල් ලක්ෂයේ ත්‍යාගය, ඒ විතරක් නෙවෙයි රන්කාසි රසක් අද දිනා ගන්න පුළුවන් හිතේ හැටියට. වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ K ජයග්‍රාහී අංක 865 ඔබට රුපියල් මිලියනයක් දිනා ගන්න පුළුවන්. මිලියනපති අංකය අපි දැන් තෝරන්නේ. මිලියනපති අංකය 271 283 ඔබට රන්කාසි දිනා ගන්න පුළුවන්. රන්කාසි අංකය අපි දැන් තෝරන්නේ. රන්කාසි අංකය 026765 ඔබට මේ දැන් රුපියල් ලක්ෂයක් දිනා ගන්න පුළුවන්. ලක්ෂපති අංකය අපි දැන් තෝරනවා. ලක්ෂපති අංකය 224 27 රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුබසාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් ආරම්භ කළ ආයුබෝලතරයේ මංගල දිනුම් වාරේ ඔබ හිමි කරගත් ජයග්‍රහණ ගැන අපි බලන්න සෝදානම්.
2: winning english letters k winning numbers are 8650
0: ආයුබෝ අද මුල්ම දිනුම් ඇදීම. ඒනොත් ප්‍රධාන දිනුම් ඇදීමෙන් රුපියල් 105 ත්‍යාග දස දෙනෙක් දිනා ගත්තා. එළතරේ පතාලි කලින් මේ අලවි නියෝජිතයින් WMGC විරකෝන් දිගමඩොල්ල, සුනිල් ශාන්ත ගණේවල්පොළ, PMR ප්‍රේමසිරි බදොල්ල, KM චන්ද්‍රරාල් මොරටුවැල්ල, W1ගේ වේයන්ගොඩ, රත්න කුමාර මිද්දෙනිය, J සතුරුෂන් තිරුනෙල්වේලි, BS1 ඉෂාන් කුමාර දෙහිඔවිට, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව සහ R සෙනවිරත්න ආනමඩුව. රුපියල් 50,000 බැගින් වසනාවන්තයන් 262 දෙනෙක් දිනාගත්තා. රුපියල් 25,000 බැගින් වසනාවන්තයන් 189 දෙනෙක් දිනාගත්තා. ඒ ප්‍රධාන දිනමැදීමෙන්නේ අද විශේෂ දිනමැදීමෙන් විශේෂ තෑගෙත් ඔබ දිනාගත්තා. මිලියනපති අංකයේ ගලපගෙන රුපියල් මිලියන බැගින් වසනාවන්තින් 5 දෙනෙක් දිනාගත්තා. එළතරේ පතාලි විකලෙ මේ අලවි නියෝජිතයින් WDN දිලෘක්ෂි හබරකඩ, M නිදර්ශන් චංකානේ, තිස්ස කාර්යවසම් කුරුණෑගල, WA කාන්ති කඹුරුගමුව සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්තරා පතක් ඔබට අලවි වුණා. අද විශේෂ දිනමැදීමෙන් රන්කාසි අංකයේ ගලපගෙන රන්කාසි 14ක් ඔබ දිනාගත්තයි. වසනාවන්ත එළතරේ පත ඔබට අලවි කලේ මේ අලවි නියෝජිතයින් S මදන් කල්මුණේ, කුමාර ගලංග අඹගහවැල්ල, වසන්ත රාජකරුණා අනුරාධපුර, G උදේ කුමාර් වාලච්චේන, N රුක්මාධවන ආරම්පති, PD හේමලතා පංචිකාවත්, රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්සොට, JAS අයෝමා පෙරේරා අලවතුකොඩ, KGM සේනාරත්න පොල්ගහවැල, ML ජස්ටින් ලැම්බට් මන්නාරම, JMN ජයසිංහ නාත්තණ්ඩිය, නන්දන වික්‍රමසිංහ මොල්ලිපොතාන, කොළඹ මුලතිව් දිස්ත්‍රික්ක වලින් එක් වාසනාවන්තය බැගින් අපි බිහි කළා. විශේෂ දිනමැදීමේ තෑගි තාම අවසන් නැහැ. ලක්ෂපති අංකයේ ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් වසනාවන්තින් 35 දෙනෙක් දිනාගත්තා. ඒ වසනාවන්තින් දිස්ත්‍රික් වශයෙන් හඳුනගමු. කොළඹින් 6යි, මහනුවරින් 5යි, යාපනයෙන් 4යි, අනුරාධපුර, මඩකලපුව, ගම්පහ, කළුතර, කුරුණෑගල, මාතර, රත්නපුර දිස්ත්‍රික් වලින් 2 බැගින්, අම්පාර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, මොනරාගල, මුලතිය දිස්ත්‍රික් වලින් එක් වාසනාවන්තය බැගින් බිහි කළා. ඒ අනුව අද ආයුබෝ ලොතරැයියේ ප්‍රධාන දිනමැදීමෙන් සහ විශේ෷ දිනමැදීමෙන් ජයග්‍රහකයින් 606,903 දෙනෙක් අතර රුපියල් 7,78,760 ජයග්‍රහී මුදලක් අපි බෙදා දුන්නා. මතකයි නේද රන්කාසි 14කුත් ඔබ දිනාගත්තා. නියත දනියෝග හඳහන වාසනාවන්ත 1647 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්නේ. වෘෂභ ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. අද පළමු ජයග්‍රහී අංකය අංක 12, අංක 24, අංක 59, අංක 2. රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජේකබද් අරමුදලට දායක වන හඳහන රොතරැයෙන් අපි මේ වසරට සුපෘතියාගලාබෙන් 13 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම තියාගලාබෙන් 194 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Winning zodiac sign is Taurus, winning numbers are 12, 24, 59 and 2.
0: අදත් රුපියල් 110ක ප්‍රථම තියාගයක් ඔබ දිනගත්තේ වසනාවන්තතරපත ඔබට අලෙවිකලේ වවුනියාව අලෙවිනියෝජිත එන් නවනීදන්. ඒ සමග සමස්ත ජයග්‍රහකින් අද 126,820 දෙනෙක් රුපියල් 87,49,60ක මුදලක් දිනාගත්තා. හෙට හඳහන සුපෘතියාගය රුපියල් 37,17,892. සද්දිනම ජයනීත ගොවිස්සෙත අද වසනාවන්ත දිනුම් වාරය 4580. අද ගොවිස්සෙත ඉංග්‍රීසි අක්ෂරය ඒ. මෙන්න ගොවිස්සෙත පළමු ජයග්‍රහී අංකය අංක 62, අංක 76, අංක 45. බලන්න අතේ තියෙන වසනාවන්ත ගොවිස්සෙත ලතරපත්වල අංක 16 තියෙනවද කියලා. කෘෂිකර්මාන්ත නගසටුවන්න දායක වන ගොවීන්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජුවේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිස්සෙත ලතරයෙන් මේ වසරට සුපෘතියාග ලැබෙන දෙදෙනෙක් රුපියල් 121 ප්‍රථම තියාග ලැබෙන 86 දෙනෙක් රුපියල් 250,000 තියාග ලැබෙන 1131 දෙනෙක් බිහි කළා.
2: winning english letters a winning numbers are 62 76 45 and 16.
0: රුපියල් 250,000 බැගින් අද වසනාවන්ත පස් දෙනෙක් දිනාගත්තා. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් 118,886 දෙනෙක් අතර රුපියල් 84,39,480ක මුදලක් ගොවිසෙතෙන් බෙදා දුන්නා අපි. හෙට ගොවිසෙතෙන් ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 8,85,05,086. දවස සුබයි, සෙහින දිනයි, සුබ දවසක්. වසනාවන්ත 454 වන දිනුම් වාරින් ඔබට වාසනාව හිමි කර දෙන්න අපි දැන් සෝදානම්. අද සුබ ලග්නය වෘශ්චික. මෙන්න පළමු සුභාංකය අංක 25, දෙවන සුභාංකය අංක 9, තුන්වන සුභාංකය අංක 15. රටේ සංවර්ධනය වෙනුවෙන් රජු ඒකාබද්ධ අරමුදලට ජිම දායක වන සුබ දවසක් ලොතරැයෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 367 දෙනෙක් රුපියල් 50,000 තියාග ලාභින් 1,855 දෙනෙක් බිහි කළා.
2: Scorpio winning numbers are 25, 9 and 15.
0: අද ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් හෝ රුපියල් 105 බැගින් වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එලතරේපත අලවිකලේ මේ අලවිනියෝජිතයින් මංජුල රොෂානිත් ඇපාන, AI රාමනායක කොටහේන. ඔවුන්ද ඇතුළුව සමස්ත ජයග්‍රහකයන් 98,013 දෙනෙක් අතර රුපියල් 81,21,680ක මුදලක් අපි බෙදා දුන්නා. වසනාවට වැඩි වැඩියෙන් හිමිකම් කියන අද දවසේ මෙතැන් සිට ඔබට හිමි වසනාව ඔබට හිමි කර දෙන සෝදානමින් ඉන්නවා අනුෂි සමගින් විජේ.
2: මේලඟට NLB ජය.
3: මෙතෙන් පටන් තවත් ලොතරැයිපත් පහකින් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 606 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L ජයග්‍රහී අංක බවට පත්වෙනවා 0.68 සහ 5. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජු ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයිපතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනාගත් වාසනාවන්තින් 382 දෙනෙක්, 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 9,666 දෙනෙක් අපි බිහි කරනවා.
4: Today's selected English letter is L. The winning numbers are 0, 6, 8 and 5.
3: NLB Jaya, within Rupiah Lakshya Pahaka Tiyagika Thimikam Kiyano Oba, Jaya Grahilu Tarayipat Alibi Karani Kapuatta NLB Alivinyojita Winning Pida Pereira. It samaga vasana vantin hatta adi dhas haisya hatta pasdani katare Rupiah hatta tun lakshya panaspan dhas atasya hatalhe kamudalak api beda adano. මෙයන් වෙන්නේ ඔබේ හීන හැබෑ කරන මෙගා පවර 2686 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. අද සුපිරි අංකය අංක 3. දෙවනුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 2. වාසනාවන්ත තුන්වන අංකය අංක 36. අද මෙගා පවර සුවන ජයග්‍රහී අංකය අංක 69. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජු ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර ලොතරැයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 76 දෙනෙක් අපි රට බිහි කළා තියෙනවා.
4: Today's selected English English letter is G. The super number is 3. The winning numbers are 34, 2, 36 and 69.
3: Rupaya laksha deka begin dinu vasanavantin 6 denek dathulat vajaya grahaki nek laksha 18,017 denek atare rupaya 79,767 mudalak api bedada. Heta mega power obe supiri tayagi tuna mega supiri tayage rupaya 30 koti 93,61,286 power supiri tayage rupaya kotiyak grand supiri tayage Toyota Raze motor ratayak. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2368 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ U. පළමු ජයග්‍රහී අංකය අංක 37. වාසනාවන්ත දෙවන අංකය අංක 74. තුන්වන ජයග්‍රහී අංකය අංක 19. ධන නිධානයේ සිවුන වාසනාවන්ත අංකය අංක 62. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරමුදට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයිපතින් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 3 දෙනෙක්. 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාග ලැබින් 40 7 අපි රට බිහි කරලා තියෙනවා.
4: Today's selected English letter is U. The winning numbers are 37, 74, 19 and 62.
3: ධන නිධානයෙන් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන ඔබ සමත් වාචා ග්‍රහ ලොතරැයි පත අලෙවි කරන මුල් ඒරියාව NLB අලෙවි නියෝජිත WM සෝමවීර. රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් දැතුලත් වාචා ග්‍රහකින් 86,400 දෙනෙක් අතරේ රුපියල් 73,82,160 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට ඔබට අයිති ධන නිධානයේ වටිනාකම රුපියල් 9,564,740. ලොතරැයිලොව රාජ්‍ය කිරුළ මහජන සම්පතේ 6,338 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0.52, 1.06. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 17 දෙනෙක් 25 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාග ලැබින් 311 දෙනෙක් අපි රට බිහි කළා තියෙනවා.
4: Today's selected English letter is B. The winning numbers are 05210 and 6.
3: අද ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහ ලොතරැයිපත අලෙවි කරන්නේ කදුරුවෙල NLB අලෙවි නියෝජිත ඉන්ද්‍රානි ස්වර්ණලතා. ලක්ෂපතියන් 19 දෙනෙක්ද ඇතුළත්ව වාසනාවන්තින් 252,010 දෙනෙක් අතරේ රුපියල් 2,04,920 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,07,71,064. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 913 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2,1,06. අද රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා ධනපාල සමරකෝන් ඇටම් පිටිය සහ රජිත ප්‍රසාද් ඕස්හිල් අපේ NLB අලෙවි නියෝජිත. ඒ අනුව වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,10,033,800 සේක මුදලක් අපි බෙදා දෙනවා. අද ආයු බෝසු විශේෂී මංගල දිනුම් වාරයත් සමග ලොතරැයිපත් 9ක් තුලින් වාසනාවන්තයින් 15,04,279 දෙනෙක් අතරේ රුපියල් 14,86,69,460 අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දෙනවා. NLB ජාතික ජයවන්නේ. මතකෙ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

ඔබසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

මට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසිමඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

දුර්භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි තුනයි.
1: FM 93.5 FM 93.7 ලකඩා Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායිකවුත් මානසිකවුත්